0: Свята Pocket Money.
1: ගුඩ් මෝනින්. 5 විනාඩි 36 දැන් වෙලාව. හොන්න අද දවසේ පොකට් මනි අභියෝගේ බාර ගන්න පොඩ්ඩෝ හතර දෙනාගෙන් පළවෙනි එක අපි කතා කරන්නයි ලෑස්ති වෙන්නේ. ගුඩ් මෝනින් පුතා. ගුඩ් මෝනින්. තාම නිදිමතේ දින්නේ? රයිට්. කවුද මේ වෙලාවේ ඔයත් එක්ක පොකට් මනි අභියෝගේ බාර ගන්න වෙලාවේ ළඟ හයියට ඉන්නේ? ගෙදර අය. හරි, අපිට පුතාගේ නම කියන්නකෝ. ශා, ලස්සන නමක්නේ. කවුද පුතාට ඒ නම තිබ්බේ? රයිට් මාෂි, දැන් ප්‍රශ්න හතරක් තියෙනවා නේද? ප්‍රශ්න හතරට හරි උත්තර දුන්නොත් පුතා දන්නවද පොකට් මනි කීයක් හම්බ වෙනවද කියලා? රුපියල් 5000ක් දිනන්න පුළුවන් තප්පර 5ක් පුතාට දෙනවා ප්‍රශ්න වලට අපි උත්තර හොයන්න. එහෙනම් අපි අභියෝගේ බාරගමුද?
2: රුපියල් 250න් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න කශ්මීලා දුව තමයි ඔන්න අද දවසේ මුලින්ම අපේ අභියෝගයට ලෑස්ති වෙන්නේ. ඔන්න පුතාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. අපේ ඉතිහාසයේ පාඩමෙන් තමයි පුතේ පළවෙනි ප්‍රශ්නය අහන්නේ. දොටුගැමුණු රජතුමා ලංකාව පාලනය කරපු බුද්ධිමත් කාර්යශූර පාලකෙක්. එතුමා දුත්තගාමිනී අබේ සහ ගාමිනී අබේ කියන නම් වලිනුත් හඳුන්වනවා. රුවන්වැලි සෑය, බිරිස වැටිය, ලෝවා මහපාය ඔහු විසින් ඉදිකරපු නිර්මාණ. මෙන්න ප්‍රශ්නය. දුටුගැමුණු රජතුමා රජ වෙන්න කලින් අනුරාධපුරය පාලනය කළේ කවුද? 1. කාවන්තිස්ස රජතුමා, 2. එළාර රජතුමා. 1ද 2ද අපිට හරියට ඇහුන්නේ.
2: හරි උත්තරේ වෙන්න ඕනි දෙවෙනි උත්තරේ එළාර රජතුමා. හරි, දෙවෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා අපි රුපියල් 250ක් දිනාගමු.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයෙන් තමයි ඔන්න කශ්මීලා පුතා ඔයාට දෙවෙනි ප්‍රශ්නේ හම්බ වෙන්නේ. නින්ද කියන්නේ අපේ සිරුරට සහ මොළයට අත්‍යවශ්‍ය ස්වභාවික ක්‍රියාවලියක්. හොඳ නින්දක් නැත්නම් ඉගෙන ගැනීම, මතකය, මනෝභාවය සහ ශාරීරික සෞඛ්‍ය පහත වැටෙනවා. මෙන්න ප්‍රශ්නය. සිරුරට නිසි විවේකය හා නිින්ද නොලැබුණු විට 1. කාර්යක්ෂමතාවය අඩුවීම, 2. සිරුරේ ගෙවී ගිය කොටස් අලුත් වැඩියාව සිදුවේ. මොකද උත්තරේ? 1. හරි.
2: ඔයාගේ උත්තරේ හරි. රුපියල් 250ක් ඔන්න දිනා ගන්නවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: පුෂ්පයක පිරිසිදු ප්‍රජනන අවයවයේ පූමාංගයයි. පුෂ්පයක පරාග නිපදවීම මෙහි ප්‍රධාන කාර්ය වේ. පූමාංගයක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. මෙන්න ප්‍රශ්නය. පුෂ්පයක පූමාංගයකට අයත් කොටසක් වන්නේ මේ අතරින් 1. සූත්‍රිකාව, 2. කීලය.
2: දැන් අතේ රුපියල් 500ක් තියෙනවා. බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය 500 පස්කුණයක් කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද?
3: ඔව්.
2: හැබැයි උත්තරේ වැරදුනොත් ඔය රුපියල් 500 රුපියල් 250ක් වෙනකන් අඩු වෙනවා.
1: මෙන්න බෝනස් ප්‍රශ්නය. ළමයින් දෙදෙනෙක්ගේ මිත්‍රත්වය ගැන කියන හරි අපූරු ප්‍රසිද්ධ නවකතාවක් තමයි අඹයාලු. මේ නවකතාව රචනා කරලා තියෙන්නේ 1957 අවුරුද්දේ. මේ නවකතාව පුරාම සරල හා කියවීමට ඉතා පහසු බසක් ඇතුළත් වෙනවා. මෙන්න ප්‍රශ්නය. අඹයාලුව පොත රචනා කළේ කවුද? 1. ටී.බී. ඉලංගරත්න මහතා, 2. කේ. ජයතිලක මහතා.
2: අතේ තිබ්බ රුපියල් 500 පස්කුණයක් වෙලා රුපියල් 2500ක් ඔන්න අද දවසේ කශ්මීරා දිනා ගන්නවා.
1: දැන් ඉස්කෝලේ ගිහිල්ලා පුතාගේ යාළුවන්ටත් කියනවද පොකට් මනි අභියෝගය අද දින්න කියලා? මොකද මේ වෙලාවේ හිතෙන්නේ? සතුටුයිද? හරි, අපිටත් ගොඩක් සතුටුයි. ඉතින් ඔන්න මේ වගේම ඔයාටත් පුළුවන් ඔයාගේ පොඩටත් පොකට් මනි දිනන්න චාන්ස් එකක් කරන් දෙන්න. මොකද කරන්න ඕනේ මාෂි?
2: කරන්න තියෙන්නේ 0714151151ට අපිට WhatsApp message එකක් එවන එක විතරයි.
1: දැන් වෙලාව මතක් කරන්න උදේ 5 විනාඩි 46.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි. අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවක් සමාජිකකින්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
4: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LP ෆිනෑන්ස් වෙතින් දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින්. අද තමයි හොඳම දවස.
3: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
5: සෙනසුරාදා උදේ 8ට
6: මොනවද ඔය ගේට් එක උඩින් එබීබි බලන්නේ?
7: බූරුවා ඉන්නවද කියලා බැලුවේ.
6: බූරුවා?
7: ඔව් අංකල්. මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්නේ බූරුවෝ කියලා.
6: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
3: සියතර ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සියත ටීවී තුලින්.
9: ලොබෙත්නේ
10: මෙවලෝ විකහෙත්නේ 98.2
11: අනුවටයි
10: 94

0: Smart Money.
1: උදේ පහයි විනාඩි 55යි දැන් වෙලාව. මොන මාෂියද දවස් අපිත් එක්ක තරම් කරන්න බලාපොරොත්තු වෙන දෙවන වාසනාවන්තයා. අපි බලමු කවුද ඉන්දුරකතනේ කියලා. සස්මිත පුතා good morning.
2: Good morning.
3: ප්‍රශ්න හතරක් අරගෙන ආව සස්මිත, ලෑස්තිද උත්තර දෙන්න?
1: හරි, අපිට සස්මිත ගැන විස්තරයක් කියන්නකෝ. සස්මිත කොහෙද ඉන්නේ? මොකද ඉස්කෝලේ? කී පන්තියේද?
2: දැත්තර මුල්ලේ ඉන්නේ.
1: හරි, හොනේ නම් ප්‍රශ්න හතරට හරියට උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනි දිනන්න පුතා ලෑස්තිද?
3: හරි, රුපියල් 250න් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ ඉතිහාසයේ විශේෂයෙන් අභයගිරි විහාරය. ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටලා තියෙන ඉතා පැරණි හා වැදගත් ආගමික මධ්‍යස්ථානයක්. අභයගිරි ඉදි කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී. මෙන්න ප්‍රශ්නය. අභයගිරිය ඉදි කරපු රජතුමා කවුද? 1. දුටුගැමුණු රජතුමා, 2. වලගම්බා රජතුමා.
3: ඔයාගේ උත්තරේ හරි. රුපියල් 250ක් අතේ තියෙන සස්මිත, අපි එහෙනම් 250 500ක් කරගන්නේ අඹ දෙවෙනි ප්‍රශ්නෙට.
1: දෙවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ භූගෝල විද්‍යාව පාඩමෙන්. භූදර්ශනයක් කියන්නේ යම් ප්‍රදේශයක පෙනෙන ස්වභාවික හා මිනිස් නිර්මිත ලක්ෂණවල එකතුවක්. කඳු, ගංගා, එතකොට වනාන්තර, ඒ වගේ දේවල් වගේම වගාබි මාර්ග වගේ දේවල් එකතු වෙලා තමයි භූදර්ශන හැදෙන්නේ. ශ්‍රී ලංකාව ප්‍රධාන භූදර්ශන පහක් යටතේ පිහිටලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ගම්පහ, මීගමුව, මහනුවර මේ ප්‍රදේශ අයත් වෙන්නේ මොන භූදර්ශනයටද? 1. තෙත් කලාපීය භූදර්ශනයට, 2. වියලි කලාපීය භූදර්ශනයට.
3: ඔයාගේ උත්තරේ හරි. රුපියල් 500ක් දැන් අතේ තියෙනවා. 500000ක් කරගන්නේ අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යා පාඩමෙන් තමයි අපි තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ. කඳෙන් හටගෙන ආධාරකයකට ඇලි ශාකයක ඉහළ නැගීමට උපකාර කරන මුල් ආලග්න මුල් කියලා අපි හඳුන්වනවා. මේවා සාමාන්‍යයෙන් පස තුල නෙවෙයි කඳේ පිටත තමයි වර්ධනය වෙන්නේ. මෙන්න ප්‍රශ්නය. ආලග්න මුල් පිහිටා ඇති ශාකයක් වන්නේ මේ අතරින් 1. ගම්මිරිස්, 2. කිරළ.
3: ප්‍රශ්න තුනකට උත්තර දීලා මේ වෙදි රුපියල් 1000ක් අතේ තියෙනවා. දැන් පුළුවන් සස්මිතට ඔය රුපියල් 1000 පස් ගුණයක් කරගන්න. ලෑස්තිද? බෝනස් ප්‍රශ්නට යමු එහෙනම්.
1: ටයිටැනික් එංගලන්තේ ඉඳලා ඇමරිකාවට යන අතරවාරේ අයිස් පරයක ගැටිලා මුහුදුවත් වුණා. එක ලෝක ප්‍රසිද්ධ නෞකාවක් පස්සේ කාලෙක චිත්‍රපටයක් පවා මේ අනතුර සම්බන්ධයෙන් නිර්මාණය වෙලා ලෝක ප්‍රසිද්ධ වුණා. මේ අනතුර නිසා කාර්යමණ්ඩලය ඇතුළු 1500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා කියලා කියනවා. මෙන්න ප්‍රශ්නය. ටයිටැනික් නෞකාව ගිලී ගියේ කිනම් සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරේ, 2. පැසිෆික් සාගරේ. ලොකු මහන්සියක් වෙන්නේ නැතුව ප්‍රශ්න හතරටම හරි උත්තරයක් දුන්න. හරිම පහසුවෙන් නේද? පුතාගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද?
2: software engineer.
1: හරි, ඒ බලාපොරොත්තු හැම එකක්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල සස්මිත පොඩ්ඩක් ගෙදර ඉන්නේ, චූටි අනතුරකට මුණ පාලා. ඒ නිසා ඉක්මන් සෝයත් අපි ප්‍රාර්ථනා කරනවා පුතාට.
3: ජය වේවා සස්මිත.
2: හරි, බොහොම ස්තුතියි.
3: සස්මිත වගේ පොකට් මනි දිනන්න අවස්ථාව තියෙනවා. ඉතින් මැසේජ් එකක් එවන්න 0714 151 151ට.
1: සස්මිතල වගේ දැනුම ධනය කරගත්ත අපේ පුංචි දරු පරම්පරා වෙනුවෙන් ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් හඳුන්වා දෙනවා මිනිමුතු අධ්‍යාපන සැලසුමක්. මේ අදයි එක පටන් ගත්ත වැඩක් නෙවෙයි. අවුරුදු 64ක් තිස්සේ අපේ ලංකාවේ අභිමානය වගේම ලාංකිකයන්ගේ ආරක්ෂාවටත් ශ්‍රී ලංකා

0: මනින් යන්න තියෙන හොඳම සහ අපි දන්න විශ්වසනීයම තැන තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් 13:19 චක්කරේ වගේ මතක තියන්න කියන බලන්න
1: 13:19
0: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් දැන් ස්ථාවර තැන්පත් වලට ඉහළම පොලිය ගෙවන ලංකාවේ අංක එකේ තැන අවුරුදු 5කට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරොත් පොලියමනේ අපිට හැමදෙස්සෙම මතක් වෙන්නේ පොලිය 15% ලැබෙනවා. හැබැයි ජේෂ්ඨපුර වැස යන තමයි ඔන්න මේ දීමනාව දෙන්නේ. එතකොට අවුරුදු 3 ඉඳලා අවුරුදු මාස 3 වෙනකම් මේ අතර කාලේ අවුරුද්ද මාස 6 අවුරුදු 3 මාස 3 ආකර්ෂණීය පොලිය අනුපාතයට තේ ඔබට ස්ථාවර තැන්පතු පටන් ගන්න පුළුවන්. විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 13:19 වෙලා මතක් කරන්න. උදැසන 6:00 විලාදී 1:00 දැන්.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: තෙල් සමාගම් වලට වියදම ආවරණය කරගත හැකි බලශක්ති අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්. කහඳගමට රදවුම් නියෝක. HIV ආසාදිතයින් ඉහළ යන බවට පුරෝකථන. මුදල් විශ්වදීකරණය වැළැක්වීම පිළිබඳ ජනපති සාකච්ඡාවක.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සියත දිවයින පුරා

0: Good Money. උදේ 6 විනාඩි 8යි මාංශී. දැන් වෙලාව. ඇත්තටම අපි දෙන්න ටික වාසනාවන්තයිකට මට වෙලාව දෙන්න. මොකද දන්නවද? හැමෝම ඉස්කෝලේ ගිහින් ඉවරලා තියෙද්දි අපි දෙන්නට ආයෙම චාන්ස් එකක් හම්බෙලා තියෙනවා ඉස්කෝලේ යන්න නේද? මතකයි ඉස්සර මේ වගේ වෙලාවට ස්කූල් බස් එකේ සෙනඟ පිරිච්ච ස්කූල් බස් එකේ ඉස්කෝලේට යනකොට අපි කොයිතරම් දේවල් අත්දැක්කද කියලා. මේ ෆීල් එකම මට අදත් මේ වෙලාවෙත් මේ විදිහටම තියෙනවා. මේ වෙලාවට මෙලාවට හිරු එළිය වැටිගෙන යන වෙලාවේ, පුංචි දරුවෝ ඉස්කෝලේ යන වෙලාවේ ඒ දැකපු ලස්සන සීනරිය හදත් මට ඒ විදිහටම මතකයේ මැවිලා තියෙනවා අවුරුදු ගාණක් ගියාට පස්සේ. ඉස්කෝලේ 9 වසරටයි අපි යන්න හදන්නේ. 9 වසර පොඩ්ඩෙක් තමයි ඔන්න අද 3 වෙනියට පොකට් මනී දිනන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ.
1: අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා තිනුලි. Good morning තිනුලි.
2: Good morning.
0: තිනුලි හරි ලස්සන නමක් නේ. කවුද ඔයාලට මේ නම තිබ්බේ?
2: අම්මා.
0: Right. කවුද දැන් මේ වෙලාවේ ළඟ හයියට ඉන්නේ පොකට් මනී අභියෝගේ දිනන්න?
2: තාත්තා.
0: දන්නවද ප්‍රශ්න හතරටම උත්තර දුන්නොත් කීයක් අතට පොකට් මනී ලැබෙනවද කියලා?
2: ඔව්.
0: Right. අභියෝගේ බාර ගන්න ලෑස්ති එහෙනම්.
1: අපි එහෙනම් යමුද පළවෙනි ප්‍රශ්නෙට.
0: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න තිනුලි දුවගෙන් අපි අහන පළවෙනි ප්‍රශ්නේ ඉතිහාසයේ පාඩමෙන්. සිංහල රාජධානියේ පාලනය බ්‍රිතාන්‍යයන්ට පවරා දීමේ ඓතිහාසික ලේඛනය උඩරට ගිවිසුමයි 1815 මාර්තු 2 වෙනිදා උඩරට ගිවිසුම අත්සන් කළා. අපි අහන්නේ උඩරට ගිවිසුම අත්සන් තබන විට බ්‍රිතාන්‍ය පාලකයා ලෙස කටයුතු කළ රජතුමා කවුද? 1. 3 වන ජෝර්ජ් රජතුමා, 2. 5 වෙනි ජෝර්ජ් රජතුමා.
2: 5 වෙනි ජෝර්ජ් රජතුමා.
1: හරි උත්තරේ වෙන්නේ 5 වෙනි උත්තරේ 3 වෙනි ජෝර්ජ් රජතුමා. හරි අපි යමු 2 වෙනි ප්‍රශ්නෙට.
0: කතා කරද්දී අදහස වඩාත් කැපී පෙනෙන විදිහට රසවත්ව ඉදිරිපත් කරන්න සිංහල භාෂාවේදී ප්‍රස්තාව පිරුළු භාවිතා කරනවා. පැරණි සිද්ධි, ජන කතා, ගැමි අත්දැකීම් මත ප්‍රස්තාව පිරුණු හැදිලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. අනුන් රවටන්න ගොස් තමන් රැවටීම, මේ ප්‍රකාශයට ගැළපෙන ප්‍රස්තාව පිරුළු මොකක්ද? ආණ්ඩි 7 දෙනාගේ කැඳ හැලිය වගේ, 2. ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ.
2: 1.
1: උත්තරේ හරි රුපියල් 250ක් දිනාගෙන තියෙනවා. එහෙනම් 250 500ක් කරගන්න යමු 3 වෙනි ප්‍රශ්නෙට.
0: තිනුලි 3 වෙනි ප්‍රශ්නේ ඔයාලට ලැබෙන්නේ විද්‍යාව විෂයෙන්. විටමින් D අපේ ශරීරයට කැල්සියම්, ෆොස්ෆරස් හොඳින් අවශෝෂණය කරගන්න උදව් කරනවා. ඒ නිසා අපේ ඇටකටු සහ දත් ශක්තිමත්ව තියාගන්න විටමින් D වැදගත් වෙනවා. විටමින් D ස්වභාවිකවම හිරු එළියෙන් ලබා ගන්නත් පුළුවන්. මෙන්න ප්‍රශ්නය. විටමින් D ඌනතාවය නිසා ඇතිවන රෝගී තත්ත්වය අපි හඳුන්වන්නේ 1. වීදුරු මසින් ලේ ගැලීම, 2. අස්ථි විකෘති වීම.
2: 2.
1: ඔයාගේ උත්තරේ හරි. දැන් අතේ රුපියල් 500ක් පොකට් මනේ තියෙනවා. බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද?
0: විවිධ ශාස්ත්‍රවල විශිෂ්ට සේවාවක් ලෝකෙට කරපු අයට පිරිනැමෙන සම්මානයක්, එහෙම නැත්නම් ත්‍යාගයක් තමයි නොබෙල් ත්‍යාගය. මෙය ස්වීඩන් ජාතික විද්‍යාඥයෙක් වුණු ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අවසන් කැමැත්ත අනුව 1901 ආරම්භ වුණා. මෙන්න ප්‍රශ්නය. නොබෙල් ත්‍යාගයක් දිනාගත් පළමු කාන්තාව වන්නේ මේ අතරින් 1. මාරි කියුරි, 2. තෙරේසා මෞතුමිය.
1: හරි උත්තරේ වෙන්නේ 5 වෙනි උත්තරේ මාරි කියුරි.
0: ඒ රේඩියම් සොයාගැනීම වෙනුවෙන් තමයි ඇයට නොබෙල් ත්‍යාගය ලැබුණේ.
1: අතේ රුපියල් 500ක් පොකට් මනේ තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 500 රුපියල් 250ක් වෙනකන් අඩු වුණා. අපි අයිම දවසක උත්සාහ කරමු තිනුලි. හා. ජය වේවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0714451 දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දු කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: යට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් වැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: අවන්ස් ටිකට් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකට් එක පේ.
11: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123747. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Galani Fire Shield Purple Fire දැන් වෙළඳපොලේ.
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
14: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න.
15: ස්මර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබන් සිටින්.
16: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
17: Siyata between Lady Miss World Sri Lanka 2026
16: Sri Lanka Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
17: Siyata between Lady Miss World Sri Lanka 2026
18: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
19: ටයිටල් ස්පොන්සර්
20: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
21: එන්චාන්ටර් The fragrance of French romance.
22: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
23: Oatmark's high strength liquid collagen obat adama bawitha karanna.
24: Theater Tele Depeha. Aluth kalawakata tele natya pelak balanna.
25: Hatara dena gana podi kossak thiyen.
26: Man nan hitanne asa.
24: Dakina heena pinena ට ලංවද සියල්ල බොඳව යන නිවේශයක්.
27: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
28: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලි ටිකක්.
24: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
29: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
30: 98.2 98.4

0: Money. හයයි විනාඩි 24යි මාෂු දැන් වෙලාව.
1: මේ වෙලාවේ ඉන්නවා අපේ හතරවෙනි තරඟකාරයා ඉෂාර. Good morning ඉෂාර.
2: Good morning.
0: ඉෂාර කොහෙද ඉස්කෝලේ?
2: විලාසය.
0: Right. දැන් ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනා ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නට හරියට උත්තර දුන්නොත් රුපියල් 250යි. ඊට පස්සේ ලැබෙන හැම උත්තරයකටම අතේ තියෙන පොකට් මනි ගාන දෙගුණයක් වෙනවා.
1: රුපියල් 5000ක් වෙනකම් දිනා ගන්න අවස්ථාව තියෙනවා ඉෂාර. එහෙනම් යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසයේ පාඩමින් තමයි ඔන්න පුතාට පළවෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ. ගම්පොළ යුගයට අයත් සිංහල සාහිත්‍යයේ එන විශිෂ්ටතම සංදේශ කාව්‍යයක් මයුර සංදේශය. ගම්පොළ සිට දෙවිනුවර දක්වා මොනරෙකුගේ අතේ පණිවිඩයක් යැවීම මෙහි ප්‍රධාන අරමුණයි. මයුර සංදේශය කවි 163කින් සමන්විත වෙනවා. අපි අහන්නේ මයුර සංදේශය රචනා වුණේ මොන රජතුමාගේ කාලෙද? 1. තුන්වන විජයබාහු රජතුමාගේ කාලේ. 2. පස්වෙනි බුවනෙකබා රජතුමාගේ කාලේ.
1: හරි උත්තරේ වෙන්නුනේ දෙවෙනි උත්තරේ, පස්වන බුවනෙකබාහු රජතුමාගේ කාලේ. හරි, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ විෂයෙන් තමයි ඔන්න ඔයාට දෙවෙනි ප්‍රශ්නය ලැබෙන්නේ. ආහාර අපතේ යාම වළක්වා ගන්න වගේම අවාරයේදී ආහාර භාවිතයට ගන්න ආහාර කල්තබා ගන්න ක්‍රම තියෙනවා. රසය හා ගුණාත්මක බව වැඩි කාලයක් ආරක්ෂා කරන්න මෙමගින් පුළුවන්කමකුත් ලැබෙනවා. මෙන්න ප්‍රශ්නය. සීනි උණුකර දැමීමෙන් කල්තබා ගත හැකි ආහාරය කුමක්ද? 1. අච්චාරු. 2. ජෑම්.
1: අතේ රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. 250 500ක් කරගන්නේ අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විද්‍යාව පාඩමින් තමයි ඔන්න ඔයාට තුන්වෙනි ප්‍රශ්න ලැබෙන්නේ. ශුද්‍ර ජීවීන් පියවියසට පැහැදිලිව නොපෙනෙන, නිරීක්ෂණයට අන්වීක්ෂයක් අත්‍යවශ්‍ය වෙන කුඩා ජීවීන් විශේෂයක්. ශුද්‍ර ජීවීන් වර්ධනය වෙන්නේ යම් නිශ්චිත පාරිසරික සාධක කිහිපයක් ගැලපුණොත් පමණයි. වෙන ප්‍රශ්නය. ශුද්‍ර ජීවීන් වර්ධනය සඳහා බලපෑමක් ඇති නොකරන සාධකය මේ අතරින් 1. තෙතමනය. 2. පීඩනය.
1: උත්තරේ හරි. අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට ගිහිල්ලා 500 පස්කුණයක් කරගන්නවට පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
2: ඔව්.
0: ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති කියන්නේ රටේ රාජ්‍ය නායකයා. රජයේ ප්‍රධානියා වගේම විධායක බලයේ ප්‍රධානියා විදිහටත් ඔහු ක්‍රියා කරනවා. 1978 වසරේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය ලැබුණා. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා කවුද? 1. ඩී.එස්. සේනානායක. 2. ජේ.ආර්. ජයවර්ධන. අපි ඇහුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා කවුද කියලා. එතකොට උත්තරේ වෙන්න ඕනේ ජේ.ආර්. ජයවර්ධන මහතා.
1: අතේ තිබ්බ රුපියල් 500ක් පොකට් මනී බෝනස් ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා. අපි අයිම දවසක උත්සාහ කරමු ඉෂාර. ජය වේවා. ඒ විදිහට පොකට් මනී දිනන්න අවස්ථාවක් දිනා ගන්න අවස්ථාව තියෙන කරන්න තියෙන හරිම පුංචි වැඩක් 0714 151 151ට එවන්න මැසේජ් එකක්.
0: හරි, පොඩ්ඩෝ හතර දෙනා අභියෝගයට සාර්ථකව මුණ දුන්නා. අභියෝග වලට අභියෝග කළා. ප්‍රශ්න වලට උත්තර දීලා පොකට් මනී දිනා ගත්තා. නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ අපි බලමු අම්මලා කොහොමද වැඩ පෙන්නන්නේ කියලා. ටිකටම සිය තහන්න සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඉන්නවා අපිත් එක්ක. ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඉන්නවා අපිත් එක්ක. වෙලාව මතක් කරන්න, දැන් වෙලාව උදෑසන 6:29.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: සලේ සීඩියට මුදල් විශෝධීකරණය ගැන සාකච්ඡා. තෙල් බෙදුම්කරුවන්ගෙන් ඉල්ලීමක්. රුසියාවට සහාය වීමට ඇමරිකාව සූදානමින්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: වැදුන නේද? මොකද්ද මල්ලේ? පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑ මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙමේ වුණා. බ්‍රේක් එක එහෙමේ වෙන්න බෑනේ මල්ලේ. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
4: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
5: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය දාවණයකට.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලින් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ ඔහු ප්‍රතිකාර මගින් සුවතත්වයට පත්වීමත් සමගයි. සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ ප්‍රතිකාර ලබමින් පසු වුණා. මේ අතර ප්‍රතිකාර සිදු කරන වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ නොතිසිනිකුත් කළා. එම දැනුම් දීමට අනුව වෛද්‍යවරුන් 10 දෙනාගෙන් යුත් කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ දින 100කට අධික කාලයක් ප්‍රතිකාර ලැබූ සුරේෂ් සලේහට රෝහලින් පිටව යාමට හැකි බවයි. එම දැනුම් දීමෙන් පසු අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දන්වා සිටියේ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බවයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කළ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත ක්‍රියාකාරී මට්ටමට ගෙනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මුදල් විශෝධීකරණයේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපීම වැළැක්වීමේ ජාත්‍යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්‍රී ලංකාව මුහුණ දෙන තුන්වන අන්‍යෝන්‍ය ඇගීම සඳහා වූ පූර්ව සූදානම පිළිබඳව සාකච්ඡාව පැවැත්වුණා. රට මුහුණ දී සිටින අවධානම හඳුනා ගනිමින් එය අවම කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සහ ආයතනික ප්‍රතිසංස්කරණ සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ යම් ප්‍රමාදයක් ඇත්නම් ඒවා නිවැරදි කරගනිමින් ඉදිරි සති 3ක කාලය තුළ පූර්ණ කැපවීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. පුද්ගලික ඉන්ධන සමාගම්වලට පිරිවැය ආවරණය වන මිලකට අනුව ඉන්ධන අලෙවියට නීතිමය බාධාවක් නොමැති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් GMRD අපොන්සෝ සඳහන් කළේ ඉන්ධන ආනයනය සඳහා අවම පිරිවැයක් තරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බවයි. ඊට අදාළව ඉන්ධන මිලකරණය සිදු කරන බවයි ලේකම්වරයා සඳහන් කළේ. පුද්ගලික සමාගම් ඉල්ලා ඇත්තේ ඉන්ධන මිල ඉහළ නංවන ලෙස හෝ ඉන්ධන සඳහා සහනාධාර ලබා දෙන ලෙසයි. පුද්ගලික ඉන්ධන මෙදාහරින සමාගම්වලට ගිවිසුම් අනුව අවම ඉන්ධන තොග ප්‍රමාණය පවත්වාගෙන යන ලෙස දැනුම් දී ඇත්තේ ලේකම්වරයා විසින්. ඉන්ධන මිල සම්බන්ධයෙන් ආණ්ඩුවට තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමේ විධායක කමිටුව අධ්‍යක්ෂ ඩී.වී. ශාන්තද සිල්වා සඳහන් කළේ.
7: මිල වැඩි වෙන්න කියන්නේ මේ IMF එකත් ඊයේ සඳහන් කරලා තියෙනවා සහනාධාරය නැතුව නියම මිලට ඉන්ධන විකුණන්න කියලා. අඩුම ගානේ ඩීසල් වලට ලබන රුපියල් 60කුත් පෙට්‍රල් ලබන රුපියල් 50කුත් අලාභයකට තමයි මේ වෙනකොට ඉන්ධන අලෙවි කරන්නේ. එබැ හේතුව උඩ IMF එකේ තීරණයත් උඩ යම්කිසි තීරණයක් රජයට ගන්න සිද්ධ වෙනවා මේ ඉන්ධන මිල සම්බන්ධයෙන්. ඒ අනුව ඒ අදහස් අනුව අනිවාර්යයෙන්ම මිල වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ.
1: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් සතුව ඉන්ධන තොග පවතින බවයි එහි සභාපති ජනක රාජකරුණා සඳහන් කළේ.
8: ජනතාවට අපි ආයතනය කරන්න තියෙන්නේ කවුරු හරි කියනවට හරි සමාජ මාධ්‍යෙන් කියනවට හරි කලබල වෙලා නිකම් පෝලිං වල යන්න එපා. ගැටලුවක් තියෙනවා අනිකුත් සමාගම් වල තෙල් ඒ ෂෙඩ්ස් වල තෙල් අඩුයි. එහෙම පෝලිමක් තියෙනවා නම් රන්න තියෙන්නේ ළඟම තියෙන සිපෙට්කෝ පිරවුම් වලට යන්න. ඒ පිරවුම් වල තෙල් තියෙනවා.
1: ඉන්ධන සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට බලධාරීන් වගකිව යුතු බවයි සමගි එකවද වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම් කරු ආනන්ද පාලිත කියා සිටියේ.
9: වර්තමාන පාලකයා ටොප් එකේ ඉඳලා තෙල් සභාපති වෙනකන් කැබිනට් එක සහ සභාපති ඇමතුරු වග කියන්න ඕනි. දැනුත් ඉන්ධන ගේන්නේ එදා වේල ටුවස් එකට. දැනුත් බොරතෙල් බැරල් නැව් දෙකක් ගබඩා කරන්න තියෙන ටැංකි දෙක හදලා තිබුණු ටැංකි දෙක ප්‍රතිසංස්කරණය කරේ නැහැ. පිරිපහදු එක දශමයකින් අලුත් වැඩියා කෙරුවේ නැහැ.
1: මෙරට ආර්ථික ගැටලු අවසන් වූ නොමැති බව කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය නවරත්න බණ්ඩා පවසනවා. ඔහු සඳහන් කළේ අර්බුදයේ පැවති සමයේ මතුවූ ගැටලු යලිහට ගනිමින් පවතින බවයි. අඛණ්ඩව කාර්තු 12ක් ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමත් සමග ශ්‍රී ලංකා ආර්ථිකයේ අර්බුදයට පෙර පැවති මට්ටමට යලි පැමිණ ඇති බව ලෝක බැංකුව සඳහන් කළා. ලෝක බැංකුව පැවසුවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද පවුල් ආදායම් රැකියා තත්ත්වය සහ දරිද්‍රතා මට්ටම් තවමත් අර්බුදයට පෙර මට්ටමට පැමිණ නොමැති බවයි. ආර්ථික ප්‍රකෘතිමත් වීම තවමත් සම්පූර්ණ නොවූ සහ සමාන ලෙස බෙදී නොගිය ක්‍රියාවලියක් බව ලෝක බැංකුව පෙන්වා දෙනවා. අර්බුදයට පෙර පැවති මට්ටමට සාපේක්ෂව දරිද්‍රතාව තවමත් ඉහළ මට්ටමක පවතින අතර එය 16.9 අගයක්. 2027 වසරේදී ආර්ථික වර්ධනය 4.2% දක්වා මන්දගාමී වනු ඇතැයිද ලෝක බැංකුව පුරෝකථනය කළා. ආර්ථික ගැටලු තවදුරටත් පවතින බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය නවරත්න බණ්ඩා සඳහන් කළේ.
10: අර්බුදයට කලින් මට්ටමට ආර්ථිකය ආවා කියලා කිව්වට ඉතින් එහෙම වෙලා නැහැ නේද? දැන් ওই බේන බණ්ඩ බහන්න මිල වැඩි වෙලා තියෙනවා නේද? අර්බුදයට පෙර පැවිදි තත්ත්වයකට ආවා කියලා කියන්න බෑනේ. අර්බුදයක්මනේ ඇත්තටම ආයත් නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ගිය සතියේ ඇත්තටම තෙල් නැහැ කියලා ඉතින් අපි අහනකොට කියන්නේ දවසට එක මේකයි ඉවන්නේ කියනවා. ඒක නිසා අපි තෙල් බදාරින්න බෑ. දැන් අද කියනවා මොකද්ද අර බද්ද නිසා අර ප්‍රවාහනය කරන්න ඇති එක කරන්න බෑ කියලා. එතකොට එහෙම කියනකොට ඉතින් අර පෙර තත්ත්වයට කියලා කියන්නේ පෙර තත්ත්වේ නෙමෙයි අපි අර අර්බුදයේ පැවති තත්ත්වයට ඇවිල්ලා කියලා තමයි මන්ද අපිට නම් පේන්නේ.
1: මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට වැඩ බද්දට සහනයක් ලබා දිය යුතු බව ලංකේ එක්සත් ව්‍යාපාරික සංසදයේ උපසභාපති ලක්මාල් පෙරේරා පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට කැමෙන්.
11: Budget Review 2027.
12: ලබන වසර සඳහා වන අයවැය ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටවීම සඳහා ලබන වසරේදී ගත යුතු පියවර විදිහට ඔබේ යෝජනා මොනවද?
13: ඒ මිනිසුන්ට අවශ්‍ය යටිදල පහසුකම් හදන්න ඕනේ. අපේ යුටිලිටිස් ඔක්කොම ගණන් වැඩි. එතකොට අපිට පිටරටවල් එක්ක තරඟ කරන්න බෑ. කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට යම් සහනදායි විදිහට මේ දේවල් දෙන්න ඕනේ. දැන් වැට් එක ගත්තත් ඕනෑම නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීමේදී නිෂ්පාදන පිරිවැයට සේවක පටිනඩිත් අයිති වෙනවා. එතකොට ත්‍රෙෂෝල්ඩ් කතාව වැට් එක දෙපැත්තකින් අහුවෙනවා. එතකොට අපි බඩුවක් නිෂ්පාදනය කරලා එළියට දානකොට ඒ පඩි අරක ඇතුලේ තියෙනවා. ඒකටත් වැට් එකක් ගෙවලා තියෙනවා. පඩි ගෙවනවා නම් ඒ පඩි ගෙවන amount එක 100ක් ගෙවන ෆැක්ටරියක් තියෙනවා. ඒ 100 වැට් එකෙන් නිදහස් කරන්න ඕනේ.
12: විදුලිය සඳහා විශාල පිරිවැයක් දරන්න වෙනවා කියන එක නිරන්තරයෙන් කර්මාන්තකරුවන්ගෙන් එල්ලවන චෝදනාවක්. මීට ඔබ යෝජනා කරන විසඳුම කුමක්ද?
13: ව්‍යාපාරිකයෙක් හැටියට මේ මිනිස්සු කර්මාන්ත ශාලාවක ට්‍රාන්ස්ෆෝමරයක් තියාගෙන දුවනවනම් ඒ ට්‍රාන්ස්ෆෝමරයට අදාළ ප්‍රමාණයට සෝලා ගහ ගැනීමට සහ ඒ අවශ්‍ය ප්‍රමාණයට බැටරි පැක් දාගන්න යම් ක්‍රමවේදයක් සලසලා දෙන්න ඕනේ. මේ බජට් එකෙන් ඒ දේවල් කරලා දෙන්න ඕනේ. එතකොට ඒ කර්මාන්ත ශාලාව වලට ලොකු පිරිවැයක් දරන්න උවමනාවක් නැහැ විදුලි බිලට. නැත්තම් විදුලි බිලට වෙනම ගෙවන්න ඕනේ, KVA වලට වෙනම ගෙවන්න ඕනේ. ඉතින් මෙවැනි දේවල් කරන්නේ නැතුව රටක් දියුණු කරන්න බෑ.
12: අපි දකින දෙයක් තමයි දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වලට රජය සහනාධාර පිරිනමනවා. මේ පුද්ගලයන්ව ව්‍යවසායකයන් බවට පත් කරන්න යම් ක්‍රමවේදයක් තියෙනවද?
13: 5000 මේ මිනිසුන්ට දෙන්න ඕනේ නැහැ. ඕක පුළුවන් ප්‍රාදේශීය හැම ලේකම් කාර්යාලයකම දෙනවා පැල වවන්න. හරිද? එළෝන් ටිකක් වවන්න. රුපියල් 5000 පැල දෙනවා මේ මාසෙ. ගෙදර ගිහිල්ලා කට්ටිය වවලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉස්සරහම සතියේ දවස් තුනක් විතර පොලක් දානවා. ඒ පොලේ බඩ ටික විකුණ ගන්න. එතකොට මේ මිනිසුන් මේ දායකත්වයක් දෙනවනේ ලංකාවට.
12: දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කරගන්න ආණ්ඩුව ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ මොනවද?
13: අපේ සෙස් එක අයින් කරලා අපේ රටට බාණ්ඩ ඕන දෙයක් ගේන්න පුළුවන්. නමුත් ඉන්දියාව ගන්න, ඉන්දියාවට අපිට එක්ස්පෝර්ට් එකක් කරන්න බෑ. ඒගොල්ලන් ඒගොල්ලන්ගේ කට්ටිය ආරක්ෂා කරගන්න ඒගොල්ලන් කම්ප්ලයන්ස් එකතු කරලා තියෙනවා. එතකොට මෙන්න මේ සර්ටිෆිකේට් ඕන, මේවා ඕන. ඒගොල්ලන් ඒගොල්ලන්ගේ කර්මාන්තකරුවෝ රැකගන්න ලොකු විශාල බාධක දාලා තියෙනවා. නමුත් අපේ රටට ඕන කුණු ගොඩක් ගේන්න පුළුවන්.
11: Budget Review 2027.
1: මෙරට දරිද්‍රතාව ඉහළ ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට එක්වමින්.
14: මේ රටේ ජනතාව අපායට යන ආකාරයට බදු ගහලා තියෙනවා. තොම්පච දේශපාලනේ ක්‍රියාත්මක කරන්න එපයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ලෝක බැංකුව කියන ආකාරයට අපේ රටේ දුප්පත්කම 65.4%.
1: විපක්ෂ නායකවරයා දරිද්‍රතාව පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි නියෝජ මාධ්‍ය රුවන් රණසිංහ පැවසුවේ.
15: විපක්ෂ නායකතුමා පට්ටපල් බොරුවක් මෙතන කිව්වා. දැන් ඇවිල්ලා අපේ රටේ දරිද්‍රතාවයේ 65%ලු සම්පූර්ණ බොරුවක්. මම චෙක් කරලා බැලුවා IMF World Bank reports වල තියෙන්නේ එක 24% විතර වගේ තමයි අපේ රටේ දරිද්‍රතාවයේ වාර්තා වෙන්නේ. වැදගත් තනතුරක් දරන කෙනෙක් අපේ රටේ මේක 65%ලු පට්ටපල් බොරු කියන්නේ මේ විපක්ෂය.
1: දරිද්‍රතාවෙන් පෙළෙන නාගරික ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් කියා සිටියේ.
14: අද නාගරික දුප්පත් ජනතාව අබ්බ ඇටේ ඉඳලා පුණු ඇටේ දක්වා සල්ලි දීලා ගන්න ඕන. තුන් වේල කාප මිනිස්සු දෙවේල කන්නේ. දෙවේල කාප මිනිස්සුන්ට එක වේලක්වත් කන්න තියෙන දේ ෂුවර් නැහැ. උදේටයි දවල්ටයි එකතු කරලා 11ට හොදී බතුයි කන්නේ නැත්තම් පොල් සම්බෝලි බතුයි ගන්නේ. සමහර ගෙවල් වලට පාන් රාත්තල සුපිරි ආහාරයක්. මොකද පාන් රාත්තලක් ගෙනාවොත් දෙන්නෙකුටයි කන්න පුළුවන්. හාල් කිලෝවක් ගෙනාවොත් 6 දිනකට කන්න පුළුවන්.
1: ජනතාව පොරොන්දු අපේක්ෂා නොකරන බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාතුකොට සඳහන් කළේ.
14: වෙන ජනාධිපතිවරු ගමින් ගමට යනකොට ජනතාවට ප්‍රතිලාභ අරගෙන ගියේ. ඔබේ ජනාධිපතිතුමා අද ගමින් ගමට යනකොට යන්නේ ජනතාවට පීඩනේ අරගෙන. අද තෙල් මිල වැඩි කළා. අද මේ රටේ ජනතාවට පීඩනේ අරගෙන යන ජනාධිපතිවරයෙක් බවට ඔබේ ජනාධිපතිතුමා පත් වෙලා එනිසා පීල්ලා සිටිනවා. ඔබේ ආණ්ඩුව මැතිවරණේ ලබා දීපු පොරොන්දු ඉෂ්ට කරන්න ඔබ නැවතවරක් සිදු කරමින් ඉන්නේ. මැතිවරණ කාලේ වගේ නැවත පොරොන්දු දිදී යන ක්‍රමයක්
16: ඔබතුමා
14: මේ ජනතාව බලාපොරොත්තු වෙන පොරොන්දු නෙවෙයි. වැඩපිළිවෙල එය ක්‍රියාත්මක කිරීම.
1: රජයේ නය යෝජනා ක්‍රම දිවයිනම ආවරණය වන පරිදි බෙදී ගොස් ඇති බවයි අමාත්‍ය සුනිල් හඳුන්වන්නේ කියා සිටියේ.
17: ඒ අපේ රජයේ නය යෝජනා ක්‍රම අර හිතවතුන් අතර බෙදාගත් එකක් නෙමෙයි. දේශපාලන හිතවත්කම් වලට දුන්න එකක් නෙමෙයි. එක ප්‍රදේශයකට සීමා වෙච්ච එකකුත් නෙමෙයි. කියන්න සතුටුයි කොළඹට සීමා වෙච්ච බස්නාහිර පළාතට සීමා වෙච්ච නය යෝජනා ක්‍රම වෙනුවට උතුරු පළාත, නැගෙනහිර පළාත, ඒ වගේම දකුණු පළාත, ඌව, සබරගමුව මේ රට හැමතැනම ඒ නය යෝජනා ක්‍රම බෙදලා ගිහිල්ලා තියෙනවා.
1: මෙම වසරේ HIV ආසාදිතයින් වාර්තාවීම ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර ඇතැයි සෞඛ්‍ය මාධ්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු පැවසුවේ පුරුෂයන් අතර රෝගය පැතිරීම ඉහළ ගොස් ඇති බවයි. HIV AIDS ආසාදනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඉහළ නංවනු ලැබුවා. ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ සැපීමද අඛණ්ඩව සිදුවන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
18: 2025 වර්ෂයට සාපේක්ෂව මේ වසරේදී නව රෝගීන් වාර්තා වීම වැඩි විය හැකියි අනුමානයක් අපිට පවතිනවා. ඒක මට හරියටම ඉලක්කම දැන් කියන්න මම යන්නේ නැත්තේ. මොකද සමහර ඒවා තියෙනවා ඒ ඉලක්කම පොඩ්ඩක් පැහැදිලි කරගන්න තව අවස්ථාවක් තියෙනවා. මේ වසරේ අපිට නව රෝගීන් 874ක් වාර්තා වෙලා තිබුණා. තාම මේක ඉක්මවා ගිහිලා නැහැ. අපි ඒ ගැන සැලකිලිමත් වෙමින් ඉන්නවා. විශේෂයෙන්ම කාන්තාවන් වඩා පිරිමින් අතර රෝගය පැතිරීම වැඩි වෙලා තියෙනවා. ඒකත් හඳුනාගෙන තියෙනවා මේ මත්ද්‍රව්‍යවලට බැහැවුවන් අතර තමයි මේ වැඩිපුර පවතින්නේ කියලා. සහ ඊට අමතරව හෙපටයිටිස් B සහ C රෝගවලත් වාර්තා වීමක් තිබෙනවා ඒ අය අතර.
1: රුසියාවේ සයිබීරියාවේ වසංගත රෝග පරීක්ෂණ මධ්‍යස්ථානයක සේවය කළ රසායනාගාර සේවිකාවකගේ මරණය සම්බන්ධයෙන් වැඩිතර තොරතුරු ලබා දෙන ලෙස ඇමරිකානු රාජලේකම් මාකෝ රුබියෝ රුසියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. රුසියානු බලධාරීන් පවසන්නේ මරණයට හේතුව පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බවයි. මේකු සැත්තේ සයිබීරියාවේ ඉර්කොට්ස්ක් පරීක්ෂණ ප්‍රතිවසංගත ආතනයේ සේවය කළ 28 වෘද්ධි කාන්තාවක්. ඇය මේකු සැත්තේ නිශ්චිත හේතුවක් හඳුනා නොගත් නියුමෝනියා තත්වයකින් බවයි රුසියානු පාරිභෝගික සහ මහජන සෞඛ්‍ය නිරීක්ෂණ සේවය පැවසුවේ. මීට පෙර නිල වශයෙන් තහවුරු නොකළ වාර්තා කිහිපයකින් සඳහන් වූයේ රෝගකාරකයක් සහිත පරීක්ෂණ නලයක් කැඩී යාමෙන් හෝ වසංගතය ස්වභාවිකව පැතිරෙන ප්‍රදේශයකට කළ සංචාරයකින් පසු ඇය රෝගී වී ඇති බවයි. එහෙත් රුසියානු බලධාරීන් එම වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර සිද්ධිය වඩාත් බරපතල තත්වයක් බවට පත් වූහොත් රුසියාවට සහාය වීමට ඇමරිකාව සූදානම් බවයි මාකෝ රුබියෝ ප්‍රකාශ කළේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව සඳහන් කර තිබෙනවා. ප්‍රංශය පවතින අකණ්ඩ සිසු උද්ඝෝෂණ හේතුවෙන් සිසුන් 6100ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය පැවසුවේ සිසුන් විසින් ප්‍රංශයේ ගොඩනැගිලි සහ උසස් අධ්‍යාපන ආයතන රසක් ගිනි තබා විනාශ කර ඇති බවයි. පොලිසිය සමග ඇති කරගත් ගැටීම් සමග ප්‍රංශයේ උසස් පාසල් ඇතුළුව පාසල් 2000ක් වසා තිබුණා. ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පිරිස 200ක්. සිසු විරෝධතා සඳහා මූලික වී ඇත්තේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා රජයේ මැදිහත් වීමක් නොමැති වීමයි. යලිසිරස්තල සලේ යලිසි අයිටියට මුදල් විශුද්ධීකරණය ගැන සාකච්ඡා. තෙල් බෙදුම්

0: චත්‍ර වීරමන්ගෙන් ඇහුවා.
1: ඊ අවුරුද්දේ ඔක්තෝබර් 2 වෙනිදා තමයි ඇත්තටම ආයු චිත්‍රපටය මුලින්ම ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කරන්නේ. ප්‍රේක්ෂකයන්ට බලා ගන්න අවස්ථාව හම්බ වෙන්නේ දින 100කට අධික කාලයක් ඇත්තටම තිරගත වෙනවා. ඔය දිත්වා වගේ ව්‍යසන තත්ත්වයකදී ඇත්තටම ගොඩාක් ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටය බලන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඉතින් ওই කාරණා ඔක්කොම එක්ක නිෂ්පාදකවරුන් සහාය කණ්ඩායම තීරණය කරනවා සීමිත දර්ශන වාර කීපයක් ඇතුලේ නැවතත් ප්‍රේක්ෂකයන්ට බලන්න අවස්ථාවක් ලබා දෙන්න.
2: ආයු කියන්නේ අවෝඩ්ස් ගොඩක් හම්බුණු මූවි එකක් නේද?
1: සරසාවේ සම්මානවලුල්ලේ සම්මාන 10කින් පිදුම් ලබන ආයු චිත්‍රපටය හොඳම සංගීතය, හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ගායකයා ගායිකාව, හොඳම ගීත රචනය, චිත්‍රපටයේ ඉන්න දුව කෙනාට කුසලතා සම්මානයක් හම්බ වෙනවා. විශේෂිත වූ දේ තමයි මේ චිත්‍රපටයේ නිෂ්මිකේ චරිත රඟපාන චන්ද්‍ර මැක්ට ජනප්‍රියම නිළිය සහ වසරේ හොඳම නිළිය කියන සම්මාන දෙකම ලැබෙනවා.
0: ආයි කවද වෙනකන් අපිට මූවි එක බලන්න පුළුවන්ද?
1: සීමිත දර්ශන වාර කීපයක තමයි අපි මෙහෙලා සංවිධානය කරලා තියෙන්නේ. ප්‍රේක්ෂක ඉල්ලීම් මත ඔක්තෝබර් 2 වෙනිදා සති දෙකක් විතර කාලයකට වඩා ඉරගත වෙන්නත් පුළුවන්.
3: Talk of the town.
0: අවුරුදු ගාණක් තිස්සේ බොලිවුඩ් වල විතරක් නෙවෙයි මුළු ලෝකෙම කොණ්ඩ දෙනෙක් ආදරය කරන වොයිස් එකක් තමයි අරිජිත්
4: සිංහ.
3: Talk of the town.
5: දැන් වෙලා උදැසන 6:50යි.

0: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
1: Bajaj Pulsar N160 superior performance superior sporty look dual channel ABS gold USD Fox David Peiris Motor Company Private Limited within amathanna 01114700

0: கிழக்கு வர்தன டெக்ஸ்டைல்ஸ்.
1: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු වෙතින්. 98.2 98.4 දිව

Siyata. Vashi, good morning. ප්‍රශ්න වලට වැඩ දාපු පොඩ්ඩු හතර දිනේ කවියෝගේට මූණ දීපු හැටි අපි දැක්කා. දැන් අම්මලගේ

0: චාන්ස් එක. අද මමීස් පොකට් මනි සෙග්මන්ට් එකෙන් අපි යන්නේ මහනුවරට.
1: මහනුවරින් ඉන්නවා දිල්හානි හේරත් ප්‍රශ්න වලට උත්තර දෙන්න. Good morning දිල්හානි.
2: Good morning.
1: දිල්හානි කියන්නක බලන්න ඔයා කවුද කියලා.
2: මම මහනුවර මුල්ගම්පලේ මගේ දරුවෝත් බලාගෙන ඉච්චටලා ඉන්නවා.
1: දිල්හානි ලෑස්ති නේද අභියෝගේ බාර ගන්න?
2: ලෑස්ති.
0: අද මමීස් පොකට් මනි අභියෝගේ බාර ගන්නේ මහනුවර මුල්ගම්පලින් දිල්හානි හේරත්.
3: මමීස් පොකට් මනි.
1: මෙන්න දිල්හානි රුපියල් 250ක් දිනා ගන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නය.
0: දිල්හානි මහනුවර තියෙන ප්‍රසිද්ධ ක්‍රීඩාංගන වලින් එකක්නේ බෝගම්බර ක්‍රීඩාංගණය. ඔයත් නුවර නිසා අපිට හිතුණා නුවරට උරුමයක් වුණු බෝගම්බර ගැන අහන්න. බෝගම්බර ක්‍රීඩාංගණය හැදුවේ බෝගම්බර වැව ගොඩ කරලා. ඒ වැව ගොඩ කළ තැනම 1876 දී බ්‍රිතාන්‍යෝ බෝගම්බර සිරගෙදරත් හැදුවා. රජුට විරුද්ධ වුණු නිසා ඇහැලේපොළ කුමාරිහාමි ගිල්ලුවෙත් මේ වැවේමයි. මෙන්න ප්‍රශ්නය. බෝගම්බර වැව නිර්මාණය කරන ලද රජතුමා කවුද? 1. කීර්ති ශ්‍රී රාජසිංහ රජු. 2. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු.
2: 1. කීර්ති ශ්‍රී රාජසිංහ.
1: දිල්හානි හරි උත්තරේ වෙන්න ඕනි දෙවනි උත්තරේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. 1800 ගණන්වල මුල් කාලේ තමයි බෝගම්බර වැව හැදුවේ. අපි යමු දිල්හානි දෙවනි ප්‍රශ්නෙට.
0: පුරුද්දක් විදිහට අපි කෑමට කොළ වර්ගයක් එකතු කරගන්නවනි දිල්හානි. ගෙදර එහෙම කෑමට ගන්න මොනා හරි විශේෂයෙන් කොළ වර්ගෙම වවලා තියෙනවද?
2: ඔව්.
0: අතීතේ ඉඳලම ආහාරයක් විදිහටත් ඖෂධයක් විදිහටත් අපි ගොටු කොළ පාවිච්චි කරනවා. ගොටු කොළ හැදෙන්නේ තෙතමනය සහිත පස්සේ පුංචි රවුම් කොළ තියෙන ශාකයක්. මෙන්න ප්‍රශ්නය. ගොටු කොළ වඩාත් ගුණදායක වන්නේ මේ අතරින් 1. හෘද රෝග සඳහා. 2. මොළයට සහ මතක ශක්තියට.
1: දිල්හානිගේ උත්තරේ හරි රුපියල් 250ක් දැන් අතේ තියෙනවා. දිල්හානි තුන්වෙනි ප්‍රශ්නේදී ඔය 250 500ක් කරගමු.
0: ১৯৪৭ තමයි ලංකාවේ මුල්ම ජාතික ගුවන් සේවය ආරම්භ වෙන්නේ දිල්හානි. අද වෙනකොට දිල්හානි අපි අපේ ගුවන් සේවය හඳුන්වන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස් නමින්. 1979 ඉඳලා 1988 වෙනකන් අපි එයා ලංකා ලෙස එය හැඳින්වුවා. මෙන්න ප්‍රශ්නය. මුල් කාලේ ලංකාවේ ජාතික ගුවන් සේවය හැඳින්වුණේ 1. එයා සෙරන්දිප්. 2. එයා සිලෝන්.
1: දිල්හානි උත්තරේ හරි. අතේ තිබු රුපියල් 250 රුපියල් 500ක් වෙලා තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේදී ඔය අතේ තියෙන රුපියල් 500 පස්කුණයක් කරගන්නවාට පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්නේ වැරදුනොත් ඔය අතේ තියෙන රුපියල් 500 රුපියල් 250ක් වෙනකන් අඩු වෙනවා. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද?
0: එක මනුස්සයෙක්ගේ අන්තිම කැමැත්ත නිසා අද ලෝකයක් කතා වෙන විශේෂිත සම්මානයක් බිහි වුණා දිල්හානි. ඒ 1901 දී ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අවසන් කැමැත්ත අනුව පිරිනැමෙන නොබෙල් ත්‍යාගය. ලෝකේ විශිෂ්ට සොයා ගැනීම් කරන පුද්ගලයන්ට මේ සම්මානය පිරිනැමෙනවා. විද්‍යාව, සාහිත්‍ය, සාමය වගේ ක්ෂේත්‍රවල විශිෂ්ට දායකත්වය මෙයින් අගය කරනවා. මෙන්න ප්‍රශ්නය. නොබෙල් ත්‍යාගයක් දිනාගත් පළමු ආසියාතිකයා කවුද? 1. රවීන්ද්‍රනාත් තාගෝර්. 2. ඉන්දිරා ගාන්ධි.
2: රවීන්ද්‍රනාත් තාගෝර්.
1: දිල්හානි ඔයාගේ උත්තරය හරි. අතේ තිබු රුපියල් 500 පස්කුණයක් වෙලා රුපියල් 2500ක් ඔයා අද දවසේ දිනා ගන්නවා.
0: එතකොට දිල්හානි 1913 සාහිත්‍යයට හිමි නොබෙල් ත්‍යාගය තමයි තාගෝර්තුමා හිමි කරගත්තේ ඒ ඔහු ලියූ ගීතාංජලි කෘතියට.
1: බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
4: Money.
0: මාෂි දරුව තමයි අපේ ජීවිතේ.
1: දරුව වෙනුවෙන් නිෂාන් මේ හැම මහන්සියක්ම ගන්න.
0: අම්මා තාත්තා වගේම අවුරුදු 64ක් තිස්සේ ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් රක්ෂණය සපයන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. ඔන්න දැන් මිනිමුතු අධ්‍යාපන සැලසුමින් දැනුම ධනය කරගත් දරුව වෙනුවෙන් උසස් අධ්‍යාපන අරමුදලක් වගේම සෞඛ්‍ය ආවරණයකුත් ලබා දෙනවා.
1: ඉතින් ඔබත් අද ඔබේ දරුවන්ට මිනිමුතු රක්ෂණ ආවරණයක් කරන් දෙන්න.
0: මේ දවස්වල ස්ථාවර තැන්පතුක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් වැඩිම පොලියක් දෙන තැනක් නෙවෝනේ.
1: ඉතින් ඒ ගැන තවත් හිත හිතින්න ඕනේ නැහැ. ඒකට තියෙන හොඳම තැන තමයි සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
0: 13-19ට කතා කරන්න, විස්තර දැනගන්න, ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න හොඳම තැන තමයි සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. දැන් ජේෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ගෙවනවා අවුරුදු 5ක කාලයකට පටන් ගන්න ස්ථාවර තැන්පතු වලට. අවුරුදු 3 ඉඳන් මාස 3 වෙනකම් ඔයා කැමති කාලයකට ඔයාට පුළුවන් ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න.
1: පොකට් මනි ගේම් එක රෙජිස්ටර් වෙන්න එවන්න අපිට මැසේජ් එකක් 0714-151-151
0: හෙටත් උදේ 5යි කාලට අපි පොකට් මනි අරන් එනවා.

0: වයසට යනකොට ව්‍යායාම අවශ්‍ය නැද්ද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
0: අපි අතර බොහෝ දෙනෙක් කරන වැරදි දෙයක් තමයි තරුණ කාලයේදී ව්‍යායාම කළාට සාමාන්‍ය වයස 40 විතර වුණාට පස්සේ ඒ ව්‍යායාම කිරීම නවත්තනවා. ඔවුන් හිතන්නේ වයසට යනවත් එක්කම ඒ වගේ ව්‍යායාම කිරීමෙන් ඔවුන්ට එතරම්ම වැඩක් වෙන්නේ නැහැ කියලා. බොහෝ විට බර එසීමේ ව්‍යායාම එහෙම නැතිනම් ජිම් එකට ගිහිල්ලා කරන ව්‍යායාම තමයි මේ විදිහට මුලින්ම නවත්වන්නේ. නමුත් සාමාන්‍ය වයස 40 වුණාට පස්සේ බර එසීමේ ව්‍යායාම එහෙම නැතිනම් රෙසිස්ටන්ට් ට්‍රේනින්ග් කියන ව්‍යායාම වර්ගය ඔබට ඉතාම වැදගත් වෙනවා. ඒ ඔබගේ ශරීරයේ මාංශ

0: විශ්වර්ධනයටත් ඒ වගේම බෝන් ඩෙන්සිටි කිම නැත්නම් අස්ථිවල තියෙන ඝනත්වය වර්ධනය කිරීමටත් වැදගත් වෙනවා. එමගින් ඔබට බෝන් ඕන රෝග වලින් ආරක්ෂා වීමටත් ඒ වගේම වයසට යාමේදී සිදුවන අනතුරු වලින් ආරක්ෂා වීමටත් හැකියාවක් ලැබෙනවා. ඒ නිසා කිසි විටකත් වයසට යනවා කියලා ඔබ කරන ව්‍යායාම නවත්වන්න එපා.
1: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
2: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: අසපදමට සිත අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
1: ආසිනම් වෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
4: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1.3 රෝද රථය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන 200cc සහ 230 සීසී මාදිරි වලි දිවයින පුරා විදුරු ජනවින් නම්තර කොට සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත
3: දැන් කිසි දෙයක් හිටට කල් දාන්න ඕනේ නැහැ අතම එල්පී ෆිනෑන්ස් වෙත එන්න දැන් ලීස් එක පැය තුනෙන් එල්පී ලීසින් අද තමයි හොඳම දවස
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
5: අවන්ස් ටිකෙන් ටික පේ
7: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි
8: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
10: ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය
11: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය
12: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Fox David Peary's Motor Company Private Limited within Amatanna 0114700
13: වේදනාකාරී හිස රදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම් හිස දෙපස ආලේප කිරීමෙන් හිස රදයටද නටන උණු වතුරට එක් කර හුමාලයේ ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න නිසක ෂණික සහනයට සමහන් SP බාම් විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය
14: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
15: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න මේ විශේෂ අවස්ථාව වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71.777.666 මේ ප්‍රයිම් ටයිම් කොන්දේසිය තමයි.
16: අවුද කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: සුබ දවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා
3: තෑගි පැඩි වෙලා
1: අංක තුනයි ලග්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
6: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවී. ඔයත් වහලට

0: அசப்பதமட்ட சீதா ஸ்மார்ட் மருப்புவாகினிய தென் அடுமமிலட்ட ரூபியல் 59,999 சீட ஷௌமி தென் அபான் சுதீன் 500
1: ඒකෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස් ලයිෆ් එකම
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සාධක කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ
4: 45 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
5: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කොම්බැන්ක් බිග් ප්ලස් account එකෙන් PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ
6: අදම kombank.lk වෙත පිවිසෙන්න
7: ස්වාමීනි මෙයා කසාද බැඳලා තියෙන්නේ මාව නෙමෙයි බිත්ති
8: බිත්ති
7: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නැහැ
9: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ නැතුව මේ ආවේ පහ වෙලා නෙමෙයි
10: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් aquatic dam protect වෙත පවරන ලෙස අනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද
11: ඩියුලක්ස් aquatic dam protect වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ
12: මුහුදෙන්වත් ගුවනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි
13: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
14: රත්තරනින් බැබලෙන්න කුලියනතු චේන් ගන්න ස්වර්ණමහල් බම්බලපිටිය සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10 සහ 11 යන දිනයන්හිදී නැවතත් රන් මිලට පමණක් චේන් මාස 24 දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
15: After A-levels, AI-driven world එකේ slit tech level up වෙන්න ready. Cutting edge degrees, smart learning, industry exposure වගේම ලෝකයේ top 2% researchers ලා ඉගෙන ගන්න. IT, business, AI, engineering, architecture, QS, law, nursing, education, sciences ඇතුළු ඔබට match වෙන future ready degrees රසක් අදම හෙදුම් කරන්න. පිවිසෙන්න www.slit.lk. අමතන්න 0111 754 481. slit evolve beyond.
16: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම්පාටින් ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමී

0: morning.
1: Good morning. අද හොඳ දවසක් තමයි නේද?
0: අද හොඳ දවසක්.
1: කිසි අසනීපයක් නැහැ. නේද? කිසිම ලෙඩක්
0: නැහැ. නෑ කියන්න බෑ.
1: ညව ညව ගන්නෑ. ညෙන් ගන්නෑ. ලෙඩේටත් වඩා හරියට ලෙඩේ පෙන්වන්න තමයි මිස්ටර් ඕමනා වෙන්නේ නේද? අසනීපයි මට.
0: ඒ උනට මං හිතුවා ඒක වැඩියෙන් හිතන.
1: ඕකත් මේ ඕක මානසික ව්‍යාධියක් තමයි අර අනුකම්පාව ගන්න හිතන එක. අසනීප නැහැ. මට මේ අනන්ත හම්බෙනවා මට. මේකට පණ නැහැ මේ හිටියට.
0: හරි.
1: ඇඟ දාලා පිච්චිලා යනවා වගේ. කොයි වෙලාවෙද නේ?
0: ඒක තියෙන ගොඩක් ඇක්ට් එක තියෙන නේ. මට නම් එහෙම
1: නෑ. තමුන්නාසෙකෙත් එච්චර තමයි.
0: ඇඟට පණ නැහැ. ඇඟ ගිනි ගන්නවා වගේ.
1: කොහෙන් හරි නිකන් හම්බෙනවා නම් වහ හරි කනවා. මං දන්නවනේ. මං දන්නවනේ නැටුම. හරි. වහ හරි කනවා. සුදු වෙනවා නම් වහ හරි බොනවා.
0: යස්.
1: වහ හරි කමන්නේ. දැන් අර මොකද්ද හැමත ගහන ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා නේද? හැම ඇදිලා තියෙන.
0: ඒ මොකද්ද?
1: හරි ඒකත් ගහනවා.
0: කොහෙද තියෙන්නේ?
1: හොඳට හැම ඇදිලා තියෙනවා. හැම ඇක්ටිව් වෙනවා. ඒක ගහ ගන්නවා මොලේට අරගෙන. පොඩ ඇදිලා තියෙන.
0: ඇදිලා තියෙන ඇක්ටිව් වෙනනේ.
1: දැන් අපේ මොලේ ඇකිලිලා තියෙන අවානක් වගේ.
0: හරි.
1: ඒකට මේක මං ඇකිලිලා සුරුණ්ඩු වෙලා තියෙන්නේ. කොහොමද කරා?
0: මේක ඇක්ටිව් වුණොත් අරවින්ද ඒක හරියන්නේ
1: නැහැ මේ විදිහට. ඔව් ඔව්. ඕක ඒක ඇක්ටිව් වෙච්ච දවස තමයි දවස. මේ දවස තමයි අපි සමරන්නේ තාලේ. නිවේදන කලාවට සමු දීලා මං එදාට ඩොට්ට බහැලා යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් හරි ඒක අපි තියමුකෝ පැත්තක.
0: යස්.
1: මගේ යාළුවෙක් ආව මේ ඩුබායි ඉඳලා. මම ඉතින් අහන්න පළවෙනි ප්‍රශ්නේ
0: මොකද? මොනවද ගෙනාවේ?
1: නෑ නෑ. හරි. මොනවද ගෙනාවේ කියලා නෙමෙයිනේ අහන්නේ. මචං එහේ කොහොමද තත්ත්වය කියලා අහන්නේ.
0: එහේ කොහොමද තත්ත්වය?
1: ඔය ඔන්න ඔය මලපෙරේතකම නිසා තමයි ස්පිරිතලා ගන්න ඉන්නේ සතියේ සැරේ. මේක හැම මිනිහෙක්ම ගේන එකයි ගෙනාපු එක කන එකයි අර නෙමෙයි කිසිම වෙන සංස්කෘතියක් නැහැනේ පුතා බලුවාම. ඇයි කිසිම බෑනේ පුතා. ඉතින් කරන්න කොහොමද පුතා කරන්නේ?
0: හද නැහැ මට ගෑස්ට්‍රයිටිස් තියෙනවා.
1: ගෑස්ට්‍රයිටිස් තමේ තියෙන කොම්මෙහිකම තියෙනවා. තියෙන බඩදහරිකම මේ තියෙනවා.
0: හරි ඔයා දැන් එයාගෙන් අහනවා මචං කොහොමද ඔය රටේ
1: සිටුේෂන් එක? මිඩ්ල් ඊස්ට් ඉඳලා ආපු මිනිස්සෙක් මේ මනුස්සකම දෙමිනියා ගෙනාපු මංගලයක් අහන ගාලේ මනුස්සයා සතුට ගහනු සිරිතක් තියෙනවා. ගෙනාවද කියලා තමන්ගේ ඇස් වලින් බලන්න පුළුවා.
0: හරි.
1: ගෙනාව නම් මොකද ඉනේ ගහගෙන ගේන්නේ නැහැ. ගේන දෙයක් හරි හමන්දයක් ගෙනා නම් බෑග් එකක දාලානේ ගේන්නේ.
0: ඔව් පේන්න තියෙනවානේ.
1: ඔව් දෙමිනියා ගෙනාපු දෙයක් අහන්නේ නැහනේ. අනේ මචං මොනවද ගෙනාවේ? මගෙත් ඉන්න ඔය වගේ යාළුවෝ තුන් දෙනෙක්. එයාපෝට් එකකින් වෙලා බැහිලා ඉමිග්‍රේෂන් එකෙන් එන්න හම්බෙන්නේ නැහන මොනවද ඉතින් උඹ ගේනා? අරංගියපු ඒවා තමයි ගේනා. හොදපු නැති ඇඳුම් ටික තමයි ගේනා එක්කම වෙලා හොදගෙන.
0: හරි හුවා යාළුවගෙන්.
1: මං ඉතින් මේ විස්තර ඇහුවා. එයා ඉතින් මට කිව්වේ මෙහෙමයි මචං වැඩේ තියෙනවා. නමුත් ඉතින් අපි වැඩේ කරනවා. අපි වැඩ ටික කරගෙන යනවා.
0: යස්.
1: මොකද ජීවිතේ අමාරු වෙනකොට අපිට අමාරුව පුරුදු වෙනවා. ඊට පස්සේ අමාරුවෙන් ජීවත් වෙනවා.
0: ඕකේ.
1: ජීවිතේ ඉස්සෙල්ලා අමාරු වෙනවා. අපිට අමාරුව හුරු වෙනවා. ඊට පස්සේ අමාරුවෙන් ජීවත් වෙනවා.
0: ආ.
1: එහෙම තමයි හැමදේම වෙන්නේ. ගාසා තීරෙත් මිනිස්සු කෑම ටිකක් හොයාගන්න එක, කුලියක් මලියක් කරගන්න එක නතර කරන්නේ
0: නැහැ.
1: තව මොහොතකින් ෂෙල් වෙඩිල්ලක් ඇවිල්ලා සේරම ඉවරනවා කියලා දැන දැනත්
0: හරි
1: මේ මිනිස්සු වැඩේ ඉන්නවා. ඉතින් ඩුබායිත් එහෙම තමයි.
0: වැඩ කරගෙන යනවා.
1: වැඩ ටික කරගෙන යනවා.
0: යස්.
1: දැන් අපේ රටේ යුද්ධය තියෙන කාලේ පිටරට මිනිස්සු හිතාගෙන ඉන්නේ නැත්තේ මේකේ අඟලක් ගානේ බෝම්බ වැටෙනවා. පැයෙන් පැයට වෙඩි තියෙනවා. අපි එහිට වෙඩි තියෙනවා, එහින් අපිට වෙඩි තියෙනවා. එහෙමනේ.
0: ආ
1: ආ. ඒවත් අපි මේ රටේ ජීවත් වෙ මිනිස්සු විදිහට දන්නවනේ. එක කොටසක යුද්ධේ තවට තිබුණා.
0: අනිත්
1: තැන්වල තන තන මතුණා. එහෙම කියලා අපේ වැඩ නැවතුවද?
0: අපි ඉගෙන ගත්තා.
1: ඉගෙන ගත්තා වැඩට ගියා. සමහර මිනිස්සු ආපහු ගෙදර ගියේ නෑ. ඒ ඔක්කොම තිබුණා.
0: යස්.
1: එදින තමයි. මුලින් ජීවිතේ අමාරු වෙනවා.
0: හරි.
1: ඊට පස්සේ අමාරුව හුරු වෙනවා. ඊට පස්සේ අමාරුවෙන් ජීවත් වෙනවා. මේ තමයි ඩුබායි මිත්‍රා කිව්වේ.
0: මුලින් අමාරුවට
1: බෙහෙත් ගන්න ඕන. මුලින්ම අමාරුවට ගිහලා කොළඹ නවලෝක හොස්පිටල් එක ඇඩ්මිට් වෙනවා.
0: ඊට පස්සේ රෝගේ මොකද්ද කියලා හරියටම බලනවා.
1: ඊට පස්සේ ඒ මිනිස්සුගේ තියෙන සේරම මැෂින් වලට මෙයාට තියෙන ලට අහුවෙන්නේ
0: අහුණා අහුණා
1: ඒ මිනිස්සු අසනීපේ වයිල
0: මට දවස් 3ක් රෙස්ට් කරන්න කව මං හො බෑ කවදාවත් බෑ
1: බඩජහරි කමට බඩජහරි කමට මිස් රිස්ක් කළා වැඩක් නැහැ බඩජහරි කමට කඩපරිසම් කරගන්න කොහේ හරි තියෙන හැම කෑමම කන්නේ මිනිස්සු දෙන දෙයක් කවුරුවට දෙනවද ඔයාලා කන්නේ කෑවම අසනීප වෙනවා
0: ඒක නම් ඇත්ත මම අර සැර જાතිනි ඔක්ටපස් ඒව කෑවේ
1: ඔයිට දැන් වහ කෑවේ ඔක්ටපස් ලොකු කමට කන්නේ නැති ඇයි ඉතින් මම දවසක් කිව්වනේ ඔය ඔක්ටපස් වගේ බේබි ඔක්ටපස් වගේ ලොකු මිනිස්සු කන කෑම කොහෙන් හරි කාගෙන් හරි කරේ එල්ලලා ගිහලා ණයට හරි කාලා එන්නේ නැති
0: ඒක සරවුනා
1: දුරු දේවල් පැය කන්න
0: ඕකේ
1: ඉතින් කොහොම වුණත් මගේ යාළුවා මට අන්තිමට කිව්වා මචං ලොකු දෙයක් නම් ගේන්න උනේ නෑ.
0: ආ, ඔය ඇවිල්ලා තියෙන්නේ.
1: හැබැයි මචං මං ඔබට සුපිරි පිස්ටෑෂෝ බෑග් එකක් ගෙනාවා කිව්වා.
0: Good.
1: ඔයා මට කියන්නේ පිස්ටෑෂෝ.
0: ඔව්.
1: පිස්ටෑෂෝ දන්නවද?
0: දන්නවා පොත්ත ගලවලා කන්නේ.
2: පොත්ත එක ගන්න.
0: මං දන්නේ පිස්ටෑෂෝ.
1: හ්ම්. අනේ කහෙන් හරි එකක් දැම් හම්බලා. ඔය කවරේ කනවා දෙකක් තුන.
0: අනේ
1: එදා ඉඳලා ඉතින් ඔලුවට ගන්න. ඔම ඉතින් පිස්ටෑෂෝමනේ කන්නේ.
0: මගේ අයියා ඉන්නේ කුවේට්.
1: අයියා කුවේටේට ඔයා ඉන්නේ මෙහෙමනේ.
0: පිස්ටෑෂෝ.
1: අයියා තමයි රත්තාවක් කරගෙන. අයියට වෙලාවක් තියෙනවා වාට මේ පිස්ටෑෂෝ අරන් අරන් නිකන් මිත්නේ.
0: අනේ.
1: තාමත් මේ පහුගිය දවස බැලුවා අයියා මෙහෙ තියාගන්න මොකක්ද කරන්න පුළුවන්ද කියලා. දැන් මේ මම ආගේ අයියා ඉන්නේ කුවේටේ. අයියා කුවේටේ දෙක මොනවා කරන්නද?
0: පිස්ටෑෂෝ, ආමන්ඩ්, සන්ෆ්ලවර් සීඩ්ස්.
1: අපි අපි හම්බෙලා නැහැ මේවා.
0: අපිට අලුත් දේවල් නැමේ.
1: ආ කමන්නේ කමන්නේ අවුරු ඔය අවුරුදු දෙකකට තුනකට හතරට පිස්ටෑෂෝ ග්‍රෑම් 500ක් ගන්නවා කියනවා මේ ටෙක් විතර බෑග් එක දැන් මහලුකෝ පිස්ටෑෂෝ කාර්යය කියනවා කමන්න මට
0: හරි
1: පිස්ටෑෂෝ සීඩ්ස් ද පිස්ටෑෂෝ නට්ස් ද පිස්ටෑෂෝ වෙන මොකද්ද
0: පිස්ටෑෂියෝ
1: ඔව්
0: සීඩ්ස්
1: පිස්ටෑෂෝ සීඩ්ස් මේ කර්නල්ස් අයියෝ
0: කනක නේද හා
1: ඉස්සර මේ ළඟ මේ ළඟකන මේජකන දැන් කනවා උන්ද පිස්ටෑෂෝ බෑග්
0: එක
1: හරිම දිගයි ඒක
0: ඕකේ
1: මම ඉතින් ඊයේම මේ පොඩි බෝල්ස් දෙකකට දාලා
0: හරි
1: මේ මම බැල මේක තියන් වැඩන්නේ අනිතක පිස්ටෑෂෝ කනකොට ඒව සටස් පටස් ගාලා කැඩෙන අවදීම කන්න ඕනේ
0: ඔව් ඒක ඇත්ත
1: හුලං අඳුරට පස්සේ හරි අමාරුයි
0: කිසි රහක් නැහැ
1: අනේ මේ දන්නා වගේ කතා කරන්න තෝ ඉන්නා
0: හලෝ
1: බොරු කතා කරන්න එපා මෙතන පිස්ටෑෂෝ මේ වින්දයක් කාලා කවුරු හරි දීපුද වැටිච්ච දෙයක් අහුලක් කාලා දාන්නත්
0: ඔයාලට මතක නැද්ද අපි කොරියා වලින් ගත්තේ ඔය චුඩා හුලං වැඩිලා ඒක පොඩක් නේ එහෙම නේ තිබුණේ
1: මේ පණිවිඩ දෙනවා මේ මිනිස්සුන්ට තව බෑග් එකක් එවන්නේ
0: කියලා නෑ නෑ
1: ඕ මිස් මේවා නම් උදේට පිහිටලා තියෙනවා නේද කාගේ ගතිත් දන්නේ මේවා මං ඉතින් බෝල් දෙකකට දාලා ගෙනලා එක කොල්ලට දුන්න එක මං ගත්තා කොල්ලා මේක ගත්ත ගමන් ඒකත් හරි ආසයි කන්න.
0: හරි.
1: මිනිහාගේ මේසුරට හලාගත්තා. මම කල්පනා කරා මේ උක්කන්ව හදන්න බෑනේ.
0: ඕ.
1: මම දැන් හිතනවා එහෙම ඈ. හලාගත්තන මුළු මේකම මේසෙක. මම කිව්වා මේ ජෙනරේෂන් එක මම මටම කියාගන්න.
0: හරි.
1: මේ ජෙනරේෂන් එක හදන්න බෑ.
0: හදන්න බෑ.
1: දරුවෝ තමයි. හදන්න
0: බෑ. හදන්න බෑ.
1: ඈ?
0: හරි.
1: මම හදන්න. හැබැයි මම කියන්න කියන්නේ. හ්ම් හ්ම්. දැන් මම පිස්ටෑෂෝ කනවා. මගේ මේසේ කොල්ල මොකද්ද කර කර යාගේ මේසේ මේසෙන් අහුල අහුල පිස්ටෑෂෝ කනවා
0: හරි
1: දැන් මම කනවා මෙහෙම කනවා පොතු දෙක
0: ඔව්
1: භාජනයටම දානවා
0: ඔව්
1: කනවා පොතු දෙකම භාජනයට දානවා මට හරි ආඩම්බරයි මගේ මේ හෙදියාව
0: හ්ම් හ්ම්
1: ලෝවා මහාපාය කන වලට වඩා මම දැන් ආඩම්බරෙන් ඉන්නේ
0: බලන්න හෙදියාව හරි
1: මම
0: ඕකේ
1: මේකට දානවා බලන්නේ නැහැ කිසි දෙයක් කොහෙවත් නේ
0: yes
1: මට මම බැලුවා ආදර්ශයක් වෙන්න බෑ තාත්තා කෙනෙක් වුණාම මං ඒ ලයින් එකෙන් කොල්ලා මේසෙන් අරන් කනවා පොතු දෙක භාජනයට
0: දානවා
1: තාත්තත් එක්ක හැප්පෙන්නේ මං හිතනවා
0: හරි
1: දැන් ටිකක් වෙලා යනකොට මගේ පිස්ටෑෂෝ බෝල් එක උඩ හරිය උඩ තට්ටුව මගේම පොතු වලින් වැහිලා දැන් මට හොඳේව හොයාගන්න එක හෙනම හෙන ගේමක්
0: වුණා
1: පල්ලහාට යන්න යන්න උඩ හරියේ පොතු වැඩින්ද ගන්න ගන්න එක පොතු.
0: ඔව්.
1: 10ක් ගත්තොත් 8ක් පොතු දෙකක් තමයි
0: ගෙඩි.
1: හරි හමන් එව හම්බෙන්නේ.
0: හරි.
1: ගෙඩි වරක ගෙඩි.
0: සෂ.
1: Pistachio kernels.
0: Kernels, yeah.
1: Gedi. අයියෝ පිස්තෑෂෝ ගෙඩි.
0: හරි ඊට පස්සේ.
1: ඊට පස්සේ මොකුත් තුන්නේ. ඊට පස්සේ මට මේ ගෙඩි කතාව ඇහිලා මට එපා වුණා මගේ කතාව. දැන් මට මේ හරියන්නේ. කොල්ල මේසෙන් ගන්නවා කනවා පොතු දෙක බයාගේ වාදනයට. මට දැන් වාදනයේ පොතු දාලා හිට කරනවා. බැරිම තැන මාත් මේසෙ උඩට හැලුවා. කොල්ලා හීනියට කිඳි හිනාවක් දාලා මට පිස්තෑෂෝ දෙක තුනක් සුද්ධ කළා ඒකගේ කිඳුන්. සමහරවල් අපි හින්නව කියලා හිතාගෙන ඉන්නේ නේද
0: මම? ඒක නම් ඇත්ත.
1: ඉන්න පිළිවෙල ඉන්න මාරයි. ඉල්ල පට පට පට ඉල්ල ෆවුස්
0: නියමයි.
1: නියමයි කියලා හිතාගෙන ඉන්නේ නේද? පොඩ්ඩි මොළවලට පරදිනවනේ ලොකු ටෑර්වල පොඩ්ඩි යනවලෙන් උලන් යනවනේ ලොකු ටෑර්වල.
0: යස්.

0: තාත්තා ගම කොහෙද?
1: තාත්තගේ ගම අම්මගේ ගම අදාළ නැහැ නේ. මම ඉපදුණු මගේ බෝන් සිටි එක කොළඹ. ටින් ටින්
0: ටින් ටින්. දැන් ඔයාගේ දැන් හිතන්න ඔයාගේ තාත්තා අම්මයි යනවා.
1: Yes.
0: ඔය තාත්තා මේ ඇමරිකාවේ යනවා.
1: යනවා.
0: Okay. කවදාවත් යන්නේ අපි දන්නේ
1: නැහැ.
0: හරි යනවා. යන ගමන් ඔයාව කරන්න දෙන්නේ වාව හම් වෙනවා.
1: ෆ්ලයිට් එකේදී.
0: ඔව්. හ්ම්. ඒක ඇමරිකන් නෝ ආදේ.
1: යා
0: ඉතින් ඒ ඇමරිකන් නේම මිස්ටේක්.
1: කොළඹ
0: අම්මගේ ගම හොරණ. අපි ගිහින් බැලුවා.
1: අයියෝ නෑ.
0: ඒ හරියට හොරණ කියන්නේත් නෑ කවුරුවත්. තාත්තා ගම් බැලුවා. රත්නපුරේ. කවුරුවත් ඒ හරිය රත්නපුරේ මිනිස්සුවත් ඒ හරිය දන්නේ නෑ. ඊට පස්සේ ගමනක් ගියා වෝ.
1: හරි ඕකේ.
0: මොරටුවෙන් යනකොට හම්බුණා. දැන් නම් මගේ ගමේ මොකද ඔය මගේ මිනිස්සුන්ට හලෝ මුල් තියෙන්න ඕනේ.
1: තරට
0: තර මගේ ගම යනින් ගමන් මේ සොයිස ෆ්ලැට් හදේ හම්බුණා මොරටුවේ වෙන්නේ.
1: මම මොරටුවේ
0: කියන්නේ. ඕ උපදින්න දෙන්නේ කොහෙද දන්න උපදින්න දෙන්නේ.
1: කොහෙද?
0: මට මතක් වෙන්නේ නරකම නෑ.
1: එහෙම නරක දැනක් නෑ අරින්ද මේ ලෝකේ.
0: පොඩ්ඩක් ඉන්නව මතක් කරලා දෙන්න මම මේ නෑ. අර මට මතක් වෙන්නේ මම ඒකට කියන්න. දෙකක් කියන්න ඕනේ මට. දෙකක් කියන්න.
2: මේ TV.
0: මොරුටේ මිනිස්සු ඔළුව මොනසේ මිනිස්සු අහුවෙන්නේ නැවල නම් ඔළුවට ගා ගන්නවා.
1: අනේ නෑ. මොරුටේ ආඩම්බරයක් ඒගොල්ලන්ට මම.
0: අනේ මල සමයන් ආඩම්බරයක්.
1: මේ ඔයා දන්නවද දැන් ඕනම කෙනෙකුට දැන් මෙහෙමයි. ඕන තැනක තමන්ගේ මුල් තියෙන්න පුළුවන්. හැබැයි කොළඹට ඇවිල්ලා ජීවත් වෙන්න ආසාවක් තියෙනවා නම් ඒ අයටත් අවස්ථාවක් දීලා තිනවා ප්‍රයිම් ගෲප් එක. ප්‍රයිම් ටයිම් තමයි ඒ ප්‍රොජෙක්ට් එකේ නම නේද?
0: දැන් මේ වගේ බාගට කොළඹ වෙන්නේ නැහැ එතකොට.
1: එතකොට සම්පූර්ණයෙන් කොළඹ. යා.
0: එතකොට දැන් ඔබ එනම කොළඹ.
1: හරි.
0: එතකොට ඔබේ දරුවා දැන් ඔබ කොළඹ ඉන්නවා. බබා ඔබ ඉන්නවා කොළඹ. මේගොල්ලෝ වගේ මේ යනින් ගමන් ආ මේ දැන් මේ අම්මෝ දිස්සන්න යන කියලා එහෙම නෙමෙයි මං කියන්නේ.
1: නෑ එහෙම නෙමෙයි නෑ.
0: කාලයක් ඉඳලා දැන් මෙන්න දැන් හම්බෙන. අන්න කොළඹ. දරුවන්ගේ දරුවොත් කොළඹ. එහෙම කොළඹ කියන කෑල්ල ඕන්නම්. මට නම් කොළඹ කියන කෑල්ල ඕනේ ඕකට නෙවෙයි. උදේට එන්න තියෙන දුකයි. කැලණි පාලමෙන් ඇතුළට.
1: හරි.
0: ජපන් මිත්‍රත්ව පාලමෙන් ඇතුළට.
1: යස්.
0: මොරටු පාලමෙන් ඇතුළට. මොරටු පානදුරු පාලම ඇතුළට. කඩුවෙල පාලමෙන් ඇතුළට.
1: බෙන්තර පාලමෙන් ඇතුළට.
0: බෙන්තර පාලමෙන් ඇතුළටනේ. බහිනව එළියට අද. අද මේ ඉවරයක් කරමු දැන් මේ මේ මොකක් මේ කවුද මල්ලි මේ කවුද මේ මේවා උදේට මේ රෙදි අඳලා එවනවනේ මේවා
1: ඈ
0: මේවා ගෙවල් වලනේ පැය තියාගන්න මේ මේ මේ මේ අසනීපෙන්න ඉන්නේ තාම
1: ඒක නම් ඇත්ත
2: බෙන්තර පාලම
0: බෙන්තර පාලෙන් කවුද මං කොළඹට එන්නේ
1: ඒවත් පහු කරගෙන මිනිස්සු ඇතිනේ ඉතින් ඒවා පහු කරගෙන කොළඹට එන එක තමයි අමාරුව තියෙන්නේ සීරියස්ලි
0: දැන් මට නම් ඒකට එන අමාරුව නෙමෙයි මට තමයි ෂෝ එක කරගන්න දෙන අමාරුව නේ මට තියෙන්නේ බෙන්තර පාලම මුකාක් හරි ඉතින් කියලා බලනවා ඉතින් ඒක හරියනවද කියලා. ඒක හරි ගියොත් එහෙමයි නැත්තම් ඒත් එහෙම.
1: ගොඩාක් දුරට වරදිනවා නේ. මේ මන. හරි අපි කතා වෙමු.
0: ගෙදරින් කියලා එවනවද මේ පුතා මේවත් මොන හරි කතා කරන්න දන්නේ නැතුව නට කමන්නේ නැහැ කියලා. තාත්තද කියලා එවනේ අම්මද ඔවා?
1: ඇයි අහන් ඉන්නවනේ මිනිස්සු.
0: නේද? මේක මේ පාලම් ගැන කතාවක් නෙමෙයි. මේක මේ කොළඹට ඇතුල් වෙනකොට දෙන තදබදය ගැන කතාවක්. අපිට මෙතන බෙන්තර පාලම් මංගල්‍ය වැඩක් නැහැ මේ වැඩේ.
1: හරි. දැන් ඉතින් මුකුත් නැහැ.
0: කැරලෙක් වගේ හැම එකකටම කතා කරන්න එපා.
1: කැස්සතා.
0: අයියෝ අයියෝ. කතාව කියන්න ආවෙ මනවද?
1: හරි ඒ පාලම්
0: වල මට මේ කොළඹෙන්න ඕනේ අන්න ඒක නවත්ත ගන්න. හවසට ওই පාලම් ටිකෙන් ගෙදර යන්න ගියාම. හවසට ওই පාලම් හරහා ගෙදර යන්න ගිහිල්ලා තිනවද?
1: නම්මෝ මොන ට්‍රැෆික් එකක්ද?
0: ඔබේ ජීවිතේ රස්සාවට වඩා ගෙවන්නේ පාරේ මේ කොළඹේන ජීවිතේ. ඔන්න ගෙවල් පැත්තෙම ජොබ් එකක් හොයාගෙන කරනවා නම් කිසි අවුල නැහැ. මේ කොළඹට එනවා කියන්නේ වෙන වැඩක්. ඒක ඔබේ ජීවිතෙන් මං හිතන්නේ හතරෙන් දෙකක් විතරම ඉවරලා. ඇත්තටම භාගයකට භාගයක් ඉවරලා තියෙන්නේ. කොළඹට ට්‍රැවල් කරන්න නැහැ කොළඹින් ගෙදර යන්න.
1: Yes ඒක හරි.
0: එහෙම කාලයක් මගේ ජීවිතේ තිබිලා තියෙනවා. ඉතින් කොළඹට එන්නකෝ. අපි දෙන්නම් මේ මේ මේක තමයි ඔබට කොළඹට එන්න හම්බෙන ප්‍රයිම් ටයිම් එක.
1: Yes.
0: කොළඹට එන්න. ප්‍රයිම් එක ඔබට කතා කරනවා. මේ ප්‍රයිම් ටයිම් එකේ ප්‍රයිම් ඩෙවලොපර් ගෙන් ප්‍රයිම් ලොකේෂන් එක ප්‍රයිම් අපාර්ට්මන්ට් එකක් ගන්න. ඔබට කතා කරා.
1: හරි, ඕකේ.
0: නිකන් මේ එන්න වලි අපේ මල් ගන්න එහෙම නෙමෙයි. 120ක්. 120ක් ඔබට සේව් කරලා දෙනවා දැනට තියෙන ප්‍රයිසිං වලින්. කොළඹ තියෙන ප්‍රයිම් එකට අයිති අපාර්ට්මන්ට්ස් පටන් ගන්නවා මිලියන 50 ඉඳලා උඩට. එතන මිලියන 50කට 120කට ඔබට ඉතුරුක් හම්බ වෙනවා කියන්නේ මොකක්ද? මිලියන දහයක් අඩු වෙනවා එකින් මිලියන දහයක් කෝටියක් අඩු වෙනවා. තව උඩට යන්න යන්න ඔබේ සේවිං එක ලොකුයි. ඉතින් මේක නෙමේද වෙලාව. ඉතින් මේක නෙමේද වෙලාව කියන්නකො. කොළඹ ලස්සනම තැනක කොහොමත් ප්‍රයිම් හදන්නේ ලස්සන තැන් වල සියලු පහසුකම් සහිතව. අපි දැන් පහසුකම් ගැන කියන්නේ නැහැ මේකෙදි. අපි කතා කරන්නේ ඔබට තියෙන 120ක ප්‍රයිම් සේවිං එක ගැන අපි කතා කරන්නේ. 120ක් right
1: okay
0: 0.71.777.668 කතා කරන්න ගන්නෙ නෑ ඔබ හිතන්න ගන්නෑ. නමුත් නිකම් මම බලලා එනවා. බලමු මේක. මිනිස්සු දැකලා තමයි ආස හිතෙන්නේ.
1: අනිවාර්යෙන්. yes
0: right
1: okay වා දන්නවනේ අරවින්ද අපි මොරටුවේනේ. ඉතින් අපේ තාත්තිට ඕනේ.
0: ඔයගොල්ලෝ මොරටුවේ නෙමෙයි.
1: හැමදේම ලීවලින් කරා.
0: ඔයගොල්ලොන්ට ඔයගොල්ලන්ට මොරටුවේ ඔයගොල්ලෝ නිකන් කුලියට හිටියා.
1: කුලියට?
0: හරිද? ඔව් නැත්තම් කියමු බං.
1: කුලියට නෙමෙයි ලෑන්ඩ් එක අපේ.
0: මලියටද හිටියේ?
1: අපේ තාත්තිට ඕනේ හැමදේම ලී. ඒ කියන්නේ මොරටුවනේ. මොරටුව කියන්නේ ලී.
0: මොරටුවේ මිනිස්සුන්ටත් එහෙම ගගාය.
1: හැමදේම ලී. සිවිලි මක්ක.
0: පිගානේ ඉඳලා ලී.
1: ගැහුවා නියම මහෝගනී වගේ. මට මතක විදිහට ස්ට්‍රිප් සීලින් එකක් ගැහුවා අපේ මොරටුවේ ගෙදර. ගහපු දවසේ ලස්සන්ට තිබ්බා. සතියක් දෙකක් යනකොට ලස්සන්ට තිබ්බා. මාස පහක් හයක් යනකොට මෙන්න ප්‍රශ්න ටික මතුවෙන්න ගත්තා. ගුල්ලෝ විදින්න ගත්තා. වේයෝ කන්න ගත්තා. ප්‍රශ්න ගොඩයි. එදා තාත තේරුම් ගත්තා හැමදේම ලී නෙමෙයි පුතා කියලා. එයා ඊළඟට එයාගේ ඔක්කොම කන්ස්ට්‍රක්ෂන් වැඩවලට පාවිච්චි කරේ කලර් අප් ස්ට්‍රිප් සීලින්.
0: ඔක්කොම කන්ස්ට්‍රක්ෂන් වැඩ කියන්නේ හදලා තියෙනත් එක ගෑයි.
1: අයි කොට්ටාවෙ ගෙදරට. අයි හොරණ ගෙදරට.
0: දැන් අර මොරටුවේ ෆ්ලැට් එකත් ඔයගොල්ලෝද හැදුවේ?
1: ෆ්ලැට් එක අපි හැදුවේ. අපි නී සිවිලින් ගහගන්න ඒව කරගන්න.
0: ෆ්ලැට් එකද ඔයගොල්ලෝම කියන්නේ?
1: අපිට මේ හැදුවේ.
0: කොහොමද අන්තිමට හොයාගත්තා අපි මොරටුවේ ෆ්ලැට් එක හැදුවේ කවුද
1: කියලා?
0: සොයිසපුරේ. මොනසිංහලා හදලා තියෙන්නේ? අපි මෙච්චර කල් හොයවුවා කවුද සොයිසපුර ෆ්ලැට් කවුද හැදුවේ කියලා. අපි අද බය නැතුව කියනවා. ඔහොම තමයි. අද බය නැතුව කියනවා. අපේ තාත්තා තමයි ලේගත්තේ. නියමයි පුතා. කොහෙන්ද පුතා මේ දක්ෂතාවය පුතාට ආවේ? අනුන්ගේ සියල්ල තමන්ගේ එන කොහොමද දක්ෂතාවය පුතාට පිටිව කොහොමද මේ අදිටියම?
1: අරවින්ද පොඩි පොඩි කෑලි අල්ලගෙන යන්න එපා. අපි කතා කරන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් එක ගැන. ඇත්තටම ඔබ
0: පොඩි කෑලිද කියන්නේ තොයිසකර ෆ්ලැට් එක පොඩි කෑල්ල.
1: මේ ඇත්තට ලී වලින්ම කරන්න ආසාව තියෙන ඕගලන්ට තමයි අපි මේ මතක් කරන්නේ. ලී පෙනුම මෙතන තියෙනවා. ලී පෙනුමටනේ ඔය ආසාව තියෙන්නේ.
0: ඉස්සෙල්ලා බලාගන්න මිනිස්සු මේ ලී පාවිච්චි කරන්නේ ඇයි මේ ගස් කපන්න තියෙන ආසාවටද?
1: එහෙම නැත්තම්
0: ලී වල සුවඳට වද්ද?
1: ඕ එහෙමද?
0: මොකටද ඔබ කැමති? ඔබ මම හිතන්නේ ඔබ ලී වල මේ පෙනුමට තමයි කැමති
1: ලීද? Yes definitely.
0: ඉතින් පෙනුම තියෙනවා නම් ලී වගේම නම් ලී වල තියෙන දුර්වලකම් සියල්ලම අයින් කළා දාපු කලර් අප් ස්ට්‍රිප් සීලිම try කරන්න.
1: මේ
0: try කරන්න. සල්ලි ටික බේරගන්න. පරම්පරා ගානකට ඔච්චර ආයි සිවිලිම බලන්න ඕනේ. ඒ සිවිලිමේ වැඩේ ඉවරයි. මාස ගානකට අවුරුද්දකට සැරයක් අවුරුදු කාලයට වගේ කවුරු කොල්ලෙක් ගෙනලා ඉනිම ගත්තා කියලා සීලිම හොඳට තෙතරෙදි කැලලකින් බෙහෙදලා දාන්න. සීලිම උදේ ගැහුවා වගේ තියෙයි. උදේ ඇවිල්ලා ගහලා ගියා වගේ තියෙයි ඉතල සර.
1: yes
3: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමී.
4: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රී රෝද රථය. බචා
5: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
7: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19
8: අදමාමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි
9: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නෑ
10: සියට සියක් කිස්තරම් ලොව පිළිගත් අපේ දේ
11: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
12: මුළු පවුලටම මගේ ගානටම
11: කොකෝ ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
13: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
14: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amathanna 011147600
15: After A-levels, locate top 2% researchers like Iganagana. Slit BSc Honours Biotechnology Degree Akata Enroll Venna. Pivisenna www.slit.lk Slit Evolve Beyond.
16: Parampara Gana Kapirate Hondam Aluminium Thunna. Vishwase Parisan Karapu. Quality Maintain Karapu. Guarantee Tekkama Warranty Ak Denne Alumix.
17: Aluminium Oona Taram. Alumix Nam Istha.
18: Dokarai Ye Pereli Karana NLB Mega Power. Tavanta Mega Supri Tag Gata Amataravar. Rupiyal Koti Eka Power Supri Tag Gata Saha. Grand Supri Tag Gata Supri Remote Ratya. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
3: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමිද පිරිසටම
4: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
3: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.
5: ජපාන් තාක්ෂණින් ජපානීම නිෂ්පාදනය කරලා ජපානින් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපාන් බැටරිය යුවන්සා වසර 40ක DSL විශ්වාසය සමග දිවයින පුරා බෙදහැරීම. Long Lasting Performance Aqua Prius XEO වැනි Hybrid ජපාන් වාහන සඳහා විශේෂ යුවන්සා VRLE ටෙක්නොලොජිය එක, Wagoneer Series Toyota Roomie, Suzuki Fronsk, Toyota Tiser, Yaris, Toyota Race, Honda Vessel, RV5 සඳහා හරියන එකම බැටරිය. Japan Battery for Japan Vehicle.
6: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින්.

අපේ හිත හොඳ ඇලුමැක්ස් ෆැබ්‍රිකේටර්ස්ලාට හොඳ කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. අපි කිව්වා අපි නම්බර් එකක් කියන්නම් තව චුටි වෙලාවකින්. ඒ නම්බර් එකට ඔයගොල්ලෝ පොඩි මැසේජ් එකක් දාන්න, SMS එකක් දාන්න, WhatsApp මැසේජ් එකක් දාන්න. එතකොට ඔයගලන්ට පුළුවන් ජීවිත කාලෙටම මතක හිටින ලොකු දෙයක් ඇලුමැක්ස් එකෙන් ලබා ගන්න කියලා අපි කියලා තියෙන්නේ. හරිද? ඉතින් මේ වැඩසටහන ගැන අපි කතා කරමු. ඒ වගේම ලංකා ටයිල්ස් වල මේ දවස්වල හොඳ ලොකු ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් ඒ ඩිස්කවුන්ට් එක ගන්න ඔබ යන්න ඕනේ ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර වලට සහ අලෙවි නියෝජිතවරු ගාවට. BOC Travels ගැන අදත් අපි කතා කරනවා. මේ දවස්වල ඒගොල්ලන්ගේ මැලේෂියන් ටූර් එක ගැන තමයි විස්තර කියන්න තියෙන්නේ. කොකෝ ෆ්‍රයි. කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ ෆිසිකලි RBD කළා තියෙන හොඳම පොල් තෙල් එක. හරිද? ඉතින් අපිට හැමතිස්සෙම විස්තර හොය හොය RBD කරලාද කොහොමද කරලා තියෙන්නේ කියලා විස්තර හොය හොය පොල් තෙල් ගන්නවට වඩා ලේසි කෙලින්ම නම බල්ලා ගන්න එක. කොකෝ ෆ්‍රයි නම මතක තියාගන්න. සාමාන්‍ය බොටල් එක දැක්කත් ඔබට හිතේ මේක නම් හරි ක්ලීන් පොල් තෙල් එකක් කියලා. යස්, ඩෙෆිනිට්ලි. ඒක හරිම ක්ලීන් සහ ඒ කියන්නේ ඒ පොල් තෙල් එකේ තියෙන කාර්ය හරි විදිහට කරන පොල් තෙල් එකක් තමයි කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ. අපි පල්සර් N160 බයික් එක ගැන මේ දවස්වල කතා කරනවා. නවලෝක හොස්පිටල්ස් ගැන මතක් කරන්න ඕනි. කොළඹ නවලෝක හොස්පිටල්ස් ගැන. ඊට පස්සේ හච් ගැන මතක් කරන්න ඕනි. හච් 15 පැකේජ් එක. සහ අපි Xiaomi TV ගැන මේ දවස්වල විස්තර කියනවා. ඉතින් ඔයගලන්ට ලොකු TV එකක්, ලොකු ස්මාර්ට් TV එකක් අඩු ගානට ගන්න පුළුවන් තැන තමයි එන්න අබාන්ස් එකට. අබාන්ස් එකේ තියෙනවා Xiaomi TV. ඊළඟට අපි බජාජ් 3 wheel ගැන කතා කරමු. 200cc 236cc models දෙක ගැනම කියනවා. brand new version එක ඔයගලන්ට David Peeris එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එකම අබාන්ස් ඔඩියෝ ගැනත් මතක් කරන්න ඕනේ. රුපියල් 1500ක මූලික ගෙවීමක් කරලා අබාන්ස් ඔඩියෝ සිස්ටම් එකක් ඔයගලන්ට ගෙදර අරගෙන යන්න පුළුවන්. 2799 ඉඳලා ගන්න ඔඩියෝ සිස්ටම්ස් තියෙන බවත් මතක තබා ගන්න. ඊළඟට Vietjet ගැන මතක් කරන්න ඕනේ. ඉතින් ෆ්ලයි කරන්න ආසයි, ඒ වුණාට පොඩ්ඩක් බජට් එක ගැනත් හිතන කෙනෙක් නම් ඔබ, yes, කොහොමත් මම නම් කියන්නේ ෆ්ලයි කරනකොට ඉතින් ඒ රට යන ක්‍රමය, ඒ කියන්නේ කොම රට යන්න ඕනේ නේ, ට්‍රැවල් කරන්න ඕනේ. ඉතින් එතකොට අපි පොඩ්ඩක් ගාන පැත්තෙන් අපිට සාධාරණයක් කරන මොකක් හරි ගුවන් සේවාවක් තමයි අපි ගොඩක් වෙලාට තෝරගන්නේ. ඉතින් එහෙම තෝරගන්න ගුවන් සේවාව Vietjet එක ඔබ තෝරගත්තොත් ඔබට බජට් එකට හරියන විදිහට ෆ්ලයි කරන්න පුළුවන්. වගේම ඔබට අවශ්‍ය විදිහට ඒක කස්ටමයිස් කරගන්නත් අවස්ථාව Vietjet දීලා තියෙනවා. කෝල් කරන 0112 444 044 කියන නම්බර එකට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම බේක් X55 ගැන මේ දවස්වල අපි කතා කරනවා. David Peeris Automobiles ලංකාවට ගෙන්න ඒගොල්ලන්ගේ තව වර්ෂන් ටිකක් තියෙනවා. ඒ ටික ගැනත් අද දවසේ අපි වැඩි විස්තර කතා කරමු. මේ ඔක්කොමත් එක්ක අද ලොතරැයියක් අරගන්න අමතක කරන්න එපා. NLB එකේ අලුත්ම ලොතරැයිය ආයුබෝවන්.

පෝසි ෆයිනන්ස් එකත් එක්ක අපි මේ දවස්සල එගොලන්ගේ අර ගෙවීමේ සිිස්ටම් එක ගැන කතා කරනවා. ඉතින් ඔගලන්ගේ හැම කඩේකම අනිවාර්යෙන් තියෙන්න ඕනි. මොකද එකන හැම තිසිම සල්ලිවලින්ම බිස්නස එක කරන්න බෑනේ නේද? කෑශ්වලින්ම කරන්න බෑනේ. ඉතින් ඔගලන්ට අයිපේ බිස්නස් පහසුකම ගන්න පුළුවන් වුණොත් අපේ LLC ෆයිනන්ස් වෙතින් එක ලොකු වාසියක් වෙයි. ඒ ගැන වැඩි විස්තර අපි කියන්නම්. පැල්වත බටර් ගැන, ACL කේබල් ගැන, ඊට පස්සේ අපේ කමර්ෂල් බැංක එක ගැන, සහ ඩියුලක්ස් ඒගොල්ලන්ගේ ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් පේන්ට් එක ගැන කතා කරන්න තියෙනවා. සී ශ්‍රී ලංකාව මතක් කරනවා, විශේෂයෙන්ම ඒලෙවල්ස් කළ ඉවර ළමයින්ට ඔගලන්ට ඕන අවස්ථාව තියෙනවා සී ශ්‍රී ලංකා එක්ක එකතු වෙලා වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන අභියෝගතා පරීක්ෂණය සඳහා පෙනී සිටින්න ඔගල පොඩි වැඩක් කරන්න ඕනේ. අපේ සී ශ්‍රී ලංකා ෆේස්බුක් පිටුවට හරි එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට හරි ගිහිලා ඒ ලින්ක් එක හරහා යන්න, ගිහිලා දිනයක් වෙලාවක් වෙන් කරගන්න සී ශ්‍රී ලංකා වෙති. ඊට පස්සේ ඒක කරලා ඔගලන්ට පුළුවන් කෙලින්ම වරලත් ගණකාධිකාරීවරයෙක් වෙත යන මාර්ගයට පිවිසෙන්න. හරිද? ඒ වගේම කාගීල්ස් ෆුඩ් සිටි මේ දවස්වල ඒගොල්ලන්ගේ 43 වෙනි සම්වත්සරය ගැන අපි කතා කරන්න ඕනි. SP බාම් ගැන මතක් කරන්න ඕනි. එක දෙයකට නෙමෙයි, ගොඩාක් දේවල් වලට ඔයගලන්ට SP බාම් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. සමහන් SP බාම්, හරිද? ඉතින් ඒ ගැනත් අපි වැඩි විස්තර කියනවා. දුදේම අපි කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැන මතක් කරා. අපේ ප්‍රයිම් ටයිම් එක ගැනත් කිව්වා. ප්‍රයිම් ගෲප් එකේ 7:56 දැන්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: හතරවටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: අනුග්‍රහය
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
4: Hi Hasa, good morning.
5: Good morning, Acharya. Patra tika aragena aava adu me hari hari deval vela thiyena dawasak. Ithin dawase pravruthi balanna kalin matak karannam oy hama dæma ekama vidihata gatha wena dawase routine ekak chuttak wenas karala balanna eka samahara vita oyage dawas aluth karana wagema oyata muna gahena thawa manussayekuge dawas aluth karanna puluwan. Oy hama dæma office yana ena gaman nikan puruddata wage lift ekata nagala බොත්තම ඔබලා අහක බලාගෙන ඉන්නවා වෙනුවට ලිෆ්ට් එකට නැගෙන තව කෙනෙක්ගෙන් අහන්න දවස කොහොමද කියලා. එයාට සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරන්න. එයා යන ෆ්ලෝ එක අහන්න. පුළුවන් නම් එයාට උදව්වට ලිෆ්ට් එකේ බොත්තම ඔබන්න. සමහර විට එයාගේ දවස ඔයා හිතනවට වඩා අලුත් ආලෝකකින් පිරෙන්න පුළුවන්. ඔයාගේ එකම එක සුබ පැතුම හින්දා. ඉතින් කීල්ස් තමයි මේ පණිවිඩය අරගෙන ඉන්නේ. කීල්ස් එකම කීල්ස් එක ලයිෆ් එකම ෆ්‍රෙෂ් කරගෙන දවස පටන් ගමු. අපි දිවයින පත්‍රයට එන ආශ්චර්යය. සිංගප්පූරු ගිය ශිරන්ති එයි. ලබන 13 FCID-යට කැඳවයි. සිරිලිය සවිය සංවිධානයේ ගිණුමක සිදුව බව කියන අයථා මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 13 වෙනිදා එම කොට්ටාසය හමුවේ පෙනී සිටින ලෙස ඊයේ දැනුම් දීලා තියෙනවා. ඉතින් කලින් එන්න කියලා තිබුණේ පෞගේ මාස 24 වෙනිදාද කොහෙද? එදා දවසේදී සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගිහිල්ලා ඉන්න හින්දා එන්න බැරි වෙනවා කියලා තිබුණා. කොමින් හරි අපේක්ෂිත අපාය දුම්පතකුත් ඉදිරිපත් කරලා තිබුණා. ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්න එපා කියලා. එහෙම අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වුණ නැහැ. අපේක්ෂිත අපාය දුම්පත් සලකා බලන්න දින දීලා තියෙනවා 12 වෙනිදා. ඉතින් ඒක සලකා බලන එකක් නැහැ. වෙන දෙයක් සිද්ධ නොවෙච්ච නිසා ඊළඟට දිවයින පුවත්පතේ තියෙනවා මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක්. ජාතික රෝහලෙන් සලේ යලි CID-යට කියන්නේ CID රැඳවුම් භාරයට යොමු කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් සිදු කරන ලද විමර්ශනයට අදාළව රැඳවුම් නියෝග මත සිටින රාජ්‍ය බුද්ධිංශයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඊයේ පස්වරුවේ ජාතික රෝහලෙන් මුදාහැර නැවත CID-යට ගෙනලා තියෙනවා. මේ ජාතික රෝහලේ මේ මහත්මයා දින 119ක කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්ත බව තමයි මේ ආටිකල් වල කියවිලා වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන පුදුමත් හිතෙනවා නේද? ඉතින් මිනිස්සෙක්ව ඇඳෙන් බස්ස ගන්න දවස් 119ක් ගියා කිව්වහම අනේ මන්ද මේක මේ එකතකට මේක ලංකාවේ සෞඛ්‍ය සේවයට අපහාසයක් වෙයිද දන්නේ නැහැ. මෙච්චර කල් මේ මිනිස්සයව ඇඳෙන් බස්ස ගන්න බැරි වෙච්ච එක. ලංකාදීප පුවත්පතට මං ඊළඟට එනවා. චරිත් දිවිනසාගත්තේ නවක වදයට සිසුන් 11ක් සබරගමුව සරසවියෙන් නෙරපයි. තවත් තිදෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි. මේ 2023 වෙච්ච සිදුවීමක්. විශ්වවිද්‍යාල තුළ පැවතෙන නවක වදය දරාගන්න බැරුව මේ ශිෂ්‍යයා සිදුවිනසාගෙන තිබුණු බව තමයි වාර්තා වුණේ.

0: ඇත්තටම මේ තීන්දුව පිළිබඳව සතුට නොසතුට මුසු හැඟීමක් තමයි තියෙන්නේ. ඒ මේ විශ්වවිද්‍යාල වරම් අහිමි වෙන ඒ සිසුන්ගේ පෞද්ගලික අගතිය පිළිබඳව කනගාටු වෙන ගමන් සමස්තයක් හැටියට විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන මේ ආචීර්ණ කල්පික අගතිගාමි මේ නවකවද ක්‍රියාදාමය නැවැත්වීම සඳහා කිසියම් පියවරක් මේ නඩු තීන්දුවෙන් පස්සෙවත් අධ්‍යාපන බලධාරීන්ට ගන්න සිතේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේක හුඟක් මේක දශක 3-4ක් තිස්සේ උඩු දූපු ප්‍රශ්නයක්. හැමදාම විශ්වවිද්‍යාල නවකවදයේ හින්දා කවුරු හරි සීදී විනාසා ගත්තාම ඒ පිළිබඳව ප්‍රවෘත්ති මත වෙලා හාහෝවක් ඇති වෙනවා. හැබැයි කිසිම ආණ්ඩුවකින් කිසිම අධ්‍යාපන බලධාරියෙක් පූර්ණ උත්සාහයක් දරනවා අපි දැකලා නැහැ විශ්වවිද්‍යාලය තුලින් නවකවදයේ තුරන් කරන්න. ඉතින් ඒ තත්ත්වය ඇතුලේ අපිට හිතෙනවා මේ නවකවදයේ පවත්වාගෙන යන්න ගිහිල්ලා දඬුවම් විඳින සිසුන්ට හොඳ වැඩේ කියලා. මෙතනින් පස්සේ විශ්වවිද්‍යාල තුලට එන දැන් විශ්වවිද්‍යාලවල ඉන්න සිසුනුත් මේක ආදර්ශයක් හැටියට අරගෙන මේ නවකවදයේ කියන ආචීර්ණ කල්පික පරණ සංස්කෘතිකාංගයක් කියලා පවත්වාගෙන යන විශ්වවිද්‍යාල තුළ උපසංස්කෘතිය ඇතුළේ පවත්වාගෙන යන මේ කාරණාව සම්පූර්ණයෙන් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කරන්නට අවශ්‍ය පියවර ගන්න කාට හරි සිහිය එළඹේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දිනමින පුවත්පතට මං එනවා. බැසිල්ට අයිති මාතර ඉඩමට උසාවි තහනමක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ මෝෂන් පත්‍රයක් මාර්ගයෙන් කරුණු දක්වමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට චෝදනා එල්ල වී ඇති. මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ පිහිටි අක්කර භාගයකට ආසන්න ඉඩම සහ එහි ඇති දේපළ සම්බන්ධයෙන් විශේෂ අධිකරණ නියෝගයක් ලබාගෙන තියෙනවා. ඒ අධිකරණ නියෝගයට අනුව එකී දේපළ අත්හිටවල තියෙනවා. දැන් මේ වෙනකොට දැන් මේ ඒ මාර දේපළ වගේක් තියෙනවා. දේපළ අත්හිටවට කාගෙද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ කියන්නේ මෙම ඉඩමේ නීත්‍යානුකූල හිමිකරු ලෙස බැසිල් රාජපක්ෂ මහතා නිල වශයෙන් අයිතිවාසිකම් නොකියන පසුබිමක සහ නීති විරෝධී වත්කම් උපයා ගැනීමේ විමර්ශන වලට අදාළව දේපළ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගන්න තමයි මේ නියෝගය ලබාගෙන තියෙන්නේ. ඒකත් බරු නේද? ඒ කියන්නේ ගෙවල් තියෙනවා මේ ඔබ්බෝ වගේ කියලා අහක බලාගෙන නිකන් ඉන්නවා. මීට කලින් මල්වානෙත් එහෙම ගයක් තිබුණා. දැන් මේ ගෙදර සහ ඉඩම මාතර. පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්‍රී කහඳගම ඩුබායි රටේදී කුඩු ජාවාරමුන් සමග සාද පවත්වලා අයිස් සමග මිරිහානියේදී හසු වෙයි. දින 3ක් රැඳවුම් නියෝග මත රඳවා තබා ගන්න තීරණය කරලා තියෙනවා. අද දිනමින පුවත්පතේ ගැනත් වාර්තා කරලා තියෙනවා. මෙම මද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන කළ ප්‍රශ්න කිරීම සහ විමර්ශන වලින් පෙනී ගොස් ඇති තොරතුරු වලට අනුව කහඳගම මහතා කාලයක් තිස්සේ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිටි බවට සැක ඇති වෙලා තියෙනවා. ඒ හින්දා රඳවාගෙන ප්‍රශ්න කරනවා කියලා තියෙනවා. මෝද්‍ර නිපුණ ඉබ්බගේවත්තේ සුජී කියන මද්‍රව්‍ය ජාවාරම් කරුවන් එක්ක සමීප සම්බන්ධතා පවත්වලා තියෙන බව තමයි දැනට විමර්ශන වලින් හෙළි වුණා කියලා වාර්තා වෙන්නේ. මහින්ද කහඳගම පිටකොටුව පදික වෙළෙන්දන්ගේ සංගමයක සභාපතිවරයා ලෙස රාජපක්ෂ ආණ්ඩුව පැවති සමයේදී කරලියට ආ අයකි. පදික වෙළෙන්දන්ගෙන් මුදල් රැස් කරන බවට පවා ඔහුට එරෙහිව එකල චෝදනා එල්ල වී තිබුණි. මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරුන්ට සමීපව කටයුතු කළ අයෙක් වන ඔහු 2017 වසරේ ඔක්තෝබර් 14 සිට 22 දක්වා රුසියාවේ සෝචිහි පැවති 19 ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල නියෝජනය කරමින් සහභාගී වූයේ වයස අවුරුදු 65 කියලා මේකේ තියෙනවා. ඉතින් ලංකාවේ දේශපාලන බල පුළුවන් කාර්යයන්ට ලං වුණාම 65 කෙනාට තරුණෙක් හැටියට සෝවියට් රුසියාවට යන්න පවා පුළුවන්කම හම්බෙනවා. 2018 වසරේදී පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කොළඹ මහනගර සභාවට ඉදිරිපත් වූ කහඳගම මහතා මන්ත්‍රි ධුරයකට තේරීපත් වුණා. ඊට පස්සේ 2024 ජූලි 3 එක්සත් ජාතික පක්ෂයට එක්ව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් කොළඹ ආසන සංවිධායකවරයෙකු ලෙසත් තේරීපත් වුණා. අපි දැක්කා ඊයේ මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණාට පස්සේ හුඟක් කට්ටිය එයා අපේ නෙවෙයි කියලා එයාව වෙන කාගේ හරි අගේ ගහන්න හදනවා. මං ඒකයි ඒ හිටපු නොහිටපු තැන් ගැන ඒ ආටිකල් එකේ සම්පූර්ණ විස්තරේම කියෙව්වේ.
1: අයියෝ ඉස්පිරිතාලේ ගෙනියන්නේ
0: අන්න හරි එයා තමයි. අයියෝ මාව ඉස්පිරිතාලේ ගෙනියන්න කිව්වෙත් එයා තමයි. ඉතින්
1: දැන්
0: ඔව් පොහොට්ටුවෙන් කියලා තිබුණා. එයා පොහොට්ටු සමාජිකයෙක් නෙවෙයි. එයාගෙන වාසුදේවගේ පක්ෂයෙන් අහන්න කියලා. ඉතින් පක්ෂේ මොකක් වුණත් ගුටි කෑවේ කවුරු වෙනවද කියලා මිනිස්සුන්ට මතකේ රැඳිලා තියෙනවා. අරුණ පත්‍රයට මං එනවා. ඥානසාර හිමිගේ සිවුර ගැලවිය හැක්කේ සංඝ සභාවටයි. කොටපිටියේ රාහුල අනුනාහිමි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ට ලියයි කියලා අරුණ

0: සූත්‍රය වාර්තා කරනවා. ගලගොඩත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන්ට සිවුර පෙරවීම හා ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ මහා සංඝ සභාවට බව කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේකකාධිකාරී ආචාර්ය කොටපිටියේ රාහුල අනුනා හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙත ලිපියක් මගින් දැනුම් දීලා තියෙනවා. ඒ අදාළ නිකායේ හෝ මහා සංඝ සභාවේ මහානායක මහා හිමිපාණන් වහන්සේගේ අනුමැතියෙන්ම විය යුතු ශාසනික කාර්යයක් කියලා තමයි මේ ලිපියෙන් දක්වලා තියෙන. ඉතින් පිටතට ගේනකොට නියමිත සිවුරෙන් පෙනී සිටින්න අවස්ථාව සලසන්න ඕනේ. ඔහොම කියලා ලිපියේ විස්තරයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විමසනවා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන්, කැබිනට් මාධ්‍ය හමුවේදී. එතනදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ පිළිබඳ කරන පැහැදිලි කිරීමත් අද මේ අරුණ පුවත්පතේ වාර්තා කරලා තියෙනවා. දැනටමත් බන්ධනාගාරගතව දඬුවම් ලබමින් සිටින භික්ෂූන් වහන්සේ 63කට කටයුතු කර තිබෙන ආකාරයටම ගලගොඩත්තේ ඥානසාර හිමියන්ටත් බන්ධනාගාර ආඥා පනත යටතේ බන්ධනාගාර නීතියෙන් කටයුතු කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය කියලා තියෙනවා. ගලගොඩත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවටගෙන බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ජම්පරය ඇඳවීම සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් පතු වී තිබෙනවා කියලා ඒ ගැන තමයි මේ මාධ්‍යයේ දිනෙතෙන්දී අහන්නේ. බරපතල වැඩ සහිතව යම් අයෙකු සිරදඬුවමකට නියම වුවහොත් බන්ධනාගාර ආඥා පනත පරිදි කටයුතු කළ යුතු ආකාරයක් ඇති බවත්, ඥානසාර හිමියන් සම්බන්ධ සිදුවීමේදී විශේෂයක් සිදු කර නොමැති බවත් මෙහිදී ඇමතිවරයා කියා සිටියේය. මං හිතන්නේ ඇත්තටම අපේ අති උතුම් මහා සංඝ සභාව භික්ෂූන් වහන්සේලා හිරේ ගියාම අන්දන ඇඳුම ගැන හිතන්නත් කලින් භික්ෂූන් වහන්සේලා හිරේ නොයන ලෙස කටයුතු කරන ආකාරයට විනයගත කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව අවධානය යොමු කරනවා නම් යහපති කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ගිහලෙන්න. සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
1: අනුග්‍රහය.
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
4: උදේ 8යි විනාඩි 9යි.

0: கொல்கத்தா டாப் ஸ்டோரி.
1: ரியா அனுத்துருக்கின் புத்களின் தாத்தர கட்டுத்துவால திறப்பனே ගල් කුලම ප්‍රදේශයේදී සිදු වූ රියානතුරුකින් පුද්ගලයන් 14 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. තුවාල ලැබූ පිරිස අතරට පිරිමි පුද්ගලයන් 12 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළත්. තුවාල ලැබූ පිරිස අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි සත්‍ය වාර්තාකරුව පැවසුවේ. පොලිසිය සඳහන් කළේ නිකවරටිය සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි මෙම අනතුර සිදු වෙති බවයි. බස් රථයේ රියදුරු අතරංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අනතුරට ලක්වත්තේ නරම්මල ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වී නැවත අනුරාධපුර බලා පැමිණිමින් තිබූ පෞද්ගලික ආයතනයක සේවකින් පිරිසක් ප්‍රගත් බස් රථයක් රියදුරට නින්දියාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා. දැන් විදෙස් පොතක්. ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සිය න්‍යෂ්ටික ඉන්ධන වැඩිදියුණු කිරීමේ හැකියාව සැලකිය යුතු ලෙස අඩු කළ යුතු බව ඇමරිකානු උපජනාධිපති ජේඩී වැන්ස් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රොයිටර්ස් ස්පෝට් සේවය සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී. ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීමට අදහස් නොකරන්නේ නම් යුරේනියම් 60% දක්වා වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි ඔහු පැවසුවේ. ඒ අනුව ඉරානය න්‍යෂ්ටික අවියක් නිපද නොවන බව තහවුරු කිරීමට නම් යුරේනියම් වැඩිදියුණු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සැලකියතු වෙනසක් සිදු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ. ඇමරිකාව ඉරානය සමග සාකච්ඡා සඳහා තවදුරටත් ව්‍යෝර්ථව සිටින නමුත් වාචකව සිදු කරන ප්‍රකාශ වනුවට ඉරානයෙන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග අවශ්‍ය බවද බෑන් සඳහන් කළා.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය.
2: මොකද බං අසනීපෙන් වගේ
3: මේ පොඩි කැස්සක් විතරයි.
2: මං උඹ ගැන නෙවෙයි කිව්වේ වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
4: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
5: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන් මහදු නාදෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
8: සියත දිවයින පුරා.

0: සරිගම පද නිසා මට පද මට වැදුණු නිසා
1: කියන්නේ.
0: හෝටල්වල මගුල් ගෙවල්වල සින්දු කිව්වට සල්ලි ගෙවන්න ඕනේ නෑ. ලාභ ලබන සංගීත වැඩසටහන් වලට විතරයි ගෙවන්න ඕනේ. ඇමති විජිත හේරත්.
1: ඕකේ.
0: කමක් නෑ කමක් නෑ කමක් නෑ.
1: හරි.
0: මුලදි ගෙවන්න ඕන කීපෝ අයට කියාගන්න බැරි එක ඇමතිතුමා ඇවිල්ලා හරි කීප එක හොඳයි.
1: සරිගම පද නිසා.
0: විජිත හේරත් ඇමතිතුමනි.
1: සරිගම පද නිසා.
0: සරිගම පද නිසා දැන් ඒක හරි නිසා. සරිගම පදනි මට පද මට වැදුනි මට බැරි බව දැනුනි මම අපස්සු හැරුනි
1: එතකොට
0: සරිගම පදනි මට පද මට වැදුනි බැරි බව දැනුනි මම අපස්සු හැරුනි හැබැයි තාමත් සමහරු සින්දු කියන විදිහට දඩ
1: ගන්නවා
0: සරිගම පදනි 5000ක් දඩ ගන්නවා ඔයා සින්දු කියන විදිහට වචනේ වචනට ගහන්න ඔයාට දඩ කියලා පුරුදු වෙන්න.
1: හරියට කියනකම් දඩ ගහන්න ඕනේ.
0: අනිවාර්යෙන්. දැන් සමහර ගායකයෝ ස්ටේජ් එකට නැග්ගා මිනිස්සු බහින්න දෙන්නේ නැහැ.
1: Yes.
0: තව කියනවා. සින්දු ඉවරනකම්ම කියනේත් බහින්න දෙන්නේ නැහැ. අනේ මල්ලි මම තව හරියට කියනකම් ඔබ බහින්න නැහැ. හරියට කියලා මිසක් බහින්න දෙන්නේ
1: නැහැ. හරියට සින්දු කියන්න ප්‍රැක්ටිස් කරන්න නියම භාණ්ඩයක් තියෙනවා අබාන්ස් එකේ. අබාන්ස් ඔඩියෝ සිස්ටම්.
0: දාගන්න හොඳම ඉස්සෙල්ලාම අබාන්ස් එකට ගිහිල්ලා තමන්ට හරියටම හරියන ඔඩියෝ සිස්ටම් එක ගන්න. සින්දු කියන්න කිසිම ආසාවක් නැත්නම් පොඩි බ්ලූටූත් ස්පීකර් එකක් ගත්තම රුපියල් 2700 ගානක්ද කොහෙද ඒක වෙන්නේ. ඒකත් ගෙවන්න ගන්න පුළුවන්. මන් දන්නේ නැහැ ඔය ඉතින් ඔය තරම් ගෙවන්න දෙයක් නැහැ. අර ලොකු ස්පීකර් එකක් ගන්න ඕන නම් ටිකක් ගෙවන්න තියෙන හින්දා මුලින් 1500ක මූලික ගෙවීමක් කළා. ගෙදර අරන් ගිහිල්ලා පස්සේ මාස්පතා මතක තු රිමයින්ඩර් එකක් එහෙම දාගෙන හරියට වෙලාවට කලාවට හිමීට ගෙවාගෙන යන්න.
1: යා.
0: එතකොට මේ අනවශ්‍ය මේ දඩමුදලක් අරගෙන මේකක් කරගෙන නැතුව නේද?
1: හ්ම්.
0: නැත්තම් පොඩි ඇඩිෂනල් ඉන්ට්‍රස්ට් එකක් එනවනේ දවස පෙන්නම. හරි වෙලාවට ගෙවන්න ඕනේ. හරි වෙලාවට ගෙවන්න දැන් ඉතින් තියෙනවානේ පොඩි ස්ටෑන්ඩින් ඕඩර් එකක් දීලා account එකට සල්ලි යන විදිහට ඒ වගේ අපි පොඩි පොඩි දේවල් දැනගන්න
1: ඕනේ.
0: හ්ම්. ඔය හැම එකම අපිට මතක තියාගෙන ඉන්න බෑනේ.
1: අන්න ඒකනේ.
0: මේ හවල් දවසට ලයිට් බිල ගෙවන්න ඕනේ. මේක ගෙවන්න ඕනේ. අබාන්ස් ඔඩියෝ සිස්ටම් එකේ වාරිකේ ගෙවන්න ඕනේ නේද? ඒ ඔක්කොම මතක තියාගන්න අවශ්‍ය නැහැ. ස්ටෑන්ඩින් ඕඩර් එකක් දෙන්න. මේක your life easy. ලේසි කරගන්න.
1: ස්මාර්ට් TV එකකුත් ගත්තා නම් Xiaomi එකෙන් අපිට ලොකු ස්ක්‍රීන් එකේ දාගෙන කැරොකි කියන්න පුළුවන්.
0: බලන්න පුළුවන්.
1: Yes.
0: දැන් ඇත්තටම ඉස්සර මේ QLED කියනකොට 4K කියනකොට ඒ කියන්නේ රෙසලියුෂන් එක මේ ගොඩාක් ලස්සන සංගීතයක් ඇහුණ නේද? මගේ මගේ හිතේ හැමතිස්සම මියුසික් ස්වර මගේ ඇඟේ දුවන්නේ රතුරු දුරානු නෙමෙයි ස්වර දුවන්නේ.
1: ඒවා ඉඳ හිට පනිනව එළියට.
0: මේවා සමහර වෙලාවට ඒ තීව්‍ර ස්වර එළියට ඇහෙනවා.
1: ආ ඔකේ.
0: ෆෝන් එකත් පොඩි සද්දයක් එනවා.
1: සාරි ගම පදනි.
0: වට පද මට වැදුනි.
1: දැන් අපි බලමු ස්මාර්ට් TV දාලා.
0: දැන් ස්මාර්ට් TV එකක් දාලා.
1: Yes.
0: මේක ලස්සනට කනෙක් කරන්න පුළුවන්. ගෙදර කවුරු හරි එනවා. 55 ටීවී එකක් ඔබට ගන්න බැරි කමක් නැහැ.
1: යා ඔකේ.
0: 169999යි. මේක 55 විතරක් නෙවෙයි. මේක Xiaomi Pro version එක විතරක් නෙවෙයි.
1: ඔකේ.
0: මේක 4K, මේක QLED, මේක smart.
1: Right.
0: 169999යි. ඕකත් ගෙවන්න ගන්න පුළුවන් ඔබ අබාන්ස් එකට යන්නේ. මගේ setup එක මං කියන්න.
1: හරි.
0: ගත්තා 55 ටීවී එක. ගත්තා audio system එක.
1: හරි.
0: සින්දුව කෙලින්ම කනෙක් කරා ටීවී
1: එකට
0: ටීවී අවුට් එක කනෙක් කරා ස්මාර්ට් ටීවීනේ
1: යා
0: සින්දුව අවුට් එක කෙලින්ම කනෙක් කරා ඔබේ අබාන්ස් ඔඩියෝ සිස්ටම් එකට ගත්ත මයික් එක දෙන්න මල්ලි හූවක් කිව්වා ආවා
1: පොලිසිය
0: ඔබේ හූ කියන්නේ රැතිත්
1: සින්දු කියන හූ කියන්නේ නෙමෙයි
0: ඇත්තටම ඔබ හොඳට සින්දු කියනවා නම්
1: යස්
0: ගෙවල් 10කට හෙන්න කිව්වත් ඒක අහගෙන මිනිස්සු ෆුල් ආතල් එකක් ගන්නවා මිසක් හරියට සින්දු කියනවා නම් මිනිස්සු මුහුත් කියනවද?
1: අනේ නෑ. නොවෙත් නෑ.
0: ලස්සනට කියන කවුද දන්නේ මේ කියන්නේ නේද? ගායකයා වගේම කියනවා. නිදාගෙන ඉන්න ගමන් දැන් අනිත් අල්ලපු ගෙවල් වල කතා වෙනවා.
1: හැබැයි
0: ඉතින් කැත වැඩි. අල්ලපු ගෙදර මිනිහට පාටියට එන්න කියපු නැහැ.
1: ඉතින්
0: නැවත නැවත ස්තුති මේ මේ සින්දු පළහිලව්ව මගුල් ගෙවල් වලින් සහ පාටි වලින් ගැලවුවට. සින්දු පළහිලව්ව මගුල් ගෙවල් වලින් සහ පාටි වලින් ගලෝපයකට ස්තුති.
1: ඔබට සමරකිට දැනෙන්නේ නැති එක තව දුරටත් ඉදිරියට එහෙම කරගෙන යන්න
0: වැඩේ යන අන්තිම හරිය වනරාජ වෙන ගතියකුත් තිබුණා.
1: ඇත්ත කියන්න බෑ. ඇත්ත කියන්න බෑ.
0: මිනිස්සු දිහට ගහපු එක බොහොම රංගය වගේ නැවත ඈතින් කැරකිලා එන බව පේන්න තිබුණා.
1: හැබැයි ඒක කලින් අඳුරගත්තා.
0: මිනිස්සු අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර පවා නැති වෙන්න පටන් ගත්තා. ඉතින් දැන් හරි ටිකට් කඩලා ෂෝ පෙන්න නායකෙන් සල්ලි ගන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ. එතන බිස්නස් එකක් තියෙනවා.
1: ඕ ඒකනේ අනේ.
0: ප්‍රවර්ධන කටයුතු සඳහා මියුසික් පාවිච්චි කරනවා නම් ඔව් ගත්තට කමක් නැහැ. එතන ප්‍රවර්ධනයක්වත් සල්ලියක්වත් නැත්තම් ඒ මිනිස්සුන්ගේ මුදල් අය කරන එකේ සාධාරණයක් පේන්නේ නැහැ. අමාරුවෙන් ඔප්පු කරන්න මහන්සි වුණ හැකි.
1: හරි ඕකේ.
0: බැලූ බැල්මට සාධාරණයි කියලා හිතන කතාවක් නෙමෙයි. අපි හැමදාම කියන එක දෙයක් තියෙනවා.
1: යස්.
0: ඔබ මොන ශීත්‍රයේද ඉන්නේ? ඔබ කලාවද විකලාවද මොකක්ද?
1: ක්‍රීඩාවද?
0: ක්‍රීඩාවද? දේශපාලනයේ පවා.
1: හරි.
0: අංක 1. දේශපාලඥා මාළුවා නම්.
1: හරි.
0: ඡන්දදායකයා මහමුහුද කියලා මතක තියාගන්න මහ ජනතාව.
1: යස්.
0: කලාකරුවා මාළුවා නම්.
1: හරි.
0: ප්‍රේක්ෂකයා මහමුහුද බව මතක තියාගන්න. නිවේදකයා මාළුවා නම්.
1: හරි ඕකේ.
0: ශ්‍රාවකයා මහමුහුද බව මතක තියාගන්න. ඔය මහමුහුද නැතුව අපි ඔය මොන කෙරුමෙකුටවත් ඕකේ පීනන්න බැරි බව අපි කල්පනාවට ගන්න ඕනේ.
1: ඕනේ.
0: ඕඩියන්ස් එක නැති කරගන්න එපා. හුඟක් අය ඉස්සෙල්ලාම කරේ ඉල්ලගෙන කෑවේ කොහොමද දන්නවද? තමන්ට හිටපු හොඳම ඕඩියන්ස් එක නැති කරගත්තේ. අනිත් එක තමන්ගේ ඕඩියන්ස් එක සිලෙක්ට් කරගන්න. ඕඩියන්ස් එක ඉන්න ඕනේ. ඕඩියන්ස් එක තෝරගන්නත් ඕනේ.
1: හරි ඕකේ.
0: නේද?
1: යස්.
0: ඔය ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා ටොම් ඩික් ඇන් හැරි කියලා. හරිද? Don't talk to Tom Dick and Harry. ඒ කියන්නේ දකින දකින කාට ගොට්ටල්ලන්න යන්න එපා කියලා මේ කියන්නේ.
1: යස්.
0: ඒතර ඔබේ ක්‍රවුඩ් එක කවුද? හොඳ බුද්ධිමත් ලෝයල් ක්‍රවුඩ් එකක් තියාගන්න. හරිද? මේවා මාර වැදගත්. මේවා මගේ නෙවෙයි. මේවා ඇවිල්ලා රුවන් වැකිමේ රත්තරන් කියමන්. ඔබේ කවුද ෆෑන් බේස් එක? ඕන පොරකට ගොට්ටල්ලන සෙට් එකක්ද? නැත්තම් දෙයක් සංවාදයක් ගොඩනගලා අදහසක් අවවාදයක් උපදෙසක් මග පෙන්වීමක් මොකක් හරි එකක් ගන්න පුළුවන් අයද?
1: හරි.
0: ප්‍රතිපත්තියක් තියන අයද? යමක් වෙනුවෙන් නොසලී පෙනී සිටින අයද? කවුද ඔබේ ඔඩියන්ස් එක? Very important.
1: Yes.
0: නේද? නිකම් මදර ඔඩියන්ස් උනේ මහන්සි වෙන්නත් එපා. හරිම සරිම හරිම අරිම يعني මේවා
1: يعني ජීවිතේ
0: දෙකක් තරම් දාන්න ඕනේ කටේ මේ කිය මේව දේවල් කියපු මිනිස්සුන්ට.
1: නෝ ඒක නම් අත.
0: සියවස් ගණනාවක අත්දැකීම් පාවිච්චි කළ මිනිස්සු කියපු දේවල්.
1: මිනිස්සු ඕනේ. ආජනතාව.
0: ඉතින් බය වෙන්න එපා දැන්. වෙඩින් එකේ සින්දු කියන්න.
1: හරි ඕකේ.
0: ස්ටේජ් එකට නගලා මල්ලි. පොඩි සින්දුවක් කියන්නේ මම මනමාලි පාර්ශ්වයෙන්. මම මනමාලිට මට සින්දුවක් කියන්න තියෙනවා. ආ කියන්නයි. ඔබ පෙම් කරන ඔබේ
1: කුමාරි.
0: මනමාලි දිහා බල බල කියා තිබේ.
1: වෙන කපු බාගේ.
0: මගුල් ගාලා පිඟන් උඩින් යන්නේ අන්නේ සින්දුවක්.
1: ඇත්තට හොඳ මියුසික් තියෙනවා ඔක්කොම තියෙනවා හොඳ ෆ්ලෝ එකක් නැත්තම් ඒකත් පොඩි අඩුවක් කියලා මට හිතෙනවා. හොඳ ෆ්ලෝ එකක් තියෙන්න ඕනේ හැම ගෙදරකම තියෙන්න ඕනේ හොඳ ෆ්ලෝ එකක්. ඒකට හරියන්නේ ඉතින් ලංකා ටයිල්ස් ඩෙෆිනිට්ලි. හොඳ ෆ්ලෝ එකක් හදාගන්න ලස්සන ඩිසයින්ස් තියෙනවා. අනිත් එක මේ කාලේ ටයිල්ස් ගන්න හොඳම කාලේ. මොකද ලංකා ටයිල්ස් වල මිඩ් ඉයර් සේල් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ 45%ක් දක්වා ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර ලංකාවේ හැම තැනකම වගේ තියෙනවා. ඒ තැන් වලට ගියත් එහෙම නැත්නම් අලවි නියෝජිතවරුත් හැම තැනම වගේ හැම තැනම ඉන්නවා. ඉතින් ඒ තැන් වලට ගියත් ඕගලන්ට මේ
0: කොරියාවේ මල්ලිගේ වචනනේ ඔය කියන්නේ.
1: ඕ එයාව මතක් වුණා. හැම තැනම.
0: අනේ පෞතින් ළමයි අහගෙන මොන හරි එවයි වාට. මතක් කරා කියලා. මන් දන්නවනේ වාගේ ට්‍රික්ස් මිස් වාගේ දැන් බාල ට්‍රික්ස් තියෙනවා වාගේ.
1: අනේ මට
0: මිනිස්සු ගැන වචනයක් දෙයක් කියලා ඉතින් කෝල් එකක් එයිද මොන හරි වෙයිද කියලා නේ හිතාගෙන ඉන්නේ.
1: මට මාස ගාණක් යනවනේ. ඒවා බඩු පෙට්ටි වල දාලා
0: මාස ගාණකට පස්සේ රේනවනේ. මාස ගාණකට පස්සේ ආපුවම මම දැක්කන ගිහිල්ලා එපා කිව්වේ නෑ. කර තියාගෙන ආවේ.
1: ඒ මම දාපු ඒවා. මයිකා මයි බැටර්.
0: මිස් මම දාපු ඒවා දැක්ක දාගත්තා මම ඔක්කොම බලන් හිටියේ. පව්වනේ මිනිස්සු. අදලත් ඒ කොරියා මිනිස්සුන්ට ඔලුස්ස ගන්න බෑ.
1: ඔක්තෝබර් මාසේ 15 වෙනකල් මේ 17 වෙනිදා 15 වෙනකම්ම තියෙනවා ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා විශේෂී වට්ටම්. හරි.
0: රයිට්. ඒතකම ඔබ දැනගන්න ඕන තව එකක් තියෙනවා. ඒ තමයි ඒගොල්ලන්ගේ කොලොම බාත්වයා සහ ඇක්සෙසරි කලෙක්ෂන් එක.
1: ඕකේ.
0: කොලොම. ඒ කියන්නේ ඔබ විශේෂයෙන්ම බාත්වයා බාත් ඇක්සෙසරිස් ගන්නකොට බොහොම අවධානයෙන් ගන්න. මොකද මේවා කල් පැවැත්ම ගැන. මේවා තීරණෙම වතුරත් එක්කනේ.
1: හරි.
0: ඔගොල්ලෝ අහලා තියෙනවා නේද දැන් මේ ඔය සෙරමික් භාණ්ඩ නිෂ්පාදනයේදී අනුගමනය කරන්න ඕනේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතියක් තියෙනවා. ඇයි මේවට ප්‍රමිතියක් ඕනේ? දැකලා තියෙනවද සමහර බාත්รูම් වලට ගිහාම ඒගොල්ලන්ගේ තියෙන වෝටර් ක්ලොසෙට් එකේ අපි කොමන්ඩ් එකට කියන ලස්සන වචනේනේ වෝටර් ක්ලොසෙට්.
1: ඔය
0: දැකලා තියෙනවද අර සින්ක් එක වෝටර් ක්ලොසෙට් එකේ එහෙම මේ මකුළු දැලක් වියලා වගේ ඉරිතලලා තියෙනවා.
1: දැකලා තියෙනවා.
0: ඒ ස්ටෑන්ඩඩ් එකට හදලා නැහැ. එහෙම වෙන්න බෑ.
1: ඕකේ.
0: හොඳට හදපේකකට එහෙම වෙන්න බෑ. ඔබේ ගෙදර තියෙන එකේ ඉරිතලලා තියෙනවා නම් කිසිම හේතුවක් නැතුව. ඒ කියන්නේ දුකෙන් වුණත් මම කියන්නම්. ඔබ හොර බ්‍රෑන්ඩ් එකකට අහු වෙලා තියෙනවා.
1: අයියෝ.
0: එහෙම වෙන්න බෑ. ඒතකොට මේ ක්වොලිටිය මේන්ටේන් කරන ඒ කවුද ඒක මේන්ටේන් කරන්නේ? තමන් මහන්සි වෙලා නමක් හදාගත්ත මිනිහ කවදාවත් තමන්ගේ ප්‍රොඩක්ට් එකෙන් තමන්ගේ නම කැත කරගන්නේ නැහැ. එතන මේ කොලෝම කලෙක්ෂන් එක ලංකා ටයිල් එකත් අවුරුදු ගාණක් පෙරම් පුරලා පුරලා මාකට් එකට දැම්මේ. ලොකු කම්පිටිෂන් එකක් තියෙන තැනකට තමයි ඒගොල්ලෝ එන්ට වුනේ. ටයිල් ගැන ප්‍රශ්නයක් නැහැ. ටයිල් වලින් ඒගොල්ලෝ ලීඩින් කෑල්ල කරගෙන ඉන්නවා. ඊට පස්සේ කොලෝම කලෙක්ෂන් එක ගෙනාවා. ඒගොල්ලෝ හුඟක් කල් ගත්තේ මේක ඩිසයින් එක ලස්සනට තියාගන්න. ඉස්සෙල්ලාම බාත් වෙයා වලින් තමයි ආවේ. පස්සේ බාත් ඇක්සෙසරිස් වලටත් ආවේ. ඒගොල්ලන්ගේ මම හොඳම සොලූෂන් එක දැක්කේ ප්‍රැක්ටිකල් සොලූෂන් එකක් මම දැක්කා.
1: හරි.
0: ඒගොල්ලන්ගේ තියෙනවා මේ බාත් වෙයා සහ ඇක්සෙසරි පැකේජ් එක කියලා එකක්. 139,000 ඉඳලා මේ පැකේජ් එක ගන්න පුළුවන්. දැන් බාත්รูම් එකකට ඕන දේවල් අපි කතා කරමු. වෝටර් ක්ලොසෙට් එකක් ඕනේ, වොෂ් බේසින් එකක් ඕනේ, බේසින් ටැප් එකක් ඕනේ.
1: හරි.
0: මිරර් එක ඕනේ. ෂවර් සිස්ටම් එක ඕනේ.
1: ලැක් එක.
0: ඩ්‍රේන් කව.
1: ඇඳුම් දාන අර කලක්ටි.
0: බත් මුට්ටියකුයි ලිපකුයි තෝනේ දාට.
1: කිසියක් නෙමෙයි නේද? ඇයර සාලුව දාන්න කැලක්.
0: කාතේ මම මේ ඉතින් මේ ඉතින් මේවා කතා කරලා
1: වැඩක් නෑ. මේ බාන උදව්වක මන්නනේ මන් දන්නේ.
0: මෙව්වා උදව්ද හලෝ? මේ හොතර මේ යන්නේ

0: ටූන් එක ගන්න එක නෙමෙයි මේකේ වැඩේ.
1: ඉතින් මම ඒකට උදව්වක් කරා. ඒක උත්තරේ
0: මොන උදව්ද මේ? දන්නේ නැති දේවල් කතා නොකර ඉන්න බෑ මනුස්සෙක් වුණා.
1: හරි හරි හරි. ආයි නෑ. ආයි කතා කරන්න නෑ.
0: ඉතින් කොහොමද ගෙදරින් කරලා දෙනවා වගේ නේද?
1: හරි. වෝටර් ක්ලෝසට්.
0: සමාවෙන්න. එහෙනම් තමයි යමක් කරන්න එක මේ බාධක මැද කරන්න එන්නේ.
1: අනිවාර්යෙන් ලංකා ටයිල්ස් සමාවෙන්න මෙතෙන්දන් කරගෙන යනවා ලස්සන්ට.
0: යා. ඔව්. අස්කලානෝනේ.
1: හරි.
0: දැන් ආයි දැන් පැකේජ් එක මේවා කරන්න ඕනේ මට. වෝටර් ක්ලොසට් එක ඕනේ. වොෂ් බේසින් එක ඕනේ. බේසින් ටැප් එක ඕනේ. මිරර් එක ඕනේ. ෂවර් සිස්ටම් එක ඕනේ. ඩ්‍රේන් කව එක ඕනේ. බිඩේ ෂවර් එක ඕනේ. ඇන්ගල් වැල්ස් ඕනේ. ෆ්ලෙක්සිබල් හෝස් ඕනේ. මැජික් බෙන්ඩ් එක ඕනේ. පොප් අප් වෙස්ට් එක ඕනේ. නනනනනනනනන එච්චරයි. තව දිනුනොත් එහෙම ගේකුත් හදා ගන්න පුළුවන් මේ පැකේජ් එක.
1: හරි.
0: 139,000 සිට ඉහළට ඔය පැකේජ් එක එනවා. එතකොට ඩිසයින් එකෙන් ඩිසයින් එකට මේ ගාන වෙනස් වෙනවා.
1: හරි ඔකේ.
0: ඔන්න ලංකා ටයිල් ප්‍රදර්ශනාගාරේ යන්න මේ දවස්වල තියෙන මේ 145ක් දක්වා ඉතුරු කරගන්න පුළුවන් මිඩ් ඉයර් හෝම් අප්ග්‍රේඩ් සේල් එකට. ආ රස්සාලා.

0: அசம்பாதமட்ட சீதா ශ්‍රීලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් ටැන්ක් වෙළඳ පොලේ අති විශ්වසනීය ගමනකට චෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011 4700550 අමතන්න
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්
0: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් උසස් අධ්‍යාපන අරමුදලක් පරිපූර්ණ රැකවරණයක් සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
2: අවන්ස් ටිකෙන් ටික පේ
4: සිනා මෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
5: සම්බන්ධ ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයින් කාටත් වාසි
6: අවුද කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
7: දැන් හොඳනම් ඉන්නෙත් හොඳ අය
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සහගෝකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ
9: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන 200cc සහ 236cc මාදිරි වලින් දිවයින පුරා විහිදුණු ජෙනුවින් නම්තර කොටස් සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් Sport Company Private Limited Limited.
10: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමික්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමික්ස් නම් ඉස්තරම්
13: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Fox David Peary's Motor Company Private Limited within Amatanna 011 4700

0: பாசம் பதுமட்ட சீதா කවුරුදන්න කවුරුත් ගන්න විශ්වාසනය ලංකාවේ අංක කෙත්‍රී රෝධරත්තය මචාච් දෙසිසිසා දෙසිඇති සැසි සීමමාදිරි වලි ඩෙවි් පිරිස්පොට කම්පි ප්‍රවට ලිට ේ. ඒ සූපත් වූ සෑම සිනහවක් පිටු පසම එකි නෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපෙනෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයිපෝටිකට පතක් තවත් කෙනෙකුට සූපත් හෙට දවසක්කුදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සූපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. තිනුම් බෝවී ආයුබෝ වේවා.
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳ මතන සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13-19 අදම මතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
3: රට සවාරියකෙ හිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772-227-7676 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
4: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
5: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිපාක් කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන්ස් වෙතින්.
8: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග 1,10,000යි. තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
9: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින්. ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
10: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 777 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණ.

0: කොළඹ නව ලෝක හොස්පිටල් යනගම. අසනීප නම සිංකරන විදියනේ චුට්ටක් ඒ වගේනේ.
1: මං තුන් පාරක් විතර මැදින් චෝ එක පටන් ගන්න ගියා. අපි තුන්
0: හින්දු ඉවරයි කියලා. අසනීපයි කියලා හිතුවේ. මිහිඳුට.
1: මිහිඳු?
0: මොකද කෙඳිරි ගන්නෙ ආ? කියලා තිනානේ කෙඳිරි ගන්න එපා කියලා.
1: ඔෆිෂියලි කියලා තිනා කෙඳිරි ගන්න එපා කියලා.
0: ඇත්තට කෙඳිරි ගෑවෙන්නේ නැහැ. කොළඹ නවලෝක හොස්පිටල් එකට ගියාම පළවෙනියටම බලන්නේ
1: කෙඳිරි ගගානේ යන්නේ.
0: කෙඳිරි ගගා යන්නේ. යස්.
1: ඔයා දැක්කලා තියෙනවද හැම තැනම ගහලා තියෙනවා. ඔබේ පේන් එක
0: යායි
1: කනේ අපිට දෙන්න කියන ඊට පස්සේ ඒගොල්ලෝ කේන්ද්‍රික ගා ඉන්න එක නෙමෙයි මේ කියන්නේ.
0: ඒ කියන්නේ ඒක පේන් එකෙන් ඔබව නිදහස් කරන්න හැම තිස්සෙම කොළඹ නවලෝක හොස්පිටල් එක ලෑස්තිලා ඉන්නවා.
1: ඔබ මොකක් කරේ නිසා මොකක් හරි සෞඛ්‍ය හේතුවක් නිසා ඔබ වේදනාවෙන් ඉන්නේ.
0: ඕ
1: ඒයි ඒයි ඒයි වේදනාවෙන් ඉන්නේ. කොළඹ නවලෝක හොස්පිටල් එකට එන්න. අපි බලමු මේ වේදනාව ඇති කරන දුෂ්ටයා කවුද කියලා.
0: යස් විලන් කවුද කියලා අපි හොයනවා.
1: අපි බලමු මේ බැක්ටීරියාවක්ද මේ වෛරස්යක්ද.
0: හරි.
1: ඒ කවුරුර ගෙවල් ළඟ ඉන්න කෙනෙක්ද මේ මෙන්න මේවා ගොළුවකක් කොමත්ද?
0: ඒ අයද උතුම බුද්ධියද මොකද්ද කියලා අපි බලමු.
1: නැත්තම් ඔබේ ඔළුව කවුරුන් හිතේ හේතුව අපිද? ඔව්
0: මේ ෂෝ එකද?
1: ෂෝ එක.
0: අපි බලමු මොකද්ද හේතුව කියලා.
1: මේ ෂෝ එක හන් ඉඳලා අසනීප වුණත් ඔබ කොළඹ නවලෝක හොස්පිටල් එකට යන්න
0: අනිවාර්යයි.
1: ඇයි? තාක්ෂණය තිබ්බට වැඩක් නැහැ.
0: හරි.
1: වෛද්‍යවරු, දක්ෂ වෛද්‍යවරු හිටියට වැඩක් නැහැ. දක්ෂ හෙදකාර්ය මණ්ඩලය. දක්ෂ හෙදකාර්ය මණ්ඩලයක් වෛද්‍යවරු සහ උපකරණ තිබුණට වැඩක් නැහැ. සහායක කාර්ය මණ්ඩලය.
0: හරි, ඔකේ.
1: සහායක කාර්ය මණ්ඩලයක්. මොකද ඔබ හොස්පිටල් එකට යනකොටම ඔබට ඉස්සරහා ඉන්නේ විශේෂඥ දොස්තර නෙමෙයි. හලෝ කොහමද කියලා විශේෂඥ දොස්තර ඉන්නේ දොරගාවට.
0: අවනේ නේ.
1: එතන ඉන්නේ කාර්ය මණ්ඩලේ සහායක කාර්ය මණ්ඩලය.
0: යස්, ඒගොල්ලන්ගේ සපෝට් එක හරිම වැදගත්.
1: එතනට ආපුවම වාහනේ ඔබට වාහනේ පාක් කරගෙන ටග් ගාලා අවශ්‍ය නම් රෝද පුටුවක් ගෙනහැල්ලා
0: එහෙම
1: නැත්නම් වෙන සහායක් අරගෙන ඇවිල්ලා ටග් ගාලා එයාට ඉන්ෆෝම් කරන සිකියුරිටි කී ඉඳලා ඔබ වෙතට අරගෙන යන
0: ඒ
1: කාර්ය මණ්ඩල සහායක සහායිකාවගේ ඉඳලා අර ලස්සන පොඩි නර්ස්ගේ ඉඳලා
0: හරි
1: නේද? නෝනා මගේ නර්ස් නෝනා මට ඔබ සීවිනවා නිතර දෙවේලෙම ඉඳලා
0: ලස්සන දොස්තර මහත්තයාට වෙනකම්ම
1: හෑන්සම් ඩොක්ටර් කෙනෙක් වෙනකම්ම
0: යස් ඒ සර්විස් එක
1: තියෙනවා. ඒ සර්විස් එක තියෙනවා. ඉස්පිරිතාලයක් ඇතුලේ ඔබට ඉස්පිරිතාලයක නෙමෙයි මේ ඉන්නේ කියන හැඟීම ජනිත කරන එක තමයි ඔබට නවලෝක කොළඹ හොස්පිටල් එකට ගියාම තේරෙන්නේ.
0: අනිවාර්යයෙන්.
1: රිසෙප්ෂන් එකේ ඉඳලා ඔබට දැනනවාද මේ ඉන්නේ ඉස්පිරිතාලේ කියලා?
0: ගොඩාක් දෙනා මේ වෙනකොටත් එක්ස්පීරියන්ස් කරලා
1: තියෙනවා. කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා දන්නවද ලංකාවේ දැන් මේගොල්ලන්ට තියෙනවානේ ශල්‍යගාර 14ක්.
0: හරි.
1: 50,000කට වඩා කුඩා සහ මහා පරිමාණයේ ඔක්කොම එකතු 50,000ක් විතර ශල්‍ය කර්ම මෙතන සිද්ධ වෙනවා. සර්ජරි සිද්ධ වෙනවා මාසෙකට.
0: ඕකේ.
1: ඔය 14 ඇතුලේ. ඔක 16ක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට කටයුතු කරගෙන යනවා. එක එක ශල්‍යාගාර එක එක දේවල් සඳහා තමයි විශේෂීකරණය වෙලා තියෙන්නේ. දැන් හෘදය ආශ්‍රිත සත්කම් කරන එකේදී බඩ ආශ්‍රිත සත්කම් කරන්නේ ඒක වෙනම සෙක්ෂන් එකක්.
0: යස්.
1: සහ ඒ අදාළ ශල්‍යාගාරත් එක්ක ලෙඩාව උඩට ගෙනියනවා, පල්ලෙහාට ගෙනියනවා, අහරෙට්ට ගෙනියනවා, මෙහෙට ගෙනියනවා නැහැ.
0: මේ ට්‍රැවලින් නෙමෙයිනේ.
1: මේක purposely built hospital එකක්.
0: Yes.
1: ඒ කියන්නේ රෝගියාව අවම මූමන්ට් එකකින් අවශ්‍ය කරන ප්‍රතිකාර ගන්නද?
0: හරි.
1: ව්‍යායාම කරවන්නද? රිපෝට්ස් එක ගන්නද? ශල්‍ය කර්මය කරන්නද?
0: ඩොක්ටර්ව
1: හම්බෙන්නද? දාන්නද? ඩොක්ටර් හම්බෙන්නද?
0: Yes.
1: නර්ස්ට කතා කරන්නද?
0: හරි.
1: වොෂ් රූම් එකට, වොෂ් රූම් එකට නම් කොහොමද කාමරෙත් එක්ක
0: තියෙනවන්නේ? ඒ හැම එකක්ම එක ළඟ ඒගොල්ලෝ හදලා තියෙනවා.
1: එක ෆ්ලෝ එකේ එනවා.
0: වව්. නියමයි.
1: දුන්න දුනු ගමුයි, ඊතල කිතල ගමුයි, රාළ මී ගමුයි,
0: දොස්තර සමර ගමුයි,
1: හොරණ තාත්තා හොරණ මේ මිස්කේ
0: තාත්තා කොහෙදනේ
1: අම්මා
0: ඇමරිකාවල
1: මේ පව්යා
0: ගියා වනේ අම්මා ඇමරිකාවල තාති රත්නපුරේ අනේ මන් අපේ ෆැමිලි
1: මිනිහෙක් කොච්චර පවුද කියලා තන තමන්ගේ අනන්‍යතාවය කතා කරගන්න බැරි මිනිහ කිච පව් නෙමෙයි ඔකට කියන්නේ කිච
0: නෑ ලොරි ටොක්ස් රෙවඩිය ලොරි ටොක්ස්
1: මේ කොච්චර පවුද තමන්ගේ අනන්‍යතාවය එලි කරගන්න බැරි පව නේද
0: ඉතින් ඇමරිකාවේ නම් මොකද
1: එතන නම් පොඩි වුණා මූණ රැඹැටි වුණා
0: මම ප්‍රවුඩ් ඉතින් මොනා කරන්නද ඩුවල් සිටිසන්
1: මොරටුවේ හොරණයි රත්නපුරේ ට්‍රිපල් සිටිසන්
0: ඕගලෝ අපි කතා කරන්නේ මේ ලෙඩ රෝග ගැන අසනීපතත් අපි කාටත් කොයි මොහොතක
1: පදාතයි පදාතයි
0: කල්තානේ ලෙඩ ගැන කතා කරන්නේ අපි
1: ලෙඩක් ගැන මං කතා කරේ
0: කොයි මොහොතකුණත් එන්න පුළුවන් ඉතින් ඒ වෙලාවට ඔබ දැන ගෙන ඉන්න ඕනි තැන තමයි කොළඹ නවලෝක හොස්පිටල්ස් කියලා කියන්නේ.
1: දැනගෙන ඉන්න එකක් මෙතන කතාවක් නෑ මිස්. ඔයා දන්නවද නැද්ද අපි දන්නේ මිනිස්සු දන්නවා.
0: දන්නවා යා.
1: ඔබට මතක තියෙන්න ඕනි. ඒ කියන්නේ සනීප නැ හදිසි තත්ත්වයක් මොකද්ද දැන් කොහෙද යන්නේ? එතකොට අන්න එතකොට තමයි ඔබේ ආවර්ජනේ ඉන්න ඕනි.
0: රයිට්.
1: කොළඹ නවලෝක ඔකට රයිට්. දැන් 8 විනාඩි 49යි.
0: එතකොට ඔයා දන්නවද අරවින්ද බිත්තිත් අසනීප වෙනවා. අපි වගේම තමයි බිත්තිත් අසනීප වෙනවා එක එක බැක්ටීරියා නිසා එක එක ෆංගස් නිසා.
1: නෑ මම හිතන්නේ බැක්ටීරියා ෆංගස් ඒවා නෙමෙයි.
0: වතුර නිසා.
1: නෑ.
0: එන
1: බිත්ති අසනීප වෙන්නේ අපේ නොසලකිල්ල නිසා.
0: සීරියස්ලි.
1: සමහර විට අපේ නොදෙනවත්කම නිසා.
0: ඔකේ
1: කියන දුකයි. එතකොට මට හරි වේදනයි. හරි වේදනයි
0: මටත්.
1: පිටි දැක්කා. හරි වේදනයි හිතන. මට හිතන අයියෝ මුලදිම මේ මිනිස්සු මේ තින්තත් වේදන් කරලා ගහලා අනේ මේ මේ මේ මේ එළියේ තාප්පෙට එළියේ බිත්තියට ඩියුලක්ස් ඇක්වටෙක් තාක්ෂණයෙන් එන ඩෑම් ප්‍රොටෙක්ට් එක ගෑවනම්.
0: ඒකනේ.
1: අද නෑනේ මේ මිනිස්සුන්ට මේ වගේ මදර පෙනුම තියෙන තාප්පයක් කියලා.
0: ඒකනේ.
1: මං හිතමින් ඒ ගැන සිතමින් අපි එන්නට ආවේ.
0: හරි.
1: තාමත් රැවුනේ. වැඩි කිනා.
0: වැඩි කිනා.
1: අහන්නකෝ.
0: හරි ඔකේ.
1: ඔබ දැන්වත් මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ මේ සමාවත් දෙන්න බෑනේ. දැනමනේ. මේ ප්‍රශ්නේ ඔබ හරි දේ නොකළොත් අනිවාර්යෙන් එනවා. මේ ප්‍රශ්නේ තාප්පේ පුස් හැදෙන එක, දියසෙවල බැඳෙන එක.
0: හරි.
1: කළු පාට අර ලොකු පැච් වගේ වයින එක.
0: Yes.
1: ඒක අනිවාර්යෙන්ම එනවා. ඔබ කොච්චර හොඳ ගතිගුණ තියෙන කෙනෙක්ද? ඔබ CEO කෙනෙක්ද? නැත්නම් ඩිපියුටි චෙයාර්මන්ද? ඒව අදාළ නැහැ මේ. වතුර රින්ග ගත්තාම අර තාප්පස්සේ බිත්තියස්සේ තියෙන පොඩි කුස්තරවලට.
0: ඒක ඇත්ත.
1: අනිවාර්යෙන්ම ඒව තෙත බරිත වුණාට පස්සේ ඒවා මුකුත් නැහැ. ඇතුළේ ෆැක්ටරිය වගේ පුස් වලට ඕන කරන සියලු දේ ඇතුළේ දෙන සප්ලයි කරනවා. පුදුම කට්ටක් කණ්ඩ වෙනවා ගොඩ දාගන්න. හොඳට වේලනකන් ඉඳලා ඊළඟ වඩිය අනිවාර්යෙන්ම ඩියුලක්ස් එකේ ඇක්වටෙක් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා හදලා තියෙන ඩෑම් ප්‍රොටෙක්ට් එක ගාමු.
0: ඒක තමයි අපේ යෝජනාව. මේ අර තාම අපේ ඇලුමෙක්ස් එකේ හොඳ ෆැබ්‍රිකේටර්ස්ලාට අර වාසිය තියනවා දර්වින්ද.
1: ඔව්.
0: ඒක තාම තියෙනවා. Oh my god. නියමයි නිතින්. ඔගොල්ලෝ තාමත් ප්‍රමාද නැහැ. අපි මතක් කරනවා. ඔබ නිදන්නේ ඔබ හොඳ ෆැබ්‍රිකේටර් කෙනෙක්ද කියලා ඔබ දන්නේ. ඔබ තමයි මම සර්විස් එක හොඳට දුන්නද? හොඳම අමුද්‍රව්‍යද මම පාවිච්චි කරේ? අහන්න තමන්ගේ හදවතින් අහලා බලන්න ඔබ එහෙම කළාද කියලා. රයිට්. ඔබට එතකොට දැනෙනවා යස් මම හොඳ දේ තමයි හැමදාම කළේ කියලා. අන්න ඒ වගේ ෆැබ්‍රිකේටර්ස්ලාට ඇලුමෙක්ස් එක ආරාධනා කරනවා. එන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි ඔයගලට ලොකු දෙයක් දෙන්න ලෑස්ති කරලා තියනවා කියලා. ඉතින් මේ වැඩේට පොඩි මැසේජ් එකක් නේ දාන්න තියෙන්නේ.
1: දැන් මැසේජ් එකක් දාන නෑ නිකන් මොකක්
0: හරි අකුරක් දැම්මත් ඇති.
1: කිසිම දෙයක් ඕනේ නෑ. මේ මැසේජ් එක නිකන් ඔබ කන්ටැක්ට් කරන්න ඕනේ.
0: යස්.
1: ඉමෝජි එකක් දැම්මත් ඇති කියලා කිව්වා. භාගවිට thumbs up එකක් එක පොඩ්ඩක් shape නේ. පොඩ්ඩක් වැදගත් නේ.
0: thumbs up එකක්.
1: heart එකක් දාන්න එපා. මොකද heart එකක් දාන්න. ඊට පස්සේ දැන් ගෙදර කවුරු හරි දකින්නවා මේ heart එකක් දාලා තිනවා. heart එකක් නේ දකින්නේ.
0: ඔව් ඔව්.
1: යව්වේ කාටද ඒවා මේවා?
0: ඈ? ඒවා දකින්නේ පස්සේනේ.
1: ඔව් දැන් ওই number ඒවත් හරියට save කරන්නේ
0: නැහැ.
1: දැන් alumex කියලා number ඒ save කරගෙන heart එකක් යව්වා කියලා හිතන්නකෝ.
0: හරි.
1: ගෙදර මායියා හදිස්සියේ දකින්නෝ.
0: yes. කවුද මේ
1: ඇලුමෙක්ස් කියන්නේ? ඈ? ඇලුමෙක්ස් කියලා නම් දන්නේ.
0: ඉතින් අද කෙල්ලෙක්ව නාලුක.
1: ඔගේ අපේ අම්මලා කිව්වා මට මේක කියලා මට. දැන් ඇලුමෙක්ස් එකෙන් ඔබට අර දෙන්න හදන එක දී ගන්න හම්බෙන්නේ නැහැ. වෙන දීමනාවක් හම්බෙනවා ගෙදරින්.
0: ඉතින් අනවශ්‍ය ප්‍රශ්න දාගන්න නැතුව
1: ඔව්.
0: මොකක් හරි ෆිට් කියලා වගේ යවන්න.
1: thumbs up එකක් දාන්න.
0: yes. මෙන්න මේක තමයි
1: වාක්‍ය. ෆිට් කියන්නේ මොකක්ද දාන්නේ?
0: ෆිට්.
1: ඒ කියන්නේ මොකක්ද?
0: thumbs up එක තමයි අපි කියන්නේ ෆිට් එක. ෆිට්.
1: යෝ ගොරක වෙන්න එපා. ඒක thumbs up
0: නේ. thumbs up එක thumbs up එක.
1: හැබෙන්නකෝ අනේ. දැන් අවුරුදු කීයක්ද මෙතන?
0: thumbs up එක. right.
1: ෆිට් එක කියලා. ෆිට් එක නම් මෙහෙත් ගන්න ෆිට් එක හදන්න.
0: හරිද WhatsApp කරන්න ඕනේ මෙන්න මේ නම්බර් එකට 07:015.7455. 07:015.7455 කියන නම්බර් එකට. මොකද්ද දන්නේ? අම්බෙන්නේ යන්නේ. ඔබට ඒක හරි කුතුහලේ.
1: ජීවිත කාලෙම ඔබට මේ මේක නිකන් ගක් හම්බ කරගන්න පුළුවන් ඒකෙන්. ටිකක් අපේ ආදායම වැඩි කරගන්න වැඩක් තමයි.
0: සීරියස්ලි
1: ඒක ඉතින් ඇලුමෙක්ස් එකෙන් මහගන්න. ආයේ මොකටද අපි පැනලා නිකන් මෙතන එක නිකන් ඒක සර්ප්‍රයිස් එක නැති කරන්නේ.
0: නැති කරන්නේ නේද?
1: නේද? එතකොට අදත් අපි කතා කරමු බයික් X55 එක ගැන.
0: ඕකේ.
1: තවත් තියෙනවා තව කාණ්ඩයක් BG30 X3E කියන කාණ්ඩතනම බයික් වාහන තුනක්. ඉතින් අපි මේ කතා කරමු බයික් X55 කියන මාර විදිහට ලංකාවේ පොපියුලර් වෙච්ච මේක පොපියුලර් වෙන හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි මේකේ තියෙන රිලයබිලිටි එක. මේක ලංකාවට අපි ගෙන්නන්නෙත් බීජින් ඔටෝමොටිව් ඉන්ඩස්ට්‍රියකින්.
0: හරි.
1: රටවල් 80කට වඩා වැඩි ගණක ජනප්‍රියම නාමයක් බයික් කියලා කියන්නේ BAIC. වාහනේ ඉස්සරහා බොනට් එකේ ලස්සනම මේක print කරලා ඇවිල්ලා තියෙනවා දැකලා ඇතිනේ.
0: Yes.
1: මේක නිකන් අර ෆියුචරිස්ටික් වාහනයක තියෙන ඩිසයින් එකට ඒ පෙනුමට ඒ බොඩි ලයින්ස් එක්ක ඒ ඔප්ෂන් සියල්ලම ඉන්ක්ලූඩ් කරලා හදපු ඉලෙක්ට්‍රික් නොවන බැලුව බැලමට ඔබ ඉලෙක්ට්‍රික් කියලා හිතයි.
0: හරි ඔකේ.
1: අපි ඉලෙක්ට්‍රික් වාහන ගැනත් අපි ඉදිරියේදී කියන්නම්. මේක X55 එක 1.5 ලීටර් ටර්බෝ චාර්ජ් එන්ජින් එකක් තියෙන පෙට්‍රල් එන්ජිමකින් දුවන
0: හරි
1: සුපිරි භාණ්ඩයක්. මේකේ තියෙන මේ ලස්සන ෆීචර්ස්, මේක ලස්සන ස්ලීක් ඩිසයින් එක. අරම ස්ලීක් මේක ඩිසයින්.
0: රයිට්.
1: ඒ බොඩි ලයින්ස් වලනුත් අමුතු පෙනුමක් වාහනයට අරගෙන දීලා තියෙනවා.
0: ඔව් නේ.
1: අමුතු පෙනුමක්. වාහනය කා පාක් එක පාක් කරාම ටක් ගාලා ඇටෙන්ෂන් යන වාහන කීපයක් තියෙනවා.
0: හරි.
1: ඒකින් එකක් තමයි බයික් X55 කියලා කියන SUV එක.
0: අනිවාර්යෙන්.
1: දැනට අපි දන්න තරමින් ලොකුම පැනොරමික් සන්රූෆ් එකත් වාහනේ ප්‍රමාණයට සාපේක්ෂව රේෂියෝ එක ගත්තොත්
0: හරි
1: බයික් X55 එකේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව ෆ්ලෂ් ඩෝ හැන්ඩල්ස් කියන ඒවා, එතකොට කීලස් එන්ට්‍රි, අර පිටිපස්සේ ටේල් ගේට් එක මෙහෙම කකුලෙන් මෙහෙම අද දාලා වේ මරිනේ වයි තියෙවා. හරි ආසයින් මිනිස්සු නේද? බොරුවට ඉතින් අර බඩු එහෙම අතේ බඩු ගොඩක් ගෙන හැල්ලා නිකන් එහෙම අරින්නෙත් නෑ. බොරුවට අද්දේ එහෙම වෙලා ඔකල බලන්න. ඒ ඔක්කොම තියෙනවා right?
0: Right.
1: Everything is there. හොඳ හෙඩ්රූම් එකක් තියෙනවා පිටිපස්සේ. ගොඩක් SUV වල තියෙන ප්‍රශ්නයක් තමයි පිටිපස්සේ ටිකක් උස කෙනෙක් ඉඳගත්තාම මං වගේ නිකන් 6'2 වගේ වුණොත් අමාරුයි.
0: 6'5
1: වගේ ඉඳගත් 6'5 වගේ යන ලොරි එක දාගෙන හරහට අදගෙන යනවා. 6'5 වගේ යනවා. තියෙනවනේ. ලොරි තියෙන්නේ. තට්ටුව ගහපු එකේ දිගේ නිකල ගැට කරගෙන යන 6'5 වගේ යනවා. 6'2 විතර දැනට ඇති. නමුත් හොඳ හෙඩ් රූම් එකක් මේ වාහනේ.
0: යා ඕකේ.
1: 6'5. අඟල් තුනක් උස නැහැ 6'5 කතා කරලා. ළඟද දැකලා නැද්ද? ගෙදර කන්නාඩි නැද්ද?
0: මොකද?
1: කන්නාඩි නැද්ද ගෙදර? මේක ගෙන්නන්නේ ලංකාවට. ඒක තමයි ලොකුම දේ. වාහන බෙදා හැරීම අලවින් පසු සේවය අමතර කොටස් මූල්‍ය විසඳුම් පාරිභෝගික විශිෂ්ට සේවය. කවුද මේ ලංකාවට ගෙනා? ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ප්‍රයිවට් ලිමිටඩ්. කතා කරන්න එපා. කතා කරන්න එපා. කතා කරන්න එපා.
0: දැන් මම A-levels කරලා හයි කතා කරන්න පුළුවන් කියන්නේ අපි සී ශ්‍රී ලංකා ගැන කතා කරමු අරවින්ද.
1: A-levels
0: ඉවර කළා ඉන්න නංගිලා මල්ලිලා අවධානය යොමු කරන්න. ටක් ගාලා එන්න රේඩියෝ එක ළඟට.
1: ඔය මොකද ඔය කරන්නේ? මොකද
0: ඔය අවධානය ගන්න. අවධානය. හරි රයිට්. අවධානය ආව.
1: මෙහෙම කතා කරන්නේ මේ මෙහෙම කතා කරන්නේ මිනිස්සුන්ට.
0: අවධානය.
1: ඔය මොනවද ඔය?
0: ඇයි?
1: පිටු කුටි වගේ නාලෝ හැසිරි මොකද අපුඩි ගහලා මෙහෙම මෙහෙම කරනවා.
0: අවධානය ඕනේ. දැන් මේ වෙලාවේ කොහොම වැඩ නවත්තලා මේකට පොඩි අවධානයක් දෙන්න.
1: හරිද? නෑ නේ ඉතින් කොහොමද හදන්න බෑ ඉතින්
0: මේ. කොහොමද කතා කියන්නද?
1: ඔය ඔය අර ඒ ගතිමන එන්නේ. Excuse me.
0: Excuse me. හිම ලාවට අවධානය අරගෙන බෑ අරවින්ද. දැන් අපිට
1: සාමාන්‍ය මිනිස්සුෙකුට ගිහලා excuse me කොහම ඔව් කියලා බලන ඉතින් කොච්චර පලයිද බෑන්.
0: මෙන්න
1: මේ කතා කරනේදී මේ පේනවනේ.
0: ඔබගේ අවධානය අපිට අවශ්‍යයි. අපි කතා කරන්නේ CA ශ්‍රී ලංකා ගැන. දැන් කාලයක් තිස්සේ ඉඳන් අපි මේ විස්තරය ඔබට කියනවා. ළඟදිම දවසක අපිට කියන්න වෙයි දැන් ඔන්න බඳවා ගැනීම අවසන් කරා කියලා. ඉතින් ඊට කලින් අපි ඔබට මතක් කරනවා A-level results එන්න කලින් ඔබට පුළුවන් ඔබේ CA ශ්‍රී ලංකා එකත් එක්ක ගමන ස්ටාර්ට් කරන්න. කොතනද මේක අන්තිමට නතර වෙන්නේ? ඔබව වරලත් ගණකාධිකාරීවරයෙක් කරලා නියම මාර්ගයක නියම තැනකට තමයි ඔබව අරගෙන යන්නේ CA ශ්‍රී ලංකා එක.
1: දවසකදී ඔබ ලොකු තැනකට ගිහිල්ලා
0: Yes.
1: ලොකු ග්ලාස් කර්ටන් ගහපු ලොකු බිල්ඩින් එක උඩම තට්ටුවේ CEO වෙලා CO වෙලා ඩිපියුටි චෙයාර්මන් වෙලා
0: පුටුව කරකෝ කරකෝ ඉන්න ගමන්
1: පෑනේ කොන හපහප කල්පනාවක් දාගෙන ඉන්න වෙලාවේ ඔබට මතක් වෙන්නේ නේද මොනවුනත් ඉතින් අර සීතේ අර කෑරල්ලු දෙන්නා මේ උදේන රෑ වෙනකන් කිව්වනේ. ඉතින් ඒකත් ඉතින් එක හේතුවක් වුණා මට මේක තේරුම් ගන්න කියලා.
0: ඒකනේ
1: හොඳ දෙයක්. කමක් නැහැ. ඔබ කොහොමද කමන්නේ ඔබ හොඳ දෙයක් නේ කරන්නේ. හොඳ දෙයක් කියන්නේ විශිෂ්ටම ගමනක් යන්න පළවෙනි පරිපෙළිය බඳගන්න ටක් ගාලා.
0: Yes.
1: මොකද දැන් අපි කරන්න ඕනේ? අපිට ගොඩක් වෙලාව නැහැ මස. ඉස්සෙල්ලා මම කියන්න. අම්මා තාත්තා අපිට ගොඩක් වෙලාව නැහැ දරුවෝ ටක් ගාලා අපි මේකට සෙට් කරන්න ඕනේ.
0: Yes.
1: මතක තියාගන්න මේක නිකන් විභාගයක් සහතිකයක් එකක් නෙමෙයි. මේක වෘත්තීය සුදුසුකමක්. ලෝකේ හොයන්නේ වෘත්තීය සුදුසුකම් තියෙන ළමයිව. විභාග සහතික වලින් හරි අමාරුයි මාකට් එකේ ගොඩ යන්න. වෘත්තීයමය සුදුසුකම් හොයනවා හැමෝම අහන්නේ ප්‍රැක්ටිකල් කොච්චර කරලා තියෙනවද? තැන් කීයක වැඩ කරලා තියෙනවද? ප්‍රශ්න කීයක් විසඳලා තියෙනවද? මිනිස්සු මම දැකලා තියෙනවා CV වල දාලා තියෙනවා ටීම් හෑන්ඩ්ලිං ප්‍රෙෂර් ගන්නවා ෆෝවර්ඩ් තින්කින් බ්ලා බ්ලා බ්ලා දැට් ඇන් දිස්. දවස් දෙකක් යනකොට තේරෙනවා හිටගෙන ඉන්නව පර නැහැ. තේරෙනවා?
0: Yes.
1: CS ශ්‍රී ලංකාවේ දරුවෙක් හදන්නේ ඒ ක්‍රමයට නොවේ.
0: හරි.
1: සුපිරිම ලෙවල් එකේ චරිතයක් හදන්නේ. දැන් ඔබට කරන්න වැඩක් තියෙනවා. ඒව ඔක්කොම හරි. ඒවා ඒගොල්ලෝ කොහොමද කරනවා? ඔබට තියෙන වැඩේ තමයි දැන් පරක්කුනොත් පරක්කුවේ. යන්න CS ශ්‍රී ලංකා එකේ වෙබ්සයිට් එකට, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ Facebook page එකට aptitude test එකේ link එක හොයාගන්න. විභාගේ ලියන්න. ඒකට තැනක් වෙලාවක් රුපියල් 500ක් බඳලා ගන්න පුළුවන්.
0: හරි.
1: එතනට එන්න. මේ CS ශ්‍රී ලංකාවේ නම්බරයක් තියෙනවනේ.
0: අන්තිම
1: නම්බරේ කියනවා. විභාගේ දවසක් වෙලාවක් දාන ලියන්නේ. විභාගේ හරි ලේසි. කරපු විෂය අදාළ නැහැ. ඕන මොනම විෂය කරපු ළමයෙකුට උනත් ඒ ලෙවල් වල මේක ලියන්න පුළුවන්. ඒ ලෙවල් රිසල්ට්ස් වලින් එන්න ගියොත් S3ක් අනිවාර්යෙන් ඉල්ලනවා. ඊට කලින් ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ගොඩ දාගත්තොත් කොහොමත් ඔබට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ගමන පටන් ගන්නවා. ඒ ලෙවල් රිසල්ට්ස් එනකොට මේ වෘත්තීය ගමනෙනුත් තුනෙන් එකක් යන්න ළමයෙකුට උනන්දුව තියෙනවා නම් පුළුවන්. ඒ තරම් වේගෙන් මේ ගමන යන්න පුළුවන්. ඒක තමයි වැදගත්. අපි නම්බර් එක දෙනවා CS ශ්‍රී ලංකා එකේ. මොනවා හරි අපේ අතින් මග ඇරිච්ච මොනවා හරි තියෙනවා නම් කතා කරලා අහගන්න.
0: 0112 30 20 20 0112 30 20 20.
2: Rasam padamata sita. Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් පක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන My Ways.
3: මේක ඉතින් තව ටැක්සි ඇප් එකක් නේද?
2: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
3: අඩුයි?
2: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
3: පේනවා පේනවා.
2: ඊළඟට තියෙන රසවත්ම කැලේ My Ways app එකට bike, 3-wheel car, van මුලදිම රෙජිස්ටර් කරන driver partnersලට commission, subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර

0: රට වසරකට වැඩි විශ්වාසය.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 145ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. After levels AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන කැමතිද? එහෙනම් හරිම තැන ස්ලිට් business school. Apply කරන්න. පිවිසෙන www.slit.lk. Slit evolve beyond.
3: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ apartment එකක් අරගෙන prime time සමග රුපියල් මිලියන 10ක් දක්වා save කරගන්න පුළුවන්. Prime residences within කොළඹ apartment සඳහා 20%ක් දක්වා ඉදිරියක්. Apartments මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 0.66 මේ prime time කොන්දේසියට අරගෙන.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
5: අයියා, මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.

0: था टॉप स्टोरी।
1: ඉන්ෆ්ලුවන්සර් රෝගීන් ගණන ඉහළට. මේ දිනවල ඉන්ෆ්ලුවන්සර් රෝගීන් වාර්තා වීමේ ඉහළයාමක් දැකගත හැකි බව සෞඛ්‍යංශ පවසනවා. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා පැවසුවේ ඉන්ෆ්ලුවන්සා වෛරසය පහසුවෙන් එකිනෙකා අතර බෝවිය හැකි බවයි. යම්කිසි අයෙකුට රෝග ලක්ෂණ පවතී නම් මුඛ ආවරණයක් පැළඳිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා කියා සිටියේ. දරුවන්ට රෝග ලක්ෂණ පවතී නම් පාසලට හෝ පෙර පාසලට යැවීමෙන් වැළකී සිටිය යුතු බවද ඔහු කියා සිටියා.
2: උණ සමග කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපතරි දෙන එක, ඊට අමතරව වමනය වගේ රෝග ලක්ෂණ මතුවෙනවා. ඉතින් මේ රෝගය අපි බරපතල විදිහට සලකන්නේ හරිම ලේසියෙන් බෝ වෙන්න පුළුවන්.
1: සෞදි අරාබිය ගුවන්තොටුපළ තෙල් පිරිපහදුවක් සහ රාජස්ථාන රැසකට මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව යෙමනි හුති කැරලිකරුවන් පවසනවා. හුති කැරලිකරුවන් නිවේදනය කළේ සෞදි ඉලක්ක කරගනිමින් මෙහි

0: තුනක් ක්‍රාත්මක කළ බවයි. රියාද් අගනුවර පිහිටි කිං කාලෙජ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කරගනිමින් පළමු මෙහෙයුම සිදු කළ බවයි හෝති කැරලිකරුවන් ප්‍රකාශ කළේ. ඔවුන් පැවසුවේ පසුගිය පැය 24 පුරා යෙමනේ හෝති පාලන ප්‍රදේශ ඉලක්ක කරමින් සෞදිය එල්ල කළ ප්‍රහාර 60කට ප්‍රතිචාර ලෙස තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවයි.
1: අනුග්‍රහය
2: සර් මොකද්ද වාහනේ අවුල
3: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ RPM එක නම් වැඩි වෙනවා
2: සර් ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා නිකන් පොඩි ගඳක් එහෙම
3: ඔව්නේ මල්ලි දැන් මේ ටික දවසක ඉඳලා
2: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා
4: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම ගියර් ෂිෆ්ට් ඉන් අපහසු වීම ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන් පහසු ගියර් මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න
5: XCD ක්ලච් අතරමන්නු වෙන ගමනාන්තයක් 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යුත්තකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න

0: ගීත විශ්ලේෂණයකට තමයි දැන් අපි යොමු වෙන්නේ.
1: කතා කරන අපිට වෙලා තියෙන දේවල් දැන්
0: නේ. දැන් අපි බලමු නම කිව්වත් රස දැනෙන තල්වත්ත බට. දැන් මේ මොකද්ද මේ කියන්නේ?
1: තල්වත්ත බටද කියලා දහන්න.
0: නෑ නෑ තල්වත්ත බට. ගීත විශ්ලේෂණ. සාහිත්‍ය කියන
1: බට විශේෂයක්.
0: සාහිත්‍ය කියන එක අපිට තියෙන්න ඕනේ අරවින්ද. අපි ඒවා බලන්න ඕනේ, විශ්ලේෂණය කළ බලන්න ඕනේ. නම කිව්වත් රස දැනෙන තල්වත්ත බට. මොකද්ද මේ කියන්නේ?
1: දන්නේ ඔයා කියන්නේ මම දන්නේ
0: නම කිව්ව ගම පැල්වත්ත බට කියපු ගම රස දැනෙනවා පැල්වත්ත බට කෑමට රස ගෙනෙන පැල්වත්ත බටර් ඒ කියන්නේ කෑම එක රස කරනවා
1: ඒකමනේ කියන්නේ
0: කෑම එක රස කරනවා පැල්වත්ත බට
1: ඉතින් ඒකමනේ
0: එහෙම තමයි ගීත විශ්ලේෂණය හරිද
1: මම ගෙදර යනවා මොකද ඒ කියන්නේ මම ගෙදර යනවා කියන්නේ මොකද ඒකේ තේරුම
0: ගෙදර යනවා ඔයා
1: ඉතින් මොන මොකද කතා කරන්නේ ඉතින් මේක
0: ඉන්න බටර් ලොවේ ඉහළයි නාමය.
1: බටර් ලොවේ ඉහළයි නාමය. ඒ
0: කියන්නේ බටර් ලෝකේ උඩම තියෙන නම.
1: පැල්වත්ත බට. ඒකනේ කියන්නේ ඉතින් මෙතන.
0: එහෙම තමයි අනේ ගීත. ස්ප්‍රෙඩ් අතර රියල් බටර් එක. පැල්වත්ත බටර්. ඒ කියන්නේ මොකක්ද? ස්ප්‍රෙඩ් අතර රියල් බටර් එක.
1: මේ මේ කියන්නේ මේ තියෙන එක තේරෙන්නේ නැති මේ. ස්ප්‍රෙඩ් අතර රියල් නාමය. ඒකේ හරිම ඒක කික කියලා තියෙනවනේ ඒක.
0: එතකොට මේ ගීත
1: නම මම ගෙදර යනවා. මොකක්ද ඒකේ තේරුම? මම ගෙදර යනවා. ඒකේ තේරුම මම ගෙදර යනවා කියන එක.
0: ඉතින් ඕ ඉතින් ඒක තමයි තේරුම.
1: දැන් වාගෙන මම ඔයාව අස් කරලා දානවාද? මොකක්ද ඒකේ තේරුම?
0: තේරුම නම් මට තේරෙන්නේ නැහැ.
1: ඒක තේරුම තේරේ යන්නේ ෂෝ එකේ වුණා.
0: ඒක මට කවදාවත් තේරුම් ගන්න බැරි.
1: ඔව් ඒක අද්ද තේරුම් ගනි. මේක හරියන්නේ නැහැ. මේ කරේ නගර වෙන ගතියක් මට පෙනීගෙන යනවා.
0: ඉතින් පැල්වත්ත බටර් ගැන ඒ ලියවිච්ච ඒ ගීතයත් එක්ක අද දවසේ අපි ඕගලන්ට පැල්වත්ත බටර් ගැන විස්තරයක් කරා. ඉතින් ඇත්තටම නම්බර් 1 උඩම තියෙන සාධාරණ ගානට ගන්න පුළුවන් බටර් වල තියෙන ඉස්තරම් මේ ක්‍රීමි රස ඉස්තරම් විදියට තියෙන බටර් එක විදියට අපිට පැල්වත්ත බටර් නම් කරන්න පුළුවන්. ජාති තුනකින් මාකට් එකට එනවා. සෝල්ටඩ්, අන්සෝල්ටඩ්, ගාලික් බටර් විදියට ජාති තුනකින් මාකට් එකට එනවා. මොකද්ද මේ? පැල්වත්ත බටර්.
1: හොඳයි.
0: ගීතයකුත් ඔන්න අද විශ්ලේෂණය කරා.
1: මේ මම ඊයේ බලන් හිටියා.
0: මොකද්ද?
1: පූස් අම්මා කෙනෙක්.
0: හරි.
1: පූස් පැටියත් එක්ක. තාප්පේ උඩ නැගලා ඉන්න.
0: හරි.
1: ඒ තමයි පළවෙනි රූප රාමු.
0: ඕකේ.
1: ඊට පස්සේ පූස් අම්මා ගේට්ටුව දෙසට ඇවිදිමින් තාප්ප
0: දිගේ
1: යනවා.
0: හරි.
1: පූස් පැටියා.
0: හා.
1: ෆලෝඩ් බයි පූස් පැටියා.
0: යස් ඕකේ.
1: ෆලෝඩ් බයි පූස් පැටියා. දැන් මේ ගේට්ටුවේ ස්වභාවය මම පොඩ්ඩක් මෙතනදී විස්තර කරන්න ඕන. මේ ගේට්ටුවේ උඩ ලොකු ගේට්ටුවක්.
0: හරි.
1: උඩ උල් හයි කරලා තියෙනවා.
0: ආ.
1: කොකු හයි කරලා
0: තියෙනවා. හරි ඕකේ.
1: පල්ලෙහාට වක ගැහිච්ච කොකු සහ උඩ අතට තියෙන උල්. හෙන්ඩුව වගේ.
0: හරි.
1: හෙන්ඩු ක්‍රමයට දිගටම එන කවුරු හරි තාප්පෙන් නැගලා හොර සතුරු ඇවිල්ලා උන් සබ උන් කැමැත්තෙම උල තියාගන්න විදිහ තමයි හදන්නේ.
0: ඒ කියන්නේ තාප්පෙන් නැගලා ගේට්ටුවට ආවොත් උඩට
1: උන් උල තියාගන්නවා. හොරු තමන්ගේ වරදට උන් විසින්ම උන් උල තියාගන්නවා ඒ ගේට්ටුව නේද?
0: හරි.
1: යාරම වේදනාකාරී අත්දැකීමක්.
0: මට ඒකට ඇත්තටම වේදනාකාරී අත්දැකීමක්.
1: විෂුවල් වලට යන්න එපා, විෂුවල් වලට යන්න එපා.
0: අපි ගෙවල්ලගේ එක භයානක සිද්ධියක් වුණා. මට ඒකත් මේ වෙලාවේ මතක් වෙනවා.
1: මගේ
0: කතාව ඒක
1: නෙමෙයි. පුස් අම්මා සහ පුස් පුතාගේ පුතාව දුව මන් දන්නේ. ඒ කතාව මේ යන්නේ.
0: හරි ඕකේ.
1: ඊට පස්සේ පුස් අම්මා. ඔයා දන්නවා මේ කොකු නිකන් අඟල් 6න් 6ට විතර වගේ.
0: Yes.
1: යම් කිසි දුරකින්
0: පිටලා
1: තියෙනනේ.
0: සමාන දුරකින්.
1: පුස් අම්මා මෙහෙම පොඩ්ඩක් කරලා බලන් හිටියේ දිහා. ලස්සනට අර වක ගැහිච්ච කොකුඩ මෙහෙම අඩි තියතිය. පුස් අම්මා බලන්න බැලන්ස් එක සර්කස් කාර්යයක් වගේ.
0: ඕකේ.
1: ලස්සනට එහා පැත්තේ තාප්ප කනුවට ගියා.
0: හරි.
1: ගේට්ටුව සාමාන්‍ය මගේ නිකන් මතකයේ විදිහට මීටර 3-4ක් කරන දිග ගේට්ටුවක්.
0: හ්ම්
1: හ්ම්. ඕකේ.
0: ඕකේ.
1: පුස් පුතාගේ වාරේ පැමිණියා.
0: හරි.
1: පුස් අම්මා එහා පැත්තේ කෙරොල්ට ගිහිල්ලා එතන ඉඳන් බලන් ඉන්නවා.
0: ඕකේ.
1: පුස් පුතා කකුලක් තියලා බැලුවා. අප්පා. අර උලක් අල්ලලා බැලුවා. අම්මා. අනේ අර චූටි පුළුන් කොට්ට වගේ ඇඟිලි ඇතුලෙන් අර මෙහෙම ගත්තා. ආය අර මේකට මෝ මේක රවුම් වැඩි ඉන්නේ මේක යන්නේ මේ. ආය උල්ලට මෝ මේක ඇනන උල්ල තියාගන්න නේ මේක.
0: හරි.
1: පස්සේ පුස් පුතා අතන මේ පැත්තේ කණු ඉඳගත්තා. මේක හරියන්නේ නැහැ කියලා. හැබැයි අම්මා ආවද මේ පැත්තට කොල්ලව ගන්න? ආවේ නැහැ.
0: ආවේ නැහැ.
1: අම්මා අතන දෙල බලන් ඉන්නේ.
0: හරි ඕකේ.
1: බලමු මොකද කරන්න කියලා. අම්මා ඉඟි කරනවා. Come here. Come here.
0: හා.
1: පුස් පුතා කියනවා. අම්මා I can't come. අම්මා
0: Amma, I can't come now.
1: Amma, I can't. Amma, these wools and it's very wools. This cocoons and wools and it's slippery and everything and...
0: Bahana kai, Amma.
1: It's dangerous, Amma.
0: Yeah.
1: Come. Come, Amma. Come. ගෙහි ගෙහි කලින් අඩිය තිබ්බා. ඔව් වැටෙන්න ගියා වැටෙන්න.
0: හරි ඔකේ.
1: උලක අත මේම කරලා හිර කරලා අම්මෝ ඌට තේරුණා මේ උල් උඩ යන්න බෑ.
0: හරි.
1: යන්න වෙන්නේ රවුම් සර්ෆස් එක උඩම තමයි. හෙන්ඩ උඩ යන්නේ. පළවෙනි එක තිබ්බා, දෙවෙනි එක තිබ්බා. පිටිපස්ස ගාඩ්දයක් ගත්තා. බැලන්ස් එක ඇල්ලුවා. එහා පැත්තට
0: ගියා.
1: ඌගේ පළවෙනි පාඩම ඉගෙන ගත්තා.
0: හරි ඔකේ.
1: ලයිෆ් එකේ රිස්ක් එකක් ගන්න කොහොමද කියලා.
0: Yes okay.
1: ඊට පස්සේ පූස් අම්මා පූස් පැටිය පොඩ්ඩක් ලෙව කාලා. You did right පුතා.
0: Okay.
1: Today you did good පුතා කියලා. ඒගොල්ලෝ ගමනක් ගියා.
0: කොහෙද ගියේ?
1: ඒගොල්ලෝ ගමනක් ගියා. මොකක්ද ඒක අදහස්?
0: ඒගොල්ලෝ ගමනක් ගියා කියන්නේ ඒගොල්ලෝ ගමනක් ගියා.
1: ඒක තමයි මම මං කියන්නේ.
0: නැත්නම් ඉතින්
1: මම කිව්වත් රස දෙනා පහලත්ත බටගෙන ඒක තමයි කියලා මං කියන්නේ. මොකක්ද කතා කරන්නේ?
0: ඕකෙන් අපිට ගන්න තියෙන පාඩම මොකක්ද?
1: මේකෙන් තියෙන ගන්න පාඩම මොකක්ද දන්නවද? මේ වගේ මුන්දලව මෝර්නින් චෝල්ට ගන්න එපා කියන පාඩම තමයි මම මේ
0: පණ්ණම් ගත්තේ. ඒක නෙමෙයි
1: රටට ලෝකෙට මම ඉදිරිපත් කරනවා.
0: ඌසොන්ටත් ඉංග්‍රීසි බලවන් කියලා තමයි මල්.
1: ඔය දත් ටික තව කහ පාට වෙන්න. මේව කරලා මේව කරලත් බලනවා කහ පාට ගෑවේ වගේ. අරවින කකුල් පහයින පුතා
0: දැන් වෙනදාට අරවින්ද මම දැන් ඔලුව කැක්කමට කොච්චර බයද කියලා කියනවා නම් මොනා හරි ගාලා ඊට පස්සේ බෙහෙතුත් බීලා ඊට පස්සේ රිලැක්ස් කරලා ඊට පස්සේ දොස්තර ළඟටත් ගිහිල්ලා එහෙම සීරීස් එකක් කරාට පස්සේ තමයි ඒකට මට සහන වෙන්නේ. මම දැක්කයි
1: ඊයේ උදේ ඉඳන් නඩපු නාඩගම් මම හොඳට බලන්නේ ඉන්නේ.
0: මං කියන ඔලුව කැක්කමාවම්
1: නැති ලඩන්නේ.
0: ඕ මාරම අමාරුයි.
1: ඔය තියෙන නම අයින් කරලා ඉස්පිරිතාලේක නමක් දාන්න. නව ලෝක කියලා දාගන්න කොයා?
0: කොළඹ නව ලෝක.
1: නව ලෝකේ නම හොඳ ඔයාට.
0: මට ඕනේ මෙහෙම බෑ මට. මට හැමදේම කර බල බල ඔලුව කැකුම්. මං ඒකට ආස නැහැ අරවින්ද. ඔයාට සොලියුෂන් එකක් තියෙනවද මට? මේක කළාම හරි. ඔයාගේ ඔලුව කැකුමට සහනය ලැබෙනවා.
1: පෙති බොන්න ඕනේ නැ.
0: දොස්තර හම්බෙන්න යන්න ඕනේ නැ. අර්ග කරන්න ඕනේ
1: නැ. හරි මං තේරෙනවා. තේරෙනවා මේ මිනිහට නෙමෙයි මට කියන්නේ. මට වචනයක් දෙයක් කියනවා ඩක් ගාලා තේරෙනවා. මමවත්
0: කියන්නේ
1: මිනිහට උඩින් ඉඳලා පල්ලෙහාටම කියලා දෙන්නත් තේරෙනවද?
0: හරි.
1: සමහන් SP බම්.
0: මගේ චුටක් ගාන්න අරවින්ද.
1: මම් මිනිහ
0: නෙමෙයි. ඔව් මිනිහ නෙමෙයි. ඕ අත තියන්න එපා.
1: තේනවා.
0: අත තියන්න.
1: මම මිනිහ නෙවෙයි.
0: හරි.
1: ඈ මේ මොන ඇරියස්ද මේ?
0: මේක හරි නේද
1: සමහන් SP බම්.
0: ඔකේ.
1: ඒක ගෑවනම් නහය බරගතියක් තියනවද? නහය දෙපැත්තේ ගෑවනම්.
0: හරි.
1: ඔළුව දෙපැත්තේ ගෑවනම්.
0: යස්.
1: ඒ තද්ද ගතිය අපිට තියෙන නහර තද වෙලා එහෙම නෙමෙයි දෙන්නේ.
0: ඔව්.
1: ඒ තද ගතිය ඉහිල් වෙනවා කියලා කියන්නේ. කොහොමද කියන්නේ?
0: ඉහිල් වෙනවා.
1: ඉහිල් වෙනවා.
0: බුරුල් වෙනවා. අනේ
1: බුරුල් වෙනවා. ඔව්
0: තද ගතිය ඉහිල් වෙනවා. බුරුල් වෙනවා. රිලැක්ස් වෙනවා.
1: බුරුල් වෙනවා නේද? බුරුල් වෙනවා නේ. බුරුල් වෙනවා.
0: හරි වචනේ.
1: හරි. අරවින්ද ඉවසන්න. එපා අරවින්ද එපා. ඔය හිතන දේවල් නම් කරන්න නැහැ එපා. අරවින්ද. මම මේ මට කතා
0: කරන්නේ. හරි ඔකේ.
1: අරවින්ද එපා එපා. ඔය මොකද කරන්නේ?
0: ඕ වඩා කරන්න එපා. කන්සෝල් එක අරගෙන දිස්න මොනව කරයිද?
1: අරවින්ද පුටුව ගත්තා. ඒ පුටුව ගත්තා. Control yourself Arvind.
0: Control yourself okay. Disna.
1: Right okay.
0: Mukad ata kohida ata kohida issenne. Ata mukad. Oluwa kas.
1: Toku wenna ganna wenna. Ata issenne. Toku wenna ganna wenna.
0: Me attada api me hina wemi kiwada oy oluwa kakkuma kiyala kiyanne. Aawata passe ithin aayi පුදුමම වේදනාවක් සනීපුණාම මතකවත් නැහැ ඔලුව කැක්කුම කියන්නේ මොකද්ද කියලා. හැබැයි ආපු වෙලාවට ඉවසගෙන ඉන්න බැරිම වේදනාවක්. ඕක ඔෆිස් එකක එන්න පුළුවන්, ගෙදරදී එන්න පුළුවන්, පාරේදී වෙන්න පුළුවන්, වාහනේදී වෙන්න පුළුවන්. ඉතින් මේ හැම වෙලාවකම ළඟ තියාගන්න පුළුවන්.
1: පොළේදී වෙන්න පුළුවන්. බයික් එක යනකොට වෙන්න පුළුවන්.
0: වෙන්න පුළුවන්.
1: කතරගම ඉන්නකොට වෙන්න පුළුවන්. කුරුණෑගල ඉන්නකොට වෙන්න පුළුවන්. ට්‍රිප් එකක් ගියලා
0: වෙන්න පුළුවන්. මැලේසියා ටුවර් එක ගිහිල්ලා ඉන්න වෙලාවෙ
1: වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මුහුදු ගියාම වෙන්න පුළුවන්.
0: කොයි වෙලේද නෑ?
1: මුහුදු යන හිත හිත ඉන්නකොට වෙන්න පුළුවන්.
0: එහෙම ඉතින් ඔක්කොම කියන්න බෑ.
1: ඒක තමයි මම කියන්නේ.
0: ඉතින් ඕනම වෙලාවක ළඟ තියාගන්න සමහන් SP බෝම් එක. හරිද?
1: අලුත් පැකේජින්. කහ සහ රතු. ඉම්බානක මෙහෙම අඳුන ගන්න පුළුවන්.
0: ඊළඟට කතා කරන්නේ හරිම වැදගත් දෙයක් ගැන. ඒ තමයි අපේ BOC Travels එක අපි මැලේසියා ටුවර් එක ගැන කතා කරනවා මේ දවස්වල. ඉතින් තාම ඊයේ දවසේ මොකක් හරි අලුත් ආරංචියක් තිබ්බද අරවෙන්ද නැත්තම්?
1: මම තාම කල් තියනවා ඒ ටුවර් එකට මේක කරන්න නොවැම්බර් මාසේ යනවා. කොළේ දොයන්නේ දමාගෙන.
0: Yes.
1: කියන්න කියන්න. කකුල් කියවන්න බැරිද?
0: නෑ පුළුවන්.
1: බලන්න කියවන්න ඔයදී.
0: හරි අපි බලමු. මම කොහොමද
1: යන්නේ? ඉංග්‍රීසි මොනවද තිබ්බනම්? තලුකල මෙහෙට බිමනත් වැටෙනවා.
0: right ඉතින් ඕගොල්ලෝ මැලේසියාවේ යන්න පොඩි ප්ලෑන් එකක් ගහගෙන නිකන් හිත ඇතුලේ තිබුණා නම් කවදාද යන්න ඕනේ
1: මැලේසියාවේ යන්න ප්ලෑන් එකක් ගහලා දෙනවා නම් මැලේසියාවේ යන්න
0: නෑ නෑ හිතේ තිබුණා නම් යන්න ඕනේ
1: කියලා අන්න right මැලේසියාවේ යන්න ආසයි නං
0: yes
1: මැලේසියාවේ මොනවද බලන්න තියෙන්නේ මැලේසියා ගියම කොලලම්පූර් ඉන්නවද නැත්නම් කියලා ජෙන්ටින් හයිලන්ඩ්ස් කියලා එකක් අහලා දෙනවා එහෙ යනවද
0: හරි okay
1: හා පෙනෑන් යනවද පහෑන් යනවද වෑන් යනවද යන්නේ නැද්ද
0: චලමහද ඕනකක් නේද ඔගලන්ට ඔන්න අවස්ථාව දීලා තිනවා BOC Travels ඔගලන්ගේ ඒ මැලේසියන් ටුවර් එක ප්ලෑන් කරලා තිනවා ඔබට තියෙන සහභාගී වෙන්න තමයි.
1: සහභාගී වෙන්න තමයි වැදගත්.
0: right ඉතින් මේ කණ්ඩායම
1: ගාන අහන්නකෝ. ගාන අහන්නකෝ. 4 nights 5 days. වීසා අරන් දෙන්න ඕනේ. ටිකට් අරන් දෙන්න ඕනේ. ඉඳුන් හිටුන් දෙන්න ඕනේ. එයාපෝට් එකෙන් ගන්න ඕනේ. ගයිඩ් කෙනෙක් ඉන්න ඕනේ. ඔක්කොම ඉතුරු ටිකට් ගෙනියන්න ඕනේ. මේකේ තියෙනවා tourist destination ගණනාවක්. සන්වේල ගෝන් එක තනිනවා කෝලලම්පුර් සිටි ටුවර් එක කොහොමත් හම්බෙන්නවනේ ජෙන්ටින් හයිලන්ඩ්ස් යන්න ඕනේ බටු කේව්ස් යන්න ඕනේ ඉතින් මේ ටික කවර් කරගත්තාම බේසිකලි ඔබ මැලේසියා ගියා කියලා කියන්න පුළුවන් මම මැලේසියා ගිහලා තියෙනවා හතර පස්සට ගිහලා තියෙනවා
0: අටක් දුව
1: මැලේසියා ගිහලා තියෙනවා
0: ඉතින් මම මට කියාගන්නේ
1: මරු කියවන්න එපා මේ මගේ මේ ඉස්සරහ හරිද දෙවතාවක්ම මට හොඳ මතකයි ගියාට දැන් දන්නේ නැහැ කොහෙටද යන්න ඕනේ කියලා කොච්චර දුරද කියලා දන්නේ නැහැ
0: හරි ඕකේ
1: ඒවා කොච්චරක් ගන්නවද වාහනේක ඒවා දන්නේ නැහැ තුන්වෙනි පාර ගියාම ඕවා කරා මට පස්සේ තේරුණා අනවශ්‍ය ගණන් වේදන් වුණා ඇයි කතා කරනකොටම දන්නවා අම්මෝ
0: මෙලෝ දෙයක් දන්නේ නැති
1: ජෝන් එක කතා කරන්නේ කියලා ගණන් හදන ජෝන කතා කරන්නේ ජෝන කතා
0: කියන්න පුළුවන්
1: 50 විහිළුද තමොන්ද තමොන්ද
0: විහිළුද දැක්කම කියත හැකි නෑ නේද අපි මැලේසියන් ජාතියේ
1: මේ මිසේක නෙමෙයි මිසවාමෙන්ද තේරුම් ගන්න ඕනේ මිනිහගේ අත්දැකීම් තේරුම් ගන්න තේරුණා
0: yes
1: මිනිහගේ එක්ස්පීරියන්ස් එක
0: තේරුම් ගන්න ගුටි ගන්න ලඟ
1: මිනිහගේ එක්ස්පීරියන්ස් එක තේරුම් ගන්න
0: yes
1: මූණ දැක්කාම මූණ ඔයාගේ මූණ දැක්කාම හිතෙනවා මෙතන ගියොත් දැන් ඔයා මේ චෝකට ඉන්න හිටින්න අවන්නේ
0: කවන්නේ
1: මම දත්ගෙන විතරයි තාම කියන්නේ පව් කියලා ඊටු ටිකක් එහෙම මට මම එහෙම කරන්නේ නැහැ
0: අපි ජෝනා කියන තැන ඉන්න
1: වැස්ස නාද වින්ද මලට අරින්ද පොඩ්ඩක් ඇත්තම් මේ ගිනි ගන්නවා නේද කන ගිනි නුනා හොඳවටවත් බැඳින් ඔරයිට් ඕකේ මම මට පොඩ්ඩක් තනින් චුට්ටක් කතා කරගන්න ඕනේ මම
0: හරි ඕකේ
1: නැත්තම් මෙයාට වාට ගොඩක් අර බෙස්ම් ජොබ් එක කරන්න මේ නැති වෙනවනේ
0: හරි
1: ඉතින් මම අහු වුණා වාහන හොයන්න ගිහලා අහු වුණා ඩෙස්ටිනේෂන් ගැන ශානියම තැනක් තියෙනවා එක්කන් ගියා
0: හරිනේ
1: ඒ වගේ අපේ ගෙවල් ගාවක් තියෙනවා ඒ වගේ ඕන් තරම් හරිද
0: හරි ඕකේ
1: මේ ටුවර් මේගොල්ලෝ ලෑස්ති කරන්නේ අවුරුදු 30ක් විතර තිස්සේ පුරුදු වෙන නෙවෙයි. 230,000යි එක්කෙනෙකුට මේ මුළු සේරටම. ඔබට වෙන වියදමක් ඇත්තෙම නැර shopping කරන්න නම් සල්ලි දෙන්නේ නැහැ මිනිස්සු. shop කරගන්න මොනවා මොනාර එකට සල්ලි ටිකක් අරන් යන්න. එච්චරයි ඔබ ගෙනියන්න ඕනේ. ටුවර් එකම මේකෙන් කවුද? breakfast තියෙනවද බර? daily breakfast.
0: wow.
1: tour management.
0: yes okay.
1: tour guide. airport pick up and drop. කරන්න දෙයක් නැහැ. බබා වගේ යන්න තියෙන්නේ මේව කරගෙන
0: ආසම ආසයි
1: රයිට් 0.7 0.2 227 76 මේ තමයි කවදාවත් රට ගියන ති මිනිස්සුන්ටත් යන්න තියෙන හොඳම මාර්ගය මැලේසියන් ටුවර් එක නොවැම්බර් 20 24 අතර යන්නේ ආසන 15ක් පමණ ඉතුරු ලැති වෙන ওই 15 නම් දැන් නැතුව ඇති 0.7 0.2 227 76 අමතන්න TikTok කාලේ යනවා
0: right happy දැන් hardware එකකට ගියත් අපි දැන් අවශ්‍ය දේ මුදලාලිට ඕන දේ අරගෙන එන එහෙම જાතියේ නෙමෙයි අපි ගන්න අපිට අවශ්‍ය දේ දැන් තියන්නවනේ අපි ගත්තොත් hardware අපිට ඉන්න හරි පැටලලා හරි ඒ drive වලානේ මට gastritis
1: නිසා
0: මේ මට වතුර උගුරක් බොන්න දෙනවද මට චුට්ටක්
1: වතුර නේ මම නම් ඔහොම වැරදුනා වහ බොන්න මම වතුර වේල බලනවා හරියයිද කියලා. වතුර බිව්වම හරියට වත්තන නැති එක සිහි කල්පනා නැති එක මොලේ නැති එක වතුර බිව්වම හරියනවා නම් මොනවා කරන්නද?
0: අපි හાર્ඩ්වෙයා එකකට ගිහිලා දැන් අපි ඉස්සර නම් මුදලාලි දෙන්න, මුදලාලි වයර් එකක් දෙන්න, මුදලාලි අරක දෙන්න, මේක දෙන්න, අපි මුදලාලිගේ කැමැත්ත තමයි අරගෙන යන්නේ ගෙදර. දැන් එහෙම නැහැ. අපි කඩේකට ගියාම අපි දැන් දන්නවා වයර් එකක් ගන්න ගියාම අපි ගන්න ඕනි ACL දම්පාට ෆයර් ගාඩ් කේබල් එක. අපි ඒක දන්නවා. අපි මුදලාලිට කියන්නේ අරක දෙන්න මේක. අපි ඉල්ලන්නේ මුදලාලි අපිට ACL දම්පාට ෆයර් ගාඩ් කේබල් එකක් දෙන්න. ඇයි එහෙම ඉල්ලන්නේ? ඇයි? ඇයි එහෙම අපි ඉල්ලන්නේ? ඇයි?
1: ඇයි එහෙම ඉල්ලන්නේ අපි?
0: මොකද ඒක ෆයර් ගාඩ්.
1: මොකද ඒක ෆයර් ගාඩ් නේ.
0: ඒකනේ.
1: ඔයකනේ. ඉතින්
0: මොකද මට කියන්නේ? කිනේ කිනේ මොකද කියන්නේ? දක්ෂයි තමයි මං කියන්නේ කිනේකම කියන්නේ.
1: නෑ අපිත් දක්ෂ වෙන්න බලන්න. මට ඕනේ අධ්‍යක්ෂ වෙන්න.
0: කවදාරි වෙයි අර වින්ද.
1: එතන දක්ෂ නම් අධ්‍යක්ෂ කියන්නේ දක්ෂ නෑ කියන එක
0: නේ. අධ්‍යක්ෂ.
1: හරි කියන්නේ.
0: ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් වයර් ගන්න ගියාම
1: එකම ගියවන්නේ මං හිතන්නේ.
0: දැන් ඔයක තමයි. දැන් මේකෙන් වෙන එකකට යන්න බෑ. ඉතින් මං හිතුවේ ඉතින් වෙන කතාවක් නෙවෙයි.
1: ඔව්. හිතුවා මම ගණන් කියලා
0: නේ. පත්වේ කියලා.
1: හිතුවා එක මං ගණන් කියලා නේ.
0: මං ඉතුරු ටික අදාගත්තේ නෑ.
1: ඔව් ඒක තමයි.
0: හරි. ඉතින් දැන්
1: ඇයි කියෝ කියලා බලන්න. පව්වනේ.
0: අපි පළවෙනියට බලමුකෝ.
1: ආ ඒකම කියලා බලමු.
0: නෑ නෑ. ඉස්සර කොහොමද ෆයර් ගාඩ් තිබ්බේ? ඉස්සර අර අලු පාට කේබල් එකේ ඕන කෙනෙක් ටක් ගාලා ෆයර් ගාඩ් කියලා නම print කරලා දානවා මාකට් එකට. අපි ඒක දන්නේ නැහැ ෆයර් ගාඩ්ද කියලා. හැබැයි මුදලාලි අපිට දෙනවා ෆයර් ගාඩ් අරගෙන යන්න කියලා. ටක් ගාලා අපි අරගෙන යනවා.
1: වෙන්න නැති වෙන්න නැති කියලා දෙන්න.
0: ඔව්.
1: මුදලාලි මේකත් ෆයර් ගාඩ් වගේ වෙන්න නැති වෙන්න නැති.
0: ඕ.
1: ඕ උනේ නෑ නෑ.
0: ඈනුම කරලා තියෙන අපි දන්නේ නෑනේ.
1: නේද? අර මේ වගේ පරිභෝගිකුත් වෙනවනේ.
0: ඉතින් අපි ගාපුවම අපි දනවා.
1: ෆයර් ගාඩ් වෙන්නේ නැති.
0: හපල බලන්නද නේ අපි මේ වෙලාවේ ගිනි තියලා බලනවද නැහනේ ඉතින් අපි හිතනවා මේක
1: හાર્ඩ්වෙයාර් එකටම ගිහලා ගිනි තියලා බලනවා
0: හොඳ ප්‍රොඩක්ට් එකක් දුන්නා කියලා
1: ෆයර් ගාඩ් නේ හොඳලානේ ෆයර් ගාඩ් නේ ඊට බලලා කො අවුලලා බලනවා නේද
0: එහෙම කරන්න බෑනේ ඉතින් ඔතනදී තමයි අපිට ප්‍රශ්න උනේ පරිභෝගිකයාට අරගෙන යනවා හැබැයි ඒවා ෆයර් ගාඩ් නෙමෙයි ACL අපිට හැමදාම ෆයර් ගාඩ් ගැන කියලා දුන්නා අනිත් එක ACL තමයි මුලින්ම ෆයර් ගාඩ් හොයාගත්තෙත් එහෙම වයර් එකක් හඳුන්වලා දුන්නේ තේසියල්.
1: ඒ සංකල්පය ACL ලගේ.
0: Definitely. හරිද? ඉතින් ඒගොල්ලෝ සටන් කළා කළා අන්තිමට SLLs තත්ත්ව සහතිකයක් අරගෙන ආවා.
1: මොකද මේ සත්ත්ව සහතිකේ මට ආයාසයි කියන්න බබා ආයි ඒ සත්ත්ව සහතිකේ නම SLLs.
0: SLLs.
1: SLLs. සිලි සිලි ගා දට්ටික වැටෙන්න ඕනේ මේ කියන. සිලි පොයින්ට් එකේ තියන්න ඕනේ බෝල් එක. SLS තත්ත්ව සහතිකයක් දක්වා ස්ටෑන්ඩඩ් එක ඉස්සුවා නම් ඉස්සුවේ ACL. මේක වෙන වැඩක්. මේවා ගොඩක් අය කරන්න මහන්සි වෙන්නේ නැහැ. මොකද මේවා කරන්න ගියාම නැති දේවල් නැති ස්ටෑන්ඩඩ් ඉතින් මේවා හදන්න එපා ඊළඟට. මොනවා හරි අංගේ ගහන්න බෑනේ පාරිභෝගිකයාගේ. Thank you very much ACL. අපි වෙනුවෙන් එහෙම කතා කළා. Good scene. දුෂ්කර ගමනක් ගියා.
0: අද
1: ඒකේ ප්‍රතිඵල අපි හැමෝටම තියෙනවා.
0: Okay.
1: ඉගෙන ගන්න මේ ලස්සන මේ වචන කියලා ඒ කන්ක්ලූෂන් එකේම ලස්සනයි. ඔය වගේ වචන 15ක් කියලා මගදී අනාත වෙන SL සිලි සිලි ගානෙමයි.
0: Thank you so much ACL. Thank you so much. Great job. Hats off.

0: ஆசை பாதமட்ட சீதா 1500 cc turbo engine making balagan win a bike x55 obey riya padavime addakima navamaane ekata ragena yanna david peeris automobiles vishwase adama batramulla hype park kona kurunagala ratnapura ho maathara pradarshana gar veta pemina test drive ekak win karawa ganna amathanna 011 4700 678 ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම එල්.පී. ෆිනෑන්ස් විදෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. එල්.පී. ලීසින් අද තමයි හොඳම දා.
1: අසි විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011 4700 550

0: බලන්නකො මල්ලේ, අපේ ගෙදරට ළඟදිගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
1: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
0: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
1: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
2: ඔටෝ බාත්ය පවතී සෑමදා.
3: කවුරුත් දන්න, කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1.3 රෝද රථය. බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන 200cc සහ 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජෙනුවින් අමතර කොටස් සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත.
4: Listen up, Colombo. Vietnam is calling.
5: දැන් Vietjet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න.
6: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
4: Let's Vietjet.
7: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නෑ.
8: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
9: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD forks, David Pirie's Motor Company Private Limited within Amathanna 01147600.
10: Smart Marupu Ahiniya then Aduma Milita ₹59,999 sitter, Xiaomi then Abans within

0: ஆசம் பதமட சீதா 1500 cc turbo engine කින් බලගෑන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල හයිපා කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
3: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
4: Aya, mata apple malak denna?
2: Onna api denawa me nankita apple malak. Tawa sudu aralia malakui, daffodil malakui, sapattu malakui, sepalika malakui, camellia malakui, tawa madu malakui, dehi malakui.
4: Aya, mata mal godak deela.
2: Owa monawada nangi ara Hatch 15 eken punch රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
4: Hatch 15 පිස්සුවක්ම තමයි.
0: 40 වසරක David Peris විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ dealer ජාලයෙන්.
5: නම වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
6: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග

0: අවන්ස් ටිකෙන් ටික පේ.
1: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
2: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
1: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සවුත් වෙනවා.
2: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි බිත්ති එන්නේ වැරදි තැනට. සර් යන්න ඕන ඩියුලක්ස් එකට. ගන්න ඕන ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
3: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක්.
4: Listen up, Colombo. Vietnam is calling.
5: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
6: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
4: Let's Vietjet.
5: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම tile මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. Lanka Tiles Media Home Upgrade වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා Lanka Tiles ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 0114747600 Smart Marupu Ahiniya then Adubamilata Rupial 59,999 Sita Xiaomi then Abansu Thin

0: තිය ම දැනග තිය නෑන මේ පල් සෙන්වන් සිික්ටික ආරපීම එක තියෙන අටදා සත්්‍යය පණහක් වෙනකා
1: ස්පෝටි කියන්න ඒකන තින්නේද
0: මේ කන්සෙප්ට කියන්නේ මොඩර් නේකට ස්ට්‍රීට් ෆයිට කන්සප් නිකාම් අර තිබිච්ච පල්සය කරගෙන මේ මෙහෙක් කල්ලා නෙමේ කන්සෙප් එකක් විදිර ඩෙවලප් කල අර පරණම පල්සක සම්පූර්ණයම අමතක කරලා තමයි
1: හරි
0: අලුත් බජාජ් පල්ස N160 එක ඩිසයින් කරන්න
1: ඕකේ නියමයි
0: එහෙම තමයි මොඩර්න් නේකඩ් ස්ට්‍රීට් ෆයිටර් පෙනුම බයික් එකට ගන්න මේකේ ඉතින් පෙනුමකට දායක වෙනවා ගොඩාක් තියෙනවා රයිට් මම බයික් එකේ ෆොටෝස් ගණනාවක් දාගත්තා හරි ඉතින් බලන්න බලන්න මේ බයික් එකේ තියෙන මේ හැම ඕ මේ මේ හැම බොඩි කර්ව් එකක්ම බොඩි ලයින් එකක්ම හැම ඇන්ගල් එකක්ම අපි අර වාහන ගැන අර අපි කියනවනේ සුපර් කාස් එහෙම ගැන කතා කරද්දී අපි කතා කරන්නේ ඒරෝ ඩයිනමික් ෂේප් එක පුළුවන් තරම් ඉම්ප්‍රූව් කරන්න ඕනේ කියලා එතකොට එයා ඩ්‍රැග් එක අඩු වෙනවා ඒ කියන්නේ හුළඟේ ප්‍රතිරෝධය අඩු කරන්න තමයි හදන්නේ හැම වෙලාවෙම
1: යස් කියන්නේ විද්දගෙන යන්න පුළුවන්
0: විදියට එතකොට ඔයා හරිම effortlessly වට මේ මේ මේ සිස්ටම් මේ මේ පාරේ රයිඩින් නෙමෙයි ඔබට ග්ලයිඩින් වගේ ෆීල් එකක් එනවා නැත්තම් එයා ඩ්‍රග් එක ගොඩක් වැඩි නම් හැමතිස්සෙම නිකන් අපිව නවත්තන්න හෙන හුලඟක් ෆයිට් කරනවා මේක යන්න බෑ නිකන් මුකුත් නෑ
1: හෙන මහන්සි වෙලා මේක යන්න ඕනේ වගේ
0: එකක් ඇත්තටම ලොකු එයා ඩ්‍රග් එකක් තියෙනකොට රයිඩර් කෙනෙකුට මාර අපහසුතාවයක් දැනෙනවා එතකොට වාහනයක ඒරෝ ඩයිනමික් ෂේප් එක හරියටම බැලන්ස් කරොත් ඉස්සරහින් මුණ ගැහෙන මූණ දෙන හුළඟ ගාන්ට බෙදලා රයිඩෝ බේරලා දෙපැත්තෙන් එළියට විසි කරොත් ඒකම ජෙට් එන්ජින් එකක් වගේ ඒකෙන්ම උදව්වක් හම්බෙනවා ඉස්සරහට යන්න.
1: ඒ කියන්නේ හුළඟ කපාගෙන තමයි ඉස්සරහට යන්නේ.
0: හුළඟ කපාගෙන යනවා ඒ හුළඟෙන්ම ඉස්සරහට යන්නත් පුළුවන්. දැන් පොඩ්ඩක් නිකන් ජෙට් එන්ජින් කන්සෙප්ට් එකක් තියෙනවා.
1: Yes, okay.
0: ඒකයි මේක මේ ජෙට් එකක් වගේ යන්නේ. එතකොට තාම නේද? මම වට කිව්වේ RPM එක. ඒ කියන්නේ ඊට පස්සේ බයික් එකේ ටෝක් එක ඔය අපි සාමාන්‍යයෙන් එච්චර ලොකුවට හිතනව නෙමෙයි අපි බලන්නේ සාමාන්‍ය කෙනෙක් බයික් එකක් ගන්න එකම බයික් එකේ ලස්සන දේ කියලා තමයි බලන්නේ. එන්ජින් එක චුට්ටක් බලනවා. දැන් මේක 160 කියලා අපි කිව්වට ඇත්තටම 160 නෙමෙයි 164.82 cc මේක ඇත්තට.
1: හරි.
0: 160යි කියලා කොට 160 නෙමෙයි. 164.82 cubic centimeters. එතන පොඩි එකක් තියෙනවා.
1: හරි ඔකේ.
0: කැතයින 164.2822 එක ගහිටාම ඉතින් එහ�ම බයික් එකද ලස්සන නේ එහෙම නම කියනකොට
1: 64 පොයින්ට් කක කියන්නේ
0: නේද? අන්න ඒකයි N160 කියන නම හදලා තියෙන්නේ.
1: රයිට්.
0: මේක කොම්ෆෝට් එක හැම වෙලාවෙම රයිඩර්ට දෙන්න. ලෝංග රයිඩ් එකකදී දුරක යන ගමනකදී. සාමාන්‍යයෙන් බයික් එකක දුර යන්න ලීසින් කෙනෙක් හිතන්නේ නැහැ. නමුත් අපේ ලංකාවේ අපි දකිනවා ගොඩක් දුර යනවා බයික්ස් වල.
1: Yes.
0: සාමාන්‍ය වාහනයක ගියත් අමාරු වෙන්නේ ටිකක් දුර ගියාම.
1: ටයර්ඩ් වෙනවා
0: නේද? වැඩිනම් හිතන්නකෝ. උතර බයික් එකක මේ කොම්ෆෝට් එක ගැන කොච්චර හිතන්න ඕනේද? N160 ඩිසයින කොච්චර හිතන්න ඇතිද? මේකේ යන රයිඩර් කොම්ෆර්ටබලි එයාගේ ගමනාන්තයට ගෙනියන්න.
1: හරි.
0: අනිත් එක මේකේ වැඩේ කමියුට් කරන එක නෙමෙයි. මෙතන ඉන්න අතන්ට මම යනවා N160 එකක් අරන්. එහෙම නෙමෙයිනේ. ඒ රයිඩ් එක කොච්චර එන්ජොයි කරනවද රයිඩ් කියන එක මාර ඉම්පෝටන්ට්. එහෙම තමයි මේ වාහනේ ගැන මිනිස්සු කතා කරන්න පටන් ගන්න.
1: හරි ඔකේ.
0: මේක මාර සැපක් මචං මේ කියන්නේ එක කියලා. මේක රයිඩර් විතරක් නෙමෙයි ඇත්තටම මේ දිලා තියෙන මොනෝෂොක් සිස්ටම් එකයි මේකේ සීට් එකයි මේ බයික් එකේ හැන්ඩ්ලිනුයි ඔක්කොම බලපුවාම ඇත්තටම පැසෙන්ජර්ටත් ඒ වගේම ආතල්යක් තියෙනවා මේ බයික් එක යනකොට. ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. ඉතින් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම හරිම සාඩම්බරෙන් අපිට හඳුන්වා දීපු අලුත්ම මූඩ් එක තමයි මේ බජාජ් පල්සර් N160. බැලුවේ නැද්ද කියලා බලන්න ඕනේ මේක. යාළුවෙකින් එකක් හරි තියනනම් අලුත් එකර ප්‍රොජෙක්ෂන් ලෑම්ප් එක තියෙන එකක් එම්. ඒක තමයි පාර.
1: ඒක
0: අරන් පොඩ්ඩක් පැදලා බලන්න. මේක එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. ඒ සද්දේ ස්ටාර්ට් කරපුවාම
1: හරි ඔකේ.
0: අමුතු සද්දයක් තියෙන්නේ. ඒ මට හිතන මේ සවුන්ඩ් එකෙත් මොන හරි තියෙනවා මොන හරි කන්ට්‍රෝල් කරලා. අනිත් එක මේකේ බෙලි එක යටින් එන්නේ එක්සෝස්ට් එක.
1: හරි.
0: දුම්බටි.
1: ඔව්.
0: බයික් එක යටින් කනෙක් කරලා තියෙනවා.
1: ඒක පේන්නේ නැහැ එළියට අර පැත්තේ සයිඩ් එක එල්ලගෙන යනවා වගේ නෙමෙයි තියෙන්නේ.
0: ඒක පැත්ත බර වෙලා වගේ.
1: ඔව් යස්.
0: බර වෙලා අතුක්‍රමයට නෙමෙයි මේක හදලා තියෙන්නේ. බජාජ් පල්සර් N160.
1: යස්. ඕකේ. දැන් අපිට කාගීල්ස් ෆුඩ් සිටි යන්න හේතු ගොඩාක් තියෙනවා. ඒ අතරට තවත් විශේෂිත හේතුවක් එකතු වුණා පහුගිය දවස්වල. කාගීල්ස් ෆුඩ් සිටි එකේ 43 වැනි සංවත්සරය මේ මාසේ පුරාවටම සමරන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ අරවින්ද. හරිද? ඉතින් වාසනාවන්ත ජයග්‍රාහකයන් 43 දෙනෙකුට රුපියල් 100,000 ගානේ ඒගොල්ලෝ දෙනවා gift vouchers. 43 දෙනෙකුට 100,000 ගානේ. නියමයි, ඒකත් නියමයි. ඊට අමතරව අර කෝටියක හම්බෙනවානි බිල් වයිප් අවුට්ස්. අන්න ඒක තමයි මගේ නම් ටාගට් එක. ඒක තමයි අරවින්ද. ඒ කියන්නේ ෂොප් කරනවා, ගිහිලා කැෂියර් ගාවට යනවා, බඩු ටික දෙනවා. ඊට පස්සේ කැෂියර් කේ ඉන්න නංගි හරි අක්කි හරි කියනවා, මිස් සල්ලි ඕනේ නැහැ, ඔයාගේ බිල් එක වයිප් අවුට් වෙලා. අන්න ඒක තමයි.
0: දැන් ඔයාලට නංගිලා අක්කිලා නෙමෙයි, දැන් නම් ඉන්නේ දුවලා පුතාලා වගේ ඇත්තේ.
1: ආ හරි, කවුරු හරි දුවලා පුතාලා මට කියනවා ආන්ටි මේක බිල් එක වයිප් අවුට් වෙලා. මට ඒක අහන්න තියෙන සතුට අරවින්ද, ඒක වචනෙන් කියලා නිම කරන්න බෑ. හරිද? ඉතින් ඒ වගේ බිල් වයිප් අවුට් අනිවාර්යයෙන්ම
0: කෙනෙක් වුණා වචන වලින් කියන්න බෑ කියලා කියන්න එපා. ඉතින් රයි නවුන්ස කෙනෙක් වුණේ මොකටද?
1: වචන වලින් මට කියන්න පුළුවන්. ඒක
0: පුළුවන් වෙන්න එපා.
1: යේ
0: ලොන් යනවා නැත්නම් මේ ජොබ් එකක් හොයාගන්න ඕනේ අද හෙටම.
1: හරි. ඊට පස්සේ මේ අපි මතක් කරන්න ඕනේ අර වාසනාවන්ත ජයග්‍රාහකයෝ 43 දෙනෙක් තෝරනවානේ ලක්ෂගානේ දෙන. ඒ වැඩේට ඔබ පොඩි දෙයක් කරන්න ඕනේ. ඔබ පුරුදු විදිහට යන්න කාගීල්ස් ෆුඩ් සිටි ගිහිලි වරලා එතන තියෙනවා, නම් කරලා තියෙන නිෂ්පාදන සෙට් එකක් තියෙනවා. ඒ අතරින් නිෂ්පාදන තුනක් ඔබේ බඩු ලයිස්තුවේ එකතු කරගන්න. සම්පූර්ණ බඩුවල වටිනාකම 2500ක් නම් බිල් එකේ වටිනාකම 2500ක් හරි ඊට වැඩි නම් ඔබට පුළුවන්කම තියෙනවා ඒ බිල් එකේ තියෙන කෝඩ් එක මෙන්න මේ නම් එකට SMS කරන්න 07
0: වලට. මොකද මේ එකේ තියෙන කෝඩ් එක? කෝඩ් එක මොකද? 100 100ද තියෙන කෝඩ් එක? මට 100ක දෙන්න පොඩ්ඩක්. 100
1: අන්නානේ. ඔව් 100
0: වෙනවා. C sharp දෙන්න.
1: සා. හරි.
0: මොකක් කරේ කමන්නේ? C sharp. සා. සා.
1: අපි නම්බර් එක මතක් කරේ නෑ නේද? අපි SMS කරන්න ඕන නම්බර් එක මතක් කරලා නම් 07 1 3 1 81 1 81. මේ ටික මේ විදිහටම ඕගලන්ට කාගීල්ස් ෆුඩ් සිටි එකේදී දැනගන්න හම්බ වෙනවා. ඒ නිසා මේ ඔකෝම මතක තියාගෙන යන්න ඕනේ නැහැ. සුපුරුදු විදියට ගිහලා ෂොප් කරන එක තමයි කරන්න තියෙන්නේ 43 වෙනි සංවස්තරය කාගීල්ස් ෆුඩ් සිටි.
0: ෂෝක් වැඩක් කරගෙන යනවා කමර්ෂල් බැංකුව.
1: ඕකේ.
0: මේ සාමාන්‍යයෙන් ගනුදෙනු වලින් නම්බර් 1 වෙන්න පුළුවන් බැංකුවකට මහන්සි වුණොත් නේ.
1: අනිවාර්යෙන්.
0: පාරිභෝගිකයන්ට හොඳ ගනුදෙනු, හොඳ මෙව්වා නේද, හොඳ අවස්ථා, හොඳ පොලියක් දෙනකොට එහෙම ඒක වෙන ගමනක්.
1: යස්.
0: කෙනෙකුට තමන් අර සින්දු මතකද?

0: මනාපෙන් එඩු ජයකුඩි මහත්මයක සිින්දුව කමරද මහත්මයක
1: වගේ
0: අරි අම්බ කරපු දේවල් දුක් මහන්සිය දක්ට පිනට ගෙදර දුරට දුන්නේ මං. තමුන්ට සිින්දු කියන්න බැරන කියන මිනිකුට කියන්න දෙල තමුන්ගේ වැඩ බලාතරන්න
1: හිතේ
0: මනා පෙන් පින්දහමුත් තමත කෙන මේ මිස්කමේ මේවා ගත්තනවාගේ මේ අනිත් පිනිස්සුන්ගේ තැනකට මිනිකුට සිින්දුවක් කියාගන්න දෙන්න තමිනිගේ දක්ෂතාවයක් අගේ කරන්න
1: මොකක්දාන
0: කොමර්ෂල් බැංකෝ දිහාවත් බලලා හැදෙන්න. සමාජ සත්කාර කරන බැංකුවක් තමන්ගේ මුදල් ටික සාක්කුවේ දාගෙන බෝනස් එකක් මේවා කරගෙන ලස්සනට ඉන්න තිබුණා නම් තමයි.
1: නමුත්
0: බලන්න බලන්න මේ මිනිස්සු කරලා තියෙන වැඩේ. ඔයා දන්නවද සොයිසා කාන්තා රෝහලේ දැන් මාර්තු මාසේ පටන් ගන්නවනේ මේ මොනවාද අපි කාන්තා දිනය මාර්තු 8 නේද?
1: 8. ඕ.
0: ඒ පටන් ගත්ත ව්‍යාපෘතියක් තිබුණා සොයිසා කාන්තා රෝහලේ අංක 3 සහ අංක 4 වාට්ටු ප්‍රතිසංස්කරණය කරලා පහසුකම් වැඩි කරලා සුවපහසු වැඩි කරලා හදලා දෙන්න. ඇයි මේ වාට්ටු දෙක තෝරගත්තේ? දරු ප්‍රසූති 2500 3000 අතර වෙන තැනක් මේ වාර්ෂිකව.
1: හරි.
0: රෝගීන් 4000ක් 5000ක් මේකට ඇතුල් වෙන තැනක් මේ.
1: හරි.
0: ඉතින් අලුත් උපදින දරු පැටවුන්ට එතනට යන අම්මලාට ආරක්ෂාවද සත්කාරද සුවපහසුවද වැඩි කරන්න තමයි ඒගොල්ලෝ මේ තැන තෝරගත්තේ. කොහොමද තැන? නේද?
1: ඔව් නේද.
0: තිඹිරිගේ තෝරගෙන තියෙන්නේ. රයිට්. ඉතින් ඒ විතරක් නෙමෙයි ආණ්ඩුවේ ඉස්පිරිතාල 100කට වඩා වැඩි ප්‍රමාණයකට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ යටතල පහසුකම් දෙන්න වැඩ කරලා තියෙනවා. මේ මිනිස්සු රෝහල් පද්ධතියේ පෞද්ගලිකංශ උදව් ඉතින් ගන්න ඕනේ නේද? නේද?
1: අනිවාර්යෙන්.
0: මිනිස්සු උදව් කරන්න හරි උනන්දුවෙන් ඉන්නවා.
1: ඒක
0: දැක්කම අගේ කරන්න ඕනේ. කොච්චර ශෝක්ද කියලා අහන්න ඕනේ. ඒ මිනිස්සුන්ටත් පුළුවන් හම්බෙන ටික නේද තියාගෙන ඉන්න පුළුවන් ඉන්න. සල්ලි කෑ ගහන්නේ නැහැ. ඔය දැන් සල්ලි කෑ ගහනවා. අම්මෝ මෙන්න අපිව වේදම් කරනවා සමාජ සත්කාරවලට. මේ අපිට නම් මේ ඉඳලාට සල්ලි එහෙම කෑ ගහන්නේ
1: නැහැ.
0: හැබැයි කමර්ෂල් බැංකෝ ඒ වේදම දරලා තියෙනවා.
1: නියමයි.
0: රුපියල් 100ක් දෙන්නත් කොච්චර හිතන්න ඕනේද? තමන්ගේ ආදායම එන්න දෙන්නේ. ඒව කරලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමේ වකුගඩු රෝගීන් පෙළෙන ඒ වගේ රෝගීන් යෝගලින් පවුලට ජල ගබඩා විසඳුම් ඒවට අපි කියනවා මේ මේ මේ ඉලක්කගත ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන.
1: හරි.
0: ඒවෙල්ල මේ ටාගට් සොලියුෂන්ස් නේ. හරි මේ ඉලක්ක කළ මෙන්න මේ සමා මෙන්න මේ පිරිසට අපි මේක කරනවා. එහෙම තමයි මේ රටේ හිතුවත් එහෙම කරන්න දා කොච්චර ඒවා තියෙනවා.
1: ඒකනේ
0: නේ. දැන් තෝරාගෙන යම් යම් දේවල් කරනවා. ඉතින් කමර්ෂල් බැංකුව අගේ කරන්න ඕනේ. ඉහළින්ම අගේ කරන්න ඕනේ. හිතේ හරි තියාගන්න කමර්ෂල් බැංකෝ එහෙම දේවල් කරනවා. අපි සමහරවිට දන්නෙත් නැහැ. ඔබත් සමහරවිට මේ සොයිසා කාන්තා රෝහලේ අංක 3-4 වාට්ටුවල ඉන්නවත් ඇති දැනට දන්නේ නැතුව ඇති මේක කමර්ෂල් බැංකුවෙන් තමයි මෙච්චර හොඳට හදලා තියෙන්නේ කියලා නේ.
1: නේද? ඉතින් ඒක ගොඩාක් වටින ආරංචියක්. හරි, ඒත් එක්කම අපි NLB එක ගැනත් කතා කරමු. NLB එකත් ඒ වගේ ගොඩාක් ප්‍රජා සත්කාර වැඩසටහන් කරනවා. මේ දවස්වල අපිට NLB එක ගැන විශේෂයෙන්ම කියන්න තියෙන NLB එකේ අලුත්ම ලොතරැය ගැන ආයුබෝ තමයි අලුත්ම ලොතරැය. මේක හරි ස්පෙෂල්.
0: ඒ කොයිකද මට ඇහුනේ?
1: නෑ මම්ම කිව්වා ආයුබෝ.
0: පළවාලියක් කරා.
1: මම මේක මම අහලා නෑ වරෙක දිනුම් අවස්ථා 15ක් දෙන ලොතරැයියක් ගැන මම මීට කලින් අහලා තිබුණ නෑ ඇත්තටම.
0: ඇත්තටම?
1: දිනුම් අවස්ථා 15ක් තියෙනවා මේ ආයුබෝ ලොතරැයියේ. මුල සිට අගටත් අග සිට මුලටත්. ඔයගලන්ට ජයග්‍රහණ කරන්න පුළුවන්. ලක්ෂ 5 තමයි ඒකේ තියෙන ලොකුම තෑග්ග. ඊට පස්සේ තව පොඩි තෑගි ගොඩාක් දෙනවා මේ NLB ආයුබෝ ලොතරැයියෙන්. ගන්න කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ වාසනාව ගැන විශ්වාස කරනවා නම් හිතනවා නම් යස් මට කොහොම හරි කැරකිලා කවදා හරි මට ලොතරැයියක් ඇදෙයි කියන විශ්වාසයෙන් ඔබ ඉන්නවා නම් ඇත්තටම ලොතරැයි ගන්න මිනිස්සුන් අපි නියම් බල කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ දවසකට ලොතරැයි 5, 10 සමහරක් අය 100 ගානේ ලොතරැයි ගන්නවා. ඒ එක්ස්පීරියන්ස් එක ඒගොල්ලෝ දන්නවා. දිනලා තියෙනවා. ආසයි දිනන්න ආසයි විශ්වාස කරනවා.
0: මේ ලොතරැයි ක්‍රමය අපේ රටේ ඉතරනේ ලෝකෙත්
1: ඕ
0: ආය ආර්ථික මට්ටමේ ඉන්න උඩම ඉන්න රටවල් වල පවා ලොක්කුවටම යන වැඩක්.
1: ඕ මේ මිනිස්සු ගන්නවා.
0: මේ මිනිස්සුත් ගන්නවා. මේව නෙමෙයි මේ රුපියල් 40 ඔය.
1: ඕ
0: ඕවා නෙමෙයි ඩොලර් 10 2000 ලොතරැයි දෙන්නේ.
1: ඒත් ගන්නවා.
0: ගන්නවනේ එන්න.
1: මොකද මේව ඇදෙනවනේ.
0: කියලා වැඩක් නැහැ ඒවන.
1: මේකනේ කියන්නේ bro මේව ඇදෙනවා. හරි.
0: ලොතරැයි 5ක් ගන්න. එතකොට chance එක හොඳයි. ඉතින් අපි පහුගිය දවස්වල දැන් මේ අපි එල්ලෝස අත්ත එක කතා කරලා ඔබෝ දැන් වෙනම තත්තකට ගෙනියන්නන බිස්සස් වල එක එක පැතිකඩවලින් බලන්න ඕනනේ. බිස්සස් එකක් දියුණු කරන්න කන්සෙප් ඕනේ, බිස්සස් දියුණු කරන්න අලුත් ප්‍රඩක්ට්ස් ඕනේ, අලුත් සර්විස් එකක් ඕනේ, සර්විස් එක වෙනසක් ඕනේ. සමහරට ඇතුලේ ගාලා තියෙන පාට අඳින්න පළඳින විදිය, කස්ටමර්ට කතා කරන එකත්, කතා කරන විදිහත් තමන්ගේ බිස්නස් එක නැගල යන්න බලපානවා. ඒ ෆ්‍රෙන්ඩ්ලිනස් එක, කස්ටමර්ට දෙන සර්විස් එක, ඒවා මාර වැදගත්. එහෙම මිනිස්සු යන්නේ.
1: ඔව් ඒක හරි.
0: අපි හැමෝටම කස්ටමර්ස්ලාට උන රෙකග්නිෂන් එක සහ පහසුව. පහසුව කියන තැනදී දැන් ගොඩක් ඒවා වෙවිලා තියෙනවා. දැන් ඔබ මතක තියාගන්න, මේ ලංකාව පොඩි රටක් වුණාට බිලියන 8ක් වෙන මිනිස්සුන්ටම මේ රට විවෘත වෙලා තියෙන අපේ සංචාරක කර්මාන්තයේ හරහා. මේ රටට එන ඔක්කොම මිනිස්සු රුපියල් අතේ තියාගෙන ඉන්න මිනිස්සු නෙවෙයි. දැන් ගොඩක් අය, අපි තාමත් මේ කෑෂ් ගනුදෙනු වල ලොකුවට හිටියට ගොඩක් අය කාඩ් ගනුදෙනු වලට ගිහිල්ලා තියෙනවා. දැන් කාඩ් ගනුදෙනු ඉස්සර නම් කාඩ් මැෂින් එකක් දකින්නත් ආස අපිත් බලනවා, නේ මොකද්ද මේ ගැජට් එක කියලා නේද? දැන් එහෙම නෙමෙයි, කාඩ් පොඩ්ඩක් ඒ කාඩ් ගනුදෙනු ටිකක් දියුණු වෙලා තියෙනවා. ඔබ කොතනද ඉන්නේ? ඔබේ ව්‍යාපාරයට කාඩ් මැෂින් එකක් නැද්ද? කාඩ් මැෂින් එකක් නැද්ද? අන්න එක නෙලා තියෙන්නේ, අන්න එක තමයි වෙලා තියෙන්නේ. දැන් ඔබට ගන්න පුළුවන් ඇත්තට හොඳ කාඩ් මැෂින් එකක් ගන්න පුළුවන්, හොඳ එකක් ගන්න පුළුවන්. රයිට්? හොඳ කාඩ් මැෂින් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකට අපි කියන හાર્ඩ් පොස් එකක්. LOC ෆයිනෑන්ස් එකකින් ගන්න පුළුවන්
1: හાર્ඩ් පොස්.
0: එතනදී පොඩි දෙයක් තියෙනවා, ඔබ මාසෙකට කරන ගනුදෙනු වල යම්කිසි එක සීමාවකට වඩා වැඩි වෙන්න ඕන. එක සීමාවකට වඩා වැඩි ගනුදෙනු ප්‍රමාණයක් කරන්න ඕන. රයිට්? ඒත් ඉතින් අර හැම සමහර ඒවා තියෙනවනේ එක එක වර්ගයේ කමිට්මන්ට්ස්, ඒවා නම් ගොඩාක් ඒවා ඉතින් මේ LOC ෆයිනෑන්ස් එකෙන් අයින් කරලායි තියෙන්නේ.
1: රයිට්?
0: ඊළඟට දැන් ඔබට එහෙම නිකන් අර ඔබට තාම විශ්වාසයක් නැහැ බිස්නස් එක ඇත්තට ලොකු ගාණක් මෙව කරන්න පුළුවන්ද කියලා.
1: ඒ කියන්නේ ඒ සීමාවට ඔබේ ගනුදෙනු යන්නේ නැහැ
0: කියලා කියනවා. යන්නේ නැද්ද වගේ හිතනවා දන්නේ
1: නැහැ.
0: එහෙමනම් ඔබට පුළුවන් සොෆ්ට් පොස් එකකින් වැඩේ පටන් ගන්න. ආ
1: නියමයි. ඒ කියන්නේ ෆෝන් එකට දාගන්න.
0: ෆෝන් එකට ඔබේ Play Store හරි
1: App Store
0: වලින් හරි iPay business කියන app එක දාගන්න. iPay business.
1: හරි.
0: එතන දේවල් ටික ඔබට කරගන්න පුළුවන්. හැබැයි ඔබේ ෆෝන් එකේ NFC කියන පහසුකම තියෙන්න ඕන. මෙන්න එහෙම දාගත්තා මේ ෆෝන් එක මෙයා.
1: හරි.
0: මේ ෆෝන් එක මේ පොස් මැෂින් එකක් වෙනවනේ.
1: වව්, නියමයි.
0: පේමන්ට් එකක් කරනවා කාටද? ඔයා ෆෝන් එක අල්ලනවා, මුදලාලි ෆෝන් එක අල්ලනවා. ඔයා කාඩ් එක අල්ලනවා. ඔයා කාඩ් එක සල්ලි නෑ.
1: ඒක නම් වෙනම ප්‍රශ්නයක්. එහෙම නැතුව සල්ලි තියෙනවා.
0: ඔයා මුදලාලි කියන මැෂින් එක වැඩ කරන්නේ නැද්ද? මැෂින් එක වැඩ කරන්නේ නැහැ සෑ. ඔයා කාඩ් එක සල්ලි නෑ.
1: අපිට අගලානවනේ, අපි දන්නවා සල්ලි
0: නැහැ. මේ මැෂින් එක නේ, මැෂින් එකේ කාඩ් එක අල්ලනවා. ඊළඟට එන ඐෙන්ටි කාඩ් එක අල්ලුවා.
1: ඇත්තට බිස්නස් ලේසි කරන
0: බිස්නස් මේක ලේසි කරගන්න.
1: ඒක හරි.
0: මේක දාගන්න. iPay business. Okay? Okay? Right. ඒතකොට QR code පහසුකම තියාගන්න.
1: හරි.
0: මොකද පිට රටවලින් එන අය සමහර අය පුරුදු වෙලා ඉන්නවා එක එක payment apps වලින් ගනුදෙනු කරන්න.
1: Okay.
0: ඒව මග අරගන්න එපා. ඔබට දවසකට බිස්නස් කීයක් කාඩ් පේමන්ට් නැතිනම් QR පේමන්ට් එකක් නැති නිසා වෙන වෙන පේමන්ට් ඇප්ස් පාවිච්චි කරන මිනිස්සු ඇවිල්ලා බිස්නස් නැති වෙච්ච ගාණ කීයක්ද? එකක්වත් නැති වෙන්න බෑ. ඒ හැම එකක් මතක තියාගන්න. ඔබ පාරිභෝගිකාව බලාගත නැත්නම් වෙන කවුරු හරි ඔබේ පාරිභෝගිකාව බලා ගනි.
1: එතකොට ඔබට
0: ගනි බිස්නස් එක ඔබට
1: මිස් වෙයි.
0: ඔව්. මේ තමයි LOC ෆයිනෑන්ස් එක අලුත් වැඩ. එතකොට ඔබට තියෙනවා වෙබ්සයිට් එකක්. ඔබ ඔන්ලයින් ප්ලට්ෆෝම් එකක් දාලා එක එක ගනුදෙනු කරනවා. ඔබ චූටි ඊ-කොමර්ස් ප්ලට්ෆෝම් එකක් කරගෙන යනවා. ඔබට ඕනේ ඉන්ටර්නෙට් එකේ පේ කරන ගේට්වේ එකක් ඕනේ, IPG එකක් ඕනේ, ඉන්ටර්නෙට් පේමන්ට් ගේට්වේ. බලන්න මගේ ඉංග්‍රීසි දැනුම අම්මෝ.
1: Yes, nice.
0: මගේ ඉංග්‍රීසි දැනුම ගැන මටම බය හිතලා මම රෑ නැගිටලා දෙනවා.
1: බය වෙලා.
0: බය වෙලා?
1: හරි. ඇත්තටම නියම.
0: කෑක් ගහගෙන නැගිටින දෙනවා. ABC කියලා එකට වෙලාවල් මම ගොඩක් තියෙනවා. Right. ඉන්ටර්නෙට් පේමන්ට් ගේට්වේ.
1: රයිට්.
0: වෙබ්සයිට් එකක් කරනවා නම් LOLC ෆයිනෑන්ස් එකේ ඉන්ටර්නෙට් පේමන්ට් ගේට්වේ එක ඔබට ඉන්ටග්‍රේට් කරගන්න පුළුවන් ඔබේ සිස්ටම් එකට.
1: හරි, ඔකේ.
0: එතන ඔබේ වෙබ්සයිට් එකට මිනිස්සු ගාල එනවා, බඩු ගන්නවා, අතරින් ගෙවනවා, ඔබට සල්ලි හම්බෙනවා. දැන් මේගොල්ලන්ගේ මේ පේමන්ට් සිස්ටම්ස් වල දැන් ওই සාමාන්‍ය කාඩ් පේමන්ට්ස් වල මේ සෙනසුරාදා වගේ විසිකුරාදා වගේ ගනුදෙනු කරාම වීකෙන්ඩ් එකේ වල සඳ දෙනකන් ඉන්න එපා සල්ලි ගන්න.
1: ආ, උනේ.
0: එහෙම නැහැනේ, මේගොල්ලෝ සෙනසුරාදා ගනුදෙනු වලටත් සල්ලි ටික ගන්න මේවා කරන්න පුළුවන්. LOLC ෆයිනෑන්ස් එක මොනවානම් කරලාද අපේ බිස්නස් එක ලස්සනට දුවවන්න. IPay බිස්නස් ගැන පොඩ්ඩක් ඇප් එක ගැන චුට්ටක් කොහෙල බැලුවොත් නරකද?
1: හරි, නියමයි. ඊට පස්සේ තවත් ඔයගලන්ට බිස්නස් අයිඩියා එකක් දෙන්න තමයි මම මේ ලැස්ති වෙන්නේ. හරිද? අපි බජාජ් 3 wheel එකක් ගන්න කියලා ඔබ මේ දවස්වල උනන්දු කරනවානේ. මොකද ඒගොල්ලන්ගේ brand new 3 wheel set එකම දැන් ඇවිල්ලා තියෙනවා. 200cc, 236cc. සමහර කට ඔබ 3 wheel එකක් ගෙදර නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඔෆිස් යනවා, වැඩ කරනවා, රස්සාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ගෙදර දරුවව ස්කෝලෙ ගෙනියන වැඩේ. එතකොට වයිෆ්ට හදිසියට කොහෙට හරි යන වැඩේ. ඒ ටික ඔක්කොම කරන්න හදිසියට ඒ වෙලාවේ වාහනයක් දාගෙන යනවා එනවා වෙන්නත් පුළුවන්. ඉතින් ගෙදරට ත්‍රිවිල් එකක් ගත්තොත් ඒකට ඩ්‍රයිවර් මහත්තෙක් දාලා ඔබට මොකක් හරි සර්විස් එකක් ඔය ඇප් සර්විස් එකක් මොකක් හරි දාගත්තොත් ගෙදර වැඩ ටිකක් කරගෙන අමතර ආදායම් මාර්ගයකට උපය ගන්න පුළුවන් නේද? මීට කාලයකට කලින් ආරෙවෙන්ද අපිත් ඒ වැඩේ කරා. අපි ත්‍රිවිල් එකක් ගත්තා. සීරියස්ලි අපි ත්‍රිවිල් එකක් ගත්තා. අපේ තාත්තා එතකොට පොලිසියේ වැඩ. හරිද? එතකොට අපි වෙනම ඩ්‍රයිවර් අංකල් කෙනෙක් දාලා අපි විස්කෝලේ ගිනින වැඩ ටික එතකොට අම්මගේ වැඩ
2: ටික.
1: නෑ තාත්තා කරේ නෑ. හොඳට වචන අහන්න වෙනම ඩ්‍රයිවර් අංකල් කෙනෙක් අරගෙන.
2: පවුලම ගැන හොඳ අවබෝධයක් තියෙන මිනිහෙක් විදියට අහන්නේ.
1: තාත්තා පොලිසිය රාජකාරි හොරු අල්ලනවා, හොරු කෙඳිරි ගානවා, තාත්තා මේවා කරනවා, දුවනවා කරනවා, රස්සව කරනවා.
2: හොරුම ත්‍රිවිල්ලේ දාන යනවා.
1: හරිද?
2: හොරුන්ගෙන් ත්‍රිවිල් චාර්ජ් එක ගන්නවා අල්ලගෙන.
1: තාත්තා ඒ වැඩේ එහෙ කරගෙන යනවා. මෙහෙ වෙනම ත්‍රිවිල් එකෙන් අපිට අමතර ආදායමක් වෙනවා. අපේ ගමන් බිමන් ටික අපි ලස්සනට යනවා එනවා. හරි. ඒක මං හිතනවා ඒක හොඳයි. ඒක හොඳ අමතර ආදායම් මාර්ගයක් වේවි. ඔබට ඔබ රස්සාවක් කර කර ඉන්න ගමනුත් හිතනවා නම් මොකක් හරි වැඩක් කරන්න. නෑ
2: නෑ මේක ගැන අපි හොයලා බලමු. අපි කොමිසමට අපි මේක වාර්තා කරන්න.
1: ඕන කොමිසමකට දාන්න ආරෙවෙන්ද?
2: කොහොමද රාජකාරී වෙලා මේක කළේ?
1: රාජකාරී වෙලාවේ තාති කරේ නෑනේ.
2: නෑ අපි හොයමු. අපි ඒක හොයමු. අපි නිවැරදි කරගමු නේ.
1: තාති වෙලාවේ ප්‍රභු ආරක්ෂා
2: පොඩි පොඩි පොඩි දේවල් පවා අපි දැන් සියලු දේ හොයනවා. ප්‍රභු ආරක්ෂක
1: අහිංසකයි.
2: මාර ප්‍රභු ආරක්ෂක. ප්‍රභුට මොනවාද කරදයක් කරනවා තාත්තා? අනේ මල්ලි අනේ මල්ලි අනේ අනේ අනේ අනේ අනේ
1: සතුරට ලය දෙනවා ප්‍රභු. එහෙමනේ සතුරට ලයදී.
2: ඒවනම් කතා කරන්න එපා. සතුරට ලයදී ප්‍රභුට වෙච්ච එක ඒ ඔක්කොම මම පැටිගිරිය දන්නවනේ. දන්නවද?
1: අනේ
2: දින මම පෙඩිග්‍රිය දන්නවා.
1: තිය දාතාතිව තියලා ගියා.
2: හරිද? මම පෙඩිග්‍රිය දන්නවා. ඒ නිසා සතුරට ලය දෙනවා කතා කරන්න බා. තාත්තා හිටියේ මේසයට කියලා ඔයාමයි
1: කිව්වේ. එදා තාත්තා ගියේ.
2: තාත්තා මේසයට විසුණා.
1: ඒ මේව වුණා තාත්තා. ඒ කියන්නේ හැංගිලානේ ප්‍රහාරය එල්ල කරන්නේ.
2: අම්මට තේරෙනවා.

0: ඇවිල්ල තියන්නේ ලස්සනම ලස්සන කලර්ස් වලින් හොඳ ඩීඩ පාඩු තියෙන විදියට ඩේවිඩ් පීරිස් එකේ ත්‍රීවිල් විකුණන අපේ ෂෝරූම්ස් වලට ආවත ඔයගලන්ට බජාජ් අලුත්ම ත්‍රීවිල් දෙකම බලා ගන්න පුළුවන් රයිඩ් එකක් ගිහලා ගන්න හරි
1: කොකෝ ෆ්‍රයි ගන්නත් ඔය ගැම්මටම අල්ලන්න බෑ අලන්න අල අල අල
0: කොකෝ ෆ්‍රයි
1: ඔය ගැම්මටම ගන්න ගැම්මන ගන්න ගන්න ගන්න ගැම්ම යන කලින් ගන්න
0: හරි නෑ අපේ කිචන් එකට ආවොතින් ඕන කෙනෙකුට දකින්න තියෙන විශේෂිතම දෙයක් තමයි කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ අපේ කිචන් එකේ හැමදේම හැම් බේකන් චීස් හැම එකම ඊට පස්සේ අවන්ද ටෝස්ටර්ද හැම ලිපවල්ද ඔක්කොම පිරමනද ඔක්කොම ටික තියෙනවා ඒ වගේම කොකෝ ෆ්‍රයිත් තියෙනවා ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ අරවින්ද
1: ඕන පැන්ට්‍රි කබඩ්ස් ඉන්නවද
0: පැන්ට්‍රි කබඩ්ස් තියෙනවා
1: තියෙනවා
0: තියෙනවා තියෙනවා
1: කොහෙද තියෙන්නේ පැන්ට්‍රි කබඩ්ස් අල්මාරියද නැත්තේ
0: කුස්සියේ
1: පුතාර අල්මාරිය දාගෙන පැන්ට්‍රි කබඩ්ස් කරන්නේ අය අනේ මිස් මේ ඔයගලගේ තියෙන පැන්ට්‍රි කබඩ්
0: හරිම ඉතින් අපේ කිචන් එක හරිම පොෂ් කිචන් එකක් අපිට තියෙන්නේ
1: ඒ
0: වගේ කිචන් එකට අපි
1: මේ ඇත් දෙකෙන් මෙහෙම දැකලා තියෙනවා
0: ඇයි මොකද අඩුපාඩුව
1: දන්නවද ලොකු අඩුපාඩුවක් නැහැ පැන්ට්‍රි කමක් නැහැ
0: අපි ආසනේ බූලියන් තෙල් ගිනියලා අපේ කිචන් එකේ අපේ අපේ කැම බීම සවුත්තු කරගන්න අපි ආසනේ
1: පැන්ට්‍රි කබඩ් තිබ්බත් නැත්නම් මේ මිස් බූලියන් නම් තෙල් ගන්න
0: මං ආසනේ
1: මේ මිස් ගන්න නැහැ බූලියන් තෙල්
0: කැම සවුත්තු
1: මේ මිස් පොඩක් බූලියක් කොහේද
0: අපි බූලියන් තෙල් ගන්නේ නැහැ සමරගල මුදලාලි අපිව මේව කරනවා අපිට නිකන් පොඩි පොඩි ඉඟි දෙනවා මිස් ගානත් අඩුයි ගමුද
1: මේ නැඹ ගාන අඩුයි මිස් නේ මේ බූලි බූලි සීන් එකේ ගාන අඩුයි
0: මං ඊතර මුද ඡා කෙලින්ම යව ප්‍රතික්ෂේප කර මුදලාලි
1: උදාරේ ප්‍රතික්ෂේප කරනවම චෙක් ගාලා
0: චෙක් ගන්නවා
1: ඒක වෙනද
0: බූලියෙන් දෙන්නේ ඊට පස්සේ
1: ඒක වෙනද වම් පැත්තේ දත නැත්තේ චෙක් ගාපු වෙලාවෙම කිරි
0: දතක් අනේ හරිද
1: ඒ කොටයි නේද
0: කිරි දතක් එක පොඩිනේ අනිත් දත් සෙට් එක ලකුයි මේක උඩ තියෙනවා තව දතක් මගේ එන්න
1: අරක පොඩිම පොඩිම අනිත් ඒවා ලොකුම ලොකුයි නේ
0: ඔව් නේ මත
1: ඉතින් අපි මේ මේ මේ කොකෝ ෆ්‍රයි ගැන අපි කතා කරන්නේ කටවල් වැහෙනවා වහනවා පවුලව
0: අපේ
1: පවුල ෆැමිලි එක
0: කිසිසේත්ම රවට්ටන්න බෑ ඔය නිකන් අනම් මනම් පොල් තෙල් ගන්න
1: අම්මා අම්මා දන්නවා දැන් RBD කෙනෙක් එයා තේරුම දන්නවද
0: එයා දන්නවා
1: මොකද අම්මගේ නම මොකද
0: අම්මගේ නම දෙව්මිනි
1: හරි නම කියන්නේ තමන්ගේ අම්මගේ නම කියන ලැජ්ජ
0: ලැජ්ජ
1: තමන්ගේ අම්මගේ නම කියන ලැජ්ජ වෙන්න ඕනේ වදාපු අම්මගේ නම කියන ලැජ්ජ උත්තර වෙන්න
0: ඕනේ දෙව්මිනි මොනසිංහ ඉතින් කොහොමද මොකද්ද ඉතින්
1: දෙව්මිනිහා දෙව්මිනිහා නේ
0: මිනිහා නේ නේ දෙව්මිනි
1: මිනි මිනි මිනි දෙව මිමි මිමි
0: කම්බඩෝලි
1: හරි ඕනේ
0: රයිට් ඕකේ
1: ඉතින් ආන්ටි මම මේ කියන්නේ හොඳයි ඔයා දන්නවත් දැනගන්නත් ඕනේ RBD කියන්නේ රිෆයින්ඩ් බ්ලීච්ඩ් ඩියෝඩරයිස් කියන එක
0: හරි
1: හොඳ පොල් තෙල් RBD කරන්න ඕනේ පොල් තෙල් හොඳ වෙන්නේ RBD කරාට පස්සේ
0: yes okay
1: ගෙවල් වල හින්දින පොල් තෙල් හොඳයි කියන අදහස අපි හරි තදින්ම ඉන්නවා ඒකෙන් අපේ කාවිට ලොකුයිනේ වරදක් කියන්නේ.
0: හරි.
1: නමුත් අපිට ගෙවල් වල පොල් තෙල් රිෆයින් කරන්න බෑ. අපද්‍රව්‍ය අයින් කරන්න බෑ. ඒව තින ගම්ස් වර්ග. ඒකට අමුතු පාටවල් හදන්න. සමහරව තද කහ පාටයි නේද? ඒවා ඒ තද කහ පාටල දෙන එක ගම්ස් වර්ග.
0: හරි.
1: සමහර කිමිකල්ස් වර්ග. ඊට පස්සේ මුඩු වෙන්නේ. ඒක තින වතුර නිසා. අමුතු රසවල් එන්නේ අපද්‍රව්‍ය නිසා.
0: ඒව අපිට බෑ.
1: ඒව අපිට අයින් කරන්න බෑ. අර මොකක් හරි ගොට්ටකින් පෙරුවා කියලා ඒව අයින් වෙන්නේ ඒව අයින් කරන එක එක දේවල් එක එක අපද්‍රව්‍ය අයින් කරන විවිධ ක්‍රම තියෙනවා. ඒ වගේ වල කරන්න බෑ. ඒව ඉන්ඩස්ට්‍රියල් ලේවට ලොකු වේදන් යනවා. ඉතින් ඒ වේදන් බලන්න නැතුව ලෝකේ පිළිගත් ක්‍රමයේ තමයි RBD කරනවා නම් කිමිකල් භාවිතය තහනම්.
0: හරි.
1: කිමිකල් භාවිතයෙන් තහනම් නෙමෙයි අතන කිමිකල් භාවිතයෙන් කරන ඒවා කරන ඒවා ප්‍රශ්න ගොඩාක් තියෙනවා. එකක් අයින් කළා දෙකක් දාගන්න එක තමයි ඒ කරන්නේ කිමිකල් කරනවා කියන්නේ.
0: ප්‍රශ්න වැඩි කරගන්න එකක් තමයි ඒ.
1: නමුත් භෞතික ක්‍රම වලින් පොල් තෙල් RBD කරන්න පුළුවන්. ඒ ක්‍රමය ලංකාවට හඳුන්වලා දුන්නේ සේන මිල්ස්.
0: හරි.
1: ඒගොල්ලෝ ලංකාවට මේ මෑත කාලෙින්දම ඒගොල්ලෝ මෙච්චර කාලයක් ඒගොල්ලන්ගේ නිෂ්පාදනයේ සිට 80කට වඩා වැඩි ප්‍රමාණයක් පිට රටවලට ඇව්වා. ඊට පස්සේ ලංකාවේ තවත් කෙනෙකුම කරුවන්ට දුන්නා. ඒගොල්ලෝ පොල් තෙල් එකක් දැම්මෙම නෑ මාකට් එකේ. මේ ෆස්ට් ටයිම් ඒගොල්ලෝ හිතනවා නෑ ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකක් මහ විශාලට නෙමෙයි.
0: හරි ඕකේ.
1: හරි පොඩි බූටික් කන්සෙප්ට් එක නිකන් චූටිවට ඒගොල්ලෝ නිකන් කරනවා. ලොකුට දඟලන්නෙත් නෑ ඒගොල්ලෝ. දඟලන්න දෙයක් නෑ 80 පිටරට යනවා නම් තිකිතුර ටික උත්තර නැහින්න ඕනේ.
0: ඒවලට අපිට ඕනේ හොඳම
1: පොල්. ඒගොල්ලෝ හිතනවා නෑ අපේ යුතුකමක් තියෙනවා පිටරට විතරක් නෙමෙයි. ලංකාවේ මිනිස්සුන්ටත් අපි මෙච්චර මහන්සි වෙලා හදන මේ හොඳට මහන්සි වෙලා හොඳට පිළිවෙලට හදන පොල් තෙල් එක දෙන එක හොඳයි. එහෙම තමයි කොකෝ ෆ්‍රයි මාකට් එකට එන්නේ.
0: Yes. ඉතින්
1: කොකෝ ෆ්‍රයි ඔබ ගත්තොත් ඔබට හොඳයි.
0: ඔව් අනිවාර්යෙන්.
1: ඔය හොඳ ඔබ හොඳ පොල් තෙල් ලැපාචි නැතරයි මොකද්ද ඉතින්? ඉතරයි.
0: මම මේ හිතලා තියෙන අරවින්ද අයියා නැතුව මට ජීවත් වෙන්න පුළුවන්ද? මං හිතලා හිතා yes.

0: පුළුවන්.
1: අනිවාර්යෙන් පුළුවන්. නැත්නම් මොන බලකරද මේ කරෙල්ල නේද?
0: හැබැයි මට ඩේට්
1: එක මගේ දාඩිය දැම් මේ පොයි තප්පරේට. පරිඳා නැතුව මට ජීවිතේ අම්මේ මේ බබා මේ විකාර කියන දන්නව මේ.
0: නෑ නෑ මම කියන්නේ
1: කොලේ කොලේ කොප්පෝ වෙලාදී.
0: හැබැයි මට ඩේට් නැතුව මට ඩේට් නැතුව එක මොහොතක්වත් ජීවත් වෙන්න බෑ අරේ.
1: මිනිහ නැතුව මිනිහ නැතුව.
0: මොකද කියන්න පුළුවන් කියන්නේ කි. බෑ බෑ ජීවත් වෙන්න බෑ.
1: මිනිහ නැතුව ජීවත් වෙන්න
0: බෑ.
1: ඉතින් මං අපිට මොකද කියලා අහන්නේ?
0: ආ ඔයගලන්ට මොකද කියලා නේ? ඉතින් ඒකට හොඳම පැකේජ් එක මම දාගෙන තියෙන නිසා දැන් මට ඩේටා බිය නැහැ. ඩේටා වලට බිය આવොත් ඔය වෙන බියවල් වගේ නෙමෙයි හරිම අමාරුයි. මොකද අපිට හැම වෙලම දැන් මේ ෂෝ එක කරනකොටත් බලනවා ෆෝන් එකේ. මොනවාද TikTok මොනවාද FB මොනවාද මගේ ඔක්කොම හරිද මේවා හරිද YouTube හරිද? මේ ෂෝ එක කරන ගමන් ඇඟිලි තුඩින් ඒව ඔක්කොම චෙක් කරලා බලන්නේ මම. මගේ බිස්නස් එක යනවද ගානට ආ WhatsApp messages ඇවිල්ලාද මට? ආ මොනවාද vibe ඇවිල්ලා තියෙන්නේ? ආ මොනවාද Discord ඇවිල්ලා තියෙන්නේ? ඔක්කොම බලන ගමන් තමයි ෂෝ එක කරන්නේ. කොහෙන්ද ඩේටා? H15 package එක.
1: එහෙම අනතර gedara වැඩ කර කර ඉන්න ගමන් මේකට නිකන් කිචි කිචි ගානකට තමයි අපි ගෙවන්නේ දොරනේ.
0: නෑ
1: නෑ මේක. නෑ නෑ මම හොඳට අහගෙන ඉන්නේ recording සීනන අපික. එතන ඕක බලබල මේක බලබල gedaraට එනේවයි මේ තමන්ගේ business උයි ඒක තමයි මේ ඇවිල්ලත් කරන්නේ.
0: ඔය මතරින්
1: මේ සිහිය නැතිකම තමයි මේ මුළු show එක පුරාම පේන්නේ තමුන්ගේ.
0: මේ මතරින් බෑනේ අරවින්ද show එක දිනුවන් කියලා.
1: නේ ඔව් ඒක හරි. ඉතින් ඒව කරගන්නකෝ ගෙවල් වලට. ඇයි මෙහෙම?
0: ඒතර ෂෝ එක.
1: මේ ෂෝ එක අපිට කරගන්න පුළුවන්.
0: බෑ බෑ බෑ ඒව අතරින් බෑ. කිසි දෙයක් මට මගේ ලයිෆ් එකේ අතරින් බෑ. හරිද?
1: තුම කරදරයක් නෑ.
0: මේ H15 package එක දාගන්න. දැන් ඕගොල්ලෝ හිතනවා ඉතින් අම්බෝ ලොකු ගන්න. නෑනේ හැමදාම අපි මතක් කරන රුපියල් 1199යි. ඒ ගාන තමයි මාසෙකට ඔබ ඩේටා වලට වියදම් කරන්නේ ඊට පස්සේ රුපියල් 1199යි. H15 apps 15ක් cover කරනවා. apps 15කට මාසෙකටම unlimited data හම්බ වෙනවා right
1: දැන් හරි හැමතිස්සෙම සෙට් වෙන්නේ මේ ට්‍රිප් එකම තමයි කියන්නේ මට මේ අඬ ගහනවා මේ ජෙට් එකේ අඬ ගහනවා
0: okay එන්න අරවින්ද අපිත් එක්ක හොච්මින්
1: යන් හොච්මින් ගාලා අඬ ගහනවා ගොඩාක් plans තියෙනවා කරන්න ගොඩාක් shop කරන්න තමයි මම full පළවෙනි tour එකේ මම plan එක තියෙන්නේ
0: shopping වලට තමයි ආබාර වෙන්නේ
1: හා බලන්න ලස්සන තැන් ටිකක් තියෙනවා හැබැයි shopping කෑල්ල මම
0: ටිකක් මොලේ වැටුණා
1: කමන්නේ ගවන්නේ පොඩි ගැලක් නේ
0: ලොකු සද්දයක් ආයේ දැක්කම මොලේ ඔයා shopping නම් ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්න ඔයා දන්නවද Vietjet jet වල ඔයාලට පුළුවන් අරවින්ද duty free shop කරන්නත්
1: ආ
0: yes එහෙනම් ඔයාලට ඒ කියන්නේ ඒක තව extra benefit එකක් හම් වෙනවා Vietjet එක යනකොට
1: tax free මට කරන්න පුළුවන් කියන්නේ
0: yeah definitely duty නෑ yes yes ඔයා හොච්චි
1: මම දන්නවා මට ඕන විදිහට මේ ඒගොල්ලන් budget යාලා ඉන්නයක් වුණා මට ඕන විදිහට මේ මට කැමති කෑම එක ගන්න පුළුවන්.
0: Yeah, definitely.
1: එතකොට මේ fish chow chicken නෙමෙයි.
0: Oh.
1: Fish chow chicken.
0: එහෙම කවුරුත්
1: coffee නෙමෙයි.
0: ඔබ තමයි තීරණය කරන්නේ.
1: මට fish chow chicken නෙමෙයි මට මෙන්න මේකක් දෙන්න. මට මේක නෙමෙයි මට මෙන්න මේක දෙන්න. එහෙම ගන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන්.
0: Yes, nice.
1: ඒක මට ඕන විදිහට කස්ටමයිස් කරන්න පුළුවන්.
0: Yeah, okay.
1: මට මේ සීට් එක මට මෙන්න අන්න ඈත පේන සීට් එක දෙන්න.
0: Hurry, okay.
1: ඒ වගේ මෙන්න මෙතන ඉඩ ගොඩක් තියෙන සීට් එක දෙන්න. එහෙම කර ගන්න පුළුවන්. මේක ටේලර් මේක් කර ගන්න පුළුවන්.
0: හා, okay.
1: පැහැදිලිද? බජට් උනත් බජට් නෙමෙයි කියලා ගන්නට ඔබට කස්ටමයිස් කර ගන්න පුළුවන්. ඩොලර් 90 ඉඳලා පටන් ගන්නවා මේ ටුවර් එක. ඩොලර් 90 ඉඳලා.
0: Okay.
1: වැඩි කරන්න ඕ 335 න් වැඩි කරන්න. ඩොලර් 90 335 වැඩි කළා ගන්න. එතකොට එනවා ගාන. ඒ තමයි ගාන. එහෙම යන්න පුළුවන්.
0: හරි.
1: වියට්නාම් හරි ප්‍රසිද්ධයි සුපිරි වර්ගයේ නිෂ්පාදන වලට. සුපිරි ලෙවල් එකේ දේවල් ගන්න පුළුවන් ඇත්තටම වියට්නාම් ගිහිල්ලා.
0: වාව් ඕකේ.
1: අපි දින්න තැනුත් එහෙමයි කලමොන තැනුත් එහෙමයි. ඒක බලන්නම හතර ගමනක් යන්න වෙනවා. වියට්නාම් බලලා ඉවර ගන්න පුළුවන් ගන්න නෙවෙයි.
0: ඔව් නේද?
1: තුන් හතර ගමනක්වත් ඔබයයි. ගාන නිකන් ඔබ නිකන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් තැනක මේ ගාන තියෙන නිසා හැමෝම අපිට තියෙන නිකන් අපි ගමන් යන්නේ නැත්තේ ඇයි අපි රට යනවා අඩු
0: මේ ෆ්ලයිට් එකේ
1: ටිකට්ස් වලට ගෙවන ගණන් නෙමෙයි දරා ගන්න බෑ කියලා හිතුණා නේද දැන් ඉතින් හරිනේ
0: ඒකනේ
1: වියජ්ජේ තියෙනවා දැන් ඉතින් හරිනේ හරිනේ මැනික
0: හරිනේ අපි නම්බර් එකකුත් දෙන්නම්
1: නම් එක මේකනේ
0: ඕකේ තියෙනවා
1: මෙහෙම ලියලා තියෙන්නේ මම ගන්න
0: 0142 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044 044
1: හංගන් කනවා. පොත හංගගෙන බලනවා. ටෙලිෆෝන් නම්බර හංගලා තියෙන. අනිත් පිලිස දැනගනී කියලා. ඔහොම තමයි ඉතින්.
0: එහෙනම් අරවින්ද අපි හෙට හම්බෙමුද? හෙට හමුවෙමුද අපි?
1: හෙට එන්න හෙට එන්න. හෙටත් නැත්තම් එනවා ඉස්පිරිතාලයට. මම අරවින්ද.
0: මම ආශාරිය සුබ දවසක්.

0: ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
4: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම එල්පි ෆිනෑන්ස් වෙතින් දැන් ලීස් එක පැය තුනෙන් එල්පි ලීසින්. අද තමයි හොඳම දවස.
3: උසස් පිළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 888 ICBT කැම්පස්
5: ඔබේ ජීවිතේ අවකාශයන්. නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
6: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
7: සියතා Between Lady Miss World Sri Lanka 2026
6: ශ්‍රී ලංකේ රූ රජිනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
7: Theatre Between Lady Miss World Sri Lanka 2026
1: කිරුලක් උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
8: Title Sponsor
9: ඔබේ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න. Between Lady Racer එකට අදම මාරු. Between Lady ඔබත් සැනින් දිදුලන්න.
10: Enchanter, the fragrance of French romance.
11: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
12: Oat Max high strength liquid collagen obat adama bhavitha karanne.
13: After levels Sri Lankawe top 5 tech graduate kenek wenna. Slit faculty of computing samaga ekathu wenna. Apply karanna pivisenna www.slit.lk. Slit, evolve beyond.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: උදේ 10:19 වෙනිදාන වේදෙන්

0: किया था टॉप स्टोरी
1: ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය අත්අඩංගුවට ගෙන ඇති අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. කිරුළුපන පූර්වාරාම මාවතේ පිහිටි නිවසේදී ඇය අත්අඩංගුවටගත් බවයි අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශන තුලින් බලාපොරොත්තු වන්න. දැන් විදෙස් පුවතක්. ඉන්ධන අපනයන ආදායම මාර්තු මාසයේදී යළිත් ඉහළ ගිය බව රුසියාව නිවේදනය කර තිබෙනවා. බොරතෙල් සහ පිරිපහදු කළ නිෂ්පාදන වලින් ඉන්ධන ආදායම ඉහළ ගිය බවයි රුසියාව ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පැවසුවේ 2022 යුක්‍රේන ගැටුම ආරම්භ වීමෙන් පසු රුසියානු ඉන්ධන අපනයනය පහත වැටුණු බවයි. පෙබරවාරි මාසයේ සිට රුසියාවේ බොරතෙල් අපනයනය බැරල් මිලියන 4.6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
0: Top story.
2: අනුග්‍රහය ජපන් තාක්ෂණයෙන් ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වල ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම දිගු කාලීන කාර්යක්ෂමතාවය ඇක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජියක වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයට ජපන් බැටරිය
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යුත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
4: අනුවටයි දශම දෙක ඇන්න අනුවටයි දශම හතර ඇන්න
5: සියත දෙවයින පුරා

0: අසපදමට සිත ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
1: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
2: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
3: මිනු කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
4: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුන තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
7: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
8: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
9: sielu pahasukam nomile avurudu 40ට අඩුනම් අදම කතා කරන්න
8: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370
10: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සහගත ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්

0: Kilekavardhana Textiles.
1: Finishing වහලක් ලෙස color upලව වැජබෙනා.
2: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
3: අද කෑම එක නම් කෑම රසටම තිබුණා.
4: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්ක.
5: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
6: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
7: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
6: ඔයත් පොකට් මනි අහනවද?
7: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
6: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
8: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
6: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
8: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
6: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
9: සියත පොකට් මනි.
8: අනුග්‍රහය.
10: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකින්.
12: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
7: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
13: නෑ.
7: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
13: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
14: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
15: බලන්නකෝ මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
16: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
15: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
16: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
12: ඔටෝ බාත්ය පවතී සෑමදා.
17: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිස රදයටද, නටන උණු වතුරට එක් කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP බාම්, විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
18: මට ඇපල් මලක් දෙන්න.
19: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
18: අයියා, මට මල් ගොඩක් දීලා.
19: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
18: හච් 15 පිස්සුවක්ම තමයි.
20: රට සවාරිය කිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
10: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
21: ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකින්.
7: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
13: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
12: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසී. ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපහසු තින්.
0: රත්තරනින් බැබලෙන්න කුලියනතෝ චේන් ගන්න ස්වර්ණමහල් බම්බලපිටිය සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10 සහ 11 යන දිනයන්හිදී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24 දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණ ආභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා

උදේ 10යි විනාඩි 44යි දැන් වෙලාව අද ඔක්තෝබර් මාසේ 7 වෙනිදා. ජීවිතේ ඔබ හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒකේ ප්‍රතිඵල ඔබට හොඳ විදියට ලැබිලා තියෙනවා. සමහර විට නරක දෙයක් කරා නම් ඒකේ ප්‍රතිඵලත් ඔබ හිතන්නේවත් නැති විලාක නරකම විදියට ඔබට ලැබිලා තැති. සමහර විට ඒකට හේතුවක් වෙලා තියෙන ඔබ කාලයකට කලින් මේක තමයි මම ගන්න හොඳම තීරණය, මේක තමයි මේ වගේ ප්‍රශ්නෙට හොඳම විසඳුම කියලා ගත්ත එක තීරණයක් වෙන්න පුළුවන්. එහෙම ගත තීරණයක් ඉඳලා සමහර විට ඔබ තාමත් එකම තැනක නතර වෙලා ඉන්න වෙන්නත් පුළුවන්. එම අතරින්න බැරි පුරුද්දක හරි අබ්බැහික හරි ඉන්නවා නම් ඔන්න මේක තමයි වෙලාව එතනින් නතර වෙන්න. ජීවිතේ හැමෝටම දෙවෙනි අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. හැබැයි ඔබට මේ පණිවිඩය ඇහෙනවා කියන්නේ ඔබට එහෙම දෙවෙනි අවස්ථාවක් ලැබෙන්නයි යන්නේ. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි ඔන්න දවස ගානේ මේ පණිවිඩය අපි ඔබට මතක් කරන්නේ. ඒ තමයි නීති විරෝධී මත්ද්‍රව්‍ය, විෂ මත්ද්‍රව්‍ය වගේ පුරුද්දකට ඔබ බැහැලා ඉන්නවා නම් ඔන්න ගැලවෙන්න වෙලාව ඇවිල්ලා. 19:27 පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කටයුතු ගැන තොරතුරු දැනගන්න පුළුවන් අංකේ මේකට කතා කරා කියලා පුනරුත්ථාපනය වුණා කියලා ප්‍රතිකාර ගත්තා කියලා ඔබ අමුතු කෙනෙක් විශේෂ කෙනෙක් වෙන්නේ නැහැ. සමාජයෙන් ඔබ දිහා අමුතු විදිහට බලන්නේ නැහැ. හැබැයි ඔබ පරණ කෙනා විදිහට නෙමෙයි ආපහු වෙන්නේ අලුත් කෙනෙක් විදිහට. ඉතින් ඔබ එනකන් අපි බලාගෙන ඉන්නවා. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක ඔන්න ඒ පණිවිඩය අපි උදේම ඔබට මතක් කරා. එතකම මේ මාසේ 9 වෙනිදා ඒ වගේම 10-11 කියන දවස් තුනේ ස්වර්ණමහා ජුවලර්ස් බම්බලපිටිය කුරුණෑගල බ්‍රාන්චස් දෙකේ ලොකු වැඩක් පටන් ගන්නවා. ඒ තමයි ඔන්න ආපහු වතාවක් රන්මිලට විතරක් චේන් ගන්න, කියන්නේ වැඩකුලිය නැතුව රන්මිලට විතරක් චේන් ගන්න දවස් තුනක් ඔබට දීලා තියෙනවා. සිකුරාදා ඉඳන් පටන් ගන්න ඉරිදා වෙනකන් chance එක තියෙනවා. වීකෙන්ඩ් එක යන්නේ පැත්තට. එත් එක්කම ඔබට පුළුවන්කම තියෙනවා මාස 24ක් යනකම් ගෙවාගෙන යන්න ජුවලරිස් ගන්නත්, ඒකත් ස්වර්ණමහල් එකකින්. ඒකයි විශේෂත්වය. ඔබට වැඩි විස්තර දැනගන්න ඕන නම් මේ නම්බරයකට කතා කරන්න. 011-7534-444 011-7534-444 තමයි නම්බර එක. එත් එක්කම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එක ගැනත් අලුත් පණිවිඩයක් තියෙනවා ඔබට මතක් කරන්න. ඒක තමයි අලගේ ග්ලෝබල් වෙබ්සයිට් එකක ලංකාවෙන් එළියේ ඉන්න කෙනෙක් නැත්නම් ලංකාවෙන් එළියේ ඔබේ ආදරණීයෙක්න තිලකවර්ධනකින් ඇඳුමක් යවන්න gift එකක් විදියට ඔන්න ඔබ try කරන්න පුළුවන් global.tilakawardhana.com website එක. ඔබ UK, USA, New Zealand, Qatar, Kuwait, Germany, Italy මේ වගේ මොන රටක හිටියත් ඔන්න දැන් තිලකවර්ධනකින් ඇඳුමක් ඔබ ගාවටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ඉතින් වෙනද විදියටම ලංකාවේ ඉන්නවනම් එයාලගේ online store එකට ගිහින් ලංකාවේ ඕනම තැනකට ඔබට ඇඳුමක් ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. කොළඹ කිරිබත් ගොඩ අවට තැනක නම් ඔබ ඉන්නේ ඕඩක දාලා පෑ 3ක් ඇතුළත එයාලගේ web store එකෙන් ඔබට ඇඳුමක් ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවා.

0: சபாதமட்ட சீதா சீதா பாத்ரே விதாசா உதே 7:50ට அனுக்ரஹய
1: ஃபிஷ் කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැමදවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
2: හයි ගයිස් මේ කතාව කලින් අහලා නැත්තම් බක් කෑවට වැඩක් නැහැ මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන my ways
3: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද
2: අන්න කටවරද්ද ගත්තා 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා my ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ් අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි
4: අඩුයි
2: අඩුයි තමයි බල පේන්නේ නැද්ද බලපුවා
4: පේනෝ පේනෝ
2: ඊළඟට තියෙන රසවත්ම කැලේ my ways app එකට bike 3 wheel car van මුලදිම register කරන driver partnersලට commission subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. my ways app එක මාසෙකට දාගෙන බලන්න.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
2: After levels industry ක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll slit faculty of engineering දැන්ම යදම් කරන්න www.slit.lk slit evolve beyond

0: ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාස ණය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
4: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම එල්පී ෆිනෑන්ස් වෙන්න. දැන් ලීස් එක පැය තුනෙන් එල්පී ලීසින්. අද තමයි හොඳම දවස.
3: උසස් පිළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් එකෙන් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
5: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා

0: පක්ෂ අතරංගුවට ගෙන තිබෙනවා. ඇය අතරංගුවට ගෙන ඇත්තේ අල්ලසෝ දූෂණ චුල්දා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. දැන්තවත් දේශීය පුවතක්. පවතින අර්බුදකාරී තත්ත්වය විසඳමින් අඛණ්ඩව ඉන්ධන පෙරවුම් හල් වෙත ඉන්ධන ලබා දීමට ආණ්ඩුව පියවර ගත යුතු බව කරජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. ඉන්ධන පෙරවුම් හල් සඳහා නිස පරිදි ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලු රසක් මතු ඇති බවයි එම සංගමය පැවසුවේ. කනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති WSS ප්‍රනාන්දු පැවසුවේ කනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් සිදු කරන බෙදාහැරීම් තවදුරටත් සිදුවන බවයි.
1: බෙදාහරින්නන්නට කිසිම බය පෙන්න ඕනේ. අපේ සංස්ථාවෙන් පෙට්‍රෝල් කෝපරේෂන් එකෙන් අවශ්‍ය කරන ඉන්ධන ඔබේ පිරුම් මල් ලබා දෙන්න. පුද්ගලික අංශවල තියෙන ඒ පිරුම් මල් සඳහා අපිට මොකුත් කියන්න බෑ. ඒකල පුද්ගලික කම්පැනි තමයි. ඒ කියන්නේ බලාපොරොත්තු ඒගොල්ලන් තමයි. ඒ කියන්නේ මේ ප්‍රශ්න විසඳා ගන්න ඕන. නමුත් කනිජ තෙල් සංස්ථාවේ බෙදාහරින්නන්නට සියලුම ඉන්ධන ප්‍රමාණවල ඔබ ඇනෝම් කරන විදියටම ලබා දෙනවා. ඒ ගැන ඔබට කිසිම සැකයක් තියාගන්න එපා. ලැබෙනවා.
2: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය.
3: ටිකක් හිමින් යන්නකෝ.
4: ඇයි බයද?
3: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනලම දෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
5: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මානු තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන් හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.

0: ආසපදමට සිත ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: අවන්ස් ටිකෙන් ටික පේ
3: මින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
4: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටවත් වාසි
5: පුතේ කන්නාඩි අමතක වෙලා නේ
6: අම්ම සල්ලි දාන්නද
5: සල්ලි දාන්න
6: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
7: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳ මතන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳ මතනක් හොඳ ආයෝජනයක් 13.19 අදම මතන්න
8: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
9: රට සවාරියකේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772277676 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ
10: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා
9: හොඳ ළමයා 100%ක් පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩ සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් තියෙනවා
11: මිස් හොඳ කුල්ද
9: කුල් මොකද මම හොට් නේ
11: ඒකනම් ඇත්ත මිස් මිස් දැකලා පුරුදු යුත් වගේ
9: වෙන්න බෑ දැකලා පුරුදු නෙවෙයි සමහරට අහලා පුරුදු ඇති
10: ඕ මයි ගොඩ්
11: ඔඩේ මිස් සුදු කොච්චි
12: හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි කොච්චි
13: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට
11: මිස් මිස් එක්ස්කියුස් මී මිස්
9: නෝ උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි
14: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
9: 0372 370 370
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
7: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
15: ගැණුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
16: ලොවෙත් නෑ මෙවලොවිකා හෙත් නෑ

98.4 මෙගාවාට්ෂයට සියත FM.

දෙකොළහයි විනාඩි විසි හයයි තැන් වෙලාව තිලකවර්ධන සෙලියුලක පැත්තට අපි යන්න හදන්නේ. දැන් දවස ගානේ මතක් කරනවානේ හිතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක ගන්න සල්ලි ගොඩාක් එකතු වෙනකන් ඉන්න ඕනේ. එකපාර සල්ලි කෙවන්න ඕනේ. ඔබට තිලකවර්ධන සෙලියුලකට ගිහිල්ලා 30%ක ඩවුන් පේමන්ට් එකක් කරලා ඔය කැමති ෆෝන් එක අරගෙන එන්න පුළුවන්. හැබැයි යන්න කලින් පොඩි දේවල් ටිකක් කරන්න ඕන. ඔබත් එක්ක ගැරන්ටි කෙනෙක් එකගෙන යන්න ඕන. දෙන්නට වයස අවුරුදු 20කට වැඩි වෙන්න ඕන. දෙන්නගේම ID cards අරගෙන යන්න ඕන. ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ ඉතන තියෙන ෆෝන්ස් රේන්ජ් එකකින් ඔබට ගැලපෙන විදිය ස්මාර්ට් ෆෝන් එකක් තෝරගන්න එක. ඒකට උදව් කරන්නත් හොඳ ස්ටාෆ් එකක් තිලකවර්ධන සෙලියුල එකේ ඉන්න ඔබේ අවශ්‍යතාවය යන ඔබ ගේම් ගහන කෙනෙක් නම් ගේමින් වලට හොඳ ෆෝන් එකක් නැත්නම් ඔබ කන්ටෙන්ට් ක්‍රියේට කෙනෙක් නම් ඒකට ගැලපෙන විදිය හොඳ මැට්‍රික් එකක් තියෙන හොඳ කැමරා එකක් තියෙන ෆෝන් එකක් ඔබට එතනින් තෝරගන්න පුළුවන්කම තියෙනවා. කලින් කිව්වා වගේම 30% ඩවුන් පේමන්ට් එක කරන්න ඉතුරු ටික ගෙවාගෙන යන්න ඔබට මාස 24ක කාලයක් තිලකවර්ධන සෙලියුල එකෙන් හම්බ වෙනවා. කිරිබත්ගොඩ වත්තල කඩවත ගම්පහ ඡායල නිට්ටඹ මහනුවර කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන සෙලියුල තියෙනවා. යන්න කලින් ඔබට ඩවුන් පේමන්ට් එක කීයද කියලා දැනගන්න ඕන නම් කතා කරන මේ නම්බරයකට වැඩි විස්තර ඕනම දෙයක් එකකින් දැනගන්න පුළුවන් 077 465 0650 කියන නම්බරකට කතා කරලා ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් එකක් විතරක් නෙමෙයි ෆෝන් එකට ඕන කරන ඇක්සසරීස් තියෙනවා. තව ඒ ඕනම දේකුත් ඔබට තිලකවර්ධන සෙලියුල එකෙන් ගන්න පුළුවන්. තව දවස් දෙකකින් ලොකු වැඩක් පටන් ගන්නවා ස්වර්ණමහල් ජුවලර්ස් බම්බලපිටිය වගේම කුරුණෑගල තියෙන බ්‍රාන්චස් දෙකේ. තමයි රන් මිලට විතරක් ඔන්න ආපහු චේන් ගන්න පුළුවන්කම තියෙනවා. රත්තරන් මෙච්චර ගණන් කාලේ ස්වර්ණමහල් එකෙන් ඔන්න වැඩකුලිය නැතුව ඔබට චේන් දෙනවා. දවස් ටික මිස් කරගන්න එපා. 9 10 11 කියන දවස් තුනේ තියෙන ඉන සිකුරාදා පටන් ගන්න ඉරි දවෙනකම මේ chance එක තියෙනවා. මේ දවස් තුනෙන් එකක ඔබේ පැත්තට ගියොත් ඔන්න මාස 24ක් යනකම් ගෙවාගෙන යන්නත් ඔබට ජුවලරිස් ගන්න chance එක ස්වර්ණමහල් එකෙන් හදලා දීලා තියෙනවා.

0: after levels psychology biomedical science and nursing study කරන්න Althea සමග එකතු වෙන්න පිවිසෙන්න www.slit.lk slit and hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
1: හිනාවෙන්න මෙන්න වෙලාව
2: මගිටන අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා
3: පයිලට් කෝ පයිලට් කෝ කෝ පයිලට්
2: නෑ පයිලට් කෝ පයිලට් කෝ මේ පයිලට්
4: ලක්කබතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM breakfast drive අනුග්‍රහය
5: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තැගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් චාතක ලොතරැයි මණ්ඩලය
11: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා.
15: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් තමයි.
16: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට.
18: real moment experience එකකට නැල්වත්ත බට.
19: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 row රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
20: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ.
21: LOLC finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111575555 අමතන්න.
22: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ
23: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
0: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
24: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
25: Let's Vietjet.
23: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within.
26: Nidhaas Pansi ka aduma maasika paari kye gata audio system meka karaganna.
27: Avans again hona deyak adage vanna ganna.
28: Avans ticket tika pay.
29: Freelance obavinwen ma nirmaniya kala Combank Big Plus account ekeng PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
30: අදම combank.lk වෙත පිවිසෙන්න.
31: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවන් star කෙනෙක් කරන්න.
32: Stars Milan Pasta.
33: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
34: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
35: ගුවන් ටිකට්පත් visa පහසුකම් portal වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
36: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
37: සියත දිවයින පුරා.

0: சாசப்பதமட சீதா சீதா பாத்ரே விதாசா உதே 7:50ට அனுக்ரஹய
1: ஃபிஷ் කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
2: හදට රසගුණ මුසුවෙලා කැමවල රස සුරකිනා
3: Kukufry RBD Poltil. At a wasarakata vedi vishwase.
4: Mulu pavulata ma mage gana.
5: After levels modern legal world ekata prepare wenna kamathi da? LLB honors upadhi paathamalawa den slit wethin. Dan mayadum karanna pivisena www.slit.lk. Slit evolve beyond.
6: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම්ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම් හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද නටන උණුවතුරට එක්කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම්ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න නිසක ෂණික සහනයට සමහන් SP බාම් විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය
7: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබන්සුතින්
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
11: පුතේ කන්නාඩි අමතක වෙලානේ
12: අම්ම සල්ලි දාන්නද
11: ඔව් සල්ලි දාන්න
12: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
11: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
13: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න
14: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි
15: මෙහි වට සුරගනන්ගේ දැස් මත් කරන රූ සම්පුවේ අසිරිය මැවෙන
16: Theatre between Lady Miss World Sri Lanka 2026
15: Sri Lankan Regina Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
16: Theatre between Lady Miss World Sri Lanka 2026
17: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
18: Title sponsor.
19: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
20: Enchanter. The fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
22: Oat Marks High Strength Liquid Collagen. ඔබත් අදම භාවිතා කරන්න.
23: Love it now. Never love because it now.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට. රජයේ නින්දන සමාගම් වලට රතු වෙලි. තහනම් ද්‍රව්‍ය රැස්කිරීමේ නඩුවේ විත්තිකරුවන්ට සිරදඬුවම්. ඉන්ෆ්ලුවෙන්සර් රෝගීන්ගේ වාර්තාව මෙහෙලට.
0: දේශීය සියත. Local news on Sieta. අනුග්‍රහය.
2: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
4: ඔව්, පේනවා පේනවා.
3: ඇයි?
4: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනේ යන්නේ ඇදේටනේ.
3: මොකක්?
4: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
5: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
6: 40 වසරක DSL විශ්වාසය සමග 355 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
7: හිතේ තියෙන business එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම business plan එක වෙනස්ම level එකකට අරගෙන යන්න. youth එකේ ඉන්න ඔබ වෙනුවෙන් හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. කිරුළුපන පූර්වාරාම මාවතේ පිහිටි නිවසේදී ඒ අත්අඩංගුවට ගත් බවයි අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ. මේ අතර 2019 වසරේ වනාත විල්ලුව ලැක්ටෝස් වත ප්‍රදේශයේ ඉඩමක පුපුරන් ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැස්කිරීම සම්බන්ධ නඩුවේ වරද පිළිගත් වෙත්තිකරුවන් දෙදෙනාට බරපතල වැඩ සහිත වසර 10 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විරසුරු මඩුල විසින් අදාළ චෝදනාවට විත්තිකරුවන් දෙදෙනා වරද පිළිගැනීමෙන් පසුව ලාල් බණ්ඩාර, නායමි වික්‍රමසේකර සහ රශ්මි සිංගප්පුල යන විරසුරු මඩුල විසින් මෙම දඬුවම් ප්‍රකාශයට පත් කළා. පවතින අර්බුදකාරී තත්ත්වයේ විසඳමින් අඛණ්ඩව ඉන්ධන පිරවුම් හල්වෙත ඉන්ධන ලබා දීමට ආණ්ඩුව පියවර ගත යුතු බව කනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. ඉන්ධන පිරවුම් හල් සඳහා නිසි පරිදි ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටළු රැසක් මතු ඇති බව එම සංගමය පැවසුවේ. කනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති WSH ප්‍රනාන්දු පැවසුවේ

0: ඉන්ධන අලෙවියට නීතිමය බාධාවක් නොමැති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් GMRD අපොන්ස සඳහන් කළේ ඉන්ධන ආනයනය සඳහාම පිරිවැයක් තරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බවයි. ඊට අදාළව ඉන්ධන මිලකරණය සිදු කරන බවයි ලේකම්වරයා සඳහන් කළේ. පාර්ලිමේන්තු රැස්වීම් කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ නියෝජ කතා නායක රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ආරම්භයේදීම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් වෙසෙන් අග්‍රාමාත්‍ය හරිණි අමරසූරියගෙන් ඉන්ධන සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියා.
1: 2026 ජනවාරි පළවෙනිදා සිට අගෝස්තු 31 දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මෙරටට ආනයනය කරලද තෙල් තොග ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් කොපමණද, එහි සම්පූර්ණ වටිනාකම් වෙන්වෙන් වශයෙන් කොපමණද, වෙළඳපොළ මුදලට වඩා ගෙවපු මුදල වෙන්වෙන් වශයෙන් නැවකින් නැවකට කොපමණද, 2. මෙම වසර තුළ මේ දක්වා රජය සහනාධාර වශයෙන් ආනයනය කළ තෙල් සඳහා කොපමණ මුදලක් වැයකොට තිබේද, එම තෙල් සහනාධාරය සමාගම් වශයෙන් බෙදී ගිය ආකාරය වෙන්වෙන් වශයෙන් කොපමණද?
0: ව්‍යාග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය
2: 2026 ජනවාරි 1 සිට අගෝස්තු 31 දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මෙරටට ආනයන කරන ලද මුළු තෙල් තොග ප්‍රමාණය බැරල් 18,687,305.29. එම තෙල් තොග ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් ඇමනුව එක ලෙස සභාගත කරමි. ප්‍රශ්නය ආ සම්පූර්ණ වටිනාකම ඇමරිකන් ඩොලර්ස් 240,443,464.72.
1: ප්‍රීමියම් එක ටෝටල් කොච්චර ගෙවලා තියෙනවද?
2: ටෝටල් එකද? උත්තරේ දෙන්න මම ඒක ෆලෝ අප් ක්වෙස්චන් එක හැටියට ඒකේ ඩීටේල්ස් කියන්න.
0: ඉන්ධන බෙදාහැරීම් ගැටලුවට මුහුණ දීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සූදානම් බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ.
1: දැන් ඇමතුමා රජය තමයි රෙගියුලේටර්. එතකොට ඒක පැත්තකින් තියමුකෝ අපි. ඒගොල්ලෝ දැන් තෙල් ගෙන්නන්න එක සීමා කරලා තිනවනම් ඒක එක ප්‍රශ්නයක්. නමුත් ඒ අදාළ ෂෙඩ් වලට දෙන්නේ නැති එක වෙනම ප්‍රශ්නයක්. දැන් මාකට් ෂෙයාර් එක තෙල් සංස්ථාවේ 74% වැඩි වෙච්ච එක ඇත්ත. හැබැයි ඒ පර්ටිකියුලර් ෂෙඩ් එක උදාහරණයකට IOC නම් ඒකට තෙල් දෙන්න බෑනේ මේ සංස්ථාවෙන්. හරිද? එතකොට දැන් මේ සමාගම් හිතාමතාම මේක කරනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ඒගොල්ලෝ හිතාමතා කරනවා නම් රෙගියුලේටර් විදියට ඔතනින් එහාට යන්න බැරිද කියන ගැටලුව මතුවෙනවා. තෙල් දෙන්නේ නැති ගැටලුවක් තියෙනවා නම් මේ ගිවිසුම වෙනස් කරන්න ආණ්ඩුව එළඹෙන්නේ නැද්ද?
3: ඒකට අදත් සාකච්ඡාවක් අපි තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔපරේටර්ස්ලත් එක්ක. එතකොට ඒ අය එකඟ නොවුනොත් තත්ත්වය මේ විදිහට දිගටම කරගෙන ගියොත් අපේ තියෙන ගිවිසුම් වලට අනුකූලව සහ අපේ තියෙන අමාත්‍යාංශයට තියෙන බලතල අනුව ඛනිජ තෙල් ඇක්ට් එක අනුව තියෙන බලතල අනුව ගන්න ඕන පියවර මොනවද කියන සම්බන්ධයෙන් අපි නීති උපදෙස් අරගෙන ඒ අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
0: කාරක ප්‍රාක්තන ඌනතාවේ විසඳීමට රජයේ ගෙන ඇති පියවර කුමක්ද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විමසා සිටියා.
4: ඔබතුමාලාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පිරිවැය ඇති කරන්න තියෙන කාරක ප්‍රාග්ධනය. ඒකේ ඌනතාවයක් තියෙනවා. ඒ කාරක ඌනතාවේ නිසා අද බිලියන් කෝටි 1400ක් විතර ගෙවන්න තියෙන සප්ලයර්ස්. ඒ ප්‍රශ්නේ නිසා ඔබතුමාලාට මං හිතන විදිහට තියුණු මට්ටමට අරන් විකුණන්න පුළුවන් හැකියාව 13%ක දලලාභයක් ඇති කරන්න අමාරු තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඉතින් කොයි ආකාරයෙන්ද ඔබතුමා මේක නැවත රීඑන්ජිනියර් කරන්නේ? මොකද ඒ සාධක දෙක නැතුව ඔබතුමාට තරක කරන්න බෑ. ඔය තියෙන අනිත් සුපමාකට් සමග
0: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ සතුස සඳහා ගෙවීමට තිබූ ණය මුදල් මේ වන විට පියවා අවසන් බවයි.
5: ඔබතුමා අහපු ප්‍රශ්නය අනුව මම හිතන්නේ සතුස පිළිබඳව ඔබතුමාත් හොඳටම දන්නවා. මේ පිළිබඳව අපි සොයා බලනකොට 2025 දෙසැම්බර් වෙනකොට මේකේ අලාභය බිලියන 22යි. ඇකියුමුලේටඩ් ලොස් එක බිලියන 22යි. ඒ වෙනකොටම සැපයුම්කරුවන්ට ගෙවීමට තිබිච්ච මුදල මිලියන 14000යි. හැබැයි මුළු සතුස සතුව තිබිච්ච තොග මිලියන 5800යි. ඒ කියන්නේ මේ ඔක්කොම තොගේ වික්කත් මේක තමයි ප්‍රශ්නේ. ඒ විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමා, ගරු කතානායකතුමනි, බැංකු දෙකට අපි ODI එකක් තිබුණා, ඕවර්ඩ්‍රාෆ්ට් එකක් තිබුණා මිලියන 5300යි. ඒ වගේම අපිට තිබුණා සාකා 452ක් ගරු මන්ත්‍රීතුමා 452ක් 250ක් අලාභයි. ඉතින් ඒ නිසා අපිට මේක රීඉන්ජිනියර් කරන්න, එහෙම නැත්නම් මේක නැවත ප්‍රතිසංවිධානය කරන්න තීන්දුව తీරන ගණනාවක් ගත්තා. ODI එකට මාසිකව මිලියන 40ක් ඉන්ට්‍රස්ට් ගෙවන්න තිබුණා. සා රජයේ ප්‍රතිපත්ති මේ තීරණයක් අරගෙන ඒ ඕවර්ඩ්‍රාෆ්ට් එක භාණ්ඩාගාරයේ බාරගෙන ඒකෙන් අපි සතුස නිදහස් කරා.
0: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයා ලෙස සිටින කාලයේදී සම්පූර්ණ නොකළ නිවාස රැසක් පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත කුමාර පැවසුවේ.
6: 2015 සහ 2019 අතර කාලය තුළ අපේ වර්තමාන විපක්ෂ නායකතුමා නිවාස අමාත්‍යාංශයේ ඉන්න අමාත්‍යවරයා විදිහට වැඩ කටයුතු කරන කාලේ විශාල නිවාස ව්‍යාපෘති ප්‍රමාණයක් ක්‍රියාත්මක කරා. ඒ කාලේ මහා ලොකුවට සංදර්ශන දැම්මා. හැබැයි ඒ සංදර්ශන දාපු නිවාස ව්‍යාපෘති හුඟක් කෙවුවා ගඳ ගහන ප්‍රශ්න බවට ඉතුරු කරලා තියෙනවා. හැමදාම මේ නිවාස ව්‍යාපෘතිවල නිවාස ගත්තු

0: ජනතාව අපි හම්බ වෙන්න දෙනවා. සමහර ඒවා ඒ නිවාසවල ජනතාවට පදිංචි වෙන්න බෑ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තහම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ඇමෙත්තුමනි, ඒ පහසුකම් සපයලා නැහැ. නිවාස ව්‍යාපෘති 22 න් නිවාස විශාල ප්‍රමාණයක් තියෙනවා ජනතාවට පදිංචි වෙන්න බැරුව.
1: මේ නිවාස මාතේ සුසිල් රණසිංහ.
2: නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන ඒවා, අයවැයෙන් මුදල් වෙන් කරන ඒවා හරහා නිභාගට ඉදිවෙච්ච නිවාසවලට යම් මුදල් ප්‍රමාණයක් වෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන නියෝජ්‍ය කතානායකතුමනි. නමුත් ඊට කලින් අපි මේ එක එක පවුලක් සම්බන්ධයෙන් ඔයා බලන්න ඕනේ ඔවුන්ගේ නිවාස අවශ්‍යතාවය, ඔවුන්ට නිවාසක් අවශ්‍යද නැද්ද කියන එක.
1: පුනර්ජනනීය බලශක්තිය සහ සූර්ය බලශක්තිය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන්නේ ඇයිද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසා සිටියා.
3: ධාරිතා හිඟය මෙගවට් කොපමණ ප්‍රමාණයක් යැයි ඔබ සිතන්නේද? එහෙම නැත්නම් ඇස්තමින්තු කරගතගෙන තිබේද? අපි විශ්වාස කරන එක යම් අනුමානයක් කරන්නට ඕන, නිශ්චිත කරන්නට අමාරු වෙයි. නමුත් මොකද්ද ඔබගේ සූදානම්? වහල මත සූර්ය විදුලිය මිලදී ගැනීමේ සාමාන්‍ය පිරිවැය, ඉහත හිඟය තාප විදුලි ජනනයෙන් සපුරාලීමේ පිරිවැය කිලෝවොට් පැයකට කොපමණද? එතන මේ 2027 ඇති වෙනවයි කියන හිඟය ඇත්ත වශයෙන්ම සූර්ය බල ශක්තියෙන් ඒක පුරවා ගන්න පුළුවන්. මේ සූර්ය බලශක්තියට විරුද්ධ, පුනර්ජනනීය බලශක්තියට විරුද්ධ වැඩපිළිවෙල නතර කරලා මේ ඉතිරි මාස කීපය තුලත් සූර්ය බලශක්තිය ඒ සංග්‍රාමයේ ශක්තිමත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරනවා.
1: සූර්ය බලශක්තිය අඩාල කිරීම සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ අසත්‍ය බවයි බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක පැවසුවේ.
4: සූර්ය බලයෙන් එන බලය තීමා කිරීම සඳහා කටයුතු කරනවා කියලා. හැබැයි ඇත්ත වශයෙන්ම මේක නෙමෙයි. 2024 අපි බලයට පත් වෙනකොට රූප්ටොප් සෝලා තිබුණේ 1400යි. පළවෙනි අවුරුද්ද තුල විතරක් මේ රූප්ටොප් සෝලා මෙගාවොට් 2339.7 දක්වා වැඩි කරන්න කටයුතු කරා. ඒ කියන්නේ 2024 ත් එක්ක බලනකොට 167%ක වැඩි වීමක්. ඒ වගේම 2026 අගෝස්තු මාසෙ වෙනකොට මෙගාවොට් 2542 දක්වා මේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒක මේ රූප්ටොප් සෝලා එතකොට 2024 ත් එක බලනකොට 181% වැඩිවීමක්. එතන කවුරු හරි උත්සාහ කරනවා නම් සූර්ය බලයෙන් තියෙන එක මේ වෙනකොට දුර්වල කරන්න උත්සාහ කරනවා කියලා, ඒක වැරදි.
1: මෙරට සෑම 5 දිනකකින් දෙදිනකම දුප්පත්කමින් පීඩා විඳින්න හෝ දුගී රේඛා වාසනේ පසුවන බව අනාවරණය වී තිබෙනවා. ඒ ලෝක බැංකුව නිකුත් කළ මෙරට සංවර්ධන වාර්තාවට අනුවයි. ආර්ථික අර්බුදයක් සමග ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන්. 2019 වසරේදී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය 11.5% පමණ වූ අතර ආර්ථික අර්බුදයක් සමග ඒ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණා. 2022-2023 කාලය තුළ දරිද්‍රතාවේ ඉහළ මට්ටමක පැවති අතර එහි බලපෑම ජනතාවගේ ආදායම් සහ ජීවන තත්ත්වය කෙරෙහි දැඩිව බලපා ඇති බව සඳහන්. ආහාර, විදුලිය, ප්‍රවාහන සහ අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල බිල ඉහළ යාම හේතුවෙන් අඩු හා මධ්‍යම ආදායම් ලබන පවුල්වලට දැඩි බලපෑම එල්ල වුණා. රැකියා අවස්ථා වැඩි කිරීම, ආදායම් මාර්ග ශක්තිමත් කිරීම සහ ජනතාවට අවශ්‍ය සමාජ ආරක්ෂණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම වැදගත් බවයි ලෝක බැංකුව අවධාරණය කළේ. මේ අතර ප්‍රාග්ධනය පදනම් කරගත් වැය කිරීම සඳහා අපේක්ෂිත මට්ටමට යාමට රජ අපොහොසත් ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය සුනිල් ශාන්ත පැසුවේ අයවැය අතිරික්තයට ඒ ප්‍රධාන හේතුවක් පවයි.
5: පසුගිය අවුරුදු 25 වර්ෂයේ 26 වර්ෂයේ සමස්තයක් වැටියට රජය අපේක්ෂා කරපු මට්ටමට ආයෝජන අවස්ථාවන් සහ විශේෂයෙන්ම ප්‍රාග්ධන සම්පාදනය පදනම් කරගත්ත වැය කිරීම සඳහා රජයේ අපේක්ෂිත මට්ටමට යන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ සඳහා විශේෂයෙන්ම දැන් තියෙන අලුත් ප්‍රසම්පාදන වැඩසටහන්, ප්‍රසම්පාදන වල සංකීර්ණතාවයන් හෝ මොනවා හෝ විශේෂයෙන්ම බලපාලා තියෙනවා. ඒ හේතුන් මත ගොඩක් ඉදිකිරීම් ව්‍යාපෘති අනහිතල තියෙනවා. ඒ නිසා අත් වශයෙන්ම බලාපොරොත්තු වෙච්ච මට්ටමේ වියදමක් ඒ සඳහා දරන්න රජයට හැකි වෙලා නැහැ. ඒ නිසා වෙලා තියෙන්නේ රජයේ අපේක්ෂා කරපු ආදායම ලැබුණට අපේක්ෂා කරන වියදම කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ නිසා තමයි
1: මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවේම ඉහළ යාමක් වාර්තා වන බව සෞඛ්‍යංශ පවසනවා. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා පැසුවේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පහසුවෙන් එකිනෙක අතර බෝ විය හැකි බවයි. යම් කිසි අයෙකුට රෝග ලක්ෂණ පවතී නම් මුඛ ආවරණයක් පැළඳිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා කියා සිටියේ. දරුවන්ට රෝග ලක්ෂණ පවතිනම් පාසලට හෝ පෙර පාසලට යැවීමෙන් වැළකී සිටිය යුතු බවද ඔහු කියා සිටියා.
6: උණ සමග කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපතරි දෙන එක. ඊට අමතර වමනය වගේ රෝග ලක්ෂණ මතුවෙනවා. ඉතින් මේ රෝගය අපි බරපතල විදිහට සලකන්නේ හරිම ලේසියෙන් බෝ වෙන්න පුළුවන්. ඉතින් ඒකට මූලිකව වෛරස් වන රෝගයක්, ද්විතීයිකව මේක බැක්ටීරියා ආසාදනයකට පත් වෙන්න පුළුවන්. ඉතින් වෛරස් වන රෝගයක් හින්දා අපි විවේකව සිටියොත්, මාත්‍රාවට අනුව පැරසිටමෝල් ලබා දුන්නොත් ඒ රෝගය ඉබේටම සුව වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු දෙකට අඩු දරුවන්ට, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්ට, ගර්භණී මාතාවන්ට, නිදාංගත රෝග තියෙන අයට, දියවැඩියාව තියෙන අයට, ප්‍රසක්තිකරණ අඩු අයට එහෙම ටිකක් භයානක වෙන්න පුළුවන්. ඒ නිසා මේ රෝගය හැදෙන එක වළක්වා ගන්න එක තමයි අපි කරන්න ඕනේ.
1: ව්‍යාජ ලේඛන සකස් කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඖෂධ තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ සහ කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සමග එක්වයි. සැකකරුන් අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ව්‍යාජ ලේඛන සහ රුපියල් ලක්ෂ 15ක පමණ වටිනාකමකින් යුත් ඖෂධ තොගයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරුන් අවුරුදු 33 හා 62 වයසල පසුන බීගලා ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. කුරුණෑගල දිස්ත්‍රික් ඖෂධ පරීක්ෂක නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මීගලාව පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. රුසියාවේ වසංගත රෝග පිළිබඳ පර්යේෂණ ආයතනයක සේවය කළ රසනාගාර සේවිකාවකගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා දෙන ලෙස ඇමරිකාව රුසියාවේ නිල වශයෙන් ඉල්ලා තිබෙනවා. රුසියාව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු ලබා නොදීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි ඇමරිකාව සඳහන් කළේ. රුසියානු රජයෙන් අමතර තොරතුරු නිල වශයෙන් ඉල්ලා ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදන ක්‍රමයක් භාවිත කරමින් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවා. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලෝආනිකුත් රටවල් සමගද තොරතුරු හෝමාරු කරගනිමින් සිටින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පවසන්නේ සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලෝකයට ලබා දීම රුසියාවේ වගකීමක් වන බවයි. මේ වන විට ලැබී ඇති සීමිත තොරතුරු මත සිද්ධිය පිළිබඳ නිගමනවලට එළඹීම නොසලකලිමත් ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග කඩිනම් දුරකථන සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්. ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෝල් මෙසි ජාත්‍යන්තර පාපන්දු පිටිය සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඔහු මේ බවට ප්‍රකාශ කර ඇත්තේ ආජන්ටිනාව සහ බෙනින් අතර පැවති තරගයක් අතරතුර ගෝලයක් වාර්තා කිරීමෙන් පසුවයි. යලි සිරස්තල. ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට. රජයේ නින්දන සමාගම් වලට රතු එළි. තහනම් ද්‍රව්‍ය රැස්කිරීමේ නඩුවේ විත්තිකරුවන්ට සිර දඬුවම්. ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වාර්තා වීම ඉහළට. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරුඩුවනගේ සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට රැඳී සිටින පෑන් පැපුවත් සමගින්.
7: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: ලංකාවේ ගොඩක් දෙනෙක් කැමැත්තෙන් බලපු ආයු මූවී එක පහුගියදා රීරිලීස් කළා තිබ්බා.
2: ඒ ගැන විස්තර අපි ඩිරෙක්ටර් චත්‍ර වීරමන්ගෙන් අහුවා.
3: ඊ අවුරුද්දේ ඔක්තෝබර් 2 වෙනිදා තමයි අත්‍යවම ආයු චිත්‍රපටය මුලින්ම ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කරන්නේ. ප්‍රේක්ෂකයන්ට බලා ගන්න අවස්ථාව හම්බ වෙන්නේ දින 100කට අධික කාලයක් අත්‍යවම තිරගත වෙනවා. ඔය දිත්වා වගේ ව්‍යසන තත්ත්වයන්ට අත්‍යවම ගොඩාක් ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටය බලන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඉතින් ওই කාරණා ඔක්කොම එක්ක නිෂ්පාදකවරුන් සහාය කණ්ඩායම තීරණය කරනවා සීමිත දවසන වාර කීපයක් ඇතුලේ නැවතත් ප්‍රේක්ෂකයන්ට බලන්න අවස්ථාවක් ලබා දෙන්න.
1: ආයු කියන්නේ අවෝඩ්ස් ගොඩක් හම්බුණු මූවී එකක් නේද?
3: සංසාර සම්මානවලේ සම්මාන 10කින් පිදුම් ලබනවා ආයු චිත්‍රපටය. හොඳම සංගීතය, හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ගායකයා ගායිකාව, හොඳම ගීතපද රචනය, චිත්‍රපටයේ ඉන්න දුව කෙනාට කුසලතා සම්මානයක් හම්බ වෙනවා. විශේෂිත වූ දේ තමයි මේ චිත්‍රපටයේ නිෂ්මිකේ චරිත රඟපාන චන්ද්‍ර මැක්ට ජනප්‍රියම නිළිය සහ වසරේ හොඳම නිළිය කියන සම්මාන දෙකම ලැබෙනවා.
2: ආයි කවද වෙනකන් අපිට මූවී එක බලන්න පුළුවන්ද?
3: සීමිත දර්ශන වාර කිහිපයක තමයි අපි මෙහෙලාවේ සංවිධානය කරලා තියෙන්නේ. ප්‍රේක්ෂක ඉල්ලීම් මත ඔක්තෝබර් 2 වෙනිදා සති දෙකක් විතර කාලයකට වඩා ඉරගත වෙන්නත් පුළුවන්.
0: Talk of the town.
2: අවුරුදු ගාණක් තිස්සේ බොලිවුඩ්වල විතරක් නෙවෙයි මුළු ලෝකෙම ගොඩ දෙනෙක් ආදරය කරන වොයිස් එකක් තමයි අර්ජිත්
4: සිංහ.
1: එයා ෆීල්ඩ් එකට ඇවිත් දැන් අවුරුදු 20ක්.
2: ඒක එයා සෙලිබ්‍රේට් කරන්න ෆෑන්ස්ලත් එක්ක. මේ වැඩේට එයා ඉන්දියාවේ සිටීස් 9 එක කොන්සර්ට් ඕගනයිස් කරලා තියෙනවා.
1: ලේටස්ට්ම ටෙක්නොලොජි එකත් එක්ක 360 ස්ටේජ් එකක වෙනස්ම සවුන්ඩ්ස් ලයිට් සිස්ටම් එක තමයි මෙයා මේ කොන්සර්ට් එක ප්ලෑන් කරලා තියෙන්නේ.
2: අර්ජිත්ගේ ක්‍රූ මෙම්බර්ස්ලා කියලා තිබුණේ ලබන අවුරුදු ජනවාරිද මැයි වෙනකම්ම මේ කොන්සර්ට් සීරීස් එක ඕගනයිස් කරලා තියෙනවා කියලා.
0: Talk of the town.

0: මෙන්න ප්‍රශ්නය. ටයිටැනික් නෞකාව ගිලී ගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරේ 2. පැසිෆික් සාගරේ.
1: ඉස්කෝලේ අටවසරින් ගෙන ගන්න බත්තර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
2: යතෝ පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සියතහන්න.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
4: 1500cc turbo engine-කින් බලගැන් වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයේ අදම බත්තරමුල්ල හයිඩ් පාර්ක් කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678
5: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
6: Avance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: Avance ticket
8: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම
10: සමාජිකිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
11: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටවත්
12: වාසි. Apple මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක්. ආ තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
12: අයියා මට මල් ගොඩක් දීලා.
13: ඔව්වා මොනවද නංගි අර Hatch 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
12: Hatch 15 පිස්සුවක්ම තමයි.
14: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
15: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
1: රට සවාරියකෙ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0672227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ்.
1: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
3: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
1: Let's Vietjet.
4: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
5: හෙට දවසේ තාක්ෂණය අතම හිමි කරගන්න. ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය වන ICBT කැම්පස් වෙතින් දැන් Artificial Intelligence උපාධියක් හදාරා. ලොව ඉහළම රැකියා අවස්ථා විවර කරගන්න. ළඟම ICBT ශාඛාවට අදම පිවිසෙන්න. අමතන්න 011 47 77888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ ඇරඹුමයි.

0: පාත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: Hi guys! මේ කතාව කලින් අහලා නැත්තම් බක් කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන My Ways.
3: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
2: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
4: අඩුයි?
2: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
4: පේනවා පේනවා.
2: ඊළඟට තියෙන රසවත්ම කැල My Ways ඇප් එකට බයික් 3 wheel car van මුලදිම රෙජිස්ටර් කරන ඩ්‍රයිවර් පාර්ට්නර්ස්ලට කමිෂන් සබ්ස්ක්‍රිප්ෂන් මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන හයර් පික් කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම බෝනස් දෙනවා. My Ways ඇප් එක මාසෙකට දාගෙන බලන්න.
4: අලුත් කසාදයක් පැද්ද වගේ තී.
5: Tailwells construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් SLIT BSc honors quantity survey in degree එකට enroll වෙන්න. Apply කරන්න www.slit.lk. SLIT evolve beyond. Dubai cleaning saha housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
6: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
5: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
6: Smart Marupuahiniya then aduma milata rupiyal 59999 sita Xiaomi then Avan Sutin
7: Howard Kagit nivasi palamu rakawarnaya ACL Fireguard wire then dampatin ACL Fireguard wire flame retardant pramitiye purogamiya

0: ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
3: ලෝක පුරා බිලියන ගණන ක්‍රයදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
4: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් වෙන්න. දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින්. අද තමයි හොඳම දවස.
3: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාවැනි උපාධීන් රැසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 747 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
5: මෙහි වට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
6: Theatre Between Lady Miss World Sri Lanka 2026
5: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
6: Theatre Between Lady Miss World Sri Lanka 2026
1: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
7: Title sponsor.
8: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
9: Enchanter. The fragrance of French romance.
10: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
11: Oat Max High Strength Liquid Collagen. ඔබත් අදම

0: ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්. ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැසුවේ බස්නාහිර සබරගමු මධ්‍යම ඌව වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරු සහිත වැසි ඇති විය හැකි බවයි. ගිගුරු සහිත වැසි ඇතිවන අවස්ථාවේදී තද සුළ නැති විය හැකි බවද කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. දැන් විදෙස් පුවතක්. විදෙස් නාවික හමුදාවට අයත් යුද නෞකා ගල්ෆ් කලාපයේ සිට කිලෝමීටර් 10කට වැඩි දුරකට ඉවත්ව ගොස් ඇති බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා. එම බලකාය සඳහන් කළේ ඉරානයේ මිසයිල් ඩ්‍රෝන් සහ නාවික හැකියාවන් හේතුවෙන් ගල්ෆ් කලාපයේ බලතුලනය වෙනස් වී ඇති බවයි. අමෙරිකාවෙන් එල්ලවන හමුදාමය සහ ආර්ථික පීඩනය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදෙන බව ඉරාන බලධාරීන් සඳහන් කළා. අමෙරිකානු පීඩනය හේතුවෙන් ඉරාන රියල් මුදලේ අගය පහත වැටීම සහ ඩොලරේ අගය ඉහළ යාම ඇතුළු ගැටලු රැසක් මතුව තිබෙනවා.
1: අනුග්‍රහය ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
2: ඔව් ඔව් පේනවා පේනවා.
1: ඇයි?
2: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනය යන්නේ ඇදේටනේ.
1: මොකක්?
2: ස්ටියරින් එක එක පැත්තක වාහනේ තව පැත්තක.
3: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ වෙහිකල් එකේ සස්පෙන්ෂන් සහ ස්ටියරින් කොටස් චෙක් කරගන්න වෙයි.
4: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තේරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
6: සියත දිවයින පුරා

0: ஆசை பதுமட்ட சீதா.
1: කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ?
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටවත් වාසි.
3: ඔබ විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා. ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-311-377. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලවි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ
5: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
4: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතු ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකයකි.
7: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
8: රට සවාරියේ කිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට් පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
9: Miss හොඳ cool ද?
10: Cool. මොකද මම හොට් නේ.
9: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු විත් වගේ
10: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරට අහලා පුරුදු ඇති.
11: Oh my god.
9: ඔඩේ මිස් සුදු කොච්චි.
12: Hot and spicy with සුදු කොච්චි.
9: කොච්චි. මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
13: මිස් මිස්. Excuse me miss.
10: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
14: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් MK Global Lodge කුරුණෑගල අදම කතා කරන්න
10: 0372 370 370.
14: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
16: මන්නම් හිතන්නේ නැහැ සර්.
14: දකින්න හින පින ලංගුවද සියල්ල බොඳව යන නිමේෂයක්.
17: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
18: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
14: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
10: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
14: ඇඹිලි පිටියට 98.4

0: Science Valin. Chivita Venus Karana. BSc Honors Biomedical Sciences with Altia at Slit. Adamaidum Karana. Pivisena www.slit.lk. Slit and Hemas. Adiapane Saha. Sauki Satkare. Samuhika Shaktia.
1: Hinavinavinavilava.
2: මගිටත් අලුත් රෙගුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
3: පයිලට්, කෝපයිලට්, කෝකෝපයිලට්.
2: නෑ පයිලට්, කෝපයිලට්, කෝමේ පයිලට්.
4: මුලට බතන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
5: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වි.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
17: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
19: ඕනම කැමක් temperature කරගන්න නියම බටල්වත්තපට
1: real mobility experience එකකට නැල්වත්තපට
10: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3-row රථය David Pieris e-mobility වෙතින් 011 4700 750.
5: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ.
6: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
13: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
7: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5445 5000.
2: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
12: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
17: Let's Vietjet.
3: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
14: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
8: Avance Ken Pona Deyak, Adagivanna Ganna.
0: Avance Ticken Ticka Pay.
16: Freelance Obavinwenma Nirmaniakala Combank Big Plus Account Ticken PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
18: අදම combank.lk වෙත පිවිසෙන්න.
4: Stars Milan Pasta.
1: ඩියුරන් පිටිවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් star කෙනෙක් කරන්න.
4: Stars Milan Pasta.
9: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
19: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
11: ගුවන් ටිකට්පත්, visa පහසුක, hotel wen kirim සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
6: රස කල්පනා බාවෙලා පායලා රැපුලා.
10: මෙහෙම chill එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
15: අපි ආයේ හමු නොවෙන.
10: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ.
20: මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
21: සින්දු සියතය. අනුග්‍රහය.
22: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
21: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
23: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011-5134406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
21: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: வாசம் பாதமிட்ட சீத பாத்தரே விதாசா உதய ஹதை பனஹட அனுக்ரஹய
1: ஃப்ரெஷ் கியானே அபே கேமட பீமட விதரக் சீமாவுனு தயக் நெவே ஏக அபே ஜீவிதேம கொடசக் හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: ඒ කන්නාඩි අමතක වෙලානේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook balapatrabi mulya samagamuki sri lanka tanpatu rakshana yojana kramay samajikiki
4: bajaj pulsar n160 superior performance superior sporty look dual channel abs gold usd fox david peeris motor company private limited within amathanna 0114700
5: dulux aquatic dam protect waturata lang wennwat ba algae fungus dirt walata kisima chance ekak ne
6: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
7: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනී.
10: After levels locate top 2% researchers like ඉගෙන ගන්න. Slit BSc honors biotechnology degree එකට enroll වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit evolve beyond.
11: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard wire. දැන් දම් පාටින්. ACL Fireguard wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමී.
12: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
13: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
12: ශ්‍රී ලංකයේ රූරැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
13: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
14: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
15: ටයිටල් ස්පොන්සර්
16: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න පිට ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු පිට ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
17: එන්චාන්ටර් The fragrance of French romance.
18: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
19: Oat Max high strength liquid collagen obat adama bhavita karanne.
1: Anuwatai dashama deken, anuwatai dashama hataren, divaina pura.

0: क्या था टॉप स्टोरी।
1: ඥානසාර හිමිගේ සිරදඬුවමක් තහවුරු කෙරේ. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 9ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් තහවුරු කර ඇතැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිවේදනය කළා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද එම සිරදඬුවමට එරෙහිව ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනයක් පසුගියදා කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණා. එම දඬුවම කියවා දීම සඳහා අදාළ නඩුකරය අද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සිරගතව සිටින ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කළේ ගිහි ඇඳුමින්. එහිදී මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද අභියාචනා පිටසමේ තීන්දුව කියවා දෙනු ලැබුවා. දැන් තවත් දේශීය පොතක්. ඇමරිකා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 335.52ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 326.44ක්. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 236ක් ලෙසයි. එහි ගැනුම් අනුපාතය රුපියල් 225.51ක්.
0: අනුග්‍රහය
2: වැදුන නේද? මොකද්ද මල්ලි පෙනිපෙනි ඇවිල්ලා වැද්දුවනේ.
3: නෑ මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා.
2: බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
4: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
5: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය දාවණයකට.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.

good afternoon. How is the dekai vinadi 8 Ramesh nan eyage sinduwen kiwwe mohothakata මුළු ලෝකෙම යාගේ කියලා. මට නම් එහෙම නෙමෙයි. මට පැය 3ක් යනකම් මේ මුළු ලෝකෙම මගේ. මොකද මේ මුළු ලෝකෙ වටේම කටිය මේ වෙලාවට මාව අහනවා. ඔබ කොයි රටේද ඉන්නේ? මේ රටේද? නැත්නම් වෙන රටකද? කමන්නේ. කොයි රටේ හිටියත් කමන්නේ. හවස 2 ඉඳන් හවස 5 වෙනකම් ඔබ ඇත්තේ මගේ හිත ඇස්සේ. ඉතින් WhatsApp message එක දාන්න කොහෙ හිටියත් කොහෙ ගියත් මොන වැඩේ කළත් හවස 5 වෙනකන් ඔබ ඇත්තේ මගේ හිත ඇස්සේ. Right, WhatsApp number එක මතකනේ. 0711 982 984 ලොකු ලොකු බර බර දේවල් නෑ. හරිම සැහැල්ලුවෙන් අපි මේ පැය 3 ගෙවමු.

0: Асалпада мэта Сита. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පහුගිය කාලේ ලෝක වෙළඳපොළේ විශේෂයෙන් මැද පෙරදිග තත්ත්වයක් එක්ක ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගියා. ඩීසල් බැරලයක මිල පෙබරවාරි මාසෙ තිබුණේ ඇමරිකානු ඩොලර් 88යි. අගෝස්තු මාසෙ වෙනකොට මේක 156 දක්වා වැඩි වුණා. දැන් මේ වෙනකොට 178 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ පෞද්ගලික සමාගම් කියනවා ලංකාවේ දැන් තියෙන වෙළඳපොළේ මිලට ඒගොල්ලන්ට විකුණන්න බැහැ කියලා. නමුත් අපිට ඒකට සාපේක්ෂව මිල වැඩි කරන්න හැකියාවක් නැහැ. මේකත් එක්ක ඒගොල්ලෝ වෙළඳපොළට නිකුත් කරන ඉන්ධන සීමා කරලා තියෙනවා. මේකත් එක්ක ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවට අතිරේක බරක් ඇවිල්ලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: වාසිනාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොළේ
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන්ස් ටිකෙන් ටික පේ.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. Lanka rating BBB minus stable outlook balapatrabi mulya samagoki Sri Lanka tanpa durakshana yojana kame samajikiki
8: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 ත්‍රි රෝද රථය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 236cc මාදිරි වලින් දෙවෙනි පුරා විදුරු ජනවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලෝව වැජබෙන
10: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට

0: කැටිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
2: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්බීටි පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්.
3: පරම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න, මේ විශේෂ අවස්ථාව වලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 0.66 මේ ප්‍රයිම් ටයිම් කොන්දේසිය තමයි.
6: අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
7: මගේ යාළුවෙක් වෙනවා කියන්නේ මට උදව් ඕනන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
6: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
7: නෑ, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
2: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
8: 98.2 98.2

ඩොක්ටර් රොෂාන්ත හල්ලෝ කාලෙකෙන්නේ ඉතින් කොහොමද ඩොක්ටර් ඩොක්ටර් සනීපෙන් ඉන්නවනේ ඩොක්ටර් කිව්වා මට පුළුවන් නම් දෙකහමාරට කලින් මිල්ටන් මලවාරච්චි මහත්මයාගේ සින්දුවක් දෙන්න කියලා. ඔයා සින්දුවක් ඉල්ලද්දි නොදී කොහොමද? ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නව මං හිතනවා මේ සින්දුවට කැමති වෙයි කියලා. දෙකහමාරට විනාඩි 6ක් තියෙද්දි ඔන්න ඉල්ලීම ඉෂ්ට කළා.

මාත් මත්තලා වගේ තමයි ඉන්නේ ඔබේ ආදරයෙන්. ඔබේ ආදරේ කියන්නේ ඇත්තටම කෙනෙක්ව එහෙම මත් කරන්න පුළුවන් දෙයක්. ඔව්. හැබැයි එහෙමයි කියලා ආදරේ නොදී ඉන්න එපා. දිගටම ආදරේ දෙන්න. හවස පහට තප්පර ගානක් වෙනකන්. හාද. රුමේනියාවේ අනු. එයා හැමදාම ඉල්ලන සින්දු වලින් එකක් මං කලින් ප්ලේ කළා. සඳමිතුරි. හැබැයි ඒ වෙලේ එයාට අහන්න බැරි වුණා. මොකද චූටි පැටියා. සුදු බෝලේ. සුදු බෝලේ අද චුට්ටක් ලෙඩ වෙලා. ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරනවා චූටි මැණිකට.

චූටි බ්‍රේක් එකක් ගත්තොත් තරහ නෑ නේද? තරහ වෙන්න එපා. චූටි බ්‍රේක් එකක් ගන්න යන්න ඊට පස්සේ අපි ආයේ සින්දුව හමු. වෙලාව 2:02 වෙනාඩි 32.

0: 2500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: ඒ සූපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපෙනෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝවන් ටිකට් පතක් තවත් කෙනෙකුට සූපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය. සැවම සූපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
2: බලන්නකො මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
3: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
2: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ.
3: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
4: ඔටෝ බාත්යා පවති සැමදා.
5: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
4: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
5: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
4: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
5: තේරුම් ගැනීමයි සැනසීමයි.
4: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: ටිකක් හිමින් යන්නකෝ.
2: ඇයි බයද?
1: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනටම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
3: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
4: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
5: ෆ්‍රීලැන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
6: අදම combank.lk වෙත පිවිසෙන්න.
7: ස්මාර්ට් මරූප වාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු තින්.
8: රත්තරනින් බැබලෙන්න කුලියනතු චේන් ගන්න. ස්වර්ණමහල් බම්බලපිටිය සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10 සහ 11 යන දිනයන්හිදී නැවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
9: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amathanna 0111747600
10: Enna honda nan innet honda aya
11: Oya wage honda kenekuta ganaduru karanne e wageema honda tanak gona Obe sthavara tanpotuwata ihala poliyak laba dena hondama tana Sarvodaya Development Finance Lanka Rating BBB Minus Stable Outlook Balapathrabi Mulya Samagoki Sri Lanka Tanpotu Rakshana Yojana Kramaye Samajikiki
12: 40 wasaraka David Peris පාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
13: මෙන්න ප්‍රශ්නය. ටයිටැනික් නෞකාව ගිලී ගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරයේ 2. පැසිෆික් සාගරයේ.
14: කොලේ අටවසරින් ඉගෙන ගන්න බතර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
15: සියත පොකට් මනී.
14: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
16: මේ සියත FM real සින්දු නිතර ඇහෙන
17: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුර

month. ඔයාට ඕන කිව්වනේ රුචිරානනි. ආ නිකං රුචිරානනි නෙවේ. පුංචි රුචිරානනි. යහනි ගලත් සින්දුව. කොල්ල නටනවා. අද කැන්ඩි ගිහිල්ලා ඉන්නේ. සමන්ත සමන්ත කියලා දෙනෝ. උලිම මැසේජ් එකක් දැම්ම ඊට පස්සේ ඒක ඩිලීට් කළා. මං දැක්කා ඒ උනාට. මොනවද ගේන්න ඕනි කියලා අහලා තිබ්බේ. ඊට පස්සේ ඒක ඩිලීට් කරපු නිසා මගේ හිත පොඩක් අවුල් ගියා. මම හිතන්නේ අකුරු පොඩක් ටයිප් කරද්දි එහෙට මෙහෙට වෙලා. ඒ කියන්නේ දෙවෙනි පාරට ටයිප් කරලා එව්වා කොල්ලා. හරියටම. මොනවද ගේන්න ඕනි කියලා අහලා. මට ගේන්න නුවරින් හැන්සම් කොල්ලෙක්. නුවර කොල්ලෝ ආඩම්බරයි හැබැයි ලස්සනයි.

සින්දු එක පැරක මං ගැන කිව්වා. බොඩි ඉස් ද මෙන්ටල් හේ කිව්වා. ڇුට්ටක් විතර මෙන්ටල් නම් තමයි.

0: කෙ වටේම ෆේම සුදු කොච්චගේ දවල් ශෝයක
1: යකෙවලින් එන්නවා
2: ගොදත් අදරේ සුදෝ කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාස්ටයි අපිත්ත හන්න සේත
1: එතකොට කොරයා
4: සුදු කච්චි මානි හරංහයෝ
1: ජපන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: මොකද මොකද තරහ ගිහිල්ලා ඉරිසියා හිතලා නුවර කොල්ලෝ ලස්සනයි කියපු නිසාද නුවර කොල්ල ලස්සර වෙන්නේ හැබැයි මං වගේ ලස්සන කෙල්ලෙක් එක්ක යාළු වුණු දවසට. එතකන් කැතයි. ඒ අතරේ සවුත් කොරියාවල මේ චරිත ජන්ත කෙලවල තියෙනවා. ලස්සන කොල්ලෝ ඉන්නේ කොරියාවේ කියලා. අනේ අන්නානේ අන්න. ප්‍රවුල වෙන්නෙත් නෑ කොරියාවේ කොල්ලොන්ගේ. BTS බෑන්ඩ් එකේ බලන්න. එක්කෙනෙක්වත් ප්‍රවුල වෙවනවද? ප්‍රවුල වෙවෙන්නේ නැති කොල්ලොන්ට මම ආස නෑ. ඔක්කොටම කලින් කොරියාවින්න බෝයිස් ලඩ කියන්න රවුල වවන්න පටන් ගන්න කියලා. හැම එක්කෙනාටම හොඳ නැත්තන් නිකම් ප්ලේන් ආප්පේ වගේ මූණ. මං කිව කියන්න හරිද? හැබැයි ලංකාවෙන් කොරියාවට ගිහිල්ලා ඉන්න බෝයිස්ලා ඉන්නේ. ආව් ආව්. හැන්සම් හැන්සම්. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කඩවසම්. හැබැයි මේ මං දැක තව එක එක්කෙනා යෝජනා කරලා තිනු ඇයි හෝමගම අපි හරියන්නේ නැද්ද? හොඳයි හොඳයි නරක නෑ. හැබැයි ඔය ඔක්කොටමත් වඩා මේ මට නිකන් දැන් දැන් හිතෙනවා ඩුබායි වල කොල්ලෙක්ව කසාද බඳින්න. ලංකාවෙන් නම් ඩුබායි ගිහිල්ලා ඉන්න කෙනෙක්. මොකද ඩුබායි වල ඉන්න ගොඩක් අය හරි ඉක්මනට දියුණු වෙනවා මම දැකලා තියෙනවා. ගේමක් ගහනවා සුපිරියට. මොකද ඩුබායි කියලා කියන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් රටක්. අනිත් එක ලයිෆ් එක එන්ජොයි කරන්න පුළුවන් රටක්. ඒ නිසා ඩුබායි වලට මගේ පොඩක් කැමැත්ත වැඩි. අනිත් අය හිත සෞතු කරගන්න එපා. ලෝකේ වටේම මාව අහනවා. කොරියාවේ ඉඳන් ඊට පස්සේ ඉතාලියේ ඉඳන් USA ඉඳන් ඕස්ට්‍රේලියාවේ ඉඳන් UK ඉඳන් කොහේ ඉඳන් ඇහුවත් අවුලක් නැහැ. මං ආදරෙයි. හැබැයි වැඩියෙන් ආදරෙයි ඩුබායි ඉන්න කොල්ලොන්ට. මගේ හිත වෙනස් වෙනවා කියලා හිතාගෙන ඉන්නේ. මෙහෙමයි ඉතින් සමහර වෙලාවට ඉතින් පොඩ පොඩ වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැති කිසි දෙයක් මේ ලෝකේ නෑනේ. ඉතින් මගේ හිතක් පොඩ වෙනස් වුණා මොකද? හරි දැන් ඩුබායි ගැන අපි කතා කරමු. දැන් ලංකාවේ ඉන්න බෝයි කෙනෙක්ට මේ වෙලාවේ හිතනවා සුදු කොච්චගේ හිත ගන්න ඕනේ. මමත් ඩුබායි යන්න ඕනේ කියලා. ඕකේ යන්න පුළුවන්. යන්න පුළුවන් විදි කීපයක් මම මතක් කරන්නම්. NK Global Edge විදේශ රැකියා ආයතනයෙන් මේ දවස්වල ලැබිලා තියෙනවා චාන්ස් එකක්. සුපිරි චාන්ස් එකක්. මේකෙන් ඔබට පුළුවන් මුළු ලයිෆ් එකම චේන්ජ් කරගන්න. පවුලම ගොඩ දාන්න. හොඳට සල්ලි හම්බ කරන්න, දියුණු වෙන්න, ගෙවල් ගන්න, වාහන ගන්න. ඕනනම් ඊට පස්සේ ඩුබායි වලම ඕනනම් ගෙයක් අරගෙන නේ ලයිෆ් එක ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් විස්තරේ කියන්නම්. NK Global Edge විදේශ රැකියා ආයතනයෙන් ඔබට ලැබිලා තියෙනවා මේ දවස්වල chance එකක්. විශේෂයෙන්ම ඩුබායි වල cleaning and housekeeping jobs ගොඩාක් තියෙනවා. ඒ අය වෙනුවෙන් ඔන්න ලියාපදිංචි වුණොත් ඉක්මනටම සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. සම්මුඛ පරීක්ෂණ තියෙන්නේ 17-18 කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනයේ තමයි තියෙන්නේ. ලියාපදිංචි වෙනවා නම් ඒක අදම කරන්න ඕනේ. මම ෆෝන් නම්බර් එක දෙන්නම්. කෝල් කරලා වැඩි විස්තර දැනගන්න. ඊට පස්සේ ලියාපදිංචි වෙන්න මෙන්න මේ නම්බර් එකට තමයි කෝල් කරන්න ඕනේ. 0372 370 370. 0372 370 370. ඊට අමතරව මේ විශේෂයෙන් කියන්න ඕනේ 100 දෙනෙක්ට අවස්ථාව තියෙනවා ක්ලීනින් ෆීල්ඩ් එකේ ජොබ්ස් වලට. ඒකටත් වේකන්සිස් තියෙනවා NK Global Edge විදේශ රැකියා ආයතනයේ. වයස අවුරුදු 40ට අඩුයි නම් ඔබටත් පුළුවන් ඇප්ලයි කරන්න. මේකෙත් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ඇප්ලයි කරන්න අවස්ථාව තියෙනවා. ඉන්න තැන් ඊළඟට කැමබීම ට්‍රාන්ස්පෝර්ට් මේ ඔක්කොම හම්බ වෙනවා. රට යන්න ඔබ තේරුණොත් එයා ටිකට්ස් පවා හම්බ වෙනවා. ඉතින් ලොකු චාන්ස් එකක් මිස් කරගන්න එපා. මම ඔෆිස් එක තියෙන තැන හරියටම කියන්නම්. කුරුණෑගල කොළඹ පාරේ සෙලන් බැංක එක ළඟ අංක 79-22 සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි තියෙන්නේ NK Global Edge විදේශ රැකියා ආයතනේ. වැඩි විස්තර දැනගන්න කෝල් කරන්න මම අර කලින් කියපු නම්බරයකට අය කියන්න නේද? 10 දිනක් විතරක් chance එක තියෙන නිසා ඉක්මන් කරන එක තමයි ඔබ මුලින්ම කරන්න ඕනේ. ඒ කියන්නේ මේ දැන් ෂණික ක්‍රියාත්මක වෙන්න. 0372 370 370ට කෝල් කරන්න නැත්නම් WhatsApp message එකක් දානවා නම් 0712 470 370ට WhatsApp message එකක් දාන්න. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. WhatsApp number එක ආයෙ කියන්නම් 0712 470 370. අර ක්ලීනින් එහෙම නැත්නම් හවුස්කීපින් ජොබ්ස් වලට 17-18 දවස් දෙකේ තමයි ඉන්ටර්විව්ස් තියෙන්නේ. තව දවස් 10ක් වගේනේ තියෙන්නේ. එහෙනම් ඉක්මන් කරන්න කෝල් එකක් දීලා වැඩේ ගොඩ දාගන්න බලන්න.

චරිත් කියල තියෙනවා. ලස්සන කොල්ලො ඉන්න කොරියාවේ කොල්ලයි කෙල්ලයි කෞුද කියල හොයාගන්න බෑල. ඒකනිවන් කිව්යානේ දවල වවන්න කියන්න කොල්ලොන්ට.

0: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
4: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම එල්පී ෆිනෑන්ස් වෙතින් දැන් ලීස් එක පැය තුනෙන් එල්පී ලීසින් අද තමයි හොඳම දවස.
3: උසස් පිළින් පසු අධ්‍යාපනයේ නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 7 7 8 88 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
5: Hi guys! මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන My Ways.
6: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
5: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
7: අඩුයි?
8: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
7: පේනෝ පේනෝ.
5: ඊළඟට තියෙන රසවත්ම කෑල්ල My Ways app එකට bike, three wheel, car, van මුලදිම register කරන driver partnersට commission, subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා.
8: My Ways app එක මාසෙකට දාගෙන බලන්න.

0: ඔබට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
2: ඔටේලවස් AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන කැමතිද එහෙනම් හරිම තැන ස්ලිට් business school apply කරන්න පිවිසෙන www.slit.lk slit evolve beyond
3: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රටේ බජාජ්
0: නම

0: ඩ එක්ස්පිරියන්ස එකකට පැල්වත්ත පට.
1: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරමිඩ පරිසරම
2: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
1: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 377 370.
3: දොතරයියේ පෙරලි කරන NLB Mega Power දෙවන්ත Mega Supri Tagකට අමතරව රුපියල් කෝටියක Power Supri Tag සහ Grand Supri Tagකට Supri Motor රටයක් දිනන ලොකුම Supri Tag දෙන එකම ලොතරයිය NLB Mega Power ඔබ අදම මිලදී ගන්න.
4: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
1: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
4: ශ්‍රී ලංකේ රූරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
1: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026 උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න. ටයිටල් ස්පොන්සර්
5: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
6: එන්චාන්ටර් The fragrance of French romance.
7: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
8: Oatmark's high-strength liquid collagen, obat adama bhavita karanna.
9: Havas 3:02.

0: theater top story.
1: ඉන්දියාවෙන් ඖෂධ තොගයක්. ඉන්දිය රාජ්‍ය පරිත්‍යාග කළ රුපියල් මිලියන 52ක ෂරෝක මර්ධන ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බහර දී තිබෙනවා. ඒ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජාවිසි. දැනට හඳුනාගෙන ඇති ෂරෝකින් සංඛ්‍යාව 6300ක්. එම ප්‍රමාණය 9000ක් විය හැකි බවට අනුමාන කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ. මතු වූ ඖෂධ හිඟයට පිළියම් ලෙස ඉන්දිය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කිලෝග්‍රෑම් 2600කට ආසන්න ඖෂධ තොගය පිරිනමනු ලැබුවා. දැන් තවත් දේශීය පොතක්. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් ජයවීර ඇතුළු 6 දෙනෙකුට එරෙහි පැමිණිල්ල කැඳවා තිබෙනවා. ඒ අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු රොහන් තබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල් ඉදිරියේදී පාර්ශවකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට අවශ්‍ය ලිපිලේඛන සහ තොරතුරු ලබා දෙන ලෙස විනිසුරු මඩුල්ල එහි රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා. එම කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා පැමිණිල්ල ලබන 15 වනදා කැඳවීමට නියමිතයි. නීතිඥයන්ගේ කරුණු දැක්වීම සඳහා නඩුකරය ඔක්තෝබර් 23 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.
0: අනුග්‍රහය
2: මොකදනේ මං ඊයේත් කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි Japanese manufacturing expertise සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.
7: 98.2 98.4
8: දෙනම් පටචුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: shit, man. It's your boy Hayes, man.
1: හවස තුනයි විනාඩි 10යි වෙලාව. මට මෙසේජ් එකක් දාලා තියෙනවා දුම්බර ලලිත්. අද ලලිත්ගේ අම්මගේ බර්ත්ඩේ. හැමදාම මගේ ප්‍රෝග්‍රෑම් එක අහනවලු. ඉතින් විශ් නොකර කොහොමද? අම්මා ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ඔයාගේ ආදරණීය පුතණ්ඩියා ලලිත් වගේම ඊට පස්සේ මිනිපිරි ඉන්නවනේ චූඩි මැණිකේ නේද? එයාට හරි ආදරෙන් ඔන්න විශ් කරලා තියෙනවා. අද අපේ අත්තම්මගේ බර්ත්ඩේ එකද කොයිද කියලා තමයි කියලා තිබ්බා. මට ෆොටෝ එකකුත් එවලා තිබ්බා. ෂෝයි අනේ ගොඩාක් ආදරෙන් ඉතින් විශ් කරනවා. සුබ වෙන්න ඕනි, ජය වෙන්න ඕනි. මගේ ආදරෙත් ලැබෙනවා ඉතින් විශ් එකත් එක්කම.

0: வாசம் பதுமட்ட சீதா.
1: පහුගේ කාලේ ලෝකවලඳපොළ විශේෂයෙන් මැද පෙරදිග තත්ත්වයක් එක්ක ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගියා. ඩීසල් බැරලයක මිල පෙබරවාරි මාසෙ තිබුණේ ඇමරිකානු ඩොලර් 88යි. අගෝස්තු මාසෙ වෙනකොට මේක 156 දක්වා වැඩි වුණා. දැන් මේ වෙනකොට 178 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ පෞද්ගලික සමාගම් කියනවා ලංකාවේ දැන් තියෙන වෙළඳපොළේ මිලට ඒගොල්ලන්ට විකුණන්න බැහැ කියලා. නමුත් අපිට ඒකට සාපේක්ෂව මිල වැඩි කරන්න හැකියාවක් නැහැ. මේකත් එක්ක ඒගොල්ලෝ වෙළඳපොළට නිකුත් කරන ඉන්ධන සීමා කරලා තියෙනවා. මේකත් එක්ක ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවට අතිරේක බරක් ඇවිල්ලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ආසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
8: Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොළේ.
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
13: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
14: අම්ම සල්ලි දාන්නද?
13: ඔව් සල්ලි දාන්න.
14: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
13: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
9: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජ
15: රට සවාරිය කිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
16: After levels locate top 2% researchers like Iganagana. Slit BSc Honors Biotechnology degree. එකට එන්රෝල් වෙන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond.
17: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 ත්‍රිරෝද රථය බජාජ්.

0: එත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
1: මාව දැකලා හැංගුණානේ.
2: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
0: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
3: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
4: සියත ටීවී තුලින්.

පස්සේ මර මෙසේජ් එකක් දාලා තියෙනවා. ලන්ඩන් වල රම්‍යා පහුගිය දවස් ටිකත් ඇහුවලු, හැබැයි මෙසේජ් එකක් දාන්න වෙලාව හම්බෙලා නැහැ. අද ඉඩක් ලැබිච්ච ගමන් මර මෙසේජ් එකක් දාලා තිබ්බා. අනේ සතුටුයි මැනිකේ. ශේරා බබා කොහමද චුටි මැනිකේ? අම්මි ඔයාවයි තගත කරගන්න. ඔයාට මාව බලන්න ඕනි කියලා කියනවලු නේද අම්මි කිව්වා. අපි දවසක හම්බෙමු.

0: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4700 778 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
1: මෙන්න ප්‍රශ්නය. ටයිටැනික් නෞකාව ගිලී ගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරයේ, 2. පැසිෆික් සාගරයේ.
2: ඉස්කෝලේ 8 වසරෙන් ගෙන ගන්න බත්තර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරෙන් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
3: යත පොකට් මනි.
2: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
0: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන් සිතින්.
4: හිනාවෙන්න මෙන්න වෙලාව.
5: මගේ අලුත් රෙගුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
6: පයිලට්, කෝ පයිලට්, කෝ පයිලට්.
5: නෑ නෑ, පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
7: අනුග්‍රහය.
8: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
15: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
19: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
9: සිත් බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
0: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බටවත්තපට
17: real mapat experience එකකට නැල්වත්තපට
10: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 011 4700 750.
0: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ.
8: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
6: 40 වසරක David Pieris විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ dealer ජාලයේ
0: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5744 5000.
15: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
5: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
13: Let's Vietjet.
0: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
12: Nidhas Pansika, Aduma Masika Parikyakata, Audio System Mekat Karaganna.
2: Avan Second Phone Deyak, Adake Vanna Ganna.
12: Avan
7: ටිකෙන් ටික පේ.
14: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කොම්බැන්ක් බිග් ප්ලස් account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
20: අදම kombank.lk වෙත පිවිසෙන්න.
21: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පරි. Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් star කෙනෙක් කරන්න.
22: Stars Milan Pasta.
23: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
24: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
25: ගුවන් ටිකට්පත් visa pass portal වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 07522277766 BOC Travels.
26: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
27: සියත දිවයින පුරා

මසාජ් කර්ටන්ස් වල දමිත් කවියක් නම් මෙන්න මේ ගානටවත් තියෙන්න ඕනේ. පුදුම ලස්සන අකුණු එන්නේ මුළු අහසම හඬාගෙන, නුඹ අහනව සියතට කන තියාගෙන, අකුණත් ඉඳී නුඹගේ හඬ අසාගෙන, කවියෙන් කියනු බෑ ඔය රූ සපුව ගැන. Thank you සුදු. දිගටම මං ගැනම කවි ලියන්න හොඳේ. අපේ වෙන කාඩවත් කවි ලියලා අහුවෙන්න නම් එපා. මට විතරක්ම කවි ලියන්න. හරිද?

ரட்டையங் ரட்டையங் ரட்டையங் ரட்டையங் ரட்டையங் ரட்டையங் ரட்டையங் ரட்டையங் ஐவரை දිගටම කියාඩිකල් බැලුව සිද්ධ ඉවරුණානේ. ඉතිං ආසාවක් තියෙනවද රට යන්න? ආසයි, හැබැයි හොඳ තැනක් වෙන්න ඕනනේ. ඒ කියන්නේ ගිහිල්ලා ඉන්න තැනත් ෂුවර් වෙන්න ඕනේ, ජොබ් එකත් ෂුවර් වෙන්න ඕනේ. ඒ වගේමයි අපි රට යන්නේ මොකක් හරි ඒජන්සි එකක් කරහා නම් ඒ රට යන්න අපි තෝරගන්න ඒජන්සි එකත් විශ්වාසවන්ත වෙන්න ඕනේ නේ. එමෙ නැත්තම් බෑ නේද? හරි, විශ්වාසවන්ත තැනක් මම කියන්නම්. ඔබට පුළුවන් ඒ හරහා මේ දවස්වල ඩුබායි යන්න ට්‍රයි කරන්න. කුරුණෑගල එන්කේ ග්ලෝබල් එජ් විදේශ රැකියා ආයතනය ගැනයි මතක් කරන්නේ. ඒගොල්ලොන්ට මේ දවස්වල කන්න බොන්නවත් වෙලාවක් නෑ. ඒ දන්නවද? දැන් මමත් ෆෝන් නම්බර් එක දීලා තියෙන්නේ. කෝල්ස් එනවා එනවා එනවා, ඉවරයක් නෑලු. බලන්න කී දෙනෙක් ආසාවෙන් ඉන්නවද කියලා. රට යන්න කියලා තමන්ගේ ලයිෆ් එක ගොඩදාගන්න. මට හිතනවා නිකන් ඔබේ මූණ දැක්කහමත් නිකන් ඔබත් ට්‍රයි කරන්නේ කොහේ හරි රටකට යන්න කියලා නේද? හැබැයි රට යනවා කියලා නිකන් ඔය කොහෙවත් රටකට මේ අහුවෙන ඕනම රටකට යන්න එපා. එකට හරියමං රටක් තෝරගන්න ඉස්සෙල්ලා. ඩුබායි කියලා කියන්නේ ආයේ හොඳටම ලයිෆ් එක ගොඩදාගන්න පුළුවන් නියම රටක්. අනිතක කම්ෆර්ටබල් විදිහට ජීවත් වෙන්න පුළුවන්. ආස කරන දේවල් කාලා බීලා සොමී ඉන්න පුළුවන්. ලයිෆ් එක හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් ඩුබායි යනවනම් ඔන්න මේ දවස්වල විශේෂයෙන්ම ක්ලීනින්, ඒ වගේම හවුස් කීපින්, මේ සඳහා ජොබ් වේකන්සීස් තියෙනවා. ක්ලීනින්, ඒ වගේම හවුස් කීපින් ජොබ්ස් තියෙනවා. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ඇප්ලයි කරන්න පුළුවන්. වයස අවුරුදු 40ට අඩුයි නම් ඔබ ඔන්න මූලික සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්නේ. කරන්න තියෙන්නේ මේ මම නම්බර්ස් දෙකක් දෙන්නම්. එක නම්බර් එකකට නම් කෝල් කරන්න ඕනේ. අනිත් නම්බර් එකට නම් WhatsApp message එකක් දාන්න තියෙන්නේ. විස්තර මම තව කියන්නම් ඉස්සරහට. කෑම බීම, ඉන්න හිටින්න තැන්, ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් මේ ඔක්කොම හම්බ වෙනවා. එයා ටිකට්ස්ත් හම්බ වෙනවා. ඒ කියන්නේ ඉතින් අමුතුවෙන් ඔබට කියලා කරන්න කිසි දෙයක් නැහැ. ඔක්කොම කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය ඔබට සපයනවා. ඔබට තියෙන්නේ දැම්මම පරක්කු කරන්න නැතුව ඉක්මනටම කෝල් එකක් දීලා මේ වැඩේට ලියාපදිංචි වෙන එක. තියෙන තැන කියලා ඉන්නම් ඔක්කොටම කලින් නෑ. සමහර ඔය කුරුණෑගලාවට එහෙම කට්ටිය මාව ගොඩක් අහනෝ. එහෙම නැත්තම් කුරුණෑගලට යන්න පුළුවන් දුරක ඉඳන් නම් ඔබ මේ වෙලාවේ මාව අහන්න යන්න. ඔෆිස් එකට ගිහිල්ලාම වැඩි විස්තර කතා කරගන්න. කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය නම්බර 79-22 කුරුණෑගල කොළඹ පාරේ සෙලාන් බැංක එක ළඟ තමයි ඔෆිස් එක තියෙන්නේ. සෙකන්ඩ් ෆ්ලෝ එකේ NK Global Edge විදේශ රැකියා ආයතනයේ. කයන් හරි ඇහුවොත් කියයි පෙන්නයි තැන. ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. නැත්තම් කෝල් කරනවා නම් කෝල් කරන්න මෙන්න මේ නම්බර් එකට 0-37-2-370-370 0-37-2-370-370. එම නැත්තම් මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. 0-71-2-470-370. 0-71-2-470-370. WhatsApp message එකක් තමයි ඒ නම්බර් එකට දාන්න ඕනේ. මේ නම්බර් එක මම පොඩ්ඩක් කියන්න කියලා පොඩ්ඩක් නියන්නේද? පොඩ්ඩක් නිය අවුල් කළාද? ආයි කියන්නම්. 0-71-2-470-370. ඒ නම්බර් එකට WhatsApp message එකක් තමයි දාන්න ඕනේ. register වෙන්න අදම. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඔබට මේ NK Global Edge විදේශ රැකියා ආයතනයේ ලොකු chance එකක් ලැබෙනවා. register වෙන ඔබට නොමිලේම ඉංග්‍රීසි, ඒ වගේම ඉන්ටර්විව් එකකට ෆේස් කරද්දි ඔබේ පැත්තෙන් මොනවද වෙන්න ඕනේ, ඒවා වර්ක්ෂොප් එකක් හරහා කියලා දෙන්න NK Global Edge විදේශ රැකියා ආයතනයේ සූදානම්. ඉතින් ඒ නිසා ඉන්ටර්විව් එකට රෙජිස්ටර් වුණොත් ඔබට ඒ දැනුම ගන්නත් පුළුවන්කම තියෙනවා. කොහොමද ඉංග්‍රීසි භාෂාව භාවිත කරන්නේ, ඒ වගේම ඉන්ටර්විව් එකට ෆේස් කරන්නේ, මේකට ප්‍රිපෙයා වෙන්නත් ඒගොල්ලෝ ලස්සන්ට වටපිටාව හදලා දෙනවා. වර්ක්ෂොප් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට ඉන්ටර්විව් එක ගොඩදා ගන්නත් ලේසි වෙනවා. NK Global Edge විදේශ රැකියා ආයතනය. මට හිතනවා
ඔබට ලයිෆ් එක ගොඩදාගන්න හරිම පාර කියන්නේ ඒගොල්ලෝ. කොල් එකක් දීලා බලන්නකෝ.

ගිල්ස් එකේ කොල්ල ටික තරහ වෙලා මාත් එක්ක සින්දුවක් දුන්නේ නැහැ කියලා. අයියෝ, ඒ වගේ චූටි චූටි දේවල් වලට තරහ වෙනවදනේ? නෝටියා, නෝටි බොයි. චතුරංග ඇතුළු සෙට් එක ආදරෙන් එකතු කර ගන්නවා. යාළුයි නේද? කො යාළුයි කියන්නේ? හරියට උම්ම එක දෙන්නත් බැරි වුණා මට. හරිනේ, දැන් ෂේප් නේ. යාළුවයි කියලා මෙසේජ් එකක් දාන්න. දැන් අපි ගන්නවා චුටි බ්‍රේක් එකක්. ඊට පස්සේ අපිට ආයෙ හම්බ වෙන්නේ ඊළඟ පැයේ තමයි. හවස 4ට ළඟයි. තව තියෙන්නේ විනාඩි 5යි.

0: ஆசம் அது மட்ட சீத பாத்திரே விதாசா உதே ஹதை பனஹட අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: After levels minds explore karana ready da enroll bsc honors psychology degrees at slit adamaidum karana www.slit.lk slit and hemas adhyapane saha saukhya satkare samuhika shaktiya
4: ote kannadi amataka velane
5: amma salli danne
4: o salli danne
5: oy form ekak denna ko man amma kannadi wenna
4: tenna honda nan innet honda aya
5: oya wage honda kenekuta ganadunu karanne e wage ma honda tanak gona
0: stavaratwe vishwasaniyatwe saha arakshawa ihelim labadi obe stavara tanpotuwata ihela ලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13-19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි
6: සතුට රස ගොනු මුසු
7: වෙනා කැමවල රස සුරකිනා කුකු ෆ්‍රයි RBD පොල් තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානට
9: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනිය ලුතරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
10: Dubai Cleaning saha Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
11: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
10: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
12: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමිය.
10: After levels Sri Lankawe top 5 tech graduate කෙනෙක් වෙන්න. Slit Faculty of Computing සමග එකතු වෙන්න. Apply කරන්න. පිවිසෙන්න. www.slit.lk. Slit evolve beyond.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
4: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් වෙන්න. දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින්. අද තමයි හොඳම දවස.
3: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 888. ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
5: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
6: Theater Between Lady Miss World Sri Lanka 2026
5: Sri Lankaya Rurajiniya Nabisis Ganmana Jatyantara Varalat Ekama Sannamaya
6: Theater Between Lady Miss World Sri Lanka 2026
1: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
7: Title sponsor. ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
8: Enchanta. The fragrance of French romance.
9: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
10: Oatmark's high strength liquid collagen obat adama bhavita karanna.
11: Dangalawa hawasa 4.

0: था टॉप स्टोरी।
1: රැකියා සඳහා විදෙස්ගත වූවන් 200,000 ඉක්මවයි. වසරේ ගත වූ කාලය තුළ විගමනික ශ්‍රමිකයන් 211,666 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී තිබෙනවා. ඉන් 69,750 දෙනෙකු විදේශගත වී ඇත්තේ රැකියා නියෝජිත ආයතන මගින්. විදේශගත වූ ශ්‍රමිකයන්ගෙන් 141,916 දෙනෙකු පිරිමි ශ්‍රමිකයන් බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ. සමස්ත ශ්‍රමිකයන් අතරින් 108,343 දෙනෙකු වෘත්තීය ශ්‍රමිකයන්. වසරේ ගත වූ කාලය තුළ වැඩිම පිරිසක් විදෙස්ගත වැත්තේ සැප්තැම්බර් මාසයේදී. එම සංඛ්‍යාව 29,752 දෙනෙක්. වසරේ පළමු මාස 8ක කාලය තුළ විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකා ඩොලර් මිලියන 6,131 මෙරටට ලැබී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා. දැන් තවත් දේශීය පුවතක්. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව වයඹ සහ දකුණු පළාත්වලට හෙට මිලිමීටර 75ක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිලිමීටර 75ක වැසි ඇති විය හැකි බවයි. වැසි සමග ඇති විය හැකි අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.
0: අනුග්‍රහය
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර් මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හතරනේ.
4: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර් එක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvethin විශ්වසනීය ධාවනයකට.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.

ලස්සනයිනේ සින්දුවල ගැලපීම. මමන ඉන්නේ ඉතින් හවස පහ වෙනකම් මෙහෙම තමයි ලස්සනට එකින් එකට ගැලපෙන සුපිරිම සින්දු ටිකක් අහන්න පුළුවන්. නිලු ඔයාව එකතු කරගන්නවා. ඒගොල්ලන්ගේ මැඩම් රට ගිහිල්ලා ඇවිල්ලා චොක්ලට් කන ගමන් මේ දවස්වල වැඩ කරන්න. වැඩි කන්න එපා, ඔයා මහත් වෙයි. සමාලිටත් වැඩි කන්න එපා කියන්න, එයත් මහත් වෙයි. ජයනා තව එකතු කරගන්නවා. ගාලෙ මදු ඉන්නවා. ඇමිලි පිටිය කුමුදුනි ඇතුළු කට්ටිය ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. මෙසින් තෝටර්.

0: කර දිලෝ හල්ලා
1: ඔයා එකතු කරගන්නවා මේ සින්දුවට. අපිව අමතක කරනව නේද කියලා අහලා තියෙනවා අජිත් කුමාර්. අනේ නෑ සුදු, දැන් වෙනදට වඩා WhatsApp messages එනවා වැඩි. මට කට්ටි ආදරේ වෙලා වැඩිද මන්දා නේද? අජිත් කුමාර් ඉන්නේ මාල්ඩිව්ස් වල. ආදරෙන් ආවත් එකතු කරගන්නෝ. ඔයාගේ නමේ අඟට සචින්ත කියලා කෑල්ලකුත් තියෙනවද? නැත්නම් සචින්ත කියන්නේ වෙන කෙනෙක්ද? මට පොඩ්ඩක් පැහැදිලි කරලා එවන්න මේ සින්දුවේ අනාතරේ.

0: ஆசம் அது சீதா ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුදුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 ත්‍රි රෝද රථය බජාජ් දැන්නොබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජනවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත.
8: අසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
9: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
12: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011 4700550 අමතන්න.
14: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123747. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
15: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
16: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD Fox, David Pirie's Motor Company Private Limited within Amatanna 011 4700.
18: Daruwanta aadare nidasa taramma aganade denuma denuma hamba yana daruwan pasupasin me indimin atwelawane ek temaupi ape wagakimak.
19: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්, උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
8: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. ෂෝමේ දැන් අබන් සුතින්.
1: සුබ දවස අලුත් වෙලා,
2: පහසු වෙලා,
13: තෑගි වැඩි වෙලා.
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
1: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
6: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා.
9: සිත් බැඳගනි, කල් පවති.
18: අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
7: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
3: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
7: ඔයත් පොකට් මනි අහනවද?
3: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිලන්න.
7: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
5: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
7: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
5: දැන්ම පොඩ්ඩකේ 9යි 0යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
20: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි යහන්න.
21: සියත පොකට් මනි අනුග්‍රහය.
22: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
23: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සහායකකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකකී.
19: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
24: අනුවටයි දශම දෙකෙන්

හතරයි විනාඩි 31යි වෙලාව. මිසලි දඟකාර කෙල්ල කැන්ඩි වල ඉන්න. අද ඉස්කෝලේ ගිහිල්ලා ලාස් පීරියඩ් එක කට් කළාලු. ඊට පස්සේ ගුටි කාලා. අත පුපුරු ගහනවා කියලා මට කියලාවල තියෙනවා. දෙන්න ඕනේ තමයි. මේ වැලෙන්. මොනව ඇයි අද මේ ලාස් පීරියඩ් එක කට් කළේ එහෙම කියලා මුකුත් එහෙම හේතුවකුත් නැහැ. නිකන් හිතුණලු. ඉස්කෝලේන කාලේ මතක් වෙනවා නේ ඔය ආයෙ වගේව කියද්දි. මම නම් හැබැයි කවදාවත් ඒ වගේ අර නසරාණි වැඩ කියන්නේ. එහෙම ඒවා මං කළා නෑ. මං හරි අහිංසක ඉස්කෝලේන කාලේ. ඒලෙවල් කරන කාලේ තමයි පොඩ්ඩක් විතර චණ්ඩිය වුණේ. නැත්තම් හරිම අහිංසකයි. ඕ! අපරාධ ඒ විදිහට හිටියේ කියලා දැන් හිතනවා.

චුඩි බ්‍රේක් එකක් ගමු, ඊට පස්සේ ආයෙ සින්දු ටිකක් අහමු. හැබැයි අපිට තව වැඩි වෙලාවක් නැහැ, පැය භාගයක් වගේ තියෙන්නේ. වෙලාව 7:05 වෙනාඩි 35.

0: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 011-2-35-02 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට
1: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපෙනෙන ආශිර්වාදයේ තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා. 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011-4700-678.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩාක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 5

0: ස්ටික ටික පේ
1: මිනිමයක් අසාද බැඳල තියෙන මාමනෙමි බිත්ති
2: බිත්ති
1: බිත්ති බදාගෙන ඉන්නට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
3: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මේ ආවේ පහ වෙලා නෙමෙයි.
4: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වෙත පවරන ලෙස. හනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
5: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
6: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කොම්බැන්ක් ඩිප්ලස් account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
7: අදම කොම්බැන්ක්.lk වෙත පිවිසෙන්න.
8: Hagels Food City 43 වැනි සංවත්සර සමරුව වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රාහකයින් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා Hagels gift voucher දිනා ගැනීමේ අවස්ථාව. තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික bill buy pouch ජයග්‍රහණය කරන්න. Hagels Food City.
9: Bajaj Vigo Luxury Super Reversia. Bajaj Vigo Electric ත්‍රිරෝදරතයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. AVIT Peris e-mobility with you.
10: Listen up, Colombo. Vietnam is calling.
11: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
12: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
10: Let's Vietjet.
13: Smart රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපහසු තින්.
14: මෙන්න ප්‍රශ්නය. Titanic නෞකාව ගිලී ගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරයේ 2. පැසිෆික් සාගරයේ.
15: ඉස්කෝලේ 8 වසරින් ඉගෙන ගන්න බතර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
16: යත පොකට් මනි.
15: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
16: 98.2 98.4 දිව

ඇයි අද ඔයා වැඩි කතා කරන්න නැත්තේ? අපිත් එක්ක තරහ වෙලාද? කෞෂාල් අහලා තියෙන්නේ. මොනාට තරහ වෙන්න දානේ? පිස්සු කොල්ලා.

0: පාත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.

0: ඉහළම බට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට.
1: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසි සමඟ තවත් තෑගි කන්දරාවක්. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
2: Hi guys! මේ කතාව කලින් අහලා නැත්තම් බත් කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන My Ways.
3: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
2: අන්න කට වරද්දගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
4: අඩුයි?
2: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
4: පේනවා පේනවා.
2: ඊළඟට තියෙන රසවත්ම කැල My Ways app එකට bike 3 wheel car van මුලදිම register කරන driver partnersට commission subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
4: අලුත් කසාදයක් පැද්ද වගේ තී.
5: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
6: sielu pahasukam nomile avurudu 40ට අඩුනම් අදම කතා කරන්න
5: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370
6: Bajaj Pulsar N160 superima performance superima sporty look dual channel ABS gold USD Fox David Peris Motor Company Private Limited vithin amathanna 0114 700 600

0: වෙලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
3: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
4: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් වෙන්න. දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින්. අද තමයි හොඳම දවස.
3: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
5: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
6: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
7: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
6: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාස වෙනකම්ම
7: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
8: Sri Lanka tour of Pakistan 2026.
6: විශ්ව විශ්ව තරඟ තුනක්, ටෙස්ට් තරඟ දෙකක්.
7: සියත TV තුලින් සජීවීව.
6: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
9: අනුවටයි දශම හතරෙන් මේකමුවට සියත FM ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
10: යුකෙවලින් ඉන්නවා
11: ඕදත් අත් ද රේ සුදු කොච්චේ
10: ඉතාලියෙන් ඉන්නවා
12: සාව ෆස්ට් ටයි අපිට හන්න සියත
10: එතකොට කොරියා
13: සුදු කොච්චි මානි හරංගේයෝ
10: ජපාන් රොමේනියා
9: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
10: සති දවස්වල හවස දෙකට
13: සුදු කොච්චි මරු
10: රයිට් හවස පහට විනාඩි 5යි තියෙන්නේ මගේ කතාව මෙයින් අවසానයි අසා සිටි ඔබට ස්තුතියි කියලා මං යන්න හදන්නේ. නවත්තන්න හදන්න පමාව. ලහිරු ඔයත් ඇවිල්ලා ඉඳලානේ. දැන් තමයි දැක්කේ. මොකද මේ අහලා තියෙන ප්‍රශ්නේ? මං දන්නේ නැහැ ඔයාට උත්තර.

තිලි අන්දල තිලක් දෙන්න කොන් හොමග මාන්ටි දයානි ඔබෙල් එකේ කට්ටිය ඊළඟට මාවනල්ලේ චතු එවගේම සම්පත් රාජ වික්‍රම ජය වික්‍රම නේද හදිස්සියට රාජ වික්‍රම කියවුණා කොහෙ තියෙන සයනේ මේකද්දේ දිලා නිරෝ ශංගලිනා මෙසේජ් එකක් දාලා තිබ්බා

0: එහෙනම් හෙට හම්බෙමු.
1: හවස 2ට
0: මං ගිහින් එන්න. ලාඩං අහන්න හවස 5න් පස්සේ. තව චුට්ටකින් එනවා ජෝඩුවම. එදෙනට ඉඩ දීලා මං ගියා. ටඩා බයි. මං ආගේ සුදු කොච්චියා. ගොඩක් කඩරේ.

0: क्या था टॉप स्टोरी।
1: ශිරන්ති අධිකරණයට ශිරන්ති රාජපක්ෂ සහ ප්‍රදීප් කාර්යවසම් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවි තිබෙනවා. ඒ අල්ලස් කොමිසම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. කිරුළපන පූර්වාරාම මාවතේ පිහිටි නිවසේදී ඇය අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. කුෂ්ම ද්‍රව කිලෝ 5යි ග්‍රෑම් 166ක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මද්‍රව විනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක්. ඔහු බැංකොක් සිට දිවයිනට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: Top story. අනුග්‍රහය.
2: අම්මෝ අනේ මුළු ඇඟම රිදෙනවා ඔයාගේ වාහනේ ඇවිත්.
3: ඒමකෝ අනේ.
2: ඒමකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
3: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
2: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.

0: සොලවයි.
1: මොකද ජිද සොලවයි
2: අරිති මම
1: රබන් ගසයි ගෙජ්ජිද සොලවයි මේ එන්නේ නත්තල් සීයයි
2: කෝ නත්තලුත් නෑන
1: නත්තල් දෙවේ නත්තල් දෙවේ පුළුම් පුළුම් මතක් වුණ
2: පුළුන් වගේ.
1: අද ලෝක පුළුම් දිනේ.
2: අනේ හැපි පුළුන්ස් ඩේ.
1: අද පුළුම් වගේ සැහැල්ලුවෙන් ඉන්න ඕන දවසක් අද ලෝක පුළුම් දින.
2: මගේ හිතත් පුළුම් වගේම.
1: ආ ඒක තමයි මම ආන්නදී අර මේ මරුවේ සින්දුවල එල්ලෙන විදිය ලස්සරයි ඈ. ඒ කියන්නේ ඒක කැමති තරකි කැමති අතකට එල්ලෙන ඒ කියන්නේ. රබන් මං කියාගෙනම දැන් රබන් ගසගෙන අහගල ජිදසොලවයි. අද ජිදසොලවයි කියන්නේ. ඒ කියන්නේ ඒ විදියට ගත්තොත් එම මේ එන්නේ නත් කියලා මං කිව්වම තල් සීයයි. කවුද කො තල් සීයා මාර තැඟුලි ගෙල්ලෙන්න සිද්ධු වෙවිලා මෙතන.
2: ඒක තමයි වෙනස.
1: වෙනස වෙනස බිෂෝක්. ඉතින් අද
2: මොකටද නේ පුළුන් දිනයක් නම් කරලා තියෙන්නේ.
1: පුළුන් දිනේ නම් කරලා තියෙන්නේ මොකටද කියලා අපි වැඩසටහන අතරතුරේ හොයාගමු.
2: අතරතුරේ.
1: අතරතුරේ හොයාගමු. පුළුන් දිනේ නම් කරන්න කලින් ඇත්තටම සෑහෙන කාලයකට කලින් යුරෝපේ හාදේ හිතාගෙන හිටියේ
2: ඔව්
1: පුළුන් හැදෙන ගස්. ඒ කියන්නේ පුළුන් ගස් කියලා කියන්නේ නිකන් කොට මේ බැටළුව වගේ පඳුරු జాතියක් කියලා.
2: ආහා
1: මොකද ඒ කියන්නේ දැන් මෙහෙමනේ ඔය ඉස්සරම කාලේ ඔය වෙළඳ නැව්වල එහා මෙහා යන අය අර මේ අලුතෙන් දෙයක් දැක්කහම ඒක අරගෙන යනවා. ඒක අරගෙන ගිහලා වෙන වෙන රටවල් වලින් මිනිස්සුන්ට මෙහෙම අපි මෙහෙම එකක් තිබුණා මේ ඉන්දියාවෙන් මේක ගෙනාවේ ලංකාවෙන් ගෙනාවේ කියලා පෙන්වුවාම ඇත්තට ඇවිල්ලා ඒක දැකලා නැහැනේ මේ හොවගෙන අධ්‍යයනය කරන මිනිස්සු.
2: ඔව්.
1: ඒ මිනිස්සු බලලා ඉතින් ඒගොල්ලන්ගේ ඉමේජිනේෂන් එක තමයි පාවිච්චි කරන්නේ. මේක ගහක් කිව්වා නේද? ඔව් ගහක් මේ ගහේ හැදෙන්නේ මේ. ඉතින් ඒ මිනිස්සු දන්නේ නැහැ මේක මේ පුළුන් කෙඳිමය ආවරණයේ තියෙනවා. ඊට පස්සේ කොටන් බෝල් එක. ඒක පුළුන් බෝලේ තියෙනවා. පුළුන් බෝලේ ඇතුලේ පුළුන් ඇටේ තියෙනවා.
2: ඔහොමනේ
1: පුළුන් ගෙඩිය හැදෙන්නේ. ඒක මේ ගොල්ල සම්පූර්ණයෙන් දන්නේ නැහැ. මේ තියෙනවා ගෙඩිය පුපුරලා වගේ පුළුන් මෙහෙක් මෙහෙක් වෙලා තියෙන හුළඟ යන ඔහොමනේ ඉතින් විස්තරේ කියනවත්තේ. කිව්වහම බලනවා ඒ වගේ එකක් අපි දැකලා තියෙන්නේ බැටළුව. බැටළුව කියන පුළුන් පුළුන් වගේ පුළුන් පුළුන් වගේ මේ රෝම හැදිලා තියෙන. ඉතින් යුරෝපීය ජාතිකයෝ ඉස්සරම හිතන් ඉඳලා තියෙන්නේ පුළුන් හැදෙන්නේ පොඩි පඳුරු විශේෂක කෙලිම පඳුරේ පුළුන් පුළුන් හැටියටම හැදෙනවා කියලා තමයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් හැබැයි ඉතින් පෙරදිග ලෝකේ පුළුන් දන්නවා ඈත අතීතයේ ඉඳන්
2: අපිට පුළුන් ගස් තියෙනවනේ.
1: අපිට පුළුන් ගස් තියෙනවා විතරක් නෙමෙයි විජය කුමාරයා ලංකාවට එනකොට කුවේණියේ හිටියේ කපු කැට කැට. ඉතින් කපු කටිනවා කියන්නේ අපි පුළුන් භාවිතා කරන්න දැනගෙන ඉඳලා තිනවා. පුළුන් වලින් නූල් හදන්න දැනගෙන ඉඳලා තිනවා. ඉතින් ලෝක පුළුන් දිනය මං කියන්නේ
2: අපේ ලංකාවට වැදගත්.
1: අපිට හරි වැදගත් දවසක්. අපි කිසිම සම්බන්ධයක් නැහැ මේ ලෝක පුළුන් දිනය නම් කිරීම සම්බන්ධයෙන් අපි මුකුත් කරලා නැහැ. හැබැයි අපිටත් වැදගත් දවසක්. ලංකාවේ මිනිස්සුන්ටත් වැදගත් දවසක් ලෝක පුළුන් දිනය කියලා කියන්නේ.
2: අද තවත් වැදගත් මකලෝ.
1: එහෙමද? මොකද?
2: අද අපි කතා කරනවානේ ICBT කැම්පස් එක ගැන.
1: ඔව්.
2: ඒකට වැදගත් අද දවස.
1: තවත් වැදගත් වෙනවා
2: නේද?
1: එන්න වැදගත් වෙනවා
2: දවස. අපි කතා කරන DFCC බැංක එකේ හෝම් ලෝන් එක.
1: තව වැදගත් වෙනවා වැඩි.
2: මාළුවේ පුංචි කාර් නිවස ගැන කතා. තව වැදගත්.
1: ඊට පස්සේ අපි කතා කරනවා Douglas & Sons Limited ගැන.
2: තවත්
1: වැදගත් වෙනවා.
2: හවස හැම ආරණක
1: හොඳ හොඳ ලාඩම් හැඳ ජාමේ
2: අහගෙන ඉන්න.
3: ලාඩම්

0: பாசப்பாதமட சீதா ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලි
1: සතුට රස ගොන මුසු වෙන කැමමල රස සුරකින
2: කුකු ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානට
4: දම් පන්සියක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
4: අවන්ස් ටිකෙන් ටික
3: පේ ඔකේ කන්නාඩි අමතක වෙලානේ
6: අම්ම සල්ලි දාන්නද
3: සල්ලි දාන්න
6: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
3: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබාදී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි
7: ඇලුමිනියම්මනේ
8: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 රෝද රටේ බජාජ්

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
0: කොකෝ ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
2: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
3: Bajaj Pulsar N160 Superima Performance Superima Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna Bindu 1 1 4 7 6 6
4: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින් ACL Fireguard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා

0: රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබන් සිටින්.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: Ladang.
1: ඉති අපිට මගේ මෙලඩිය එකක් නම් මට ඕඩ වචන මම දාගන්නවෝ.
2: ඕ දෙකම ලස්සරයි එකයි ඒකයි. මෙලඩියත් පුදුම ලස්සරයි, දාගන්න වචනත් ආයිතින්
1: සුපිරි.
2: කියාපු වචන දෙක පුළුන්ගෙන ඕන්නෑ වගේ හිතරමට කතා කාඩ්ඩ එක
1: චුට්ටක් කියන්න.
2: පුළුන් මං කිව්වා වගේ මේ යුරෝපෙ පුළුන් අඳුරකට හිටියේ නෑ. පෙරදිග තමයි පුළුන් මේ ඉන්දියානු අර්ධද්වීපයේ ආශ්‍රිතව පුළුන් සෑහෙන්න තිබුණා. ඊට පස්සේ ඊජිප්තුව පැත්තේ තිබුණා. මෙක්සිකෝ පැත්තේ පුළුන් නිෂ්පාදනය සිද්ධ වුණා. පස්සේ තමයි මේ යුරෝපීය ජාතිකයෝ ඔය වෙළඳ මාර්ග දියුණු වීම සහ අධිරාජ්‍යවාදය පැතිරලා යනකොට ඒගොල්ලෝ ඇවිල්ලා ඔන්න කොටිම පුළුන් වලට ඒගොල්ලෝ එහෙදි කිය කී හිටියේ වෙජිටබල් ලෑම්ප් කියලා. ඒගොල්ලෝ හිතන් හිටියේ බැටලුව වගේ පඳුරක් ඇති මේ පුළුන් හැදෙන කියලා තමයි හිතන් හිටියේ. ඒගොල්ලෝ එකට වෙජිටබල් ලෑම්ප් කියලා නමක් දාගෙන හිටියේ. ඇවිල්ලා වලට පුළුගේට උස තඩි ගහලා ඇවිල්ලා වල්ලෝට. හරි. එහෙමනේ පුළුන් උස ගහක්නේ එන්නේ මේ පුළුන් හැදෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඔන්න ඇවිල්ලා පුළුන් අඳුර ගන්නවා. හරියට. හැබැයි මෙතන මොඩේ වගේ පුළුන් වලට වෙජිටබල් ලෑම්ප් කී කී හිටියට යුරෝපීය ජාතිකයෝ ඒගොල්ලෝ තමයි පුළුන් වල මාකට් එක ලොකු
1: කරන්නේ.
2: ඒ කියන්නේ දැන්
1: යුරෝපීය ජාති
2: යුරෝපේ කට්ටිය. ඊට කලින් මේ ඉන්දු නිම්න අපේ ඉන්දියානු අර්ධද්වීපයේ ආශ්‍රිතව එහෙම තිබිච්ච පුළුන් කැටීම අතින් කරකෝන ස්පිනින් වීල් එකකින් තමයි මේ වැඩේ කරන්නේ. අර කරකෙන රෝදේ අතින්නේ
1: කරකවන්නේ.
2: අතින් කරකෝල කරකෝල තමයි කරන්නේ. යුරෝපීය ජාතිකයෝ ඇවිල්ලා මේ පුළුන් අඳුරගෙන කපු කටින විදිය අඳුරගෙන ඒගොල්ලෝ ඊට පස්සේ මේකට ගේනවා තාක්ෂණය. කාර්මික විප්ලවය සිද්ධ වෙනකොට රෝද කරකවන්න මෝටර් හැදෙනකොට මෙන්න පුළුන් නිෂ්පාදනය ලොකු කර්මාන්තයක් බවට
1: පත් වෙනවා.
2: ඒ කියන්නේ දැන් බැලුවොත් එහෙම ලෝකෙ පුරා අවුරුද්දකට පුළුන් ටොන් මිලියන 26ක් නිෂ්පාදනය කරනවා.
1: පුළුන් ටොන් මිලියන
2: හිතන්න පුළුන් ටොන් එකක් කියන්නේ කොච්චර පුළුන්ද කියලා. ගොඩක් පුළුන් කියන්නේ බර දෙයක් නෙවෙයි. ටොන් එකක් පුළුන් කියලා කියන්නේ සෑහෙන ලොකු ප්‍රමාණයක්. මෙතන අවුරුද්දකට ටොන් මිලියන 26ක් පුළුන් නිෂ්පාදනය කරනවා. ඇමරිකන් ඩොලර් බිලියන 75ක් පුළුන් කර්මාන්තයේ වාර්ෂික වටිනාකම. අවුරුද්දකට පුළුන් කර්මාන්තයේ වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 75ක්. ඔන්න ඔය හින්දම
1: පුළුන් ගස කොච්චර වැදගත්නේ.
2: පුළුන් හරි වටිනවා
1: සහ ආර්ථිකයටනේ.
2: ඔය කාර්මික විප්ලවයෙන් පස්සේ පුළුන් නිෂ්පාදනය කොච්චර ප්‍රචලිත වුණාද, පුළුන් කොච්චර ලෝකෙ පුරා ගියාද කියලා කියනවනම් පුළුන් වලට වයිට් ගෝල්ඩ් කියලා කියන්නේ.
1: ෂා. පුළුන් නැතුවම බැරි වුණා.
2: පුළුන් ඇත්තටම දැන් බැලුවත් පුළුන් නැතුවම බෑ. පුළුන් අපි පාවිච්චි කරන අපි හිතන්නේ නැති දේවල් ගණනාවක පුළුන් තියෙනවා.
1: අපේ ගමෙත් තියෙන පුළුන් ගහ.
2: ඒක
1: පුළුන් ගහක් තියෙනවා අපේ ගමේ.
2: ආ ඔයගොල්ලෝ ගමට තියෙන ලොකු වටිනකමක් තමයි ඒ දෙය. පුළුන් ගහක් තියෙනවායි කියන්නේ.
1: ඉතින් මම නිදාගෙන තියෙන පුළුන් කොට්ටේ චූටි කාලේ පුළුන් කොට්ටේ අපේ අම්මා ගහෙන් කඩලම එහෙම හදලා පුළුන් කොට්ට හදලා මට නංගිට අයර එහෙම ඒ ගම්වල තියෙනවා.
2: දැන් නම් ඉතින් කොට්ටවලට එහෙම දැන් සින්තටික් පුළුන් හදලා තියෙනවා. ඉතින් බොහොම මෑත කාලේ පුළුන් නිෂ්පාදනය ආයි පහලට බහැලා තියෙනවා. සින්තටික් පුළුන් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ වුණත් දැනුත් අපි නොදැනුවත්ව අපි පාවිච්චි කරන කඩදාසිවල ඊට පස්සේ මෙඩිකල් ග්‍රේඩ් ඇබ්සෝබන් කොටන් කියලා જાතියක් තියෙන්නේ මේ ඉස්පිරිතාලවල පාවිච්චි කරන පුළු. ඊට පස්සේ සමහර රූපලාවන්‍ය නිෂ්පාදනවල සමහර ප්‍රොඩක්ට් වල පැකේජින් එකට පුළුන් පාවිච්චි කරනවා. ඉන්ඩස්ට්‍රියල් මැටීරියල්ස් හදනවා පුළුන් වලින්. ඇඳුම් හදනවා. අපි හිතන්නේ නැති ගොඩාක් තැන්වල අපි පුළුන් එක්ක ජීවිතය
0: ගෙවනවා.
2: පුළුන් රොදක් වගේ සැහැල්ලුවෙන් පැදන් යන්න ගන්නවනම් කාර් එකක් පුංචි කාර් නිවසට යන්න.
1: පුංචි කාර් නිවසේ තියෙනවා වාහන ගොඩක්.
2: වාහන 400ක් විතර යන ඕනම වෙලාවක තියෙනවා. එතනින් ඔයගොල්ලෝ කැමති වාහනයක් වාට සිලෙක්ට් කරගෙන පුංචිකාරණිය සත් එක්ක කතා කරන්න කතා කරලා අහන්න මේ වාහනේ නම් මං කැමතියි පෙනුම නම් මරු පාටත් ලස්සනයි
1: මට පුළුන් රදක් වගේ වාහනයක් දෙන්නකෝ
2: ඔව් මට මේක සැහැල්ලුවෙන් පදයන්න පුළුවන් වෙන්න ඕනේ මට මේක බලන්න ඕනේ ඔක්කොම ටික බලන්න ඕනේ ආ ඔක්කොම ටික අපි පෙන්වන්නම් සර් කියලා ඒගොල්ලෝ කෙලින්ම ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයට වාහනේ දාලා හොයිස්ටර්ස් වලින් උස්සලා ෆුල් ඉන්ස්පෙක්ෂන් එකක් කරනවා ඔයා ඉස්සරහම ෆුල් ඉන්ස්පෙක්ෂන් එක කරලා ඉවරලා ආ ඒකටත් ඒත් සැටිස් නං ඔයාට පුළුවන් අයිතිකාරයෙක් ගාන කතා කරගන්න. ගාන කතා කරගත්තට පස්සේ ඔයාට පුළුවන් පුංචි කාරණියෝසෙන් අහන්න මේ ලීස් එකක් දාගන්න ඕනේ. කිව්වා මේවලු. අයියෝ මොකද්ද සර් අපි සපෝට් කරන්න කියලා ඒකටත් සපෝට් කරනවා. ඉන්ෂුරන්ස් එක දාගන්න ඕනොත් ඒකටත් සපෝට් කරනවා.
1: ඒ කියන්නේ මේ පහසුකම් මාළඹේ පුංචි කාරණියෝස පරිශ්‍රයම
2: තියෙනවා. එතනම තියෙනවා. ආයෙත් එතනින් එහෙට මෙහෙට රස්තිය ආදු වෙන්න දෙයක් නැහැ. ගිහාම සම්පූර්ණයෙන් ඔයාගේ වැඩේ නිමා කරගෙන වාහනේ අරගෙන ගෙදර යන්න පුළුවන්.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය පුංචිකාර හන්දිය පුංචිකාර පාර මාළඹේ

0: බලන්නකො මල්ලි, අපේ ගෙදරට ළඟදිගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
1: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
0: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
1: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
2: ඔටෝ බාත්ය පවතී සෑමදා.
3: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
4: Advance ekak aduma masika parikeyakata audio system ekak karaganna.
5: Advance ekek ona deyak ada gewanna ganna.
6: Advance ticket tika pay.
7: 40 wasaraka David Pierce vishwasaya samaginnena. Bajaj Chetak electric scooter dan rata pura vihidunu. DPMC pradarshanagara saha dealer
8: තැන හොඳ නං ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
10: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි.
11: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
12: රත්තරනින් බැබලෙන්න කුලියනතු චේන් ගන්න ස්වර්ණ මහල් බම්බුලි පිටිය සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10 සහ 11 යන දිනයන්හිදී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24 දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණ ආභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
13: හෙට දවසේ තාක්ෂණය අදම හිමි කරගන්න ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය වන ICBT කැම්පස් වෙතින් දැන් Artificial Intelligence උපාධියක් හදාරා ලොව ඉහළම රැකියා අවස්ථා විවර කරගන්න ළඟම ICBT ශාඛාවට අදම පිවිසෙන්න අමතන්න 0114 777 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
14: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිස රදයටද, නටන උණු වතුරට එක් කර හුමාලය ආශ්වාස කිරීමෙන් සේ ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසක ෂණික සහනයට සමහන් SP බාම්, විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
15: හිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ. ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45ක් දක්වා සවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: හොඳනම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
10: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් සමයි.
16: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi then up on Sutin.

0: خوشرايك صح لا
1: සැන්ඩි වාට කියන්න අද මමයි චාලි එනකොට
2: එනකොට
1: අපේ ඉස්සරහා කාර එකක් යනවා මේ බලන් ඉද්දි පැත්ත කහගෙන යනවා
2: අයියෝ
1: පැත්තට යනවා හොස්සෙට පැත්තට යනවා ඒ ඇස්සේ බම්පර් එකක් උඩින් වාහනේ දානකොට කලංකලං කලංකලං ගාලා සද්ද අපිට ඇහෙනවා වාඩේ ඇතුළට කොහොම ඇහෙනවද අපිටත් ඇහෙනවා පස්සේ දැන් මායි චාලි බැලුවා මේ මිනිහ මොකරි ලොකු අප්සෙට් එකක් වාහනේ මටරං ෂුවර් සස්පෙන්ෂන් කැලේ වාහනේ මගදි බිවට වැඩිදින කෑලි කැලවිලා මං එලෝගෙන ලෝගෙන ගිහිල්ලා අපිට හොන්න යන්නේ ගහන්න මං ගෝ චාලි කෑ ගහපක් කියලා චාලිද කෑ ගැහුවා ඔන්න කීපසරේ කෑ ගහන අර විතර තද වෙලත් එක්ක චටරේ පාත් කළා මොකද මේ අස්සේ අබූරෙක් වගේ කෑ ගහන අපිට බැන්නා අස්සේ අපිට ඒත් අපේ මනුස්සකමට කියලා දුන්න ඔයා ඔය මේ වාහනේ පැත්ත කාගෙන බලනකොට මිනේ ස්ටියරින් වීල් එක පැත්තට එල්ලිලා අල්ලගෙන ඉන්න වාහනේ අර පැත්තට යන එක නවත්තන්න.
2: අයියෝ.
1: මං ගොම් මනුස්සයෝ. ඕකේ ගිහිල්ලා සස්පෙන්ෂන් ටිකයි ස්ටියරින් පාර්ට්ස් ටිකයි චෙක් කරගන්නවා. නෝ සස්පෙන්ෂන් දාන්න ඕන. ඔය මොකද්ද ජරාවක් දාගෙන පැත්ත කාගෙන යන්නේ වාහනේ. ගිහිල්ලා අර ඩග්ලස් ඇන් සන්ස් එකෙන් 555 සස්පෙන්ෂන්ස් දාගන්නවා. කියලා මං දෙකක් කිව්වා.
2: හරි හරි
1: කේ. ඒක කේන්ද්‍රය වැඩි ඉතින් තරගියත් වැඩි වැඩි
2: දෙක.
1: ඒකනේ. පස්සේ විනියා මේ අනේ thank you මං එම්ම යඩගවම්ම ඩග්ලස් ඇන් සන්ස් එකක් හොයාගන්න කොහෙද තියෙන්නේ මම කොහෙද තියෙන්නේ ලංකාව පුරා බලයලත් අල වීඩියෝ දිච්ච 3000කට වැඩි ඉන්නකො කොහෙද තියෙන්නේ කියලා බැතර කියලා
2: මට ගහන්න හරි
1: ඔයාලට ගහන්න දෙන්න බැලි මට අරින තද උනා ඇයි අප්පේ පානේ අප්පදිර දන්නේ නැද්ද ඩග්ලස් ඇන් සන්ස් ලිපිට අවුරුදු 40ක් 30 මැදද ලංකාවට මේ ජපන් ප්‍රීමියම් ජපන් තාක්ෂණයෙන් හදන 555 සස්පෙන්ෂන්ස් ගේනවා මේ වාහනේ සස්පෙන්ෂන් ගෙවිලා පැත්ත කාගෙන යනවා නිකන් මොඩේ වගේ බඩ
2: හරක් වගේ
1: ඕ බඩ කේන්ති ගිල්ල
2: මට තේරෙනවා කේන්ති පැහැදිලි
1: කේන්ති පැහැදිලි
2: තේරෙනවා කේන්ති තව රංග පාන්න එපා
1: ඒක තමයි මේ ඉතින් ඔයගොල්ලෝ මාව කේන්ති ගස්සන්න මම මේ ඔක්කොරගෙන බව කේන්ති ගස්සන්න නැතුව මාව කේන්ති ගස්සන්න නැතුව අන්න දිවෙන පුරා බලලා කල වෙන යුද 3000ක් ඉන්නව අවුරුදු 40ක් 30 මේ සේවාව ලබා දීලා තිනවා ලංකාවේ ඔටෝමෝටිව් ආෆ්ටර් මාකට් එකේ දැවැන්තයා සරිසරි මතක් කරන්න බෑ ඩග්ලස් ඇන් සන්ස් එකට ගිහිල්ලා 555 සස්පෙන්ෂන්ස් දාලා ස්ටියරින් පාර්ට්ස් මාරු කරලා බබා වගේ වාහනේ පදිදු අනිද්දාත් මම අනිද්දාත් දැකෝ පයින් ගහන්න කියලා මම චාලිට
2: මේ වතුර විදුරක් ගේන්න මට මකලෝ කේන්ති ගන්න තු මේක අහගන්න
1: කියන්න ඕන
2: මේක මගේ ජීවිතේ ගැන කතාවක්
1: හා පෝ කේන්ති ගන්න තු කොහොමද අහන්න
2: ඇත්තට මම මැරි කරනවා නම් මකලෝ මම හිතාගත් එක දෙයක් තමයි ගෙයක් හදලා තමයි මම මැරි කරන්නේ එකනේ මගේ ඒ මගේ වත්කම මම හිතුවා ඒ වත්කම මට තියෙන්න ඕනේ ඒ නිසා මම ගෙයක් හදලා තමයි දවසක මම කසාදයක් කරගන්නවා නම් කරේ
1: හරි හරි එතකොට අර බඳින එක තව ටිකක් ඉවරයි තෝ බං හදපු ගෙදර ඉඳගෙන ඉන්න මට පුප්පන්නේ ඉවරේ ඉවරයි ඒ බිනියා
2: නෑ නෑ නෑ හිම හිම වෙන්නේ නැහැ මේ හැබැයි මගලෝ මට ප්‍රශ්නයක් තියෙනවා
1: මොකක්ද මොකක්ද ප්‍රශ්න
2: සල්ලි නෑ නේ
1: සල්ලි නෑ ඒ වගේ වඩ ප්‍රශ්න නෙවෙයි. ඒ වගේ ප්‍රශ්න නෙවෙයි. මිනිස්සුන්ට ඔඩේ ඇත්තටම සල්ලි නෙවෙයි සැලැස්මක්.
2: ඔව් ඔව්.
1: හරි. අනාගතය ගැන හොඳ සැලැස්මක් තියෙන මිනිහෙකුට මේ වෙලාවේ සල්ලි අතේ තියෙන්න ඕනේ නැහැ. හරි.
2: එහෙනම් අපි මොකද කරන්න ඕනේ?
1: යන්න ඕනේ DFCC එකට.
2: ඒක ළඟේ හෝම් ලෝන්.
1: ඒගොල්ලන්ගේ හෝම් ලෝන් එක ඉල්ල ගන්න ඕනේ. ඒගොල්ලෝ ගාව සල්ලි තියෙනවා. ඒක ඔයා ගාව හොඳ සැලැස්මක් තියෙනවනම් ඒගොල්ලෝ වාගේ සැලැස්ම ඉවැලියුවේට් කරලා බලලා දවස් 10ක් ඇතුළත ලෝන් එක ඇප්‍රූවල් එක දීලා ලෝන් එකට සල්ලි ටිකක් අතට ලැබෙන්න සලස්සනවා. ගෙවන්නත් ඔයාලට දෙනවා අවුරුදු 30ක්. ඒ මදිවට ඒගොල්ලෝ අවුරුදු 20ක් යනකම් පොලිය ස්ථාවර කරලා දෙන්න. අවුරුදු 20ක් යනකම් පොලිය වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒකයි මං කියන්නේ. සල්ලි බඳ වේ වැඩි. සලස්පක් තියනවා නම් සල්ලිද පඤ්ඤා.
2: 0112352052 අංකයට කෝල් එකක් දෙන්න නැත්නම් ළඟම තියෙන DFCC බැංකු ශාඛාවකට යන්න. මකලෝ. ඒලවල් කරලා මොනවද ඔයා කරේ? ප්ලෑන් එකක් තිබ්බද ඔයාට?
1: ඔව්.
2: ඔයාගේ අනාගත ඔයා උපාධි කීයක් හදාරනවද? ඔයා PhD එකක් ඔයා ආචාර්ය උපාධියක් හදාරලා ආචාර්ය මකලෝ කියලා නමක් දාගන්න එහෙම ප්ලෑන් එකක් තිබ්බද ඔයාට සැලසුමක් ඔයා ඒ ලෙවල් කරලා ඉවර වෙද්දී?
1: එහෙම ප්ලෑන් එකක් තිබ්බට ඒ වෙලාවේ ICBT කැම්පස් එක හම්බුන්නේ
2: නැහැ. දැන් වාට හිට ගානානේ නේ.
1: ඒ ඔන්න ඕකනේ වැඩි.
2: දැන් හැබැයි අලුතෙන් මේ ඉන්න ළමයින්ට අධ්‍යාපනය ගැන වැඩිපුර හිතන අයට, මම ගොඩාක් දුර ඉගෙන ගන්න ඕනේ කියන අයට ඔන්න ICBT කැම්පස් එක ලොකු චාන්ස් එකක් දීලා තියෙනවා.
1: ICBT කියලා කියන්නේ ලංකාවේ පෞද්ගලික උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෙරමුණේම ඉන්න නම කියලා කියන්න පුළුවන්. මේ වෙනකොට ICBT එක සිසුන් 20,000කට වැඩි පිරිසකගේ අධ්‍යාපනය පිළිබඳව වගකීම් සහගතව මැදිහත් වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ අනාගතයත් ICBT එක විසඳ ගන්න මුල පුරන්න හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ගාල්ලේ ICBT කැම්පස් එක ඕපන් කරනවා හෙට 8 වෙනිදා උදේ 9 ඉඳන් හවස 5 වෙනකම්. එන්න ICBT ගාල්ල ශාඛා පරිසරයට. උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න අයට සාමාන්‍ය පෙළින් පස්සේ ඉදිරි අධ්‍යාපනයට මොකද කරන්න කියලා තොරතුරු හොයන්න උත්සාහ කරන අයට, තමන්ගේ ළමයාගේ අනාගතය සකස් කරන්නේ කොහොමද කියලා හිතන දෙමව්පියන්ට ICBT එකට ඇවිල්ලා ආචාර්ය මණ්ඩලය හම්බ වෙලා දරුවන්ට ඉගෙනගෙන ඉදිරියට යන්න පුළුවන් පාත් මොනවද කියලා දැන කියාගන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඉතින් හෙට දවසේ ගාල්ල පැත්තේ ඉන්න අය එන්න ICBT එකට දවසම ඒගොල්ලෝ ඉන්නවා ඔබ වෙනුවෙන්.
0: London.

0: Padang.
1: ගැන සැන්ඩි ඔයා ලොවෙත් අහල නැති කතාවත් දැක් කියන්න
2: මොකක්ද බලන්න බලන්න
1: ඔයාට කියන්න සැන්ඩි පුළුම් පුපුරනවා එමදේ සද්දි
2: පුපුරනවා
1: ආයකඩේ පුපුරනවා පුට දුව පුපුරා යෑමක් දිබගේ
2: පුළුම් පුපුරනවා කියන්නේ
1: අනනනනේ අර පුළුන් ටික විසිරෙන්න පුළුන් ගෙඩිය පුපුරන එක ගැන නෙවෙයි මම මේ කියන්නේ ඇත්තටම පුළුන් වලින් පුපුරන ද්‍රව්‍ය හදන්න පුළුවන්
2: My God!
1: මේලා මේකට මොකද්ද මේ සිද්ධු? මේ ටගලා චාලි දුවල ගිහලා සැන්ඩිගේ රිමෝට් එක අරගෙන channel මාරුවා. සැන්ඩිගේ channel මාරුවා ටගලා රිමෝට් එකෙන් මාරු කරකට දැල්ල මල්ල කෙලියයි.
2: Seriously?
1: Oh my God! channel මාරුවා දැන් කැඩිලා. හරි මාරු කළා channel මාරු කළා.
2: What a surprise! බලන්න කියන්.
1: ඔය channel මාරු කරගෙන කරුණා කර. කරුණා කරලා channel එක මාරු කරගන්න නැත්තම් මිනිස්සු රේඩියෝ එක ටියුන් කරයි. අන්නන්නන්න පැන්න channel එක පැන්න channel එක පැන්න.
2: හරි
1: කොටන් කියන්නේ පුළුන් වලින් පුපුරන ද්‍රව්‍ය හදන්න පුළුවන්. හරි පුළුන් වල තියෙනවා කියන්නේ පුළුන් වල වැඩි හරියක් තියෙන්නේ සෙලියුලෝස්. හරි පුළුන් හැදිලා තියෙන අපි නිකන් ඉන්ග්‍රීඩියන්ට්ස් වලට ගියොත් වැඩි හරියක් තියෙන්නේ සෙලියුලෝස්. සෙලියුලෝස් රසායනික ප්‍රතික්‍රියාවක් මගින් නයිට්‍රෝ සෙලියුලෝස් බවට පෙරලන්න පුළුවන්. එහෙම පෙරලුවාට පස්සේ ඉතින් බඩු තමයි. නයිට්‍රෝ සෙලියුලෝස් කියලා කියන්නේ තව විදියකින් කිව්වොත් ඒකට කියනවා මේ ගන් කොටන් කියලා. හරි එතකොට පුළුම් සහ රසායන විද්‍යාව එකට එකතු වුණාම බෝම්බයක් උරත් හැදෙන්න පුළුවන්.
2: අම්මෝ බෝම්බ.
1: අපිට පුළුම් කිව්වම එන්නේ නැති මූඩ් එකක් යනවා නේද?
2: පුළුම් කියන්නේ සෞම්‍ය.
1: හරි සෞම්‍ය පාවින සුළු නේද? සහලු ඔඩි ඌචු බූචු බෝචු පුළුම් බෝල ඩෝ. ඒක වෙන්න පුළුවන් ඈ. හරිද? අනපේක්ෂිත තොරතුරක් ඇත්තට මං හිතන්නේ කවුරුත් අද හිතාගෙන නැගිට කියලා පුළුම් පුපුරනවා කියලා තොරතුරක් දැනගන්න ලැබෙයි
2: කියලා. ඔය කියන්නේ ඔය ඕන නිහඬ මිනිහෙක් ඇතුලේ ධර්ණු සතෙක් ඉන්නවා කියලා. ඒ වගේ තමයි පොඩක් ගැලපෙන්නේ දෙක.
1: ගලපගත්ත හැකිද? මං වාට කර උදව්වක් කරන ගලපගත්තා. පුළුම් බෝලයක් වගේ සැහැල්ලු දෙයක් වුණත් හිටපු හැටි පුපුරා යන්න පොළවා. යන්තම් දාගත්ත එක තල්ලු කරගත්ත කොහොමද තැනකට?
2: චාලී
1: බට උඹෙන් අහන්න තියෙනවා ප්‍රශ්නයක්. මේක මේ වැදගත් ප්‍රශ්නයක්. මං ඒකයි උඹෙන් අහන්නේ. මේ වැදගත් දේවල් ටැන්ඩිගේ කහලා තේරුමක් නැහැ. උඹ හිතන විදිහට චාලී ශ්‍රී ලංකාව එහෙම නැත්තම් මේ රට ඇත්තටම ගොඩනැගුවේ කවුද? මේ රට පාලනය කරපු අයද? හයියෙන් කෑ ගහලා කතා කරන අයද? එහෙම නැත්තම් අපි හොඳට දන්න අඳුරන කවුරු හරි ලංකාව ගොඩනැගුවේ කවුද කියලා හොඳට කල්පනා කළොත් ඇත්තටම මේ රට ගොඩනගන්න නිතරම කැප වෙලා මහන්සි වෙන කට්ටිය හොයාගන්න පුළුවන්. මේ රට ගොඩනැගුව අය ගැන චාලි මං හෙට කියලාද? ඔබට විතරක් නෙවෙයි රටටම.

0: අසපදමට සිත
1: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
2: පුතේ කන්නාඩි අමතක වෙලා නේ
3: අම්ම සල්ලි දාන්නද
2: සල්ලි දාන්න
3: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම මතන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජික
4: ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
4: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
6: හයි ගයිස් මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන මයි වේස්
7: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද
6: අන්න කටවරද්ද ගත්තා 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා මයි වේස් එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ් අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි
8: අඩුයි අඩුයි තමයි බල පේන්නේ නැද්ද බලපුවා
9: පේනෝ පේනෝ
6: ඊළඟට තියෙන රසවත්ම කැලල මයි වේස් ඇප් එකට බයික් 3 wheel car van මුලදීම රෙජිස්ටර් කරන ඩ්‍රයිවර් පාර්ට්නර්ස්ලට කමිෂන් සබ්ස්ක්‍රිප්ෂන් මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන හයර් පික් කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා.
10: ඔක්තෝබර් මාසේ පුරාම බෝනස් දෙනවා. මයි වේස් ඇප් එක මාසෙකට දාගෙන බලන්න.
11: අලුත් කසාදයක් පැද්දා වගේ තී
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB උපාධි පාඨමාලාව දැන් ස්ලිට් වෙතින් දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
15: පුංචි කාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචි කාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචි කාර නිවස
16: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
17: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
16: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370070.
18: වාර්තා පිට වාර්තා tabana කෝටි 8 NLB දනරිතහනිය නුතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන.
19: අවදත් කාගේ නිවසේ පළමු රැක ACL Fireguard Wire then dump party ACL Fireguard Wire flame retardant pramitiye purogamiya
20: mehi bata suranganange das mat karana ru sapuwe asiriya mevena
21: siyatha between lady miss world sri lanka 2026
22: sri lanka රජිනියා නවිසස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
21: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
23: කිරුලක් උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
24: Title sponsor.
25: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
26: Enchanta The fragrance of French romance.
27: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
28: Oatmark's high strength liquid collagen obat adama bhavita karanne.
29: Anuwatai dashama deken, anuwatai dashama hataren.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත
2: ශිරන්ති අධිකරණයට ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීම ගැන අස්කිරි පාර්ශවයේ අවධානය. දේශබන්දුට අධිචෝදනා. කුෂ්කිලෝ පහක් අත්අඩංගුවට. ගීතේ අයිතිය සෙවීමට කමිටුවක්.
3: ඒ ගීතේ අයිතිය පිළිබඳ සාකච්ඡාව ඇතුළේ දැන් ඒ සාකච්ඡාව ඇවිල්ලා විශේෂ කමිටුවක් දාලා.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: දශම 4
5: පට්ටචුන්තු සිින්දු මෙන්න රෙඩියෝ චෝකී.

0: Lightning.
1: ඔයා පුළුම් ඇත්තට දැකලා තියෙනවද සෙන්?
2: පුළුම් කොටගෙන දාගත්තා.
1: නෑ මනුස්සයෝ කොටාසේ තියෙන පුළුම් නෙවෙයි ඒක කවුරුත්
2: දැකලා තියෙන.
1: පුළුම් ගහ දැකලා ඇත්ත දැකලා
2: තියෙන. දැකලා තියෙන අපේ ගමේ තියෙනවා කියලා කලින් කිව්වේ.
1: මොන පාඩද?
2: කොළපාඩේ.
1: ඒක
2: ගහයි තියෙන්නේ.
1: අවුග. හරි පුළුම් මොන පාඩද?
2: සුදු පාටයි.
1: සුදු පාටයි. ඒ වැරදි නෑ ඔයා හරි වා හරි පුළුම්
2: සුදු
1: පාටයි.
2: පුළුන් ඇට තියෙනවා
1: ඇතුලේ. ඔව් ඇතුලේ පුළුන් ඇට තියෙනවා. පුළුන් ඇට වලට උඩින් පුළු බෝලේ තියෙනවා. ඒක පුළුන් කෙඳිමේ වශයෙන් අපිට පේන පුළුන් ටික පුළුන් තද වෙලා කැටි වෙච්ච පුළු බෝලේ තියෙන ඊට යටින් තමයි පුළුන් ඇටේ තියෙන්නේ.
2: අර ආවරණයක්
1: තියෙනවා. ආවරණයක්. ඒක පුපුරලානේ අපිට පුළුන් ටික විසිරෙනවා හැම දකින්න හම්බෙන්නේ. ඒ පුළුන් සුදුයි නේද? හැබැයි ලෝකේ තියෙන තරම් පුළුන් ඔක්කොම
2: සුදු නේ?
1: සුදුම නෙවෙයි.
2: අ චුට්ටක් පාට අඩුයි.
1: ඔව් පාට වෙනස් වෙනවා. ඒක පුළුන් තියෙනවා ලෝකේ. දුඹුරු පාට පුළු දුඹුරු පාට පුළුන්න අපිට තරම් කිලුට පුළුන්ද කොහෙද කියලා. ඒ කිලුට පුළුන් නෙවෙයි.
2: ඒ පුළුන් වල ඇත්ත පාට.
1: ඒක ඇත්ත පාට. ඔයාලට කියන්න සැන්ඩි කොළ පාට පුළුන් තියෙනවා.
2: කොළ පාට අනේ ආසයි දැක්කේ. කොළ
1: පාට පුළුන් තියෙනවා. ආ රෝස පාට පුළුන්.
2: අයියෝ.
1: නිකන් බොම්බයි වටයි කැටිය වාගේ රෝස පාට පුළුන් ලෝකේ තියෙනවා. මේ ඇහැට දැකලා නැති වුණාට පින්තූරයක් හරි හොයාගෙන බලන්න ලෝකේ තියෙනවා. හරි රතට හුරු මං ඔය කිව් පාට ටික විතර නෙවෙයි පාට ගණනාවකින් පුළුන් හැදෙන ඒ ස්වභාවිකව ඒ ගහ විසින් එළියට දාන පුළුන් වල පාට තමයි
2: ඒ.
1: තව ලස්සන එකක් කියන්න මේක නම් වා වා කෙලිබ වා ඇස් දෙක උඩ යනවා මේක
2: වා. මොකද්ද
1: පුළුන් කියන්නේ පළතුරක්. ඈ ඔව් ඒ කියන්නේ අපි කන්නේ නැති වුණාට විද්‍යාත්මකව විශ්ලේෂණය කළාම පුළුන් වැටෙන්නේ පළතුරු කාණ්ඩයට.
2: කන්න බෑනින් තේ.
1: කන්න බැරි වුණාට අපිට පුළුවන් පුළුන් ඇටවලින් තෙල් හදන්න. ඒ පුළුන් ඇටවලින් හදන තෙල් මිනිස් ආහාරයටත් සුදුසුයි. ඊට අමතරව පුළුන් ඇටවලින් සත්ව ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන්. වඩ පොඩි වැඩක් නෙවෙයි ඉතින්.
2: ඒකනේ මම කියන්නේ.
1: පොඩි වැඩක් නෙවෙයි අපිට හිතෙන්නේ ඉතින් අපි දන්නේ මං කියන්නේ. කපු කැටලා නූල් හදලා

0: ඒ නිසා ඔයාට ඔයාගේ නිින්ද වුණත් රැක ගන්න පුළුවන් දෙයක් තමයි ඔයා හොඳ වාහනයක් ගන්නවා කියන එක. ඒ නිසා වාහනයක් ගන්න යනකොට ඔයා යන්න මාළුවේ පුංචි කාර් නිවසට. මාළුවේ පුංචි කාර් නිවසෙන් ගත්තොත් ඔයාට වරදින්නේ නැහැ. ඔයා ගන්න හොඳ වාහනයක්. රෙජිස්ටර් කරපුවා තියෙනවා, නොකරපුවා තියෙනවා. EV තියෙනවා මේ දවස් 145 ඉඳන් ගන්න පුළුවන්. අනිත් එක වාහනයක් ඔයාට විකුණනකොට මාළුවේ පුංචි කාර් නිවසේ තියෙන ඔටෝරක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකින් ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම චෙක් කරලා තමයි ඔයාට වාහනේ විකුණන්නේ. ලීසින් පහසුකම්, තක්සේරු සේවා, ඉන්ෂුරන්ස් පාසුකම් ඒ ටිකක් තියෙනවා මාළුවේ පුංචි කාර් නිවසේම. ආඩ ඒ ටිකක් කරගෙන තමයි වාහනේ ගෙදර අරන් යන්න තියෙන්නේ. නිසා වාහනය ගන්න හිතන ගමන් මෙන්න මේ ඇඩ්‍රස් එකට යන්න. පුංචි කාර් නිවස වාහනෝද්‍යානය, පුංචි කාර් හදය, පුංචි කාර් පාර මාළුවේ.
1: රන්ඩන්

0: නිතරම හිතන් නැති දෙයක් තියෙනවා. අපිට හැමදේම හම්බෙනකොට, හැමදේම පේන්න තියෙනකොට, හැමදේම ලේසි වෙනකොට අපි ලේසියෙන් හිතන්නේ නැහැ නෙමේ. කවුද අප්පා මේවා මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ? සෑහෙන කට්ටිය මේකට මහන්සි වෙලා ඇති නේද? නෑ, අපි හිතන්නේ නැහැ. අපි ඔහෙ උඩ බලාගෙන යනවා. මං කියන්නේ අපි ඒක හිතන්න ඕනේ. කවුද මේ දේශය ගොඩනගන්නේ කියලා අපි හිතන්න ඕනේ. මේයිද ඒකට උත්තරේ නිකන් 2 2 4 වගේ නෙවෙයි වෙන්න පුළුවන් ඈ. ඔයාට තේරෙන මට්ටමේ සරල උත්තරයක් නෙවෙයි වෙන්න පුළුවන්. සංකීර්ණ වෙන්න පුළුවන් උත්තරේ. හැබැයි අපි ඒක හිතන්න ඕනේ. හෙට අපි ඒක ගැන ටිකක් වැඩිපුර කතා කරමු ඈ. මතක තියාගන්න ඕනේ.
1: ඔයාට ඕනේ ඩිප්ලෝමා එකක් කරන්නද? එහෙමත් නැත්නම් උසස් ඩිප්ලෝමාවක් කරන්නද? ප්‍රථම උපාධියක් හදා ගන්නද? පශ්චාත්

0: උපාධයක් හදාරන්නද මෙන්න හොඳම තැන ICBT කැම්පස්. සමහර විට උසස් පෙළ ලියලා ඔයා ප්‍රතිඵල එනකම් බලාගෙන ඇති. ඔයා සාමාන්‍ය පෙළ ලියන්න බලාගෙන ඇති. හැබැයි ඔයාට අදහසක් තියෙනවා ඔයා උසස් අධ්‍යාපනයක නෝ ඔයා දැම්ම හීනමවන මම මේක කරනවා මම මෙතෙන්ට යනවා කියලා. එහෙම නැත්නම් ඔයා විවිධ ක්ෂේත්‍රයක මොකක් හරි ක්ෂේත්‍රයක රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාටත් ඕනේ පශ්චාත් උපාධියක් හදාරන්න. උසස් අධ්‍යාපනය හදාරන්න. නේද? ප්‍රථම උපාධියක් හදාරන්න. ඒකටත් මේ හැමෝටම හොඳම තැන තමයි ICBT කැම්පස් කියලා. කියන්නේ මොකද? ICBT කියලා කියන්නේ ලංකාවේ අංක 1 පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය. මේ වෙද්දී සිසුන් 20,000කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබලා තියෙනවා මේ ICBT කැම්පස් එකේ. ඉතින් ඒ වගේම රට පුරා ICBT කැම්පස් එකේ ශාඛා තියෙනවා. නුගේගොඩ තියෙනවා, කොළඹ තියෙනවා, ගම්පහ තියෙනවා, යාපනේ තියෙනවා, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගලක් තියෙනවා, මඩකලපුව තියෙනවා, අනුරාධපුරේ තියෙනවා. ඔයා රටේ කොයි කොනක හිටියත් ඔයාට ICBT කැම්පස් එකෙන් ඉගෙන ගන්න ඕන නම් ඒ අවස්ථාවේ ඒගොල්ලෝ හදලා දීලා තියෙනවා. ඒ වගේම ඒකලංගේ ඕපන් ඩේ එකක් තියෙනවා ගාල්ලේ. ගාල්ලේ කොහෙද තියෙන්නේ? ගාල්ලේ ICBT ශාඛා පරිශ්‍රය තමයි වැඩේ දෙන්නේ. හෙට උදේ 9ට පටන් ගන්නවා. හවස 5 වෙනකම් යන්න. එතෙන් ගිහිලා ආගේ අම්මා තාත්තා එක්ක හරි වාඩ පුළුවන් නම් තනියම හරි මේ ගාල්ලේ ICBT ශාඛාවට ගිහිල්ලා ඔයාට ඕන කරන දේවල් විස්තර ටික එතන ඉන්නවා. ආචාර්යවරු ඉන්නවා. ඒගොල්ලන්ගෙන් විස්තර අහගෙන ඔයාට හොඳ මොකද දැනුමක් ලබා ගන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ මොකද්ද? ඔයාට සුදුසු මොන ඩිග්‍රී එකද කියලා දැනගන්න පුළුවන් මෙතෙන්ට ගියොත්. මතකයිනේ ඔක්තෝබර් 8, ඒ කියන්නේ හෙට උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් ICBT ගාල්ල ශාඛා පරිශ්‍රය වැඩේ තියෙනවා.
1: රයිට්, අපි ඩග්ලස් ඇන් සන්ස් ලිමිටඩ් ගැනත් කතා කරගෙනම යමු. හුඟ දෙනෙක් කරගන්න අවුලක් තමයි තමන්ගේ වාහනයට ස්පෙයා පාර්ට්ස් ගන්න ඕන වුණාම අපි මොකක් හරි එකක් දාමු නේද කියලා හිතනවා.
0: ගරාජ් වල කට්ටියත් එහෙම කියන්නේ
1: නේද? නෑ, ඒගොල්ලෝ නම් සමහරලාට යෝජනා කරන මොකද සකන්නේ? හොඳ එක දානවද මොකක් හරි එකක් දාන්නද කියලා. ඉතින් ඔයා සමහරට එවලේ ලාභ ගැන හිතනවා වෙන්න පුළුවන්.
0: පස්සේ දාමු කියලා හිතනවා.
1: පස්සේ හොඳ එකක් දාමු, දැනට මොකක් හරි දාමු කියලා හිතනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ දාන මොකක් හරි එක හින්දා ඔයා අර හොඳ එකට කරන වියදමට වඩා සෑහෙන්න ඔයාට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඊට වඩා සෑහෙන කට්ටක් ඔයාට කන්න සිද්ධ වෙනවා. ඒ හින්දා කිසිම වෙලාවක කොම්ප්‍රොමයිස් කරන්න එපා ඔයාගේ වාහනයට දාන ස්පෙයා පාර්ට් එක ගැන. ඒක අවුරුදු 40ක් තිස්සේ ඩග්ලස් ඇන් සන්ස් ලිමිටඩ් අපිට කියලා දීලා තියෙනවා. වාහනයට දාන්න ජෙනුයින් ස්පෙයා පාර්ට් එක. වාහනේ හදලා තියෙන්නේ මොකක් හරි ඉහළ තත්වයකින් ඔයාට ඔයා වුමනා විදිහට වාහනේ පාවිච්චි කරගන්න. ඒකට හැම ස්පෙයා පාර්ට් එකක්ම සපෝට් කරනවා. මොකක් හරි එකක් අලගෙඩියක් ගිහිල්ලා එල්ලුවාම ඒ අලගෙඩියෙන් ඔයාගේ වාහනේ හොඳම පර්ෆෝමන්ස් එක එළියට ගන්න සපෝට් එකක් එන්නේ නැහැ. අන්න ඒකයි ඩග්ලස් ඇන් සන්ස් ලිමිටඩ් ඔයාට හැමතිස්සෙම මතක් කරන්නේ. දිවයින පුරා විහිදිච්ච 3000කට අධික බලයලත් වෙළඳ නියෝජිතයෝ ගාටක් ඒගොල්ලෝ ළඟ ඉන්නවා. ඒගොල්ලෝ රටට ගෙනල්ලා බෙදා හරින්නේ ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් විතරයි. ගිහිල්ලා ඒක ගන්න, ඒක අරගෙන, ඒක දාන්න රජෙක් වගේ වාහනේ එලවන්න ආයි කාලාන්තරයකට ඔයාට එකම ලෙඩේට වරින් වර බෙහෙත් කර කර දඟලන්න එතකොට සිද්ධ වෙන්නේ නැහැ.
0: ඒගොම අපි DFCC බැංක එකේ හෝම් ලෝන් එක ගැනත් ඉක්මනට මතක් කරමු. ඉතින් ඔයාලට ගෙදර හදා ගන්න ඕනේ. දැන් නිවසක් නැහැ, අනේ දෙයනේ කියලා හූල්ල හිටියානම් ඒ හූල්ල හිටපු කාලෙට තිත තියන්න කාලේ ඇවිල්ලා. යන්න DFCC බැංකු ශාඛාවකට. ඒගොල්ලෝ කියයි අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් මොනවද කියලා. ඊට පස්සේ ඔයාට දවස් 10ක් ඇතුළතදී ලෝන් එක පාස් කරලා දෙනවා. ඔයාට තියෙන්නේ නිදහසේ අවුරුදු 30ක් යනකම් ගෙවාගෙන යන එක. අනිත් එක තමයි අවුරුදු 20ක් යනකම් පොලිය ස්ථාවරයි. පොලිය එහාට මෙහාට වෙනස් වෙන්නේ නැහැ. ඒ තමයි DFCC බැංක එකෙන් මේ ලබා දෙන හෝම් ලෝන් එකේ තියෙන විශේෂත්වය. අනිත් එක තමයි ඔයාට මෙන්න මේ කියන නම්බරයකට කෝල් කරලා තව විස්තර දැනගන්නත් පුළුවන්. 011-12-35-02-02. ඒ වගේම ළඟම තියෙන DFCC බැංකු ශාඛාවකට ගියොත් ඔයාට තව විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් ගයක් හදන්න නම් ඕනේ. ඒ ගැන ඔබ හිත හිතා හිටියානම් ඔයා ලොකු සල්ලි ගොඩක් හම්බ කරනකම් ඉන්න එපා. DFCC බැංක එකේ මේ හෝම් ලෝන් එක අරගෙන ඔයාගේ නිවාස සිහිනය සබෑ කරගන්න. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
5: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
6: බිත්ති නිවාස රක්ෂණයක්ද සර්?
5: නිවාස කිව්වහම බිත්ති වහලවල ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි.
7: අපේ බිත්ති වලට හරියාපලයි.
5: වතුර වලට ඔක්කොම සවුත් වෙනවා.
6: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
7: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
8: වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance
9: එකක් නෑ. හොඳ නම් ඉන්නෙත් හොඳයි.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
11: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
12: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ
13: සමාජ රට සවාරියකෙහි හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
14: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire දැන් දම්පාටින්. ACL Fire Guard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
15: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම tile monster සමගින් වර්ණවත් කරගන්න ලංක tiles media home upgrade වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක tiles ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: freelance ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ combank big plus account එකෙන් paypal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
17: අදම combank.lk වෙත පිවිසෙන්න.
18: dulux aquatic Damn protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
19: Listen up Colombo, Vietnam is calling.
20: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
21: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
19: Let's Vietjet.
22: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP finance දෙන්න. දැන් lease එක පැය තුනෙන්. LP leasing. අද තමයි හොඳම දවස.
14: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire දැන් දම්පාටින්.
18: ACL Fire Guard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
23: 98.2 98.4

0: මංගිත ආය අරක කියන්න ඇන්න කියලා පුළුවමගේ සුරැවුල තික අපි දැන් යන්නේද සිංදු කියන්න පාර සිංදු කියන්න පා පුළුම් වගේ පාවි පාවි හිටපු මිනිස්සු යකඩ බෝල වගේ බිමට කඩාගෙන වැටෙනවා සිංදු කිව්වම හරි එන්න ඕම සිංදු කියන්න පා ලෝක පුළුම් දිනය හරි World Cotton Day පටන් ගත්තේ කොහොමද කියලා ඇහුවට මේ පටන් ගන්නකොටම ඇහුවනේ
1: පටන් ගන්නකොට ඇහුවා
0: පටන් ගත්තේ කොහොමද
1: කියලා ඉවර වෙද්දි තමයි කියන්නේ
0: අප්‍රිකාවේ ඉන්නවා ප්‍රධාන රටවල් හතරක් ලෝක පුළුන් නිෂ්පාදනයේ ඉස්සරහින්ම ඉන්න ඒ රටවල් හතර තමයි බෙනයින්
1: බුර්කිනා ෆාසෝ
0: ෂැඩ් සහ මාලි කියන රටවල් මේ රටවල් හතර ලෝකේ පුළුන් නිෂ්පාදනයෙන් සෑහෙන ප්‍රමාණයකට වග කියනවා. මේගොල්ලෝ 2019 අවුරුද්දේ මූමන්ට් එකක් පටන් ගත්තා ලෝක පුළුන් දිනයක් කියලා එකක් ඒගොල්ලන්ට ඕනේ කියලා. ඒගොල්ලන්ගේ මේ පුළුන් නිෂ්පාදනය පිළිබඳ අවයනස් හදන්න
1: ගොඩක් එහෙ
0: තියෙනවනේ. ඒ මාකට් එක තව පළල් කරගන්න ඒ සම්බන්ධයෙන් අනිත් ඉන්ඩස්ට්‍රි වල කට්ටියගේ ඇහැ අරවන්න আদি වශයෙන් ඒගොල්ලන්ට ලෝක පුළුන් දිනයක් ඕනේ කියලා 2019 තමයි ඒගොල්ලේ මූමන්ට් එක පටන් ගත්තේ. 2021 වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔක්තෝබර් මාසේ 7 වෙනිදා ලෝක පුළුන් දිනය හැටියට නම් කරලා දීලා තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ල කිව්වා වගේ අපේ ලංකාවේ උත්පත්ති කතාව සම්බන්ධයි පුළුන් වලට
1: විජේ
0: කුමාරයා ලංකාවට එනකොට කුවේණිය කපු කටිමින් තමයි ඉඳලා තියෙන්නේ. අපි මොකුත් මේකට සම්බන්ධයක් දීලා නැති වුණාට මං හිතනවා පස්සේ හරි අපිට ඓතිහාසික වටිනාකමක් තියෙන සම්බන්ධයක් තියෙන දිනයක් ලෝක පුළුන් දිනය ගැන අපි මීට වැඩිය ටිකක් රටක් හැටියට ලංකාව කතා බහට ගත්තට වරදක් නැහැ. මේකේ පොඩි ලස්සනක් තියෙනවා.
1: ලස්සනයි පුළුන් ලස්සනයි පුළුන් ෂෝ.
0: ඒක තමයි ඒකේ තියෙන ලස්සන. මේ ගානටවත් ගත්තා මද පුළුන් ලස්සනයිලු. ඒක තමයි ඒකේ වැදගත්කම.
1: නෑ නෑ එහෙම නෙමෙයි. හරි මොකලොම්
0: හරි
1: මෙයා බලන්න
0: යයි අපි පරිස්සමට ගෙදර යන් හරි කොහරි ඔළුව හැප්පෙද්දි යනකම පාරවා ගන්න බැරුව කියලා
1: ලංකාවේ
0: දැන් ඔයා ඔළුව තියලා කොට්ට නිදාගත්තේ පුළුන් වලින් ලංකාවෙත් ඉතින් තාමත් නූල් නිෂ්පාදනය එහෙම සිද්ධ වෙන තැන් තියෙනවා. හැබැයි ලංකාවේ ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එකට ගොඩාක් නූල් දැන් ගේන්න පිටරටින්. මොකද දැන් ඇත්තටම ලෝකේ මේ අපේ කලාපේ පුළුන් වලින් කරන රෙදි නිෂ්පාදනයට වඩා සින්තටික් රෙදි වලට වැඩි ඉඩක් ගිහිල්ලා තියෙනවා. ලෝකෙ පුළුන් මාකට් එක පුංචි වෙලා තියෙනවා. ඒකම තමයි ඇත්තට මේ අප්‍රිකාවේ රටවල් කොටන් ඩේ එක ඉල්ලලා මේ නැවත ඒ පුංචි වෙමින් යන පුළුන් මාකට් එක පොඩ්ඩක් එස්ටැබ්ලිෂ් කරගන්න සස්ටේන් කරගන්න පුළුවන්ද කියලා බලන්නේ. අපේ නම් දැන් මං හිතන්නේ එහෙම ඉස්සර තරම් ලොකු පුළුන් නිෂ්පාදනයක් නැහැ. හැබැයි අර කිව්වත් වගේ පුළුන් ලස්සනයි.
1: හෙට හම්බෙමු
0: මං මකලෝ
1: මං සෑන්නේ.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රෝෘති.
1: ශිරම්ති රාජපක්ෂ රිමාන්ඩ්. ඥානසාර හිමියන් අදත් සුදු ඇඳුමින් අධිකරණයට. දේශබන්ධුට අධිචෝදනා. අනෝජන්ට සුළුතුවාල. ගීතයේ අයිතියසවීමට කමිටුවා.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: මේ ටිකක් හිමින් යන්නකෝ.
3: ඇයි බයද?
2: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනටම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
4: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණය සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
1: මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මේරි ලූඩ්ස් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙරට ප්‍රධාන බැංකුවක හිටපු සභාපතිවරයෙකු වන ප්‍රදීප් කාර්යවසම් ඇපමත මුදාහරණ ලෙසයි අධිකරණය නියෝග කළේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිීක්ෂවරුන් ඉදිරිපත් කර කරුණු සලකා බැලීමෙන් අනතුරුව නියෝගය නිකුත් කළේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින්. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා විසින් ශිරන්ති රාජපක්ෂ අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේ කිරුළපන පූර්වාරාම මාවතේ පිහිටි නිවසේදී. ඇයට චෝදනා එල්ල වී ඇත්තේ රජයේ මුදල් සාපරාධ හිස්සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන්. සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමාරෝහල වෙත CT ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන බව පවසා ප්‍රධාන බැංකුවකින් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන තිබූ බවයි අල්ලස් කොමිසම පැවසුවේ. එම මුදලින් CT ස්කෑන් යන්ත්‍රය රෝහල වෙත ලබා නොදී රජයේ මුදල් සාපරාධ හිස්සාවද්‍ය පරිහරණයෙන් දූෂණය නැමැති වරද සහ පොදු දේපළ පනත යටතේ වැරදි සිදු කළ බවට ශිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල වුණා. ප්‍රධාන බැංකුවක හිටපු සභාපතිවරයෙකු වන ප්‍රදීප් කාර්යවසම්ද අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධියට අදාළවයි. රජයේ මුදල් නිසි ක්‍රමවේදයෙන් බැහැරව සිරිලිය සවිය සංවිධානය වෙත ලබා දුන් බවටයි ඔහුට චෝදනා එල්ල වුණේ. මේ අතර හිටපු අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලා ගමද අල්ලස් කොමිසම අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ එම කොමිසම සිදු කළ විමර්ශනයකට අදාළවයි. ඉස්ලාම් දහමට අපහාස කිරීමට වරදකරු වීමෙන් පසු පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට නියම වූ මාස 9ක සිරදරුවම කොළඹ මහාධිකරණය තහවුරු කර ඇතැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිවේදනය කළා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ එම සිරදරුවමට එරෙහිව ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනයක් පසුගියදා කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණා. එම දඬුවම කියවා දීම සඳහා අදාළ නඩුකරය අද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවූ අවස්ථාවේදී සිරගතව සිටින ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කළේ ගිහි ඇඳුමින්. එහිදී මහාධිකරණය ප්‍රකාශයට පත් කරන ලද අභියාචනා පෙත්සමේ තීන්දුව කියවා දෙනු ලැබුවා. ඉන් අනතුරුව විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් කරුණු දක්වනු ලැබුවේ ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ විසින්. ඔහු කියා සිටියේ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනයා තීන්දුව පැමිණෙන තෙක් මෙම නඩුකරය සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසත් ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වනු ලැබුවා. ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර උන්වහන්සේ ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා දැඩි විරෝධය පළ කළා. ඔහු සඳහන් කළේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට හැකියාවක් නොමැති බවයි. උන්වහන්සේගේ භික්ෂු භාවය අහිමි වී නොමැති බවත් ඔහු කියා සිටියා. ඥානසාර හිමියන්ගේ සිර දඩුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අභියාචනයේ තීරණය ලැබෙන තෙක් උන්වහන්සේට දඬුවම් කියවා දීමේ කටයුතු ලබන පෙබරවාරි මස 25 වනදා දක්වා කල් තිබුණා. මෙ අතර අද භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට වැඩම කර සිටියා. ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම අයහපත් පූර්වාදර්ශයක් බව අස්කිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළා. උන්වහන්සේ මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
3: උන්වහන්සේ බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නැවත අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී උන්වහන්සේ උපවැදි කොට ඉදිරිපත් කිරීම ගිහි ඇඳුමෙන් එය ඉතාමත් නෛතික වශයෙන් වරදක් හැටියට අපිට බන්ධනාගාර ආඥා පනත් පරීක්ෂීලනය කිරීමෙන් අපිට පෙනී යන කාරණයක්. එය ශාසනික වශයෙන් විශාල නරක පූර්වාදර්ශයක් ලබා දීලා තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අපි මේ වන විටත් නීතිමය අවශ්‍යතා උඩ ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරි කාර්යයන් පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. මේ පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරලා උන්වහන්සේ නැවත පැවිදි කිරීමේ කාර්යයක් අවශ්‍ය නම් ඒ කළ යුතු වෙනවා කියන එකයි අපේ තීරණය.
1: පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පිළිබඳ කටයුතු කර ඇත්තේ බන්ධනාගාර ආක්ෂා පනත සහ නිත්‍ය නියෝග අනුව බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න සඳහන් කළා.
5: ගරු බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට ගරු අධිකරණය මගින් සරල සිරදඬුවම් නියම කරනු ලැබුවොත් අදාළ සිරදඬුවම් කාලය බන්ධනාගාරය තුළ ගෙවීමේදී තම චීවරයෙන් සිටිය හැක. සිරදඬුවම් බරපතල වැඩ සහිත නම් ඕනෑම පුද්ගලයෙකු බන්ධනාගාරයෙන් නිකුත් කරන ලද ඇඳුමින් සැරසී දඬුවම ගෙවිය යුතුයි. බන්ධනාගාරය මගින් ගරු අධිකරණයට සිරදඬුවම් ලත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේදී ඔහුගේ සිරදඬුවම වසර 3කට වඩා අඩු නම් සිරදඬුවමට පෙර ඔහු ඇඳ සිටි සිවිල් තත්ත්වයේ ඇඳුම ඇඳීම සඳහා බන්ධනාගාර අධිකාරවරයාට සරදිය හැක. එවැනි අවස්ථාවකදී ගරු භික්ෂුන් වහන්සේ නමකට වුවද සිරුරැඳීමට අවසර ලබා දිය හැක. නමුත් වසර 3කට වැඩි කාලයක් සිරඳනවා නියම කරදී ඕනෑම තත්ත්වයලා සැලකෙන පුද්ගලයෙකු ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාරය මගින් නිකුත් කරලා ඇඳුමෙන් සැරසී ගරු අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. 2018 වර්ෂයේද ගරු ගලබොඩත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත අවස්ථාවේද උන්වහන්සේ සිර ඇඳුමෙන් තමන්ගේ දඬුම ගෙවූ බවද දන්නුන් කැමැත්තෙමි. බන්ධනාගාරයෙන් නිදහස් වෙලා උන්වහන්සේ යනකොට උන්වහන්සේට සිවුර ඇඳගෙන යන්න පුළුවන්.
1: ඉන්ධන බෙදාහැරීමේ නිරත පුද්ගලික සමාගම් සහ රාජ්‍ය අතර පවතින කිවිසුම සංශෝධනය කළ යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමය පවසනවා. එහි හිටපු සභාපති ජගත් විජේගුණරත්න මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අදත් ඇතැම් ඉන්ධන පෙරවුම්හල් ආශ්‍රිතව පෝලිම් පවතින බව සියත ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළා. සමාගම්වලට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට අවස්ථාව දිය නොහැකි බවයි ජගත් විජේගුණරත්න සඳහන් කළේ.
6: රජය දැනගන්න ඕනේ රටට ඛනිජ තෙල් ගැලුම්කරුවන්ට අවශ්‍ය විදියට මේ අහිතකර වගන්ති තියෙනවා නම් ඒක රටට වැදගත් දා විදියට ඒක සංශෝධන කරන තමයි ආණ්ඩුවක් කියලා තියෙන්නේ. ඒ ආණ්ඩුවේ වගකීම තමයි රටට වැදගත් දියට ගිවිසුම් නැත්තම් සමාගම් තුන හිතුමතේ වැඩ කරනවා නම් ඒක නිවැරදි කරන්න තමයි ආණ්ඩුවකෝයි බලසක්‍රිය මාධ්‍යංශකෝයි අමතිවරයෙකෝ ඉන්නේ. කැබිනට් මණ්ඩලයක් තියෙන්නේ. ඒක සංශෝධන කරන්න තමයි ආණ්ඩුව කරන්න ඕනේ. නැතුව ආණ්ඩුව කේන්ද්‍රගගා ඉන්නගෙන මේ කරන්න ඕනේ.
1: ඉන්ධන හිඟයක් පවතින බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳුම් කරු ආනන්ද පාලිත පැවසුවේ.
7: අමති කියන මිල වැඩි කරලා දුන්නා රුපියල් 10 කට තව 70ක ජනතාව සහනක් දුන්නා කියලා. තෙල් ගිහිල්ලා නැහැ පිරුම්හල් වලට. එහෙනම් තෙල් හිඟයක් තියෙනවා. තෙල් හිඟයක් තියෙන ඉන්ද තමයි මිනිස්සු පිරුම්හල් හොයන්ගියේ. මේ සභාපති කියන්න ඕනද සිපෙක්කෝ එකට යන්න කියලා. තෙල් සංස්ථා 100ට 100 පුළුවන් නම් ඇයි තවත් ජනතාවගේ මිලියන 41 දා දීලා තියෙන්නේ? වහාමයක අයින් කළා මෙව පවරගෙන ජනතාව පොලිං වල තියන්න.
1: ඉන්ධන බෙදාහැරීමේ ගැටලුවට මුහුණ දීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සූදානම් බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී එස්.ඒ. මරික්කාර් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
8: උදාහරණයකට IOC නම් ඒකට තෙල් දෙන්න බෑනේ මේ සංස්ථාවෙන්. හරිද? එතකොට දැන් මේ සමාගම් හිතාමතාම මේක කරනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ඒගොල්ලෝ හිතාමතා කරනවා නම් රෙගියුලේටර් විදියට ඔතනින් එහාට යන්න බැරද කියන ගැටලුව මතුවෙනවා. තෙල් දෙන්නේ නැති ගැටලුවක් තියෙනවා නම් මේ ගිවිසුම වෙනස් කරන්න ආණ්ඩුව එළඹෙන්නේ නැද්ද?
9: ඒකට අදත් සාකච්ඡාවක් අපි තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔපරේටර්ස්ලත් එක්ක. එතකොට ඒ අය එකඟ නොවුනොත් තත්ත්වය මේ විදියට දිගටම කරගෙන ගියොත් අපේ තියෙන ගිවිසුම් වලට අනුකූලව සහ අපේ තියෙන අමාත්‍යාංශයට තියෙන බලතල අනුව ඛනිජ තෙල් ඇක්ට් එක අනුව තියෙන බලතල අනුව ගන්න ඕන පියවර මොනවද කියන සම්බන්ධයෙන් අපි නීති උපදෙස් අරගෙන ඒ අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
1: ඉන්දීය රජය පරිත්‍යාග කළ රුපියල් මිලියන 52ක ෂරෝග මර්ධන ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බහර දී තිබෙනවා. ඒ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජාවිසින්. දැනට හඳුනාගෙන ඇති ෂරෝගීන් සංඛ්‍යාව 6300ක්. එම ප්‍රමාණය 9000ක් විය හැකි බවට අනුමාන කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ. මතුවූ ඖෂධ හිඟයට පිළියම් ලෙස ඉන්දිය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කිලෝග්‍රෑම් 2600කට ආසන්න ඖෂධ තොගය පිරිනමනු ලැබුවා. මේ අතර ඖෂධ මිල ඉහළ නැංවීමේ අරමුණින් ඇතැම් පිරිස් ඖෂධ හිඟයක් පවතින බවට අසත්‍ය ප්‍රකාශ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
10: මේ ඖෂධ හිඟයි හිඟයි කිව්වට පස්සේදී එළියේ මාකට් එකේ මිල වැඩි කරන්නට සමහරට අවස්ථා සලසා දීම. මේක දැනුවත්තු කරන වැඩක්. අපි පුළුවන් තරම් එක්ක රජ්‍ය මගේ ඖෂධ සපයන, එහෙම නැත්නම් ප්‍රාදේශීය මිල දී ගැනීමට ඒ ආයතනවල ඉඩකඩ සලසා දීලා තිබෙනවා. ඖෂධයක් හිඟයි කියන එක ප්‍රචාරය කිරීම ඇතුළේ උන් බලාපොරොත්තු වෙන ඖෂධයේ මිල අසීමිත ඉහළ නංව ගන්න. එතකොට රෝගීන්ට ඒ අධික මිලට ඖෂධ මිල දී ගැනීමට උන් ඒ පැත්තට තල්ලු කරනවා.
1: මේ අතර ඇමරිකා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 335.52 බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 326.44. ලබන වසරට අදාළ විසර්ජන පනත් කෙටුම් පත අද පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය මාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් 2027 අයවැය දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව ලබන නොවැම්බර් 12 ඉදිරිපත් කිරීමට නියමිතයි. සූර්ය බලශක්තිය සම්බන්ධයෙන් නෙට් ප්ලස් ක්‍රමවේදය හඳුන්වාදීමේ පදනම පැහැදිලි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී. ඊට බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකද ප්‍රතිචාර දැක්වුවා.
11: නෙට් මීටරින් ඇන් නෙට් අකවුන්ටින් කියන ගරු ඇමතුමා අකවුන්ටින් සලූෂන් එක. එතකොට මේක පටලෝ ගන්න බෑ. නෙට් ප්ලස් බේසිස් එකක නෙට් මීටරින් තියෙන්නත් පුළුවන්, නෙට් අකවුන්ටින් තියෙන්නත් පුළුවන්. ඒකයි මගේ තර්කය.
12: නෙට් ප්ලස් කියන එක තමයි පදනම තියෙන්නේ. හැබැයි නෙට් ප්ලස් වල ඩිවියේෂන් හදන්න පුළුවන් අපිට. අපි හිතමු උදාහරණයකට මෙහෙම අපි සාකච්ඡා කරමින දවල් කාලේ පාවිච්චි කරලා කරන එකට දවල් කාලේ ජෙනරේට් කරලා දෙන එකටම සෙට් ඔෆ් කරනවා. හැබැයි රාත්‍රී කාලේ වැඩි ජනන පිරිවැයක් තියෙන
13: ඒකක
1: සෞදි අරාබියේ මරණ දඩුවම නියම වී සිටින අනෝජන් සිවරාසාගේ සෞඛ්‍ය පිළිබඳ අසත්‍ය ප්‍රචාර කිරීමෙන් වැළකිය යුතු බවයි අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින්.
14: බන්ධනාගාරයේ බලධාරීන් විසින් ලබා දුන් තොරතුරු වලට අනුව අනෝජන් සිවරාසා මහතා සහ ඔහු සමග එකම සිරමැදිරියේ රඳවා සිටි තවත් රැඳවියෙකු අතර බහින්බස් වීමක් ඇති වී ඇති අතර එය පසුව ගැටුමක් දක්වා වර්ධනය වී ඇත. එම සිද්ධිය අතරතුර සිවරාසා මහතාට සීරීම් තුවාල මුහුණේ නියපොතු පාරවල් සිදු වෙලා තියෙනවා. එම තුවාල සිදු කිරීමට තියුණු පිහියක්, උපකරණයක් හෝ වෙනත් කිසිදු ආයුධයක් භාවිතා කර නොමැති බවත් වෛද්‍ය පරීක්ෂණයට අනුව එම තුවාල අනෙක් රැඳවියාගේ නියපොතු වලින් සිදුව ඇති බවත් බන්ධනාගාර වෛද්‍ය නිලධාරියා විසින් සෞදි ආණ්ඩුවේ රාජතාන්ත්‍රික මට්ටමින් අපි මේ කටයුත්තට සම්බන්ධීකරණයක් එක්ක කතාබහක යෙදෙමින් තමයි මේ සියලු දේවල් කරන්නේ. එනිසා නැති දෙයක් මෙහෙම මොකක් හරි ආයුධයකින් ගහලා ඔළුව මේ වෙලා කියලා වැරදි කතාවක් පතුරවන එක සෞදි ආණ්ඩුවට ආණ්ඩුවේ ප්‍රතිරූපයට ප්‍රශ්නයක් වෙනවා.
1: පොහොර සහනාධාරය නියමිත වේලාවට හිමි නොවන බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පැවසුවේ.
15: අපි දන්නවා අස්වැන්න නෙලන්න භාවිතා කරන යන්ත්‍රෝපකරණ තියෙනවා. ජනතාව ඒවට නොයෙක් නම් තියෙනවා. භූතයා කියනවා, සුනාමිය කියනවා. මේ යන්ත්‍රයකින් ගොයන් ටික කපාගෙන පිළිවෙලක් කරන්න රුපියල් 25,000ක්වත් ඕනි. මෙන්න මේ තරම් මිල ඉහළයි. අද ගොවියන්ට ඒව දරා ගන්න බැරි කමක් තියෙනවා. නිෂ්පාදන වියදම කිලෝ එකකට රුපියල් 137කට උඩින් යනවා. හැබැයි රජය කියන්නේ රුපියල් 120ක සහතික මිලක් ගැන.
1: කෘෂිකර්ම නියෝජ්‍ය මාත්‍ය නාමල් කරුණාරත්න අදහස් පළ කරමින් සිටින විට පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ඊට බාධා කළා.
16: සාම්ප්‍රදායිකව ලොකුලුණු වගා කරනකොට අක්කරේකින් ගන්න කිලෝ 8000ක් විතර ප්‍රමාණයක්. හබ අද වෙනකොට 16000 පැනලා ගන්නවා 20000 මට්ටමට යනවා.
17: පොයින්ට් එක මොකද්ද කියන්නේ මන්ත්‍රීතුමා?
18: පොයින්ට් එක කාලය කරනවා. අර ගොවිහැලියට ඔබතුමා ගියේ නැත්තේ ඇයි කියලා මේ පොඩක් අහන්න අර.
17: නියෝජ්‍යමතුමා කතා කරන්නේ.
16: රෝවිනි මන්ත්‍රීතුමිය මේ කේල් ගිරියේ නැට්ටක් ගැන කිව්වා. එහෙනම් ඔබතුමා පොඩ්ඩක් ඒ නැට්ට ගැන අහගත්තා නම් හරි ඔබතුමා කේල් ගිරියට හරි ප්‍රසිද්ධයිනි. ඔබතුමා කේල් ගිරියේ නම ගහලා බෙදලා හරි ප්‍රසිද්ධයි. ඒ නැට්ට ගැන මෙතුමියකින් අහගන්න. හරිද කේල් ගිරියේ නැට්ට ඔබතුමිය මේ නැට්ට ගැන මට කියලා දෙන්න.
1: ගොවීන් අසරණ වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ.
19: 1994 වෙනකොට අපිට රට සහලෙන් ස්වයං පෝෂණය කරන්න පුළුවන්කම ලැබුණා. ඒක තමයි අවුරුදු 76ක ශාපේ. නමුත් අවුරුදු 76න් පස්සේ මේ රටේ ඒ රජකල ගොවියාද අන්තිම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද ගොවියාට වීටික විකුණ ගන්න බෑ.
1: උපාධිධාරීන්ට රැකියා ලබා දී නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.
13: ඔබතුමාලා උපාධිධාරීන්ට පොරොන්දු වුණා රස්සා දෙන්න. අන්තිම මොකද්ද උනේ? දැන් hinawe ඉන්න. උපාධාරියට අනිත් ඒ කිවල් වලට හොවාගෙන. ආවට පස්සේ අපි මතක් වෙයි. ඒ උපාධිධාරණ රැකියා දෙන්න කටයුතු කරෙත් නැහැ. වෙනත් රටකින රජ කෙනෙක්ගෙන් ජනාධිපති සමාව ඉල්ලනවා. ඉතින් අපේ කෙනාට ක්‍රියාවේ පෙන්වන්න පුළුවන්. වෙනත් රටක තමන්ගේ රටේ තියෙන නීති අනුකූලව ඒ ආගමට අනුකූලව යම් කිසි කෙනෙක් කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපේ ජනාධිපතිතුමා පැනලා සමාව ඉල්ලන්නේ. ඒක හොඳ දෙයක්. ඒ සමාව දෙන්න ඕනේ. එකම අපේ කෙනා දැනගන්න ඕනේ ආදර්ශයක් වෙන්න. අය අපේ කෙනා කොලේ වහලා ගහලා තව රටකට ගිහලා තව කතාවක් කියන්න බෑ කරු සභාපතිතුමිය. දෙහිඳා ඔබ තමුන්නාසලා අවසාන වශයෙන් කියන්නේ ඔබ තමුන්නාසලා හිතන් ඉන්නවනම් මේ මර්ධනය කළා. ආ බෞද්ධ ආගමට නැත්තම් මහා සංඝරත්නයේ පෙනීටන අයව මර්ධනය කළා. ඔබ තමුන්නාසලාගේ හිරගෙවල් වල දාලා ඔබ තමුන්නාසලාගේ දේශපාලනය කරන්න පුළුවන් කියලා ඒක සාර්ථක වෙන්නේ නැහැ කියන එකත් මේ මතක තියාගන්න.
1: ගීත ගායනා කිරීමටද මිලක් නියම කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමරසම්පත් දසනායක සඳහන් කළා.
20: අද රටේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? තින්දුවක් කියන්න ගියත් දැන් රුපියල් 5000ක් 10000ක් දෙන්න වෙලා තින්නේ. මොකද්ද මේ සංගමයක් අදාගෙන? ආණ්ඩුව කියනවා ඒක අපි හදාගත්ත එකක් නෙමෙයි මේ සංගමයක්. අනිත් එක මූලාසනයේ මන්ත්‍රීතුමිය ජෝතිපාලගේ සින්දුව කවුරු ලිව්වද? කවුරු සංගීතය රැපෙව්වද කියලා අපි දන්නේ නැහැ. ගම්මොළ මිනිස්සු දන්නේ නැහැ ජෝතිපාලගේ සින්දුවට කවුද කතෘ කවුද? කවුද සංගීතය රැපෙව්වේ කියන එක කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා අද ඕගොල්ලෝගේ ආණ්ඩුවේ සින්දුවක්වත් කියන්න බෑ. මේ මිනිස්සුන්ට අනේ මේ එක්ක කණ්ණ නැතු හරි සතුටෙන් ඉන්න බැරිද?
1: ගීතයේ අයිතිය පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ.
20: ගීතයේ අයිතිය කාටද කියලා සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාව ඇතුළේ ඒ ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාව ඇතුළේ දැන් ඒ සාකච්ඡාව ඇවිල්ලා විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයනවා. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නැහැ. ඉතින් මේ අස්සේ ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්තු සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝසියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. මේක මේ ප්‍රශ්නේ ආවෙ මේ ගැසට් එකක් ගැහුවා කියලා. මේ තියෙන්නේ රජයේ ගැසට් එකේ දානවා රජයේ නොවන නිවේදන. එතන රජයේ නොවන නිවේදනයක් තියෙනවා ගැසට් එකේ. එතන ඒකේ දාලා තියෙනවා තමන්ගේ සංගමේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපලක් භාවිතා කරනවා නම් ගාස්තුවක් අය කරන්න ඕනේ කියලා. හැබැයි ඒගොල්ලෝ ඕනේ නැති වැඩකුත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්මත් එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරගන්න ඕනේ මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ. අපි මේකට පැමිණිල්ලක් ආවා බුද්ධිමය දේපල කාර්යංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල්වරිය මේගොල්ලෝ ගෙනල්ලා කිව්වා ඒගොල්ලන්ට එහෙම අය ක්‍රීම් කරන්න බෑ. ඒ නිසා අපි දැනට මේක ඇතුළේ තියෙන ප්‍රශ්නේ විසඳන්න ඕන නිසා අපි කියලා තියෙනවා. ඒ නිසා මේක කිසිසේත් රජයේ නිවේදනයක් නෙමෙයි. මේක රජයේ නිවේදනයක් නොවන එක විතරක් නෙමෙයි. බුද්ධිමය දේපල හිමිකම අය කරගන්න පුළුවන් තමන්ගේ දේකට විතරයි. අනුන්ගේ දේකට අය කරගන්න බෑ. හැබැයි කෙනෙක් සංගීත සම්දර්ශනයක් තියෙන කෙනෙක් හරි එහෙම නැත්නම් ටීවී එකක රේඩියෝ එකක මේ සින්දුවක් යන වෙලාවට තමන්ට ගෙව්වේ නැත්නම් අන්න හිමිකරුවන්ට පුළුවන් නීතිය ඉස්සරහට කියලා මේක අය කරගන්න. එහෙම නැතුව මගුල් ගෙදරක් තියන් යනකොට මේ බිලාරම් වරෙන් කියලා කියන්න කොහෙවත් නීතියක් නැහැ. ඒවා පට්ටපල් බොරු මේ ආණ්ඩුව කරනවා කියලා මේගොල්ලෝ කියන්න උත්සාහ කරනවා විපක්ෂය.
1: අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් ජයවීර ඇතුළු 6 දෙනෙකුට එරෙහි පැමිණිල්ල කැඳවා තිබෙනවා. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය, චමත් මොරාය සහ ආදිත්‍ය පටවැදිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල් ඉදිරියේදී පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට අවශ්‍ය ලිපිලේඛන සහ තොරතුරු ලබා දෙන ලෙස විනිසුරු මඩුල්ල එහි රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා. එම කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා පැමිණිල්ල ලබන 15 වනදා කැඳවීමට නියමිතයි. නීතිඥයන්ගේ කරුණු දැක්වීම සඳහා නඩුකරය ඔක්තෝබර් 23 වනදා කැඳවන ලෙසත් නියෝග කළා. මේ අතර දුහුරෙන් ඉවත් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකුට එරෙහිව මාතර මහාධිකරණයේදී අධිචෝදනා බහර දී තිබෙනවා. ඒ 2023 වසරේදී වැලිගම ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළවයි. දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් මුදල් ඇප සහ ශරීර ඇප මත මුදාහරණු ලැබුවා. කුෂ්ම ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 166ක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදී අයෙක්. ඔහු බැංකොක් සිට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර අමරිකා නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට ළඟා වී තිබෙනවා. ඒ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහායි.
0: with Sieta.
21: International News on Sieta.
1: විදෙස් නාවික හමුදාවලට අයත් යුද නෞකා ගල්ෆ් කලාපයේ සිට කිලෝමීටර් දහසකට වැඩි දුරකට ඉවත්ව ගොස් ඇති බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා. එම බලකාය සඳහන් කළේ ඉරානයේ මිසයිල, ඩ්‍රෝන සහ නාවික හැකියාවන් හේතුවෙන් ගල්ෆ් කලාපයේ බල තුලනය වෙනස් වී ඇති බවයි. අමෙරිකාවෙන් එල්ලවන හමුදාමය සහ ආර්ථික පීඩනය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදෙන බව ඉරාන බලධාරීන් සඳහන් කළා. අමරිකානු පීඩනය හේතුවෙන් ඉරාන මුදලේ අගය පහත වැටීම සහ ඩොලරේ අගය ඉහළයාම ඇතුළු ආර්ථික ගැටලු හටගෙන තිබෙනවා. රට සතුව ප්‍රමාණවත් විදේශ විනිමය සංචිත පවතින බවයි ඉරාන මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ. යලි සිරස්තල ශිරප්ති රාජපක්ෂ රිමාන්ඩ්. ජානසාර හිමියන් අදත් සුදු ඇඳුමින් අධිකරණයට. දේශබන්ධුට අධිචෝදනා. අනෝජන්ට සුළු තුවාල. ගීතේ අයිතිය සෙවීමට කමිටුවක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමා. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුභරාත්‍රියක්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: ලංකාවේ ගොඩක් දෙනෙක් කැමැත්තෙන් බලපු ආයු මූවි එක පහුගියදා රීරිලීස් කළා තිබ්බා.
2: ඒ ගැන විස්තර අපි ඩිරෙක්ටර් චත්‍ර වීරමන්ගෙන් අහුවා.
3: ඊ අවුරුද්දේ ඔක්තෝබර් 2 වෙනිදා තමයි අත්‍යවම ආයු චිත්‍රපටය මුලින්ම ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කරන්නේ ප්‍රේක්ෂකයන්ට බලා ගන්න අවස්ථාව හම්බ වෙන්නේ. දින 100කට අධික කාලයක් අත්‍යවම තිරගත වෙනවා. ඔය දිත්වා වගේ ව්‍යසන තත්ත්වයකදී අත්‍යවම ගොඩාක් ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටය බලන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඉතින් ওই කාරණා ඔක්කොම එක්ක නිෂ්පාදකවරුන් සහාය කණ්ඩායම තීරණය කරනවා සීමිත දර්ශන වාර කීපයක් ඇතුලේ නැවතත් ප්‍රේක්ෂකයන්ට බලන්න අවස්ථාවක් ලබා දෙනවා.
1: ආයු කියන්නේ අවෝඩ්ස් ගොඩක් හම්බුණු මූවි එකක් නේද?
3: සරසාවේ සම්මාන වලේ සම්මාන 10කින් පිදුම් ලබන ආයු චිත්‍රපටය හොඳම සංගීතය, හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ගායකයා ගායිකාව, හොඳම ගීත පද රචනය, චිත්‍රපටයේ ඉන්න දුව කෙනාට කුසලතා සම්මානයක් හම්බ වෙනවා. විශේෂිත වූ දේ තමයි මේ චිත්‍රපටයේ නිෂ්මිකේ චරිත රඟපාන චන්ද්‍ර මැක්ට ජනප්‍රියම නිළිය සහ වසරේ හොඳම නිළිය කියන සම්මාන දෙකම ලැබෙනවා.
2: ආයි කවද වෙනකන් අපිට මූවි එක බලන්න පුළුවන්ද?
3: සීමිත දර්ශන වාර කීපයක තමයි අපි මෙහෙලා සංවිධානය කරලා තියෙන්නේ. ප්‍රේක්ෂක ඉල්ලීම් මත ඔක්තෝබර් 2 වෙනිදා සති දෙකක් විතර කාලයකට වඩා ඉරගත වෙන්නත් පුළුවන්.
0: Talk of the town.
2: අවුරුදු ගාණක් තිස්සේ බොලිවුඩ් වල විතරක් නෙවෙයි මුළු ලෝකෙම කොණ්ඩ දෙනෙක් ආදරය කරන වොයිස් එකක් තමයි අර්ජිත්
4: සිංහ. छांव से फिसल के हम मिले जहां पर लम्हा थम गया
1: या फील्ड එකට આવીත් දැන් අවුරුදු 20ක්
2: ඒක ය සෙලිබ්‍රේට් කරන්නේ ෆෑන්ස් ලත් එක්ක මේ වැඩේට යා ඉන්දියාවි සිටිස් 9 එක කොන්සර්ට් ඕගනයිස් කරලා තියෙනවා
1: ලේටස්ට්ම ටෙක්නොලොජි එකත් එක්ක 360 ස්ටේජ් එකක වෙනස්ම සවුන්ඩ්ස් ලයිට් සිස්ටම් එකක තමයි මෙයා මේ කොන්සර්ට් එක ප්ලෑන් කරලා තියෙන්නේ.
2: අර්ජිත්ගේ ක්‍රූ මෙම්බර්ස්ලා කියලා තිබුණේ ලබන අවුරුද්දේ ජනවාරිද මැයි වෙනකම්ම මේ කොන්සර්ට් සීරීස් එක ඕගනයිස් කරලා තියෙනවා කියලා.
0: Talk of the town.

0: பாசம் பாதமட்ட சீதா
1: වයසට යනකොට ව්‍යායාම අවශ්‍ය නැද්ද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග
1: අපි අතර බොහෝ දෙනෙක් කරන වැරදි දෙයක් තමයි තරුණ කාලයේදී ව්‍යායාම කළාට සාමාන්‍ය වයස 40 විතර වුණාට පස්සේ ඒ ව්‍යායාම කිරීම නවත්තනවා. ඔවුන් හිතන්නේ වයසට යනවත් එක්කම ඒ වගේ ව්‍යායාම කිරීමෙන් ඔවුන්ට එතරම්ම වැඩක් වෙන්නේ නැහැ කියලා. බොහෝ විට බර එසීමේ ව්‍යායාම එහෙම නැතිනම් ජිම් එකට ගිහිල්ලා කරන ව්‍යායාම තමයි මේ විදිහට මුලින්ම නවත්වන්නේ. නමුත් සාමාන්‍ය වයස 40 වුණාට පස්සේ බර එසීමේ ව්‍යායාම එහෙම නැතිනම් රෙසිස්ටන්ට් ට්‍රේනින්ග් කියන ව්‍යායාම වර්ගය ඔබට ඉතාම වැදගත් වෙනවා. ඒ ඔබගේ ශරීරයේ මාංශපේශි වර්ධනයටත් ඒ වගේම බෝන් ඩෙන්සිටි එකම නැත්නම් අස්ථිවල තියෙන ඝනත්වය වර්ධනය කිරීමට වැදගත් වෙනවා. එමගින් ඔබට බෝන් ඕන රෝග වලින් ආරක්ෂා වීමටත් ඒ වගේම වයසට යාමේදී සිදුවන අනතුරු වලින් ආරක්ෂා වීමටත් හැකියාවක් ලැබෙනවා. ඒ නිසා කිසි විටකත් වයසට යනවා කියලා ඔබ කරන ව්‍යායාම නවත්වන්න එපා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
0: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් පිළිගනිමු.
3: After levels psychology biomedical science and nursing study karanna LTR samaga ekatuwanna pivisenna www.slit.lk slit and hemas adhyapaneya saha saukhya satkare samuhika shaktiya
4: Dulux aquatic dam protect waturata lang wennawat ba algae fungus dirt walata kisima chance ekak ne
3: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
5: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් flame retardant ප්‍රමිතියේ පුරෝගාමී.
3: After levels construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් slit BSc honors quantity survey in degree එකට enroll වෙන්න. apply කරන්න www.slit.lk slit evolve beyond.
6: aluminium මනේ. දන්සලේ fried rice එකේයි හෝටලේ fried rice එකේයි quality වෙනස්නේ. aluminium උත් ඒ වගේ තමයි.
7: aluminium ඕන තරම්. alumex නම් ඉස්තරම්.
8: smart මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. xiaomi දැන් අපන්සුතින්
0: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
9: මෙන්න ප්‍රශ්නය. ටයිටැනික් නෞකාව ගිලී ගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරයේ 2. පැසිෆික් සාගරයේ.
10: ඉස්කෝලේ 8 වසරින් ඉගෙන ගන්න බත්තර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
11: Yatha pocket money.
10: Heta tude pahai kalata sieta hanna.
12: Kattiyada cricket amathaka vela wage neida?
10: Api kohomada cricket amathaka karanne?
12: Ehenam October idan November maase wenakamma
10: api dinenawa kiyenaka vitarakma mataka tiya ganna. Cricket lova kalamba.
13: Sri Lanka tour of Pakistan 2026.
12: විස්ස තරඟ තුනක් ටෙස් තරඟ දෙකක්
10: සියත ටීවී තුලින් සජීවීව
12: දිනන ක්‍රිකට් නම්

රාත්‍රී 7යි විනාඩි 7යි. මේක තමයි වෙලාව. ඔයාටයි මටයි කතා කරන්න වගේම පුංචි බ්‍රේක් එකක්, විරාමයක්, හිත සතුටු කරවන එක මතකයක් මතක් කරන් පෑ දෙකක් සතුටින් ඉන්න පුළුවන්. නිදහසේ කතා කරන්න පුළුවන්, නිදහසේ ලියන්න පුළුවන්. ආදරණීය පෑ දෙක, මමත් ගොඩක් වෙලාවට එක එක වැඩ කරන කෙනෙක්. සමහර වෙලාවල් වලදී බිසි වෙන්න පුළුවන්. නැත්නම් මගේම දෙයක් නෙවෙයි, මං ආදරය කරන කෙනෙක්ගේ වැඩක් මං බාර අරගෙන කරනවා වෙන්න පුළුවන්. සමහර විට ඔයත් ඒ වගේ කෙනෙක් වෙන්න ඇති. අපි හැමෝම වැඩ ගොඩක් එක්කන නේද අපේ ජීවිතයේ එක එක ඩ්‍රීම්ස් අචීව් කරගන්නේ, අපේ ලස්සන හීන අපිම පාට කරගන්නේ.

නේද? ආදරය කියන්නේ නිදහස. ඒ නිදහස් ආදරයක් ලබන්න නම් ඔයා නිදහස් වෙන්න ඕනේ ඔක්කොටම කලින්. ඔයා ඔයාට ආදරය කරන්න ඕනේ. වෙලාවකට මට හිතෙනවා මේ කොහොම සලකුවත්, කොහොම කිව්වත්, කොහොම රිද්දුවත් ආදරේ නම් ඇත්තටම රිද්දන් නැහැ. හැබැයි වචනකින් ඔයාගේ හිත රිදෙන්න පුළුවන්. මොකද ඔයා ඔයාවට දැනුනේ නැත්තම් එයාට ඔයාව දැනුනේ හදවතින්මයි. ඉතින් එකපාරටම දේවල් අමතක කරන්න අමාරුයි නේද? ඒක හිතට ලේසි දෙයක් නෙවෙයි කියලා තමයි මං හිතන්නේ. හරි, අපි හිමීට මේ දේවල් කතා කරමු. පැය දෙකක් තියෙනවනේ නේද? 0711928294 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ කවුන්ට් සියත FM අපේ Facebook page එක පැත්තට ඇවිත් සියත ආදරේ කහන්නන් ඉන්නේ message එකක් comment එකක් තියන්න. රා 9 වෙනකන් මේ වෙලාව ඔයාගේයි විශ්මිගේයි විතරයි.

0: பாசம் பதமிட்ட சீத்த ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල්මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල්මිල වැඩි කරන්න

0: මොකටද ආණ්ඩුව
1: කතා කරන්න ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
2: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
3: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
5: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
6: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
7: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
12: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර් ගාඩ් වයර්. දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
13: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312477. Global University Partners, number 221, Dharmapala Mavata, Kolamba 7.
14: Finishing bahalak lesa color of flow wajabena.
15: Sit pedagani, kalpavati, avalakshana novi. Oyat bahaleta washi winna. Finishing bahalak nam color of tamai.
16: Theater, Tele de Pair. Alut kalavakata tele natya pelak balanna.
17: Mama dakara hanguna ne?
18: Hanguna. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
16: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
19: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන නම් මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
16: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
20: සීත TV තුලින්.

රාත්‍රී 7යි විනාඩි 26යි. ඇත්තටම අපි උත්තර හොයන ප්‍රශ්න මේ ලෝකෙ කොච්චර ඇද්ද? සමහරක් අය බලෙන්ම තමයි ප්‍රශ්න හදාගන්නේ නං. ඒවලට නම් උත්තර හොයන එක ටිකක් ලේසි වෙන වැඩක් නෙවෙයි. ජීවත් වෙද්දී අපිට මුහුණ පාන්න සිදුවෙන දේවල් එක්ක අපි ආදරය කරන අය, අපිට ආදරය කරන අය ළඟින් ඉද්දී අපිට සමහර ප්‍රශ්න හිතනවටත් වඩා ඉක්මනට විසඳ ගන්න පුළුවන් වෙනවා. හැබැයි තනියෙන් ප්‍රශ්නකට මුහුණ දෙන කෙනෙක්ට ඒක විසඳ ගන්න එක ලේසි වැඩක් නෙවෙයි. එක වෙලාවකට ඔයාගේ හිතට හිතෙන්න පුළුවන්, මං විතරද මේ විදිහට දේවල් කරන්න කියන්න ඕනේ? මං විතරක්ද මේ අපේ ආදරේ අරගෙන යන්න ඕනේ? ඒ ප්‍රශ්නය දැනෙන්න පටන් ගත්තාම වෙලාවකට කෙනෙක්ට ආදරයටත් වඩා අර මං කියන තනිකම දැනෙන්න පටන් ගන්නෙ මෙන්න මේ වෙලාවට වෙන්න පුළුවන්. මොකද කෙනෙක් ළඟ ඉන්නවා කියන්නේ එයාගේ හිතට දැනෙන්නේ නැත්නම් එයා ළඟ ඉන්න එකත් සමහර වෙලාවට වදයක් වගේ නං. සමහර වෙලාවට තනියම ඉන්න එක හොඳයි කියන එක ඔයාට දැනෙන්න පුළුවන්. එනිසා ඔයාට ආදරය කරන කෙනෙක් හොයාගන්න. ඔයා විතරක් ආදරය කරන එක කරන්න පුළුවන්. හැබැයි ඒක හැමදාටම එක චුට්ටක් අමාරුයි නේද? ඔයා වෙනුවෙන් ආදරේ ඉල්ලන වෙන කෙනෙක් නෙවෙයි. ඔයාට ආදරය කරන්න ඉස්සලාම එතකොට ඒ හිතටත් ඕන වෙයි ඔයාට ආදරය කරන්න. ඔයා කොච්චර අමාරුවෙන් ඉන්න වෙලාවක වුණත් ඔයාට ලැබෙනවා නම් ඔයාට ඔයාව තෝරගන්න පුංචි පුංචි රණ්ඩු වෙන්න පුළුවන්. හැබැයි රණ්ඩුනාම ඔයාව කෙලින්මත් හරින, ඔයාව කෙලින්ම දාලා යන, ඔයාව ජජ් කරන කෙනෙක්ව නැතිව ආශ්‍රය කරලා බලන්න, කතා කරලා බලන්න. මොන ප්‍රශ්නෙට මොන විදිහට ඔයා මුහුණ දුන්නත් ඔයාවත් හරින්නේ නැති කෙනෙක් ඔයාගේ ළඟින්, ඔයාට නොකියම ඔයාගේ ළඟින් ඉන්නවා නම් මං විශ්වාස කරන විදිහට ඒකේ නා ඔයාට ගොඩක් ආදරෙයි. සමහරක් විට ඒකේ නා එයාටවත් ඒ විදිහට ආදරය කරන්නේ නැති වෙති. ඉතින් ඒ හින්දම තමයි අදමට ලියන්න හිතුනේ, අමාරු කාලෙකත් දරාගෙන ඉඳීවි, දිනනකම්ම අත් නොහරීවි. මොකද හිතෙන්නේ මේ ගැන? ඔයාගේ ජීවිතෙත් ඇති අමාරු කාල, ඔයාගේ ජීවිතෙත් ඇති හිතන් නැති විදිහට මුහුණ දෙන්න වෙන වෙලාවල්. ඉතින් ඒ කාලෙත් ඔයාට කොහෙන් හරි දැනෙනවා නම් අමාරු කාලෙකත් අනේ මල් ළඟ ඉන්නවනේ. ඉතින් විශ්වාස කරන්න, දවසක් එනකම්ම දිනනකම්ම ඔයාගේ ජීවිතේ හැම හිණයක්ම හැබෑ වෙනකම්ම ඔයාගත් හරින්නේ නැතුව, ඔයාව දාලා යන්නේ නැතිව ඔයා ළඟින්ම ඉඳී. ලියන්නක බලන්න පෑ දෙකක් තියෙනවනේ අපිට කියන්න.

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මගිතන්න අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
3: පයිලට්, කෝ පයිලට්, කෝ පයිලට්.
2: නෑ නෑ පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
4: ලටබ දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තැගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමික්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
14: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
16: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්න දෙනියම බත්තල්වත්තපට
19: real මපට experience එකකට නැල්වත්තපට
1: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 row රථය David Pieris e-mobility වෙතින් 0114700550
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්නා LOLC එකෙන් loan එකක් ගත්තේ
6: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
5: ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0115445000
8: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
11: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
16: Let's Vietjet.
15: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within.
0: Nidhaf Pansi ka aduma maasika pari kye kata audio system meka kara ganna.
9: Avans ticket pona deyak adage vanna ganna.
14: Avans ticket tika pay.
12: Freelance oba venuenma nirmanaya kala Combank Big Plus account ekin PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
10: අදම combank.lk වෙත පිවිසෙන්න.
7: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරා.
13: Stars Milan Pasta.
0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම්පාටින්. ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
19: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
4: ගුවන් ටිකට්පත් visa පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
1: රස කල්පනා බාවෙලා පායලා රැපුලා.
18: මෙහෙම chill එකේ අහගෙන ඉන්නකොට
2: ඔයාට මෙහෙම හිතෙනවා.
17: අපි ආයේ හමු නොවෙන
18: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැනේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන. දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සිංදු දෙක ගාන සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
20: සිංදු සියත අනුග්‍රහය
21: දැනෙන්න අඳින්න රිසිසේ සලු පිළිසිල්ලාරේ චාතාරේ
20: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
22: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
23: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණ නිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 01117 54406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
24: මෙන්න ප්‍රශ්නය. ටයිටැනික් නෞකාව ගිලී ගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරේ 2. පැසිෆික් සාගරේ.
25: ඉස්කෝලේ 8 වසරින් ඉගෙන ගන්න බතර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
26: යත පොකට් මනී.
25: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: தாசப்பதமட்ட சீதா சீதா பாத்ரே விதாசா உதே 7:50ට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
2: ලිසන් අප් කොලඹෝ වියට්නාම් ඉස් කෝලින්
3: දැන් වියට්ජට් එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන් මේ ක්‍රේසි ඩීල් එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න
4: කොලඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
2: ලෙට්ස් වියට්ජට්
5: පර්ණ ශිෂ්ටාචාර තීර්ථංගල් නටබුන් දැකලා තියෙනවද ගිහින්ද
6: අනුරාධපුරේ ගිහින් තියෙනවා සීගිරි ගිහින් තියෙනවා ඒ පැත්තේ ගිහින් තියෙනවා මං කිව්වේ හරප්පා කොහෙන්ද යාරෝ එහෙ ගිහිල්ලා
5: නේද හරි එහෙ ගිහිල්ලා තවට කවන්නවා සීගිරියට හරි ගිහිල්ලා තියෙනවා මේ රටේ ඇමතිවරු හිටියා සීගිරියටවත් ගිහිල්ලා නේද
6: අනාඩයිඩ
5: සීගිරියට යන්න බැරි වෙනවා දැන්වත් ගියත් නැද්ද දැන් වෙන ලොකු වැඩකුත් නැති
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
8: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
11: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
12: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ අතම LP finance වෙතින් දැන් lease එක පැය තුනෙන් LP leasing අද තමයි හොඳම දවස.
11: උසස් පිළින් පසු අධ්‍යාපනයේ නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාවැනි උපාධීන් රසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
3: After levels ලෝකයේ top 2% researchers ලා ඉගෙන ගන්න. SLIT BSc honors biotechnology degree එකට enroll වෙන්න. පිවිසෙන්න www.slit.lk SLIT evolve beyond.
13: කවුදත් ආගිත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
14: සෙනසුරාද උදේ 8ට
15: ජින්තු පිටියේ මොකද මොනවද ඔය ගේට් එක උඩින් එබීබී බලන්නේ
16: බූරුවා ඉන්නවද කියලා බැලුවේ
15: බූරුවා
16: ඔව් අංකල් මට ඇහුණා ආන්ටි කෑ ගහලා වයින්නවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්න බූරුවෝ කියලා
15: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
17: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න
18: දැන්ම දරුවගේ නමයිකමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
19: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
1: සියපෝ පොකට් මනි.
9: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
11: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
9: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
11: අපි දිනනවා කියනක විතරක්ම මතක තියාගන්න.
3: Sri Lanka tour of Pakistan 2026
4: විසයි විස තරඟ තුනක් ටෙස් තරඟ දෙකක්
5: සියත ටීවී තුලින් සජීවීව
4: දිනන ක්‍රිකට් නම් සියත තමයි
7: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සබුවේ අසිරිය මැවෙන
13: Siyata Between Lady Miss World Sri Lanka 2026
7: Sri Lankan Rurajaniya Nabises Ganwana Jatyantara Waralat Ekama Sannamaya
13: Siyata Between Lady Miss World Sri Lanka 2026
0: කිරුලක් උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
20: Title sponsor.
21: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙනවා. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
2: Enchanter, the fragrance of French romance.
20: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
22: Oat Max High Strength Liquid Collagen, Obat Adam.

රාත්‍රී 8යි විනාඩි 7යි. මන් දන්නවා මේ මැසේජස් වලින්ම තේරෙනවා කොච්චර ඉවසීමක් සිය තාදරයක අහන ඔයාට තියනවද කියලා නේද? හරියට ජීවිතේදීත් අපිට ඉවසීම කියන දේ අනිවාර්යයෙන්ම ඕනේ. ඉතින් ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවන් මං කතා කරනකන් බලන් ඉන්න ඔයාට තරහ නෑනේ. ඉතින් ඔන්න අලුත් පැය පටන් ගන්න අලුත් විදිහට සියතාදරයක අහන අපි කතා කරන දෙවනි පැය. අපි කොච්චර කැමතිද අපි ආස දේවල් එක්ක ජීවත් වෙන්න? අපි කොච්චර කැමතිද අපි ආදරය කරන කෙනාකෙන් එක වචනයක් එක හිනාවක් ඇති සමහරක් වෙලාවට එයා එරෙව්වත් කමක් නෑ අපි ඒත් කැමති. මොකද අපි ආදරේනේ නේද? සතුට තියෙන දවස්වල අපි හැමෝටම ළඟින් ඉන්න පුළුවන්. ඒත් සමහර අමාරු දවස්ෙත්දී තව ටිකක් ඉවසලා තව ටිකක් තේරුම් අරගෙන ඔයාට පුළුවන් ඔයා තව ටිකක් උත්සාහ කරලා අත්හරින්නේ නැතිව ඇත්තටම ළඟින් ඉන්නවා නම් අන්න ඒක තමයි වටින්නේ. දිනන්න ලේසි වෙන්න පුළුවන්. සතුටින් ඉන්නත් හරිම නිදහසක් දැනෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අමාරු කාලයක් කෙනෙක් ජීවිතයට ලං වෙද්දී එහෙම වෙන්න පුළුවන් නේද? ඔයාට ළඟින්ම ඉන්න පුළුවන් නම් අන්න ඒ වගේ කෙනෙක් හොයාගන්න එක තමයි අමාරුම වැඩේ නේ? ජීවිතේ ඔයා වැටුණු වෙලාවක ඔයාගේ ජීවිතේ අවුල් වෙච්ච වෙලාවක ඔයාගේ වැඩ ඔක්කොම අවුල් වෙච්ච වෙලාවක ඔයාට ඔයා ගැනම විශ්වාසයක් නැති වුණු වෙලාවක නැහැ ඔයාට

මෙහෙම මැසේජ් එකක් කාවේ දවස් ගානකට පස්සේ. ගිය සතියට කලින් සතියෙත් මට මීගමෝ මට මතක විදිහට මලීෂගෙන් තමයි මැසේජ් එකාවේ. එයා පරණ ෆොටෝ එකක් ළඟ තියන් ඉන්නවා අවුරුදු 18කටත් වැඩි. ඒ වගේම හිතට දැනුණු ලස්සන වචන තියෙන පත්තරයක කොටසක් තාමත් වොලට් එකේ තියාගෙන ඉන්න අපේ මේ සංක. හැමදාමත් වගේ සියත ආදරයක අහනවා සංක. අවුරුදු ගානක් පරණ වුණත් හිතට වැදුනොත් හිතට දැනුනොත් වචනයක් අපි ඒක හැමදාමත් මතක් කරනවා නේද? ඉතින් මට හිතෙනවා ඒ වචන ටික මේ පැය පටන් ගනිද්දිම මතක් කරන්න. බොහෝ සුන්දර සිනහවක් යට ලියවිලා දුක්බර කතා ඇත. දිලෙන ලස්සන නෙත් එකක් යට ගුලිව සීතල කඳුළු බිඳු ඇත. සානුකම්පිත හදවතක් යට පිරී තෙරපෙන වේදනා ඇත. දිනක කාටත් හොරෙන් වැලියට ඒ කතා මිහිදන්ව යනු ඇත. ඇත්තටම ඒ ආත සංකට හම්බුණ මේ පත්‍රයේ කොටාක් පරණ පත්‍රයක්. හැබැයි ඒක ලියලා තිබ්බේ ඒ කාලේ 11 ශ්‍රේණියේ ඉගෙන ගන්න විජේතුංග කියන ලස්සන හිතක් තියෙන ඒ කෙනා. පරණ මතක අලුත් කරගන්න. ආදරණීය මතක අලුත් කරගන්න. සියත ආදරයක හන්නම ඕනේ නේද? එන්න මේ දෙවනි පැය අපිට පැයක් තියනවා ආදරය ගැන විතරක්ම කතා කරන්න. මං විශ්මී.

0: பாச பதுமட்ட சீதா ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නෑ. එහෙම නීතියක් කොහෙවත් නෑ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාව ඇතුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලාගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයනවා. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නෑ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝෂියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝරන්න නැති වැඩක් උත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්මත් එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරගන්න ඕනේ මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
3: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
2: ඔයත් පොකට් මනී අහනවද?
3: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
2: බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
4: ප්‍රශ්න 4යි, පොකට් මනී රුපියල් 5000යි.
2: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
4: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714151 151ට WhatsApp කරන්න.
2: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
5: සියත පොකට් මනි.
4: අනුග්‍රහය.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PDB minus stable outlook බලපත්‍රාදී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකින්.
8: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
10: Hi, I'm Shane. I'm foreign campus.

රාත්‍රී 8යි විනාඩි 27යි. අමාරු කාලෙකත් දරාගෙන ඉඳීවි. දිනන කම්ම අත් නොහරීවි. අදමට ලියන්න හිතුනේ අන්න ඒ විදිහට. ඉතින් මේ වෙලාව මගේ හිතේ තියෙන දේවල් කියනක නෙවෙයි. මේ වෙලාව ඔයාගේ හිතේ තියෙන දේවල් මුළු රටටම ලෝකෙ කොහේ හිටියත් මේ වෙලාවේ සියතහන් ඉන්න ඔයා වෙනුවෙන්. හරිද? ඉතින් අමාරු කාලෙකත් දරාගෙන ඉන්නා වගේම දිනන කම්ම ඔයාවත් හරින්නේ නැති කෙනෙක් ඔයාගේ ළඟින් ඉන්නවා ඇති. සමහරක් විට ඒ වගේ කෙනෙක් ලැබෙනකම් ඔයා හීන දකිනවා වෙන්නත් පුළුවන්. ඉසුරු මංචනායක ලියනවා, අමාරුම කාලේ වසන්තයේ ටිකෙන් ටික හැර යද්දී පිච්චි පිච්චිම ටික ටික හිත නිවෙද්දී ආදරෙත් අත්තරෙයිද මන්දා. බැරිම කාලේ අමාරුම කාලේ ළඟ නැති නුඹ පුළුවන් කාලෙට මට මොකටද මැණිකේ. නුඹ දන්නේවත් නැ මගේ අතින් අල්ලන් මහගිරි දඹේ අත්වැට වෙන්න. මන් තනියම නගින්නම් දරාගෙන දුක්කන්ද සැනසීම සොයාගෙන. වෙනද වගේම ලස්සනට ඉසුරුවා ලියලා තියනවා. අපේ සඳුනිකා කියනවා, ඉරිතැලෙනු හිස් තැනක ගබඩා කළ මගේ අතීතය, රතුපාට මල් යහනක ඉපදුනා නුඹේ පෙමට, ඉකි ගසන පෙරදිනක අරුණැල්ල වී පිපුණු නුඹේ ආතර පුසුඹ දැනුනා මට හොඳටෝම. හරිම ලස්සනයි සඳුනිකා. එතකොට අපේ සංක ලියලා තියෙනවා මැසේජ් එකකින්, පසලොස්වක හඳ හසට නැගුණම ගොඩක් ලස්සනයි, පරිසරයත් හරිම ලස්සනයි, අමාවකට ඒ හඳ කොහේ ගිහින්ද දන්නේ නෑ. ඔව් ඔයා හරි, වැහි වලාවකින් ඒ හඳ වැහෙනවා වගේ වෙලාවකට ආදරය. Thank you so much සංක, ඔයාගේ හැම මැසේජ් එකකටම බොහොමත්ම ස්තුතියි. එතකොට මොරටුවෙන් වර්ජීනියා අපි වහගෙන ඉන්නවා. වෙනදා වගේම රුක්ෂාන් එයා ගොඩාක් ආදරය කරන සඳමාලිවත් එකතු කරගන්න කියලා තියෙනවා. කාලෙකට පස්සේ ඔයාගේ මැසේජ් එකක්. මෙන්න මේ විදිහට තමයි අද මෙයා ලියන්නේ. සපුමල් සුවඳක්සේ සීතල රෑයාමේ හද කුටියට ඔබ රහසේ වැටියා කිසිවකු නැදටුවේ. එතකොට ජකත්ගෙන් අදත් කවියක් තියෙනවා. කවියත් කියලම අපි ඊළඟ සින්දු අහමුද? ජකත් කියනවා, විඩා මනසට ඔසුව ඔබේගේ වදන් වගේම හිනාවයි, රසික අපහට ඔබෙන් ලැබුණේ සෙනෙහසින් පිරි දයාවයි, ඔයා වගේ අය මුණ ගැසෙන්නේ ජීවිතේ එක වතාවයි, රසික ලෝකෙට දෙවියෝ මැව්වේ විශ්මි කියන ඔයාවයි. අනේ Thank you so much. හරිම ආදරණීය මැසේජ් එකක්. ඔයාට පුළුවන් නම් ඔයා ගොඩක් ආදරය කරන කෙනා වෙනුවෙන් ලස්සන විශ්යකක් එයා වෙනුවෙන් ඉන්නවා කියලා දැනෙන්න දෙයක් කියන්න පුළුවන් නම් මේකත් වෙලාවක් කරගන්න නේද? අපිට පැය භාගයක් තියෙනවා ආදරේ රසතෙන් ගැන කතා කරන්න, පරණ මතක අලුත් කරගන්න, ආදරණීය හීන ගැන ලියන්නනේ. මම බලාගෙන ඉන්න මේ පැත්තේ ඉඳන් රෑ 9 වෙනකම්.

0: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
1: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
0: Koronagala NK Global Edge videsh rakya ayatanaya 0.37273370
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
4: මෙන්න ප්‍රශ්නය. ටයිටැනික් නෞකාව ගිලී ගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරේ, 2. පැසිෆික් සාගරේ.
5: ඉස්කෝලේ 8 වසරින් ගෙන ගන්න බත්තර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0.714යි 151.151ට අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
5: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

හිතත් පාලුව දරා ගන්න අර පේන නිල් අහස වාගේ නුඹත් හරියට ඉඳ හිටක බිම තෙමා වැටෙන වැස්ස වාගේ රිදුම් ඇති විට බතා වැළපෙන කඳුළු බිඳුගෙන එන වේකේ සසර මග කොහේ කොතන හරි මට නුඹව නම් ඕනෙම වාගේ කාලෙකට පස්ස තමයි මට ඔයාගේ මැසේජ් එකක් ආවේ. මං හරි නේද? ඔයා හුව වගේම මං හොඳින් ඉන්නවා. විශ්වාස කරනවා ඔයාගේ අලුත් බිස්නස් එකේ වැඩත් එක්ක කියලා තියෙන විදිහට ඉතින් ඔයා බිසිනේ. හැබැයි සිත ආදරේ කහන් ඉඳලා මැසේජ් එකක් දාන්න අදවට වෙලාවක් හම්බුණා නේද ඉෂු? මට ඔයාව මතකයි. Thank you so much ඔයාගේ ලස්සන මැසේජ් එකට. ඒ වගේම තමයි ඉතින් යන්න වෙලාව ඇවිත් තියෙන්නේ මට. මෙන්න මැසේජ් එකක් එනවා යන්න හදද්දිව. දැන් මම වෙන දේ බලන් ඉන්නවා විතරයි. ඒ තරමට මේ හිත කලකිරිලා. දුකින් දින්නේ. අත්හරිමු. කවුද දන්නේ? මීට වඩා ගැළපෙන, මීට වඩා ආදරය විතරක් දැනෙන බැඳීමක් ඔයාගේ ජීවිතයට ලං වුණොත් ඔයා ඔය අද ඉන්නා වගේ නෙවෙයි. විශ්වාස කරන්නකෝ මාව. දන්නවද, කතා කරේ නැති වුණාට ඔයා ගැන හොයලා බලන මිනිස්සු අතරින් මැජිකල් හාට් එකක් තියෙන කෙනෙක් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා. ඔයා ගැන හොයලා බලනවා. ඔයාට වැටෙන්න නොදී ඔයාගේ ළඟින් ඒ හයියට ඉන්නවා. කතා කරේ නැති වුණාට, හොයලා බැලුවේ නැති වුණාට, මතක් නොකල වගේ හිටියට ඔයාගේ ওই පුංචිම පුංචි හાર્ට් එකේ එක තැනක එක මතකයක් තියෙනවා. තාමත් නිහඬව හුස්ම ගන්න. මොකද හදවතට ඇත්තටම දැනුණු කෙනෙක් අමතක කරනවා කියන එක ලේසි වැඩකුත් නෙවෙයි. ඒ මතකය මකලා දානවා කියන එකත් කරන්න බැරි වැඩක්. ඉතින් ඒ හින්දම තමයි සමහර මිනිස්සු අතටත් හරි පුංචි ලස්සන මතක එක්කම නිහඬව ජීවත් වෙන්න පුරුදු වෙන්නේ. ඉතින් ඒ වගේ අය හිත හුරු කරගන්න පටන් ගන්නවා ඕන දෙයකට මුහුණ දෙන්න බලාගෙන. ආදරේ කියන්නේ අර එහෙමයි මෙහෙමයි කියලා විස්තර කරලා ඉවර කරන්න බැරි අර මං කියන සුන්දරම හැඟීමට. ඉතින් ඒ සුන්දර හැඟීම කාගේවත් අනේ ජරා කරන්න එපා, නාස්ති කරන්න එපා. ආදරේ නම් කියන්න, ආදරේ නම් බලා ගන්න, ආදරේ දැනෙන්න ඉන්න. අපි ජීවත් වෙන්නේ පුංචි කාලයයි. ඉතින් මේ ආදරේ තමයි මනසෙක්ව ජීවත් කරවන්න කියලා මං විශ්වාස කරන්නේ. ඉතින් ඒ ආදරය ගැන කතා කරන්න හෙටත් රෑ 7 වෙද්දී මං එනවා ඔයා ළඟට. ඒක මගේ පොරොන්දුවක්. ගිහින් එන්නම්. ඉවසීමෙන් ආදරෙන් ඉන්න ඕනේ, තේරුණාද? සුබ රාත්‍රියක් ඔබට. මං විශ්මේ.

0: Hasa padamata Sita. Sita Patre with Hasa. Ude hatai panahata. අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
2: Bajaj Pulsar N160 Superima Performance, Superima Sporty Look, Dual Channel ABS, Gold USD Fox, David Peris Motor Company Private Limited within. අමතන්න 0114700600.
3: පර්ණ ශිෂ්ටාචාර තීරතංග නටබුන් දැකලා තියෙනවද ගිහින්?
4: අනුරාධපුරේ ගිහින් තියෙනවා, සීගිරි ගිහින් තියෙනවා, ඒ පැත්තේ ගිහින් තියෙනවා. මං කිව්වේ හරප්පා කොහෙන්ද ජාතෝ එහෙ ගිහිල්ලා
3: නැහැ. හරි, එහෙ ගිහිල්ලා තවට කවන්නවා. සීගිරියට හරි ගිහිල්ලා තියෙනවා. මේ රටේ ඇමතිවරු හිටියා සීගිරියටවත් ගිහිල්ලා නැහැ.
4: අනාදායිද
3: සීගිරියට යන්න බැරි වෙනවා. දැන්වත් ගියා අද්දක්ද? දැන් වෙන ලොකු වැඩකුත් නැති එක.
5: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
6: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
8: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
9: අද තමයි හොඳම දවස.
10: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
0: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
11: Siyata Between Lady Miss World Sri Lanka 2026
0: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
11: Siyata Between Lady Miss World Sri Lanka 2026
12: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
13: Title Sponsor ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
14: Enchanta The fragrance of French romance.
15: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
16: Oatmark's high-strength liquid collagen, obat adam bhavita karanna.
0: Sri Lankiya reality vedikave alutma peraliya. Siyatha voice of family. ලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
17: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
18: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
17: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
18: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
19: Sri Lanka tour of Pakistan 2026.
17: විස්සයි විස්ස තරඟ තුනක්, ටෙස්ට් තරඟ දෙකක්.
0: සියත ටීවී තුලින් සජීවීව.
17: දිනන ක්‍රිකට් නම්

0: Ação Adamata Fita. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නැහැ. එහෙම නීතියක් කොහෙවත් නැහැ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාව ඇතුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයන. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නැහැ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝෂියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියලා කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝන් නැති වැඩකුත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්මත් එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරගන්න ඕන මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0781132777
6: Miss හොඳ කුල්ද
7: කුල් මොකද මම හොට් නේ
6: ඒකනම් ඇත්ත මිස් මිස් දැකලා පුරුදුයිත් වගේ
7: වෙන්න බෑ දැකලා පුරුදු නෙවෙයි සමාරුට අහල පුරුදු ඇති.
8: Oh my god.
6: ඔඩි මිස් සුදු කොච්චි.
9: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
10: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට.
6: මිස් excuse me miss.
7: No. උමනං ෂෝ ටයිම් එකේද විතරයි.
11: අනුග්‍රහය වයස වරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
12: 0372 2370 370
11: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න
13: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක
11: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
13: නෑ මට ඔයාට දෙයක් කියන්න තේනවා ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද
12: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්

0: ಮುಂಬೈ ಕ್ಲೀನಿಂಗ್ ಸಹ ಹೌಸ್ ಕೀಪಿಂಗ್ ರಕ್ಕೆ ಅಕ್ಕಾಂತ ಪಿರಮಿದ ಪರಿಸಟಮ
1: ಸೀನು ಪಹಸು ಕಮ್ ನೋಮಿಲೆ ಅವ್ರದ್ದು ಹದಲಿಯಟ ಅಡು ನಮ್ ಅದಮ ಕಥಾ ಕರನ್ನ
0: ಕುರುನಾಗಲ ಎನ್ ಕೆ ಗ್ಲೋಬಲ್ ಎಚ್ ವಿದೇಶ ರಕ್ಕೆ ಆಯತನ ಬಿಂದುವತಿ ಸತಾಯ ದಕಾಯ ತುಂಸಿ ಹತ್ತಾವೈ ತುಂಸಿ ಹತ್ತಾವ
2: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
0: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම් දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
6: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4700 678
7: ඕනම කැමක් temperature කරගන්න නියම බටල්වත්තපත
8: realm bat experience එකකට නල්වත්තපත
9: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 රෝද රටය david pieris e-mobility වෙතින් 011 4700 750
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා lolc එකෙන් loan එක ගත්තේ
11: lolc finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න
12: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
13: ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 5445 5000
0: දැන් වියජට් එක කොළඹින් ද වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
14: කොළඹින් ද වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
15: Let's Vietjet.
13: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
16: Nidas Pansika, Aduma Masika Parikya Gata, Audio System Mega Karaganna.
17: Avance Second Pona Deyak, Adage Vanna Ganna.
18: Avance Ticken Ticka Pay.
19: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ticken PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
1: අදම combank.lk වෙත පිවිසෙන්න.
5: Taj Milan Pasta. යුරෝප පිටවල ගුණේ පරි. Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න.
12: Taj Milan Pasta.
0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
9: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
7: ගුවන් ටිකට්පත් visa පහසුක portal වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 077222 7766 BOC Travels.
8: මෙන්න ප්‍රශ්නය. Titanic නෞකාව ගිලීගේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරේ 2. පැසිෆික් සාගරේ
14: කොලේ අටවසරින් ගෙන ගන්න බත්තර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න.
20: ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
21: යත පොකට් මනි.
20: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: வாசம் பதமிட்ட சீதா சீதா பாத்தரே விதாசா உதே ஹதை பனஹட அனுக்ரஹய
1: ஃப்ரெஷ் கியானே அபே கேமட பீமட விதரக் சீமாவுனு தயக் நெவே ஏக அபே ஜீவிதேம கொடசக் හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
2: පර්ණ ශිෂ්ටාචාර තීරතංගල් නටබුන් දැකලා තියෙනවද ගිහින්
3: අනුරාධපුරේ ගිහින් තියෙනවා සීගිරි ගිහින් තියෙනවා ඒ පැත්තේ ගිහින් තියෙනවා මං කිය හරප්පා කොහෙන්ද جاتو එහෙ ගිහිල්ලා
2: නේද හරි එහෙ ගිහිල්ලා තවට කවන්න වා සීගිරියට හරි ගිහිල්ලා තියෙනවා මේ රටේ ඇමතෝරු හිටියා සීගිරියටවත් ගිහිල්ලා නේද
3: අනාදායිඩි
2: සීගිරියට යන්න බැරි වෙනවා දැන්වත් ගියත් නැද්ද දැන් වෙන ලොකු වැඩකුත් නැති එක
4: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
7: අධ්‍යාපනයට
8: නිවැරදිම මග ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි
9: සෙනසුරාද උදේ 8ට
10: මොනවද ඔය ගේට් එක උඩින් එබීපි බලන්නේ
11: බූරුවා ඉන්නවද කියලා බැලුවේ
10: බූරුවා
11: ඔව් අංකල් මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්නේ බූරුවෝ කියලා
10: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
12: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ දාන්නකෝ WhatsApp මැසේජ් එකක්
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි
0: සියත පොකට් මනි මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
13: Siyata Between Lady Miss World Sri Lanka 2026
0: Sri Lanka Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
13: Siyata Between Lady Miss World Sri Lanka 2026
5: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
14: Title sponsor. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
15: Enchanta. The fragrance of French romance.
16: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
17: Oatmark's high strength liquid collagen ඔබත් අදම භාවිතා කරන්න.
18: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
19: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
18: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
19: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
1: Sri Lanka tour of Pakistan 2026.
18: විසයි විස තරඟ තුනක්, ටෙස් තරඟ දෙකක්.
16: සියත ටීවී තුලින් සජීවීව.
18: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
0: 98.2 98.4

0: ගීතයයි.
1: මම සංගීත අධ්‍යක්ෂකවරයෙක්. 2000 වර්ෂයෙන් පස්සේ ලංකාව තුල සංගීත ක්ෂේත්‍රය තුනු නව පෙරලියත් එක්ක මුල සිටම සම්බන්ධ වෙන කෙනෙක්. මම කරන සංගීත ශෛලිය ගැන කතා කරොත් බොහෝ දුරට දේශීය ජන සංගීතය භාවිතයෙන් නව සංගීත රටාවන් නිමවුම් කරපු, ඒ වගේම විවිධ අත්හදා බැලීම් කරපු කෙනෙක්. ලංකාව තුල ජනප්‍රියම බෝයි බෑන්ඩ් සංකල්පයකට අනුව බිහුණු සංගීත කණ්ඩායමක සංගීත අධ්‍යක්ෂකවරයෙක්. මේ වෙනකොට ගීත ඇල්බම් 3ක්, ඒ වගේම චිත්‍රපට හා ටෙලිනාට ගීත රසකට දායකත්වය ලබා දීලා තියෙනවා. රැල්ල දිගේ යන්න උත්සාහ කරන්නේ නැතුව රැල්ලක් හදන්න හැම විටම උත්සාහ ගන්න කෙනෙක්. සියත රෑ 10යි ගී 10යි එකතු වෙන මම තුසිත නිරෝෂණ සෙන්ටිග්‍රේඩ්ස් බෑන්ඩ් එකේ. දහවෙනි ගීතය වෙනුවට මම තෝරගන්නේ ඉස්සෙල්ලාම මගේම ගීතයක්, සිත සරුණා කියන ගීතය. මම එක තෝරගන්න හේතුව ඇත්තට මගේ ජීවිතයත් එක්ක මේ ගීතය සෑහෙන සම්බන්ධකමක් තියෙන ගීතයක්. ඒ කියන්නේ අපි දන්නවා අපි හැමෝටම විවිධ කාලවල ආදරය, විරහව කියන දේ හැමෝගම ජීවිතවල එක එක කාලවලදී යාලට අත්විඳින්න වෙන දේවල්. ඉතින් සිත සරුණා කියලා කියන ගීතය හරියට ඇහුවොත් ඒක ගොඩක්ම මගේ කතාවට සම්බන්ධයි කියලා කියන්න පුළුවන් 100%ක්ම. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට, ඒ කියන්නේ මම මියුසික් වලට පොඩි කාලේ ඉඳලා ආස කෙනෙක්. නමුත් මම හිතුවේ නෑ කවදාත් සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට මෙහෙම ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. ගීත නිර්මාණය පැත්තට යොමු වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාපු ගීතයක් තමයි සිත සරණ කියලා කියන්නේ. ඒ කියන්නේ මගේ තියෙන අපි වටේ යන්නේ නැතුව හරියටම කිව්වොත් එහෙම, ඒ කියන්නේ මට සිද්ධ වෙච්ච ආදරේ බිඳවැටීමක් සම්බන්ධව මගේ ජීවිතේ වෙච්ච පළවෙනි බිඳවැටීමත් එක්ක මගේ හිතේ ඇති වෙච්ච ඒ කම්පණය පිට කරගත්ත තැන තමයි සිත සරණ කියලා කියන්නේ.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ කැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා.
2: මම නමවෙනි තැනට තෝරගන්නවා සෝමසිරි ජයමහා මහත්මයාගේ හැමදාමත් යාළුවේ කියන ගීතයට. මේ ගීතය අතන මට මුලින්ම ඇහෙන්නේ මම පොඩි කාලේ, කියන්නේ ඉස්කෝලේ යන කාලේ තමයි මේ ගීතය ඇහෙන්නේ. මම දන්නේ ඒකට මම ආස වෙන්න හේතුව මොකද්ද කියලා. සංගීත අධ්‍යක්ෂකරකෙදී මම ගොඩක් කලකට ඉස්සෙල්ලම මගේ කනට ඇහෙන්නේ මියුසික් නිසා මම ඒ වින්දනේ තමයි මුලින්ම ගන්න. ඊට පස්සේ තමයි මම ලිරික්ස් පැත්තට යොමු වෙන්නේ. ඉතින් මේකේ තියෙන මේ මුල් වචන පේලි හතරට මම හරීම ආස වචන පේලි ටිකක්. හැමදාමත් යාළුවේ මම ඉන්නේ මේ පාළුවේ, මගේ පාළු පැලට එන්න කවුරුත් නැහැ යාළුවේ. මම ඔය වචන පේලි හතරට පුදුමාකාර ආසාවක් තියෙන්නේ. ඉතින් මේ මම අර කලින් කිව්වා වගේ මගේ ජීවිතේ එක්තරා කාලෙක මේ ගීතය නිකන් මගේ ජාතික ගීය වගේ වුණා. ඒ කියන්නේ මගේ පැලට කවුරුත් එන්නේ නැහැ. මේ මම පාළුවේ ඉන්නේ, මම තනියකම ඉන්නේ, මම ඒකට කැමති වගේ දෙයක් තමයි. ඉතින් මම දන්නේ ඒ නිසාද දන්නේ කොහොමරි සෝමසිරි ජයමහා මහත්මගේ ලස්සන කටහඬත් එක්ක මේ ගීතේ ඒ සංගීත මුසුව හරි ලස්සන විදිහට මගේ හදවතට දැනෙච්ච තැනක් තමයි මේ ගීතේ. ඉතින් මම ඒක මේ වෙලාවට තෝරගන්නා නමින් තැනක්.

0: வாசம் பதுமட்ட சீதா. ரெதாயை கீதாயை
1: அந்த சுந்தரம் முனிகசேம ஜனப்பிரிய சங்கீத அத்தியட்சக துசித் நிரோஷனா.
2: අටවෙනියට මම තෝරගන්නේ බාතිය සන්තෝෂ්ලගේ මේ ජීවිතය කියන ගීතය. මං හිතන්නේ ගොඩක් කට්ටිය මේ ගීතය දන්නවා කියලා. මේක මට මතක විදිහට එයාලගේ දෙවැනි ඇල්බම් එකේ අපේ ගීතයක්. බාති සන්තෝෂ් ගැන කතා කරනකොට අපිත් එක්ක ගොඩක් ළඟින්ම අසුරු කරන කට්ටියක් ඉතින් වැඩ ගොඩක් කරලා තියෙනවා. මේ ජීවිතය කියන ගීතයත් මේ මම ඉස්කෝලේ කාලේ හැටම ඕලෙවල් කාලේ අපේ ඔය ආදර හැඟීම් ඇති වෙන කාලේ ඉතින් ඒ කාලේ මේ සින්දුව මට මාර විදියට හදවතට දැනිච්ච ගීතයක්. ඒකේ මට සමායන්මය ලිරික්ස් කරපු කෙනාගේ නම මේල මට හොයාගන්න අමාරුයි. නමුත් ඒ ගීතය ගාන කරලා තියෙන විදිහට ඒක සෝල් එකක් විදියට තියෙන්නේ. මම වචන ටිකක් මේ මුල් ටික මතක් කරත්තේ මේකේ මට මතක විදියට මේ දැසේ ගංගාවේ පාවී රැපුරා සඳසාවියේ මාගේ මා විකසිත වෙලා. ඒකේ තියෙනවා කෝරසකේ තනි වී යලි පාළුවේ මේ ජීවිතේ මිය යාවිදෝ ඉතින් මේ ජීවිතේ ආමග වැරදී වගේ මේ ජීවිතේ ඔබ මා වෙතින් සමුගෙන ගිය මේ කෙටි ජීවිතේ පේලි හතරට අර ඉස්සෙල්ල වගේම මම සොංග්ස් වල මේ ගොඩක් වෙලට සමහර තැන් වලට තමයි ගොඩක් ආස කරන්නේ. ඉතින් මං මේ පේලි හතරට මාරම ආසයි. ඒ ගීත ඇතුලේ ඒ පාළුව තනිකම මාරිදිර දැනෙන ගීතයක්. ඒ වගේම මේ ගීතේ මතක් කරන ගාම මතක් කරන සන්තෝෂයවත් එයාගේ ගොඩක් ආස ගීත තියෙනවා සෝලෝ. නමුත් මේ ගීතේට මට අර මම ආස ගීත මොනවද කියලා අහගොම එක පාට මතක් වෙන ගීතයක් තමයි මේ ජීවිතේ ගීතේ.

0: දායයි ගීතායයි
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා.
2: මේ ගීතය මම තෝරගන්නවා 7 වෙනි තැනට. හැබැයි මේකට නම්බර් එකක් දුන්නට මේවලට නම්බර්ස් පිළිවෙලට කියන්න ඕන සින්දු නෙමෙයි. ඒ කියන්නේ ඔක්කොම එක තැන තියෙන ඕන ගීත. මට මේ ගීතය මම ඇත්තම වෙලා තෝරගන්න හේතුව මේකත් මගේ ඉස්කෝලේ කාලේ ඔළුවේ රැඳිච්ච ගීතයක්. සහ මේ මට මේ ගීතය රිලීස් වෙච්ච කාලේ මේකට මම මාර ආස ගීතයක්. මට ක්ලාස් එකේ සිද්ධ වෙච්ච සිද්ධියක් සම්බන්ධව ඒක මට හැමස මතක් වෙනවා මේ ගීතය අහනකොට. ඉතින් මං හිතුවා මේක හොඳ වෙලාවක් කියලා ඒක කියන්න. ඒලම ක්ලාස් යනකොට මේ නුගේකට සක්කේගේ දැන් මගේ එහා පැත්තේ ටේබල් එකේ හිටියා මේ දැන් ගර්ස්ලා බොස්ලා මෙහෙම වෙනම ඉන්නේ. එතකොට එහා පැත්තේ රෝ එකේ ඉන්නවා මේ ලස්සන ගර්ල් කෙනෙක්. හරිනකොට ඉතින් මේ ඒ දවස්වල අපි මතක් කරත් ඉතින් නිකම් බ්‍රිට්නි ස්පියර්ස් වගේ ගර්ල් කෙනෙක් ඉන්නේ එහා පැත්තේ. ඉතින් මේ මට හරි ඇත්ත එක්ක ඇත්තටම ආදරයක් ඇති වුණා. අර හැමකොල්ලිට වෙනාගේ තමයි. ඉතින් මේක ප්‍රකාශ කරගන්න හරි මම මාරි. මම ඉස්සර කොහොමත් හරි ලැජ්ජ බයට හැදිච්ච කෙනෙක්. මේ ඉතින් මේ ලැජ්ජාව නිසා ඒක කියන්න හරි අමාරුවෙන් හිටියේ. හැබැයි දැන් මම ක්ලාස් එක නතර දෙද්දී බලනවා අයත් බලනවා ඉතින් හිනා වෙනවා. මේ පස්සේ සාමාන්‍ය මාව ක්ලාස් එකකට එක්කගෙන යන්න එනවා මේ ගෙදරින් කවුරු හරි. මම කොහමරි ඕකත් මිස් කරගත්තා. මේ ගෙදරින් එක්කරගෙන යන එකත් කට් කරගත්තා මොකක් හරි බොරුවක් කියලා මට දැන් මතක නෑ කොහමරි කියලා. මම මෙයාගේ පස්සෙන් ගියා ඇත්තම දවසක්. ගිහිල්ලා දැන් නුගියගොඩ නැගලා යනවා බත්තරමුල්ලටම. ඒතර මම බත්තරමුල්ලට ඇත්තටම එහෙම ගිහිල්ලා නෑ අපි ඊතර. පොඩීනිද ඔය නුගියගොඩවට හරි මේ තමයි අවිදල කරලා දන්නේ. බස් එකේ නැගලා ඔන්න පළවෙනි දවසේ මේ ගර්ල් ඉඳගත්තා මගේ ඇවිල්ලා hina වෙලා මගේ ඉස්සරහා ෂීට් එක ඉඳගත්තා. මේක දැන් ඇත්තන ෆිල්ම් එකක ෂොට් එකක් වගේ මට දැන් කියන්නත් මෙහෙල පේනවා. මොකක් හරි කතාවක් ආරම්භ කරන්න ඕන නිසා මම මගේ පොත් ටික දෙනවා යාට. එයා ඉතින් මේ පොත දිහත් බලාගෙන දැන් බස් එකේ යනවා. ගිහලා ඔන්න එදා බත්තර මුල්ලෙන් බැහැලා මාස පුරුදු පරිදි එතනින් බැහැලා ආයි බස් එක නැගලා මම නුගේරට ආවා. එදා වන් පළවෙනි දවසේ එදාත් මුකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ මම දෙවෙනි දවසේ දැනගත්තා දැන් මෙයාට මගේ නම කියන්න ඕනේ, මම කවුද කියලා කියන්න ඕනේ කියලා. මම මොකද්ද කරේ? ඒ දවස්වල ඩිජිටල් ප්‍රින්ටින් ආපු කාලේ මම මේ මගේ පොත් කවර ඩිසයින් කරා. මම ග්‍රැෆික් ඩිසයිනින් පැත්තට පොඩ්ඩක් ඒ දවස්වල මේ මම කරලා තිබුණා ඒක. එතකොට මම මගේ නම ඒ වගේම ආයතනීය ලෝගෝ එක දාලා ලස්සන බැක් ස්ට්‍රීට් බොයිස්ලද මන් දන්නේ මම කවරේ ලස්සන ෆොටෝ එකක් පොතට දාලා පොතේ පිට කවර ඩිජිටල් ප්‍රින්ට් වලින් හදාගත්තා. හදලා ඉකොනොමි හරි බිස්නස් ස්ටඩීස් හරි මේ නමත් දාලා පිට කවරේ හදලා පොතටම ඒක අලවලා ෆුල් ලැමිනේටඩ් නිකන් මේක ඔරිජිනල් පොතක් වෙනා විදිහේ නිකන් ඔරිජිනල් පොතක් වගේ මේක නිකන් කවරයක් දා පොතක් වගේ නෙමෙයි කළා. දැන් මම මගේ නමත් ලොකෝට යටින් ගහලා නම්බර් එකක් දැම්මා. ඒ දවස්වල අපිට ෆෝන් නම්බර් එකක් තියෙනවා. එතකොට තිබ්බ මේ නෙට්වර්ක් එකේ නම්බර් එකක් තියෙනවා. නමට යටින් මම මගේ නම්බර් එකක් දැම්මා. දාලා මේ ඔන්න ඊළඟ ඉරිදත් ඔන්න සුපුරුදු පරිදි මෙයාගේ පස්සේ මම දැන් ගිහිල්ලා බස් එක නැගලා ඉන්නා. ඒලා එදත් හරියටම මගේ ගාම සීට් එක අවේලබල් වෙලා මම එයාට ඉඳ ගන්න දීලා මම සීට් එකල්ලන් හිටියයි. ඉඳලා එයාම මගෙන් ඉල්ලුවා දෙන්න මේ පොට් ටික දෙන්න මන් තියාගන්න කියලා. ඉතින් මට ඉතින් එතන මාර එකක් ඒක. මම මේ රක් ගාලා පොට් ටික දීලා මං අර පොත උඩින් තියලා දුන්නා. දීලා ටිකක් වෙලා යනකොට මට පේනවා මෙයා දැන් මගේ නම දැක්කා. ඩිජිටල් ප්‍රින්ට් එකේ මගේ නම දැක්කා. ඊට පස්සේ නම්බර් එකක් තියෙනවා. ඊට පස්සේ මෙයා අතේ නියපොත වලින් බලනවා මේක මොකද්ද මේ මෙයා මේ හදලා තියෙන ප්‍රින්ට් එකක් මේ එහෙම. ඒ කියන්නේ ඒ දවස්වල ඒක හරි අමුතු වැඩක්. එහෙම කරන්න ගොඩකට දන්නේ නැහැ. මෙයා බලන මොන හරි මේ කපලා අලවල එකක්ද මොනවද කියලා දැන් නම හූරන්න හදනවා. මේ බලනවා. කොහොමරි එදා තමයි මම මගේ නම නමයි මගේ නම්බර් එකයි දාගත්ත. මන් දන්නේ එයා නම දැනගත්තා නම්බර් එක ගොලු තියාගත්තද කියලා. ඊට පස්සේ ඉන සතියේ මට ඇත්තටම මේ ඒ දවසල මොකරේ වෛරස් වුණක් දිලා වෛරස් වුණක් හැදුනා. කොහොමරි සති දෙකක් මට ක්ලාස් යන්න උනේ නැහැ. 4 වෙනි දවසේ මම ওই විදියටම ගිහිල්ලා හරි සතුටින් දැන් එදත් ක්ලාස් එකේ තිනාවේ හිටියා. ගිහිල්ලා බස් එකේ නැගලා පොට් ටික දෙන්න හදනකොට එහා පැත්තේ යතාව බෝයි කෙනෙක් එක්ක ඉන්නවා. ඉතින් මේ ඒකෙදි ඒ දවස්වල මම ආස කරපු ගීතයක් තමයි අංජලිකා. ඉතින් මට ඒ ගීතය හැමදෙස්සම මතක් වෙනකොට ওই සිද්ධිය මතක් වෙනවා. ආදරත් ආදරය කරන ගීතයක් නලින් පෙරලාගේ අපි හම්.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා.
2: මම හයවෙනියට තෝරගන්නවා මේ නාමලඩුකම මහත්මයාගේ අප හමුවීම වෙන්වීම දෝ ආදරය කියන ගීතය. මේකත් අර ඉස්සෙල්ල සිද්ධිය හා සමානම සිද්ධියක්. ඒ කියන්නේ සිද්ධියක් නේ අත්‍තරම මේ ඒ දවසෙත් මේ වගේ සිද්ධි තමයි අත්‍තරම අපිට වෙන්නේ. මම ගිය තව ක්ලාස් එකක ගැලමෙක් ඉන්නා. එයාගේ අත්‍තරම පෙනුම මේ පොඩි උනාට මధుර ඩික්සිත් වගේ. ඉතින් මම ඒ දවසල ආසම මේ රංගන ශිල්පිනියත් ආයේ ඒ කියන්නේ අපි හින්දි ෆිල්ම්ස් නේද අසල වඩා බලන්නේ. මං ගාව හින්දි ෆිල්ම් සොලින්න අයගේ එකතු කරපු ඉන්දුර පොතකුත් තියෙනවා. තාමත් තියෙනවා ඒක. ඒ විදිහටම ඒක තරහා සමානම දෙයක්. මට එයාට ආදරයක් ඇති වෙලා මේක මේ ඇති වුණේ අත්‍තරම 9 වසරේ. 9 10 වගේ අතර වගේ දැන් මට මතක විදිහට. මේ ඇති වෙලා ඉතින් මට ඉතින් ආදර ප්‍රකාශ කරන වයසක් නෙමෙයි ඕක. ඒකට ආදරයක් තියෙනවා. දැන් ක්ලාස් එකට එනවා. දැන් ඒ දවසල අපිට තියෙන්නේ මේ ගෙදර තියෙන්නේ ඔය රැහන් සහිත දුරකථනනේ. එතකොට කෝල් එකක් හරි දාලා බලන්න ඕනේ කියලා මේ ඔහොම නම්බර් එක දන්නවනම් රින් කරලා වොයිස් එක හරි අහන්න පුළුවන් නම් පොඩි ඒ දවසල කික් එකක් එනවනේ. එතකොට දැන් මට ඕන කරගත්තා නා මෙයාගේ නම්බර් එක වහගන්න. කොහොම හරි දවසක් ආවා. ටීචර් කිව්වා හැමෝගෙම නමයි ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර් එක දෙන්න හදිසියක් වුණොත් කතා කරන්න ඕනේ කියලා. මගේ තිබ්බ බලාපොරොත්තුව තිබ්බ බලෙන් එක බලාපොරොත්තුවක් ඉස්තු වෙච්ච දවසේ දා තමයි. ඉතින් මෙයා දැන් නම කොහොමද මම දන්නවා. එයා අහගෙන ඉන්නවා නම් කයන්ින් තමයි නම පටන් ගන්න. මම මේ ළඟදී එයාගේ යාළුවෙක්ට කතා කළා. මං එයා ගැන එහෙම අදහසක් තිබ්බල ඉතින් මිනිස්සුන් කියන්නේ තිබ්බනේ මේ දවස්වල කියලා. මං කොහේ දවස්වල කියන්න මෙහෙම අපි වීට් නැහැ නේ කියලා. ඉතින් මේ ඒ වෙලාව නම් එක කිව්වා. අදටත් ඒ නම් එක මගේ ඔළුවේ නිකන් අර ගලේ කිටු සටහනක් වගේ මතකයි ඒ ටෙලිෆෝන් නම් එක. ඉතින් මම රින් කරලා ඒ දවසට රින් කරලා වොයිස් එක අහලා ටකස් කරලා තියෙනවා. ඒකත් අර හම්බෙච්ච නැති ආදරේ නිසා ඒ දවසල් මම මාර මාස නාමලුඩුගම මහත්මයාගේ ගීතවලට ඒකෙන් එයාගේ ඇල්බම් මන් තුනක් දෙකද තියෙනවා. ඒ තුනම මම ගත්ත කැසට් පීස් එක. ඒකේ ඉතින් මම ඒ දවසල අහ අඬපු ගීතයක් තමයි මේ අප හමුවීම වෙන්වීම දෝ ආදරේ කියලා කියන්නේ.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා.
2: ප්‍රෝග්‍රෑම් එක අහන කට්ටිය තන ඇති මම මේ පුදුම විරාහකින් ඉඳලා තියෙන කියලා. ඉතින් දැන් මේ විරාහී කීපයක් එක දිගටම සහ ඒ ආදරේ නිකන් වේදනා පැත්ත විතරක්ම අහපු නිසා මම කැමති මේ වෙලාවේ මේ ආදරය කියන්නේ අපි පෙම්වතුන්ගේ ආදරය විතර නෙමෙයි, අපි හැමෝටම ආදරය කරනවානේ. එතකොට අපිට අමතක කරන්න බැරි, ජීවිතේ ගලව ගන්නම බැරි මොන ආදරයටත් වඩා ලොකුම ආදරයක් ගැන මම මතක් කරන්න ඕනේ. ඒ තමයි අම්මගේ ආදරය. ඒ ආදරේ මට මේ කාලේ වෙද්දි තව ගොඩක් දැනෙන කාලයක්. මොකද අපි පොඩි කාලේ එයාලා අපිව බලා ගන්නවා, ඒ වගේම අපි ලොකු වෙනකොට අපි එයාලා බලා ගන්න තැනට අපිව ඉබේමපත් වෙනවා. ඉතින් පොඩි කරදරයක් හරි ලෙඩක් දුකක් හැදුනත් අපිට අම්මට තියෙන ආදරේ කොච්චරද කියන එක අපිට තේරෙනවා. ඉතින් මම මේ වෙලාවේ තෝරගන්නවා මෑත කාලේ මම මේ අම්මා විනේ ලියවිච්ච ගීත වලින් ගොඩක් ආස ආදරය කරන ගීතයක්. ඒ තමයි තුෂාර ජෝසප් ගායනා කරන අපි KGF කියන අර මූවී එකේ සිංහල පරිවර්තනය කරපු ගීතය. ඒක මහමායාවරණී කියලා තමයි නම් කරලා තියෙන්නේ. මම කැමති ඒක මේ වෙලාවේ හැමෝගේම අම්මල වෙනුවෙන් අහන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුදුරු මුණ කැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා
2: හතරවෙනි ගීතය මම තෝරගන්න යන්නේ මේ මම ඉස්සෙල්ලා කියාගෙන ආවගේම පොඩ්ඩක් විරහ පොඩ්ඩක් නෙමෙයි අතන කියන මේක තමයි නික අපේ ඒ කියන්නේ මේ මේ මේ බූට් කන කොල්ලන්ගේ නිකන් ඒ දවස්වල තිබ්බ නිකන් ජනප්‍රියම ගීතය වගේ ගීතයක්. හැබැයි මං හිතනවා මේ කාලේ ගොඩක් කට්ටිය මේ ගීතය දන්නේ නැතුවත් ඇති කියලා. මේක ප්‍රියා සූරිසෙන මහත්මයාගේ මේ අත් භවයේ පුරා කියන ගීතය. මම මේකට මාර මාස ගීතයක් මේ මොකද අද දැන් ලිස්ට් එක ඇහුවොත් එහෙම රෑ 10 ගීත 10කේ මම මුලින්ම කියපු හැම සිද්ධියට සම්බන්ධව තියෙන විරහ ගීත. ඉතින් මේ ගොඩක් කොල්ලොන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මම දන්නේ මේ කාලේ කොහොමද Gen Z එක කොහොමද කියලා මම දන්නේ. මේ අපේ කාලේ හිතේ ආදරයක් ඇති වුණාම ඕක ගිහිල්ලා කියන්න තියෙන බය. ඒ කියන්නේ ඒක ප්‍රකාශ කරලා ඒ කියන්නේ ආ ඇක්සෙප්ට් කරේ නැති වුණොත් එහෙම එතනදී මුණ දෙන්න බැරි වෙන දේ ඊට පස්සේ මොනවා වෙයිද කියලා. ඒ මොකද අර අපි කියන්නේ හිරිමල් යවෝනේ එන සිතවිලිනේ. ඉතින් ඔය කාලේ එන්නේ කියන්නේ ඒ කාලේදී මේ මේ මේ නිකන් අතෑල්ලුවත් නිකන් ඒක ෂොක් එකක් අපිට නම්. ඒක මට පෞද්ගලික මට ඒ අත්දැකීම තියෙන මම පළවෙනි වතාවට මම ආදරය කරන කෙනාගේ අතින් අල්ලනකොට නිකන් 230 කරන්ට් එකක් වෙනවා වගේක් වුණා. ඒක අදටත් ඒ ෆීල් එක තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ රියල් ෆීලිංගස් කියලා කියන්නේ මේ කවුරු හරි ගැලමෙක්ට ආදරයක් හිතනට පස්සේ ඔන්න ඕක හිතේ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක කියන්න අමාරුවෙන් ඉන්නවා. ඒ ටිකට කවුරු හරි එක්කෙනෙක් ඉස්සර වෙනවා. ඊට පස්සේ ඇවිල්ලා ගෙදර ඉඳන් මම අඬාන කියන ගීතයක් තමයි මේ ප්‍රියාසිරිසේන මහත්මයාගේ මේ අද්දේ පුරාගල කියන්නේ. ඒකෙන් ඇත්තටම මගේ හිතේ තියෙන සිතුවිලි තමයි මේක කියවෙන්නේ. මේ වචන මුල් පෙළටි කියොත් එම මේ අද්දවේ පුරා ජීවත් වෙන තුරා කිසිදාක හමු වෙන්න බැරි වේ. ඕක තමයි මට වෙන දේ හැමතිස්සම. මේ අද්දවේ පුරා කවදාවත් හම් වෙන්න වෙන්නේ නැහැ. මොකද හේතුව රහසින් කියන්නත් බෑ ළඳේ. දෑසින් කියන්නත් බෑ ළඳේ. ඉංගියෙන් කියන්නත් බෑලාදේ ලෝ මිනිසුන් බලා හිඳි. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. මට මෙච්චර කාලෙකට ආදරය ප්‍රකාශ කරගන්න වෙච්ච මේ බැරිකම ඔන්න ඔය හේතුව. ලෝ මිනිසුන් බලා සිටීම. ඉතින් ඒ කාලේ ඇත්තටම මම කිව්වාගේ මේ හරි මේ ලැජ්ජයි එක පාරකිල එහෙම දෙයක් ප්‍රකාශ කරගන්න. හැබැයි මගේ ලයිෆ් එකේ එක තැනක් ආව මට ගිහිල්ලා එකපාරට මගේ ආදරය ප්‍රකාශ කරන්න ඕන කියන තැනක්. අපි බලමු.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා.
2: තුන්වන ගීතය මෙච්චර වෙලා මම හිතන දැන් විරහව ගැන ගීත ඇහුව වැඩිද කියලා. ඒකත් මං හිතන්නේ විරහව කියන දේත් එක්තරා ආකාරයක එක මේ ෆීලිං එකක්. එකනේ ඒක දුකම ප්‍රඩියුස් වුණාට සමහර කට්ටිය විරහාවේ ඉන්න ආස කට්ටියකුත් ඉන්නවා. මට මේ වෙලාවේ හිතුණා ආදරේ පැත්තට බර ගීතයක් තෝරගන්න ඕනේ කියලා. ඒක මං මෑත කාලේ ජනප්‍රිය ගීතයක් අලුත් පරපුරේ කට්ටියක් ගායනා කරන ගීතයක් තමයි තෝරගත්තේ. මොකද මේ ගීතය ඇතුලේ මට මියුසිකලි ලිරිකලි මාරා නිකන් ආදරයක් ඇඟ ඇතුලේ, කියන්නේ මගේ ආදරවන්තයත් එක්ක නිකන් ගත කරන වෙලාවකට සුදුසු, ඒ වගේම නිකන් ආදරය ප්‍රකාශ කරගන්න පුළුවන් විදිහේ ගීතයක් කියලා තමයි මට මේක හැඟෙන්නේ. මම දන්නවා ඒ කියන්නේ අපේ ඒ කාලේ ආදර කරා වගේ නෙමෙයි වෙන්න පුළුවන් අද කාලේ තියෙන ආදර කතාවල්. හැබැයි මං තරයේ විශ්වාස කරන දෙයක් තමයි ෆීලිංග්ස් කියන දේ එදා දේම තමයි අදත් දැනෙන්නේ. ගර්ල් කෙනෙක්ට ඇතිවන, ඒ කියන්නේ සහකාරියකට ඇතිවන, සහකරුවෙක්ට ඇතිවන ආදරේ එදා ඇතිවන හැඟීමම තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ වෙන දේවල් සමහරට එදාට වඩා දීගෙන වෙන්න පුළුවන්. හැබැයි සමහරට අදට වඩා එදා දීගෙන වෙන්නත් පුළුවන්, හැම පැත්තෙම වෙන්න පුළුවන්. හැබැයි ආදරය ගැන එන හැඟීම එදයි අදයි ඒ කාලයක් නැතුව මම හිතන එකම හැඟීම තමයි හැමෝටම හැම කාලෙම ඇති වෙන්නේ. ආදරය කියන දේ එක හා සමානයි. මම ඊළඟට තෝරගන්න ගීතය දෑතදරා කියන ගීතය. මේක සිංග කරන ආටිස්ට්ලා කීප දෙනෙක්, රිද්ම වීරවර්ධන ෆීචරින් සුපුන් පෙරේරා, ධනිශ්‍රී, දිනේෂ් ගමගේ, එවැගේම මෙතුන්, එස් කේ ඇන්ඩ් දිනු පහ කෝදගොඩ, මේකට තමයි ගීත ගාන කරන්නේ. ඉතින් මම පෞද්ගලික මේ දවස්වල මේ කාලේ ආස කරන, මේ කාලේ මම ආදරය කරන ලස්සනම ලස්සන ගීතයක්.

0: பாசம் பதமிட்ட சீதா.
1: ಸುಂದರ ಮುನಿಗೆ ಸೇಮ ಜನಪ್ರಿಯ ಸಂಗೀತಾಧ್ಯಕ್ಷಕ ತುಸಿತ್ ನಿರೋಶನ.
2: දෙවනි ගීතය මම තෝරගන්නවා. ඉතින් මම ආස තව ගොඩක් සොංගස් තියෙනවා මේ නාවපරපුරේ ආටිස් ලගේ. නමුත් දැන් ගීත 10 තෝරගන්න වෙන්නේ. මෑතකදී මට ගොඩාම ෆීල් වෙච්ච ගීතයක් තමයි මේ නුඹයස් දිහා කියන ගීතය. ජසස් මැද ගෙදර තමයි ගීතය ගායනා කරන්නේ. මේ ගීතය ඇතුලේ මාර පුදුමාකාර, කියන්නේ විරහාවක් වගේම ආදරයක් ඇති වෙන ෆීලිංගස් තියෙන ගීතයක්. සහ මම අර ඉස්සෙල්ලම මට මතක විතර කිව්වා, මම සංගීත අධ්‍යක්ෂකයෙක් විදිහට මට එකපාර්ට් ගීතයක් මම රස විඳින්නේ මේ මියුසිකලි. ඇත්තට මම ඒක ගීතයක් රස විඳින්නේ, ගීත නිර්මාණය මම රස විඳින්නේ ඒක ඕවරෝල් මට ඇහෙන සද්දෙත් එක්ක. ඒ සද්දය ඇතුලේ වොයිස් එකක් තියෙනවා. ලිරික්ස් වල තේරුම මම පස්සේ තමයි හිමීට බලන්නේ. ගොඩක් වෙලාවට මට මියුසිකලි ෆීල් වෙච්ච මේ මෑතකදී ආපු මම ආදරය කරන ගීතයක් තමයි මේ ගීතය. අපි ඒක අහමු.
1: අංක

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා.
2: අවසාන ගීතය, ඒකනේ පළවෙනි ගීතය, මම හිතුවා මේකට අපේම, ඒකනේ මම විසින් නිර්මාණය කරපු ගීතයක් තෝරගන්න. බොහොමත්ම මෑතකදී නෙමෙයි, ටික කාලයකට කලින් තිබ්බ මගේම ආදර සම්බන්ධතාවයක. මට තේරෙන මේ සම්බන්ධතාවය වැඩිදුර ගෙනියන්න අමාරු තැනක තියෙන්නේ. මට මේක ගීතයකට පෙරලන්න උමනාවක් තිබුණ කාලයක්. එතනදී මට හම්බ වෙනවා මගේ හිතේ මට කියන්න අවශ්‍ය වෙච්චම ලිරික්ස් ටිකක්. ඒත් එක්කම ඒක ටෙලිඩ්‍රාමයක තේමා ගීතය බවටත් පත් වෙනවා. මේක මම දැන් වචන ටික බලලා මුලින් හද හද ඉන්නකොට ස්ටුඩියෝ එකේ මේ ගීතේ මම මොකද කියලා කියන්නම්. මේ ගීතය තමයි ඔබට නොහැක මගේ සෙවනට එන්නට මල් දෙවට කියන ටෙලිඩ්‍රාමයේ තේමා ගීතය. එතකොට මම හිතන්නේ ආදර කතාවේ අවසාන භාගය යන කාලය මේක හදන්න පටන් අරගෙන මට ඒ සිද්ධිය මතකයි. ලොකු සිද්ධියක් නෙමෙයි. අතන මේ ගීතය හදන්න පටන් අරගෙන මම ඒක හද හද ස්ටුඩියෝ එකේ ඉන්නකොට ඇහෙනවා ස්ටුඩියෝ එකට. ඇවිල්ලා මේ ගීතය එයාම අහලා එයාම තේරුම් ගන්නවා අපේ ආදරේ කොතනද තියෙන්නේ කියලා. ඒක මට වචනෙන් කියන්න ඕන නැහැ. ගීතය හරහාම කියන්න ඕන දේ කියවුණා. අදට ගොඩක් කට්ටිය සෙන්ටිග්‍රේස් ලගේ මේ ගීතය ඉල්ලනවා. මේ ගීතේ හරිම ලස්සන වචන ටිකක් තියෙන්නේ. ඒක අර දෙදෙනෙක්ට එකතු වෙන්න බැරි ඒ විරහව හරියටම තියෙන දෙයක්. මේක තියෙන ලස්සන වචන පෙළියක්. අත්ඇඟිලි නොබෙදෙන හිත බැඳි සෙනෙහස සසර පුරා ළඟ ඉන්න ඇති. ඒත් භවෙත් මේ වාගේම අපි හමු වී වෙන් වී යන්න ඇති. හමු වී වෙන්වෙමු සසර පුරුද්දට එකම සඳේ සඳ එළිය දකිනකොට. ඉසුරු මුනිය පෙම් ජුවල නොවේ අප හිනහෙමු කඳුලැලි සඟවා හිත යට. ඉතින් මේ ගීතයත් එක්ක ඒ ආදර කතාව ඉවර වුණා. ඉතින් මම කැමතියි මේ ගීතය ඒ

0: තයි 777 Global University Partners නම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7
1: Miss හොඳ cool ද
2: cool මොකද මම hot නේ
1: ඒකනම් ඇත්ත Miss Miss දැකලා පුරුදු යුත් වගේ
2: වෙන්න බෑ දැකලා පුරුදු නෙමෙයි සමහරට අහල පුරුදු ඇති
3: Oh my god
1: ඔඩි Miss Sudu Kochi Hot and spicy with Sudu Kochi Kochi
4: Moon Siyatama Havasa Dekata Sudu Kochi Ta
1: Miss Miss Excuse me Miss
2: No no no Ummanang Showtime Eke De Vitarai
5: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
2: 0372 2370 370
5: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
6: මාව දැකලා හැංගුණානේ
7: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
5: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
8: මට එහෙම ඕනෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නෑනි.
5: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත ටීවී තුලින්
5: 98.2 98.4 දිව

0: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා,
1: අපි ආයේ හමු නොවෙන.
0: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානි. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චාප්තරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මෙදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
3: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින්නිම වූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 5174406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: මෙන්න ප්‍රශ්නය. ටයිටැනික් නෞකාව ගිලීගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරේ, 2. පැසිෆික් සාගරේ.
3: ඔලේ අටවසරින් ගෙන ගන්න බත්තර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නවේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151ට අපිට වට්ස්ඇප් කරන්න.
5: යත පොකට් මනි.
3: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
5: 98.2 98.4

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: සෙනසුරාද උදේ අටට
3: මොනවද ඔය ගේට් එක උඩින් එබීපි බලන්නේ?
4: බූරුවා ඉන්නවද කියලා බැලුවේ.
3: බූරුවා?
4: ඔව් අංකල්. මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්න බූරුවෝ කියලා.
5: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
6: වටයි 0.1 අමු වටයි 0.4

0: Baby, කෑවද? ඔව්,
1: කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ, මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී, ලැජ්ජනන්ද බාරේ නින්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා, හරිද?

0: Don't be mad, ladies, I'm just playing.
1: අනුවටයි දශම හතරෙන් කළුතරට

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමුඩැ

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුසනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවති වන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වේ, ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

පියමුණු රජතුමාණන් විසින් රන්පත්ති කළියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත පොකට් මනි
1: මෝර්නින් උදේ 5:27 දැන් වෙලාව.
2: Good morning Nishan.
1: අපි හැමෝටම ලැබෙන කාලය එක සමානයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි හැමෝගෙම choices එහෙම නැත්නම් කැමැත්ත එක වගේ නෙමෙයි. කෙනෙක්ට නිදා ගන්න හිතන වෙලාවේ, කෙනෙක්ට ඇවිදින්න හිතනවා, කෙනෙක්ට gym එකට යන්න හිතනවා, කෙනෙක්ට කෑම කන්න ඕන වෙලාවේ, කෙනෙක්ට කෑම කන්න නැතුව diet එකක් කරන්න හිතනවා, කෙනෙක්ට පොතක් කියවන්න හිතන වෙලාවේ, තව කෙනෙක්ට phone එක බලන්න හිතනවා. කාලය පැය 24 වුණාට අපි ඒ කාලේ බෙදාගන්නේ අපේ කැමැත්ත අනුව, choice එක අනුව. ඒ නිසා හොඳට මතක තියාගන්න, ලෝකෙ ඉන්න හැමෝටම තියෙන එකම කාලේ. ඒගොල්ලෝ කාලේ බෙදා ගන්න හැටියට තමයි ඒගොල්ලන්ට ඒ කාලෙන් වැඩි වටිනාකමක් ලැබෙන්නේ. ඒ වගේම වැඩි මුදලක් ලැබෙන්නේ. කාලෙත් එක්ක අභියෝගවලට අභියෝග කළොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාට දවසක දිනන්න පුළුවන් පුළුවන්ම තමයි.
2: දැන් ඉඳන් ඔන්න ප්‍රශ්න හතරකට උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගන්න අවස්ථාවත් අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ නේද?
1: එහෙනම් අපි ලෑස්ති වැඩේට. ඔයත් ලෑස්තිද? පොකට් මනි දිනන රුපියල් 250 ඉඳලා රුපියල් 5000 වෙනකන් ප්‍රශ්නවලට උත්තර හොයලා ඔයාට පොකට් මනි දිනා ගන්න පුළුවන් අදත් උදේ 7 වෙනකන්.
2: කරන්න තියෙන හැරිම පුංචි වැඩක්. එවන් අපිට මැසේජ් එකක් 0714 151 151
1: මනිෂාන්
2: මමාෂී